මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත් හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741 සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී. සංසාරයක් කියන්නෙම කතන්දර ගුඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක. net fm සංසාර කතන්දර.
2: ඒකේ වට්ටාචාරින් තමයි.
3: ඒ දේවින් වහන්සේ අමුතු ඇඳුමකින් සැරසී ඔහු සමග සල්ලාපයේ යෙදී සිටින කාන්තාව
2: කේවට්ටයාගේ මුව තුලට
4: එල්ලය බලා වර්චස් පිටක් හෙළූ කතාව.
0: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
5: net fm සංසාර කතන්දර.
0: සෙනසුරාද උදේ 8ට අහමු නේද? ආගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
6: ප්‍රේමවන්ත දරුවෙනි, ඔන්න අද දවසේත් මං ඔබේ නිවහනට එන්නේ අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව්ූ සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද, එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන්න මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුළේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ.

0: ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවේ. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්ත වීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත් ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියේයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජෙසුවිටයි.
1: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කරදේ ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමානම් කිව්වා, ඉමාතතුල් අදා අනිත් තරීකි සදකා. පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක් සදකාවක් කියලා නබිතුමානම් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත් කෙසෙල්ලක් වුණත් ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක් කෙසෙල්ලක් ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුත් අයට හානි කරන දේවල් අපේ නිවසෙන් ඉවත් කළ යුතුයි, පාර තොටින් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ට හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූර් ශතුල් ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසිදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසිදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානි තුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා
1: කලබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරණ කරන්නේ
2: SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898

අයිවන් සබෝදැස්සනක් වෙලාව උදැස්සන හයයි විනාඩි හයයි. ඔගුල මේ අහගෙන ඉන්නේ නිතෆෙම් කලබල පැංච. ඉතිං අද ජූලි මාසේ කවද්ද 11 වෙනිදා. හරිම ලස්සන සුන්දර දවසක ආරම්භය තමයි අපි මේ ඉන්නේ. ඉතිං අපි දන්නවා අපේ පොඩ්ඩ ටික ඔන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. කලබල පැංච අහන්න කියවෙන කන්ද හරියට මාරි උදේ අට වෙනකන් අපි ලස්සන සින්දු අහමු. එතකොට ඕගලන්ගේ ජීවිතේ දේවල් එකතු කරගමු. සුරේෂ් මාමාගේ රජකතාව තියෙනවා අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙනවා. එතකොට ඕගලෝ පුචිත්‍ර මට බලන්න තියෙනවා. චූටි චූටි දෝල පුතාල ඇවිල්ලා කියන සින්දු කතා ඒවා අහන්න තියෙනවා නේද? ඇයි වටිනම වැඩේ තේරවිලට උත්තරේ හොයාගන්න තියෙනවා නේද? හරි, එහෙනම් මේ සේරටම ලෑස්ස වෙලා ඉන්න උදයට වෙනකන් ඒ දේවල් ටික අපි කතා කරන ගමන් හිමීට කරමුකෝ. හරි, එහෙනම් ප්‍රශ්න තියෙනවා මට ඕගලන්ගෙන් අහන්න. දැම්මම නෙමෙයි, තව ටිකකින් මං අහන්නම්. එහෙනම් මේ ලස්සන සින්දෙන් අපි වැඩේ පටන් ගමු. මතක තියාගන්න, මේ අද එන දවස, ඒ කියන්නේ 2026 ජූලි මාස 11 වෙනිදා ආයේ එන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි හැම වෙලාවකම, හැම තත්පරයක්, හැම විනාඩියක් ආයේ එන්නේ නැහැ. එහෙනම් කාලිනාස්ති කරන්නේ නැතුව හරිම ප්‍රයෝජනවත් විදිහට අපි හැමදේම කළමනාකරණය කරගන්න ඕන නේද? එහෙනම් මේ උදා වුණ දවස ඔයගලන්ට ලස්සන දවසක් වේවා.

උදැසන 6යි වෙනරි 10යි වෙලාව දැන්. මේ ගීතයට අපි ගොඩ දෙනෙක් හරිම ආදරේ කරා. හරිම ආස්සාවෙන් අපේ අපේ පුංචි දුවල පුතාලත් එහෙම්මම තමයි කියලා අපි දන්නවා. මොකද අපේ කලපල පංචායතකට ඇල්ෆා ස්ටුඩියෝ වගේ වැඩසටහන් වලදී මේ ගීතය නිතරම අපේ දුවල පුතාලා අහවනේ නේද? හැබැයි මේ ගීතය ගායනා කරපු මරියස්සල් ගුණතිලක මහත්මිය ඒ දවසේ අපේ අතරින් සමුගත්තා. අපේ දුවල පුතාලට කියන්න ඕන මේ වගේ ලස්සන ගීත ගායනා කරලා ඒ ගීත අපේ මතකයේ අතර තියලා යන අය කවදාවත් අපින් ඈතට යන්නේ නැහැ කියලා. ඉතින් එතුමීට ගෞරවයක් විදිහට අද දවසේ අපේ කලබල පැංචා වැඩසටහනින් ආපහු සැරයක් ඕගලන්ට මේ ගීතය අහන්න දෙනවා.

0: ඉරුකිරණ අයි කිචි පිචියයි දාංගලේ හුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්ත ෆෙම් කලබල පැංචා
2: ෆෙම් අනුපහ ෆෙම් අනුහතරයි දශම අට නැත් ෆෙම්
3: දසනහයයි විනාඩි 16යි දැන්
4: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898
5: හැමතේකම එක වගේ නෙමේ ලාෝජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේරසයා ඔබත් අදම ලාෝජි ගන්න
6: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157555 අමතන්න
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
10: NGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැටුමක් ආවා. ඩයි පරීක්ෂණය කරලා බයිපාස් එකට යවෙනවා කියන. ඒ පාර ගියා සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. හතර පාරේ ගත්තේ පාරේ වෙදමාත් තෙගුව වට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කළා ඉවරයි. ඒ මාත්‍යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
9: කතා කරන්න 0777 300 940.
0: ඉරුකිරණයි කිචි පිචියයි දාංගලේ හුරුබුහුටි
1: ඔයා මේ අහගෙන ඉන්නේ නැත්නම්

0: 이렇게래 나이 키치비치 아이 당글이 부르부후티
1: 오야네 아그린네

0: උදැසනහයයි විනාඩි විසේ එකයි වෙලාව දැන් ගන්න සුරේෂ් මාමල ඇස්තු වෙලා ඉන්නේ ඔගලන්ට කිත්ති කුමාරගේ කතාව ඊළඟට මොකද වෙන්නේ කියලා කියන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන SIBC ගැන, ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ් එක ගැන. දැන් අද දරුවන්ට අවශ්‍ය වෙන්නේ ලෝකේ ජය ගන්න පුළුවන් ඉංග්‍රීසි දැනුමක් වගේම බෞද්ධ වටිනාකම් මත ගොඩනැගුණු යහපත් චරිතයක් නේද? ගොඩක් දෙමාපියන්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඉංග්‍රීසි දැනුම අපේ දුවල පුතලට ලබා දෙන්න ඕනේ. හැබැයි ඒත් එක්කම ඉංග්‍රීසි දැනුම විතරක්ම බෑ. අපි බෞද්ධනම් ඒ බෞද්ධ වටිනාකම් මත ගොඩනැගුණ යහපත් චරිතයක් වෙන්නත් ඕන. ඉතින් ඒ දෙකම එකම තැනකින් දෙන ශ්‍රී ලංකේය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් තමයි SIBC කියලා කියන්නේ. ඉතින් පිළියන්දල අවිස්සාවේල සහ බිබිල ප්‍රදේශවල සාර්ථකව පවත්වාගෙන යන SIBC දැන් තමන්ගේ නවතම ශාඛාව වුණ හෝමාගමති විවෘත කළා තියෙනවා. ඉතින් බෞද්ධ පරිසරයක් තුළ ඉංග්‍රීසි මහත අධ්‍යාපනීය උසස් විනය, සදාචාරාත්මක වටිනාකම් සහ නායකත්ව කුසලතා එක්ක ඔබේ දරුවාගේ අනාගතය ඔන්න ඉතිමත් කිරීමට කැපවුණ සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව තමයි මොකද්ද SIBC ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ් කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න 071-898-0898 කෝල් එකක් ගන්න 071-898-0898. හරි, එහෙනම් අපි සුරේෂ් මාමට අවස්ථාව දෙමු කිත්ති කුමාරගේ කතාව ඕගලන්ට කියලා දෙන්න.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාරයාගේ කතාව.
2: අයිබෝන් කොහමද හන්න පොසොන්, ඉවර වුණාද? ඉවර වුණා. හොඳටම ලස්සනටම නේද? ඒක තමයි දන්න කියන ගොඩාක් දේවල් එක්ක ආසහිතන විදිහට නේ. අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේව මුළු රටේම ලෝකේම සමරමින් ආදරය, ආදර්ශය, කරුණාව, දයාව හිත් තුළ වැඩි කරගනිමින් නේ අපිට පුළුවන් වුණා අපේ වැඩ කටයුතු ටික කරගන්න. වැස්ස ටිකක්, පෑව්වා ටිකක්, අපිට ටිකක් ඒවා කරදර වුණාට ඒවා හරියට හොඳ වෙන කෙනෙක් ඉන්නවානේ. නම ඩෙංගු. ඒක තමයි. යාව එතකොට බෑ. එයාට ඒවා හොඳ වුණාට යා කරන වැඩවලින් නරක දේවල් වෙනවනේ. ඒක නිසා අපි කරන්න ඕනි පස්සට පහු වෙලා දුක් වෙලා වැඩක් නැහැ. එනිසා දැම්ම අපි පිරිසිදු කරන්න ඕනි. පිරිසිදු වතුර තියෙන තැන් නැති කරන්න ඕනි. නිකරුණේ තියෙන. එනිසා ඒකට උවමනා කරන වැඩ. එනිසා ඒක කරන්න උවමනා වෙන හැමදේම මගේ රත්තරන් දුල පුතාලා දෙමව්පියෝ නෑදෑයෝ හිතවතුන් ගෙවල් දොරවල් වල වටේ පිටේ ඉන්න හැමෝම එකතු කරගෙන කරමු. ඒක තමයි. සැලසුම් සහගත වුණොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. කිත්ති කුමාරයත් එහෙමයි. පුංචි කාලේ ඉඳලා සැලසුම් කරගෙන ආපුවා. දැන් හිනි පෙත්තටම ඇවිල්ලා තියෙන්නේ මගේ රත්තරන් දුවේ පුතේ. හැම සැලසුමක්ම හරි ගියාද කියලා මට අවංකවම කියන්න නෑ. වැරදිච්ච තැන් තිබුණද නැද්ද මට කියලා කියන්න. වැරදිච්ච තැන් තිබුණා, පැරදිච්ච තැන් තිබුණා, පහුබහින තැන් තිබුණා. හැබැයි එක වැඩකින්වත් මූලික අරමුණත් ඇරියේ නෑ. පසුබැස්සා, දුක් වින්දා, හැංගිලා හිටියා, සැලසුම් හැදුවා ඒවා වැරදුනා. හැබැයි වෙර වීර්ය අරන් අද ඉන්න තැනට ආවා. ඔයත් එහෙම ඉන්න ඕනේ. වැරදුනාට පරදින්නේ නෑ. පැරදුනා කියලා වැඩේ ඉවර වෙන්නේ නෑ රත්තරන්. අපේ ගමන යන්න ඕනේ. ඒ නිසා දැන් මොකද වෙන්නේ? ඉදිරිය දැකපු රජතුමා ඉන්නවා සතුටින්. හැබැයි ඉදිරිය ගැන බොරු පුරසාරම් එක්ක බොරු දේවල් කර කර හිටපු සොලිසාමන්තයාට මොකද වෙලා තියෙන්නේ? මෙයන්
3: ශාමයේ මුරුගා කඩවල එකයි මවෙන්ට පාව බැර ගන්න මුරුගා.
2: අන්න දැක්ක නේද මගේ රත්තරන් දුවේ පුතේ? ඒක තමයි දැන් එයා අනිත් අයගෙන් ආධාර උපකාර එනකන් බලන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. දැක්කද හරි දේවල් නොකරපුවාම වෙන වැඩේ. ඕකම අපිටත් එන්න පුළුවන්. අපිට දැන් කාලය තියෙනවා ඔයේ කියලා නිදහසේ අපේ කාලය විනාශ කරගත්තොත්, පාඩම් වැඩ කරගත්තේ නැත්තම්, අපි උත්තර හරියට ලියන්න මහන්සි වුණේ නැත්තම්, වරදින ගානේ හරි උත්තරේ හොයාගෙන යන්න වීර්ය කරගත්තේ නැත්නම් අපිට අන්තිමේට ප්‍රශ්න පත්‍රය දෙනකොට කාගෙන් හරි උදව් ඕනි කියලා අසරණ වෙන්න වෙනවා. අපිට අපි නැති වුණොත් බෑ මේ ගමන යන්න. ඒක තමයි වා ඉගෙන ගන්න ඕනේ. දැන් එතකොට සොලි සාමන්තයාට එහෙම වුණාට මෙයාන රජතුමා ගැන
4: පස්වන් දහසකට බුදුවන්න මහරජතුමනි, මහා තිත්තේ ආරක්ෂිතයි. එය චල සහ රවිදේවට බාර කළා.
5: අගනේය, ඉතාගනේය, අප දැන් වඩා විමසලිමත් විය යුත්තේ කවර දිසාවකින් ඔත්තුකරුවන් පැමිණේද කියා.
4: ඔබ වහන්සේගේ යන පරිදි අට දිසාවටම හේවායින් යොදවා තිබෙන්නේ. ඔවුන් සහ පිරිස ශක්තිමත් මහරජතුමනි.
5: ගොඩබිමෙන් පමණක් නොවේ, සතුරාගේ ආක්‍රමණය පිට දේප දේශයන් හරහාත් පැමිණිය හැකි.
2: අන්න දැක්ක නේද මගේ රත්තරන් දුවේ පුතේ? දැන් එතකොට ඇත්තටම ඒ සටන දිගින් දිගටම කරගෙන ගියා නම් එහෙම සෙබළු ඔව් රජතුමාගේ හේවායෝ ගොඩ දෙනෙක් මේ යන්න තිබුණා. ඒ නිසා යාලගේ කැමැත්තෙන්ම යාලා ගිහිල්ලා දොරාගුළු දාගත්තා ඇතුළට හිර වුණා රාජධානියේ. දැන් යාලා ඇතුළේ. දැන් රජතුමා කියන්නේ ඕම්ම හිටපුවාව ඇතුළේ දවස් කීයකට ඔවුන්ගේ ආහාර පාන ඇතුළේ තියෙයිද? ලොකෝ පිරිසක් ඒ මදියට දැන් ඇතුළේ ඉන්නේ. ඒ පිරිස කන්න බොන්න ගත්තාම තියෙන ආහාර පාන ඇතුළේ දවස් කීයකින් ඉවර වෙනවද? නිකම්ම එතකොට ඔවුන්ට සිද්ධ වෙනවා සටන් කරන්න නැතුවම් පරදින්න. සටන් කරත් ශක්තිය නැති වෙන තරමට. ශක්තිය නැති නිසා ඔවුන්ට ඒක කරගන්න බැරි වෙනවා. රජතුමාගේ නුවණ දැක්කද? දැන් ඔවුන් ඇතුළේ හිරවෙලා. එයාලට කරන්න තියෙන දේ මොකක් කියලාද හිතන්නේ? කල්පනා කරන්න. ඒකමද බලමු කරන්නේ. මං හෙට ඇවිල්ලා ඒකන කියනවා. මගේ රත්තරන් දුවල පුතාල සතුටින් ඉන්න ඕනේ. හැමෝටම ආදරෙයි. මං ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.
1: පොළොන්නරු රාජධානිය ඇරඹූ මහා විජේබාහු රජතුමා කීර්ති හෙවත් කිත්ති කුමාර

0: ලෝකයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036.
2: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
6: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
7: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.

නඹලාබුදේ 6:40 අපි 6:45 නෙත් නිවසහනවා. ඊට පස්සේ ආපහු එනවා කලබල පැංචවැඩ සටහනින්.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: අයිබවත් අද 2026 ජූලි 11 සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම ගයශ්‍රී ගමගේ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල අධිකරණ ඇමති දුරයේ සිටමින් බන්ධනාගාර ගැටුම ගැන සිදු කරන පරීක්ෂණ ස්වාධීන නැහැ. විපක්ෂය කියයි. වීමිල අසාධාරණයි. කෘෂිකර්ම විද්වතෙක් ආණ්ඩුවට අභියෝග කරයි. තේවලින් ඩොලර් බිලියන 2.5ක් ගේන්න අලුත් වැඩක් ලබන සතියේ සිට. බෙල්ජියම පෙරදු ස්පාඤ්ඤ පාපන්දු ලෝක කුසලානේ අවසන් පූර්ව වටේට. ස්පාඤ්ඤයේ දරුණු ලැබුගින්නකින් 12ක් මරුට. බ්‍රිතාන්‍ය ජාතිකයන් 4කුත් ඒ අතර 23ක් අතුරුදන්.
0: Net News. The truth people trust.
5: මෙගමු බන්ධනාගාරයේ ගැටුමෙන් මිය ගිය තවත් නිලධාරීන් කිහිප දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කරනවා. මේ අතර එම ගැටුමෙන් මිය ගිය නිලධාරීන් 8 දෙනාට උසස් වීම් ලබා දීලා. දෙවන පෙළ ජේලර් චන්ද්‍රවංශ මහතා පළමු පෙළ ජේලර් තනතුරටත් අනෙක් නියාමකවරුන් සැරයන් තනතුරටත් උසස් කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙන්නේ. මෙගමු ගැටුම ගැන තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවකට විපක්ෂය ඊ අත්සන් කළා. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළ මෙතැන් සිට. මෙගමු බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ස්වාධීනව සිදු කිරීමට නම් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සිය දුරයෙන් ඉල්ලා අසුවිය යුතු බව සමගී ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කළේ මේ හේතුවෙන් බවයි.
6: සදාචාරාත්මක අයිතියක් නෑ අමාත්‍යවරයාට ඒ තනතුර ඉන්න. එක පැත්තකින් අනිත් පැත්තක තමයි මේ පරීක්ෂණ සිදුවෙනකොට ඒ පරීක්ෂණ ස්වාධීනව සිදුවෙන්න ඒ ධූරයෙන් ඉල්ලාස්වීම තමයි සුදුසු. ඉතින් මට මතකයි අනුරකුමාර දිසානායක මැතිතුමා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට එදා මහර සිදුවීමදී එතුමා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරා මේ රජය වග කියන්න ඕනේ, අමාත්‍යවරයා ඉල්ලාස් වෙන්න ඕනේ. එතකොට මේ සියලුම කාරණා දැන් ප්‍රායෝගිකව සිදු කරන්න හැකියාව තියෙන අවස්ථාවේ අමතක වෙලා වගේ ඉන්න එක පුදුමයට කාරණාවක්.
5: ඉදිරි පාර්ලිමේන්තු සතියේදී විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට භාර දෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් පැවසුවේ.
6: කවුරුත් දන්නවා මේ රජයට 3/2 බලයක් තියෙනවා කියලා. කෙසේ වෙතත් අපි විශ්වාස භංග යෝජනාවක් අත්සන් කරන්න ආරම්භ කරේ අධිකරණ අමාත්‍යවරයාට විරුද්ධව. ඉතිහාසයේ කවදාක්වත් වෙච්ච නැති ආකාරයේ ව්‍යසනයක් මේකවම බන්ධනාගාරයේ සිදුනා. ඉතින් ඉතා පැහැදිලිවම ඒ ගැන බැලුවාම එය තමන්ගේ වගකීම පැහැරහැරීමක් හැටියට දකිනවා. අන්තිමට ජීවිත 30කට ආසන්න ප්‍රමාණයක් අහිමි වෙලා දැවැන්ත විනාශයක් සිදු වෙලා තියෙනවා. මෙය ප්‍රධාන වශයෙන් අමාත්‍යවරයාගේ නොහැකියාව ඒ වගේම අමාත්‍යවරයාගේ නිසි පියවරවල් නිසි වෙලාවට නොගැනීම වැනි කාරණා ගණනාවක් නිසා තමයි මේ වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව හේතු දක්වන්න තමයි අපි මේ විශ්වාස භංග යෝජනාව අවසන් කරලා තියෙන්නේ. අවසාන දිනයක් තවම ලබා දීලා නැහැ. ඉතින් ලබන සතියේ පාර්ලිමේන්තු පවත්වන්නේ නැහැ. ඊළඟ සතියේ තමයි පාර්ලිමේන්තු පවත්වන්නේ. ඉතින් අපි සියලුම විශ්වාස භංගය අවසන් කිරීම අවසන් කරාට පස්සේ අපි පාරදීපට කටයුතු කරනවා.
7: බෙවර වී බිලදී ගැනීම සඳහා ආණ්ඩුව නියම කළ මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම කන්නේ වී කිලෝ එකක නිෂ්පාදන වියදම

0: එහිදීගත් වැරදි තීරණය වර්තමානයේ වී අර්බුදයට ප්‍රධාන හේතුවක් බවත් ඔහු කියා සිටියා. ඒ නෙට් නිවුස් සිවන මානේ වැඩසටහන්ට එක්වෙමින්.
1: මෙවර නිෂ්පාදන වියදම වී කිලෝ එකකට රුපියල් කීයක් විතරද?
2: අතරම නිල දත්තයක් තියෙනවා. හෙක්ටර් කොබ්බයක් අඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව ඔවුන්ගේ සංඛ්‍යාලේඛන වලට සහ ඔවුන්ගේ ඇස්තමේන්තු වලට අනුව මේ යලකන්නේ, මේ අස්වැන්න ලැබෙමින් පවතින යලකන්නේ වී කිලෝ එකක් නිෂ්පාදනය කරන රුපියල් 137ක වගේ වියදමක් ගෙනිලා තියෙනවා.
1: 137යි නම් වියදම නාඩු 120ට සම්බා 130ට ඊර සම්බන 140ට කියන්නේ ඊර සම්බවල රුපියල් 3යි නාඩු අතින් පාඩුයි රුපියල් 10ක් විතර සම්බා රුපියල් 17ක් විතර පාඩුයි. මෙහෙම තියාගෙන සහතික මිලක් ඇයි ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේ? ගොවින් අසාධාරණයක් නෙමෙයිද මේක?
2: ඔව්, මෙතෙන්දී ආණ්ඩුව පැත්තෙන් කියන දෙයක් තමයි අපිට ගොවියන් විතරක් නෙමෙයි අපිට පාරිභෝගිකයොත් ඉන්න මේ දෙගොල්ලම ගැන සලකලා තමයි අපිට තීරණයක් ගන්න වෙන්නේ. ඔබ ඉතාම නිවැරදි ආරම්භයක් ගත්ත. අපේ රටේ ජනතාව බත් කන ජනතාව තුන් වේලම බත් කනවා කියලා. එතකොට පාරිභෝගිකව ගැන සලකන්න වෙනවා. පැවති මිලටම නැවත ගන්නවා කියන නිවේදනය තමයි කරේ. හැබැයි අර ඔබ කිව් පාඩුවත් එහෙම නෙමෙයි. පාඩුව අර කීරිසම්බෝල රුපියල් 3 නෙමෙයි. කීරිසම්බෝල තමයි වැඩිම පාඩුව තියෙන්නේ. කීරිසම්බෝල තමයි වැඩිම පාඩුව තියෙන්නේ.
1: මොකද කීරිසම්බව කිලෝ එකක් සඳහා 2 කිලෝ එකකට වියදම් වැඩිද මිටර?
2: වියදම් වැඩි. හේතුව කීරිසම්බ කියලා කියන්නේ BG360 කියන වී ප්‍රභේදය. මේ වී ප්‍රභේදයේ අස්වැන්න අඩුයි. දැන් මේ පහුගිය යලකන්නේ, ඒ කියන්නේ මේ අස්වැන්න ලැබෙමින් තියෙන යලකන්නේ තමයි මෑත කාලේ අධිකම නිෂ්පාදන පිරිවැයක් දරපු කන්නේ.
1: ඒ කියන්නේ මම හිතන්නේ ඉරාන අර්බුදයේ
2: පොහොර ප්‍රශ්නේ. එතෙන්ද ආව එකක් ඔය යුද්ධේ හන්දා පොහොර මිල වැඩි වුණා. ආණ්ඩුවේ යම්කිසි සහනාධාරයක් දුන්නා. මේක බොරුනේ. මේක හොඳයි, ඒක අගේ කරන්න ඕනේ. යම්කිසි සහනාධාරයක් කරගෙන යම්කිසි පොහොර ප්‍රමාණයක් දුන්නා. හැබැයි මේ පොහොර ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒ වගේ වෙලාවක ඔය කියන මේ මිල කිසිසේත්ම සාධාරණ නැහැ. ඒ වැඩි විය යුතුයි. එසේ වැඩි කරන්න බැරි කමක් තියොන්නම් පාරිභෝගිකයන් ගැන සිතලා ගොවීන්ට වෙනත් ආකාරයකින් යම්කිසි සාධාරණයක් වෙන, කියන්නේ සහනාධාරයක් දීලා හරි යම්කිසි ක්‍රමයකින් කරනො නැත්නම් මේකෙන් මේක ගොවීන්ට, ගොවීන් තව තවත් මේ වගාවෙන් අයින් වෙන, ව්‍යුක්ත වෙන ක්‍රමවේදයකට මේක තල්ලු වෙනවා.
1: ඔබ හිතන විදිහට මේ නිෂ්පාදන වියදමත් එක්ක කීයකටද සාමාන්‍යයෙන් දෙන්න වෙන්නේ නාඩු කිලෝ එක 150ක්?
2: අවම වශයෙන් නාඩු කිලෝ එකක් සඳහා අවම වශයෙන් රුපියල් 140ක් සහ ඒ 140ට අවම වශයෙන් රුපියල් 40ක් එකතු කරලා කීරිසම්බ සඳහා දෙන්න ඕනේ.
1: එහෙම කීරිසම්බ 180යි සම්බ, එතකොට
2: සම්බේ අතර මිලක් එන්නේ.
1: අතර මිලකට.
2: ඒ අතර මිලකට දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගොවීන්ට මේක පාඩුදායකයි.
1: එහෙම වුණොත් එහෙම හාල් කිලෝ එකක් රුපියල් 300ක්.
2: ඔය හොඳ ප්‍රශ්නයක් ඇත්තනම. දැන් තියෙන සහල් මිල පාලන මිලක් විදියට නිර්දේශ කරන්නේ කවද්ද? මේක නිර්දේශ කරන්නේ 2022 මැයි මාසේ දෙවනිදා.
1: දැන් තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්.
2: දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. සියලු දේවල් වැඩි වෙලා තියෙනවා. ගොවීන්ගේ නිෂ්පාදනවල මිල විතරක්ද මෙහෙම තියාගන්න ඕන? වැඩි විය යුතු නැද්ද?
0: මෙරට තේ ආදායම තවත් ඇමරිකානු ඩොලර් බිලියනකින් වැඩි කර ගැනීමට ආණ්ඩුව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවේ ඒ සඳහා සිලෝන් ටී විලේජ් නමින් තේ ගම්මාන 500ක් ස්ථාපිත කරන බවයි.
3: මේ වෙනකොට ලංකාවේ මුළු තේ නිෂ්පාදනයෙන් කුඩා තේවතු ගොවීන් සම්පූර්ණ කරන ප්‍රමාණය 75%. මෙන්න මේ ප්‍රජාව ලබා දෙන දායකත්වයේ ඉතා ඉහළයි මේ රටට. තේ වලින් බලාපොරොත්තු වෙන අපනයන ආදායම 2030දී ඩොලර් බිලියන 2.5 දක්වා ගේන. ඊයවුරුද්දේ 1.5යි එකේ. එතකොට අපි තව බිලියන් 1ක් වගේ ආදායම තේ වලින් වැඩි කරගන්න ඕනි. ඉතින් මේ ඉලක්ක සම්පූර්ණ කරගන්න නම් මේ තේ කර්මාන්තයේ යම් විප්ලවීය පියවරයක් ඉස්සරහට තබන්න ඕනේ. එදියත් කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන කාරණා තමයි කුඩා තේවතු ගොවියගේ දළු අස්වැන්න වැඩි කිරීමට අදාළ ක්‍රියා මාර්ග ගන්න ඕනේ. ඔවුන්ගේ ආදායම වැඩි කරලා දෙන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඔවුන්ගේ සමාජ මට්ටම වැඩි කරන්න අපි ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ අරමුණු කරගෙන අපි වැඩසටහන් රාශියක් මේ වෙනුවෙන් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ අපි ගම්මාන 144ක් ආරම්භ කරනවා. ඒ වගේම 2027 තව ගම්මාන 150ක් ආරම්භ කරනවා. 2028 තවත් ගම්මාන 150ක් ආරම්භ කරනවා. 2029 අපි බලාපොරොත්තු වෙනවා ගම්මාන 56ක් ආරම්භ කරලා මේ ගම්මාන 500 වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. මේ තේ කර්මාන්තයත් එක්ක සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එඳ අපි මේ සිලෝන් ටී විලේජ් ගම්මාන සංචාරක ව්‍යාපාරයත් එක්ක අපි බද්ධ කරන්න සැලසුම් කරලා තියෙනවා.
0: කුඩා තේවතු හිමියන් ඉලක්ක කරගත් මෙම වැඩසටහන ලබන 15 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි. මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමට අපරාජිත

0: උදේ 7යි විනාඩි 4යි වෙලාව දැන්.
1: අයිබෝවන් සුබ උදෑසනක්.
0: අයිබෝවන්
1: සුබ උදෑසනක්.
0: සුබ උදෑසනක්. ඔය දෙන එනකන් මං හිටියේ. ඇයි දන්නවද?
1: ඇයි?
0: ඇයි කියන්නකෝ බලන්න පුළුවන් නම්. ඇයි මං ඔය දෙන එනකන් හිටියේ?
1: තෙරුවිල්ලක.
0: තෙරුවිල්ලකුත් අහන්න ඕන. එහෙනම් වෙන දෙයකට. ඇයි කියන්න බලන්න පුළුවන් නම්. ඇයි මං පැන්චි ඔය දෙන එනකන් හිටියේ? තනියට ඒකනේ යන්නේ. සහ මට තේකක් හදාගෙන. ඔය දෙනට බැරිද මට තේකක් හදලා දෙන්න? බැරිද? පුළුවන්ද? හා කොහොමද තේ හදන්නේ කියන්නකෝ. මට දැන් හරියටම තේ තිබහයි යන්නේ. කොහොමද ඔය දෙන මට තේකක් හදලා දෙන්නේ? කොහොමද තේ හදන්නේ පැන්චෝ?
1: මන් දන්නේ පැන්චිගෙන්.
0: ආ පැන්චිගෙන් අහන්න. පැන්චි කොහොමද තේ හදන්නේ?
1: මේ ඉස්සලාම කිරිපිටි දාලා ඊට පස්සේ සීනි දාලා උණු වතුර දාලා කලවම් කරලා ඊට පස්සේ තේ කුඩු දාලා මේ හදන්නේ.
0: අන්න ඒකනේ. දැක්කනේ හොඳ වෙලාවට පැන්චි දාන්න ඕන. නැත්නම් ඉතින් තේ එකක් නැතුව තමයි මට අද ඉන්න වෙන්නේ. එහෙනම් අපි දැන් අර තව ටිකකින් යනවා ඩිෂුම් ඩිෂුම් කතාව අහන්න. ඊට පස්සේ අපි තේ එකක් හදාගමු ඒ වෙලාවේ. පැන්චත් බොනවද තේ? බොන්න නම් පුළුවන්. හදන්න තමයි බැරි නේද? ඔව්. හරි. දැන් ඉතින් අද ජූලි මාසේ 11 වෙනිදා. ජූලි කියන්නේ කීවෙනි මාසද කියලා දන්නවද? කීවෙනි මාසද? ගණන් කරන්න බෑ.
1: 1
0: ජනවාරි පෙබරවාරි කියලා ගණන් කරන්න ඕනේ ඉතින්. කොහොමද? ජූලි කියන්නේ කීවෙනි මාසද? ජූලි කියන්නේ කීවෙනි මාසද? හත්වෙනි මාසේ. ඒකනේ. හරි. දැන් පැන්චර තියනවා නේද? ආඩම්බරකාර කවුරු ගැන කියන්නේද?
1: මාළුව.
0: හා කියන්නකෝ. ආඩම්බරකාර මාළුව කියන්නේ කාටද?
1: ආඩම්බර මාළුවෙක්.
0: ආඩම්බර මාළුවෙක්. දැයට මොකද්ද වෙලා තියෙන්නේ?
1: ඕන එක දවසක්ද තිබ්බ විලක්, ලස්සන විලක්. ඒ විලක හිටිය ආඩම්බර ලස්සන මාළුවෙක්.
0: ඇයට ආඩම්බරයි කියන්නේ?
1: එයා ලස්සන නිසා ආඩම්බරයි.
0: ලස්සනින්ද ආඩම්බර වෙලාද?
1: හා
0: ඊට පස්සේ
1: තව චූටි චූටි පැටවුනොත් හිටියා.
0: හා කොහෙද? පාරේ. මාළුව ඉන්නේ පාරේනේ නේද?
1: නෑ.
0: එහෙනම්
1: විලේ.
0: විලකද? හා ඊට පස්සේ.
1: ඊට පස්සේ ආඩම්බර මාළුව ගණන් ගන්න ඒගොල්ලොන්ව බනිනවා.
0: හා ඒ කියන්නේ අර පොඩි පොඩි මාළු පැටවුන්ට බනිනවා.
1: ඔව්.
0: හරි.
1: ඊට පස්සේ ආඩම්බර මාළුව කිව්වා.
0: ඔව්.
1: ආයි ඉන්න ඒගොල්ලන්ට කියලා.
0: හා
1: අර ගඟට යනවා කියලා. ගංගේ ලස්සන මගේ ලොකු යාළුවෝ ඉන්නවා කියලා.
0: හා පොඩි මාළුවන්ට කිව්වා. හරි.
1: ඊට පස්සේ දැන් ආඩම්බර මාළු හරිම ආසංවෙන් හිටියේ වහිනකන්.
0: හා
1: ඊට පස්සේ ඔන්න දවසක් වරුසාවක් වැස්සා.
0: වරුසාවක් වැස්සා. හරි.
1: ඊට පස්සේ උතුරල ගංගායි විලයි එකතු වුණා.
0: දැන් වතුර වැඩි ඉන්නේ නේද?
1: හරි.
0: ඊට පස්සේ
1: මාළුව ගඟට ආසාවෙන් ගියා. ඊට පස්සේ පීන ඉන්නකොට ලොකු මාළුව දෙන්නේ කට ඇරගෙන ආවේ මාළුවව කන්න.
0: ඒ කියන්නේ අර ආඩම්බරකාර මාළුවව කන්න. හා
1: අපිට කෑමක් හම්බුණා කියලා.
0: හා
1: ආඩම්බර මාළුව කන්න හැද. ඊට පස්සේ ඒ ආඩම්බර මාළුව කොළයක් යට හැංගුණා. ඊට පස්සේ යාට හිතුණා අර චූටි මාළු තමයි මට ආදරේ මාළුව ආදරේ නැහැ කියලා. ඒ ආඩම්බර මාළුවට හිතුණා. ඊට පස්සේ එකමට පීනගෙන ගියාම විලට ගියා. ඔව්. ඊට පස්සේ මාළුවට කිව්වා ආයි ඒ ගංග ඔගල දාලා යන්නේ කියලා.
0: හා දැක්කනේ. අර චූටි මාළුව තමයි අන්තිමට යාගේ උදව්වට ඉන්නේ නේද? අර දැන් එයා ඒ ඉන්න මාළුව අතර ලොකු මාළුවෙක් වුණාට එයාට වඩා තව ලොකු මාළුව ඉන්න පුළුවන් නේ ගංගාවල නේද? ඒක දන්නේ නැතුව බොරුවට ආඩම්බර වෙලා අන්තිමට කරදරේ තමයි වැටෙන්නේ කි. ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොකද්ද පෙන්ෂෝ?
1: ගොඩක් ආඩම්බර වෙන්න හොඳ නෑ.
0: චුට්ටක් කමක් නැද්ද? චුට්ටක් ආඩම්බර වුණාට කමක් නැද්ද?
1: චුට්ටක් ආඩම්බරම ආඩම්බර වෙන්නත් හොඳ නෑ.
0: හොඳ නැද්ද? හරි. එහෙනම් අපි චුට්ටක් ආඩම්බර වෙන්න හොඳ නෑ. හරිද? දැන් පැන්චි ඔයා ආඩම්බර වෙනවද නැහැ නේද? ආ නෑ. ඒකනේ. හරි. දැන් පැන්චා ඔන්නේ කතාවක් කිව්වා. පැන්චිට මොකද්ද කියන්න තියෙන්නේ?
1: කොළ ගැන.
0: කොළ ගැන. කොළ ගැන. මොන කොළ ගැනද?
1: මේ අපේ ස්කෝලේ පොළ තිබ්බා බාද.
0: ආ පොළ පොළ ගැන. මට වුණේ කොළ ගැන වගේ. ආ පොළ. හරි. දැන් පොළේ මොනවද තිබ්බ විකුණන්න?
1: මම ගෙනිච්චේ හතු.
0: හතුද? ආ හතු වවනවනේ නේද? මන් දන්නව. අර ඒ හතු කියන්නේ පැංචි අර මේ රෝස පාටයි නේද?
1: නෑ
0: රොසු පාට නෙමෙයි. අයියෝ සුදු පාටයිද?
1: ලංකාවේ සුදු පාටයි පිටරටවල මේ අර මගම සුදු පාට ටිටිටි රට අර රතු පාට
0: හා
1: එහෙම තියෙන්නේ.
0: අයියෝ මං හිතුවානේ රෝස පාටයි කියලා හතු.
1: නෑ
0: නෑ නේද? සුදු පාටයි නේ. හා
1: ලංකාවේ හතු රෝස පාට
0: නෑ.
1: ලංකාවේ හතු සුදුයි.
0: සුදුයි. හා
1: සුදුත් තියනාද?
0: තාවුණාන්ති
1: කලුත් තියෙනවා.
0: කලුත් තියෙනවද? හා හරි. දැන් ඔයා හතු අරන් ගියා පොළට. ඊට පස්සේ හතු ටික ඔක්කොම විකුණුවාද? ආ කීයකටද විකුණුවේ? ආ කීයකට විතර විකුණුවාද? හොඳ ලාභයක් තිබ්බද දැන් පොලේ යනකොට? එහෙමනේ නේද?
1: මේ විකුණුවේ
0: විකුණුවේ විකුණුවේ කීයකටද? ආ විකුණුවේ කීයකටද මේ පැන්චි? අයියෝ ඔක්කොම නිකන් දුන්නද කොහෙද? අපරාධ පැංචු අපිට තැන තිබ්බයි පොලට නේද? ගිහිල්ලා පැංචිගෙන් හතු ටික නිකන් ගන්න තිබ්බා.
1: අපේ ස්කෝලේනේ.
0: ඉතින් කමක් නැහැ අපිටත් එන්න පුළුවන් ඒ පැත්තට.
1: මොකද අපේ ස්කෝලේ දන්නේ නැහැ.
0: අපි දන්න අපිට හොයාගෙන එන්න පුළුවන් නේද පැංචෝ? ඒකනේ අපිට හොයාගෙන යන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි ඊළඟට ඩිෂුම් ඩිෂුම් කතාව අහන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් පැංච දන්නවද ඩිෂුම් ඩිෂුම් කතාව අහලා ඉවරනට පස්සේ ඊළඟට මොනවද තියෙන්නේ? දෙන්න දෙකක් කියනවා. තේරවිල්ල අහන්න ඕන ඩිෂුම් ඩිෂුම් අහන්න කලින්. ඩිෂුම් ඩිෂුම් ඇහුවට පස්සේ පුළුවන් නම් කියන තරඟ වටේ තියෙනවා. ඊට පස්සේ මොකද තියෙන්නේ? නිර්මාණ පිටුව. නිර්මාණ පිටුවෙන් පස්සේ මොකද තියෙන්නේ? චූටි යාළුවන්ගේ සෙල්ලම් ගෙදර. එහෙනම් උදේ 8 වෙනකන් ඕගොල්ලෝ කලබල පැංච අහන් ඉන්න ඕන. හරි. දැන් දෙන්නම ලෑස්තිද තේරවිල්ල අහන්න? හරි. ඔන්න බලමු අද දෙන්න කවු දෙන්නගෙන් කවුද මුලින් උත්තරේ හොයාගන්නේ කියලා. හරිද? දැන් ඕගොල්ලෝ පැදුරු දැකලා තියනවාද?
1: ඔව්.
0: හා කොහෙද දැකලා තියෙන්නේ පැදුරු?
1: අපේ ගෙදර තියෙන.
0: ගෙදර තියෙනවා නේද? පැදුරු ගෙදර තියෙනවා. නැත්නම් පන්සල් වල පැදුරු තියෙනවා නේද? දැන් ඉස්සර නම් අතීතේ නම් ගොඩාක් ගෙවල් වල පැදුරු වියනවා නේද? දැන් ඉතින් එහෙම ගොඩාක් ගෙවල් වල වියන්නේ නැහැ. හැබැයි තාමත් ගම්වල ගෙවල් වල පැදුරු වියන අය ඉන්නවා. දැන් මම අහන්නේ දැන් මේ පැදුර අකුලනවා කියලානේ අපි කියන්නේ පැංචෝ. නේද? පැදුර නවනවා කියලා කියන්නේ අපි කියන්නේ පැදුර අකුලනවා කියලා. හරිද? මම අහන්නේ අකුලලා අකුලලා ඉවර කරන්න බැරි පැදුර මොකද්ද? අකුලලා අකුලලා ඉවර කරන්න බැරි පැදුර මොකද්ද? පැංචි කියන්න බලන්න.
1: පාට පාට තියෙන.
0: පාට පාට නෑ. දැන් තාම සාමාන්‍යයෙන් පැදුරු පාට පාටයි නේද? ආ හැබැයි මේ පැදුර පාට පාට නෑ. ප්‍රශ්න අහුවොතින් ඕගලන්ට මඟට උත්තරේ කියන්න පුළුවන්.
1: මොකද්ද?
0: ඒක තමයි මොකද්ද? හරි අපි ඩිෂුම් ඩිෂුම් කතාව අහන්නේ යමුකෝ. ඊට පස්සේ පුළුවන් නම් කියන තරඟ වටේ තියෙනවා. පුළුවන් නම් කියන තරඟ වටේට ඉන්න පුළුවන් කාටද? පහවසරෙන්
1: ඉහළ යාළුවන්ට.
0: ඕ ඉහළ යාළුවන්ට. හරි. පැංචි මතක් කරන්න බාන දුරකථන අංකය මොකද්ද කියලා?
1: 0112553063.
0: හරි. එහෙනම් අපි යනවා. මොකක්ද අහන්න අපි දැන් යන්නේ?
1: ඩිෂුම් ඩිෂුම්
0: ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් ඩිෂුම් ඩිෂුම්.
2: මගේ පුංචි යාළුව හැමෝටම ලස්සනම ලස්සන උදෑසනක් වේවා. මේ උදෑසන නියම වෙලාවටම අපි ඔයාලගේ ගෙදරට එන්නේ ඔය ලස්සන මූණවල හිනාවක් මතුවෙන්නේ අපේ ලස්සන කතාව ඇහුවම කියලා අපි දන්න හින්දා. එහෙම නේද මගේ පුංචි යාළුවනේ? එහෙනම් ඉතින් තවත් කල් වේලා ගන්න නැතුව අපි ඉක්මනටම ඩිෂුම් ඩිෂුම් එක්ක ජෝන් මොකක් කරයිද කියලා හන්ද ඒ පැත්තට ගිහින් එමු.
3: මේ ඩිෂුමා, දැන් තමුන් ඔය පූස් පැටියවත් මේ අපිත් එක්ක අරන් යන්න ද හදන්නේ?
4: නැතුයිති මේ කිසිව හිතප්පපුවක් නැතුව මෙච්චර මේ කැලේට මාව හොයන් ආපු අහිංසකයාව කැලේ සතුන්ට දාලා යන්නද කියන්නේ? මෙයා ඉතින් මං ඉන්න තැනම ඉඳි නේද පැට්ට? මමන් දාලා යන්නේ.
3: මේ ඩිෂුමට තේරෙන්නේ නැති වුණාට මේ පූසත් එක්ක මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එදා කණ්ණාඩිය නැති වුණු එකටත් මේ පූසගේ සම්බන්ධයක් තියෙනවා නා. හරි බලමුකෝ. මම මේක ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නවා.
5: හරි ලොක්කා, මේ පඳුරු ටික ගත්තා මං ඉස්සර වෙන්නද?
3: යමු යමු යමු. ඒ ගුරුනාංශගේ ගෙට යහපැත්තේ පොඩි මඩුවක්
6: තියෙනවා.
3: අන්න එතනට යමු. අපිට තියෙන වැඩ ගොඩක් කරන්න.
6: එතකොට අපි දැන් යන්නේ ගුරුනාංශ මාමගේ ගෙදරටද? මං කොහොමද මේක නිකීගේ කනට පවසන්නේ? අනේ වාටි, මේ යෝධයම බිමින් කියන්නේවත් නෑනේ. අයියෝ,
7: දැන් මොනවද කරන්නේ? මට පුරුපුරු පේරගන්නලා මෙයාලා පස්සෙන් යන්නම වෙනවා. ඒ වුණත් ගිහිල්ලා මාවත් අහුනොත්? එහෙම වුණත් නම් සේරම ඉවරයි. කමක් නෑ, මොනා වුණත් නිල් මායාවෙන් මට උදව්වක් ගන්න පුළුවන්. මොනා කරන්නත් කලින් පුරුපුරුව බේරගන්න ඕන. අන්න අර දෙන්න යන්න පිටත් වෙනවා. ඒත් එයාලා කොහෙද යන්නේ? පිටිපස්සෙන් ගිහින් බලනවා.
6: නෑ මගේ තුජි තුජි කුඩු කුට්ටු. ඔය බච්චේවද
5: නෑ? ඕනේ හරි, මං වාට දැන් ගිය ගම බත් ටිකක් ඉල්ලලා දෙන්නම්. අපි හාල් මැස්ස හොදිත් එක්ක වත්කමු. ඔය ආසයිද? ආසයි?
7: ඔන්නක චික චික චික.
5: අනේ.
3: හම්බවි හාල් මැස්ස හොදි. අපිටත් රැට බඩගිනින් ඉන්න වෙයි දන්නේ නැ.
7: හරිම පරිස්සමින් යන්න ඕනේ. නැත්තම් මාවත් මේ දෙන්නට අහුවෙන්න බැරි නෑ. අන්න ඒ පාරේ දෙන්න අතුරු පාරකට හැරුණා. මොකක්ද අර පේන්නේ? පුංචි ගෙදරක්. ඒ වුණත් හොර ජෝන්ට මේ කැලේ කොහෙන්ද ගියා? කමක් නෑ, තව ටිකක් ඉස්සරහට ගිහින් බලමුකෝ. ඇයි ඇයි මේකේ ලංවෙන ලංවෙන්න මගේ ඔළුව රිදෙන්නේ? ඒ මදෙවිට රැදකපු හීනේ එහිනේ හරියට තිබ්බෙත් මේ වගේම කැලෑවා. අනේ මන්දා, පුරු පුරුත් නගනේ. මගේ හිතටත් බයයි.
8: ඉස්සු

0: ルペンチャඋදේ 7යි විනාඩි 19යි වෙලාව කලබල පැංචනි දැන් ඔගොල්ලෝ අහගෙන ඉන්නේ දැන් ඔන්න පැංචි අපි මොකද්ද පටන් ගන්නෙ පුළුවන් නම් කියන්න තරඟ වටේ ඔන්න යාළුව දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා කතා කරන්න පැංචෝ මේ යාළුවත් එක්ක මුලින්ම
1: අයිබෝවන් සුබදේශනා
2: අයිබෝවන් සුබදේශනා
1: නම් මොකද්ද
2: විශ්මිර චිරංගි
1: කීවසරද
2: 6 වසරේ
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: සුජාතා විද්‍යාලයේ රබුකන.
0: හරි, දැන් ඔන්න රිද්මිත් එක්ක තරඟ වදින්න අවිලින අනිත් යාළුවත් එක්ක කතා කරන්නකෝ පැංචි බලන්න.
1: අයිබෝවන්.
2: අයිබෝවන් නන්දේ.
1: නම් මොකද්ද?
2: පීආලි ශානි මදුනිකා.
1: කී වසරේද?
2: 6 වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ
2: විද්‍යාලෝක සෙන්ට්‍රල් කොලේජ්.
0: හරි, ඔන්න දැන් රිෂානි රිද්මි එක්ක අපි එහෙනම් පටන් ගන්නේ. මොකද්ද පැංචෝ? පුළුවන් නම් කියන්න
1: තරඟ. පුළුවන් නම් කියන්න.
0: හරි, දැන් මෙතනින් දෙන්නම 6 වසරිනේ. ඒක හින්දා මේ පැත්තට මුලින්ම ආපු යාළුවව අපි තෝරගන්නවා ප්‍රශ්නවලට උත්තර දෙන්න. රිෂානි ලෑස්තිද?
1: සචින් නන්දේ.
0: ඔව්.
1: අපි දෙවනි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ.
0: ඒකනේ, අපි දෙවනි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. අපි දෙවනි ප්‍රශ්නේ යාළුව තමයි උත්තර දෙන්න ඕනේ නේද? ආ, හරි. පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර දෙමුද?
1: හා.
0: කමක් නැහැනේ නේද? හරි, ඔන්න රිෂිනි මේක තමයි ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ. කොස්මාමා කියන විරුදාවලියෙන් හඳුන්වනු ලැබුවේ 1. CWW කන්නගිර මහතා, 2. ආතර් වීදීස් මහතා, 3. TB ඉලංගරත්න මහතා. ඍෂිනි මොකද්ද උත්තරේ? කොස්මාමා කියලා අපි හඳුන්වන්නේ CWW කන්නගිර මහතාද, ආතර් වීදීස් මහතාද, TB ඉලංගරත්න මහතාද? හරි, අපි අවස්ථාව දෙමු රිද්මිට. රිද්මි මොකද උත්තරේ? 1. CWW කන්නගිර මහතා කියලා තමයි කියන්නේ. අපේ රිෂානි උත්තර දුන්නේ. එතකොට අපේ රිද්මි දීපු උත්තරේ වැරදි. හරි උත්තරේ ආතර් වීදීස් මහතා. දැන් අපි හැමදාමත් කියනවා කලබල පැංශ දැනුම් පොතකුත් ඔයගලන් ගාව තියාගන්න. එතකොට මේ අහන ප්‍රශ්නවලට උත්තර ඔයගලන්ට ඒ පොතේ ලියාගන්න පුළුවන්. කොස්මාම කියලා විරුදාවලිය තියෙන්නේ ආතර් වීදීස් මහතාට. හරි, අපි යනවා රිද්මිගේ පැත්තට. රිද්මි ලෑස්තිද පළවෙනි ප්‍රශ්න ගන්න? රිද්මි
2: ඇයි
0: ලෑස්තිද පළවෙනි ප්‍රශ්න ගන්න? සිතාර් වාදනයේට ලොව ප්‍රසිද්ධ පුද්ගලයා කවුද මේ අතරින්? එක රවි ශංක, 2. AR රහමාන්, 3. කුමාර් සානු.
2: 2.
0: AR රහමාන් කියලා තමයි කියන්නේ. AR රහමාන් නෙමෙයි. AR රහමාන් සංගීතයට ප්‍රසිද්ධ වුණාට සිතාර් වාදනයට විශේෂයෙන්ම ප්‍රසිද්ධ වුණේ රවි ශංකර්. දැන් මොකද වෙන්නේ අපිට? යාළුව දෙන්නම පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නේ නේද? ඒකනේ. දැන් එතකොට අපිට දෙන්නාම දෙවෙනි වටේට එක්කගෙන යන්න පුළුවන්. හැබැයි බලමු කවුද යන්නේ චූටි සුරංගනාවගේ තෑගි පෙට්ටියට කියලා. හරි, රිෂානි ලෑස්තිද පළවෙනි දෙවෙනි ප්‍රශ්න ගන්න?
2: ඔව් නන්නේ.
0: අමාවතුර කාගේ කෘතියක්ද? මේවා අපිට ඉස්කෝලේ උගන්වනවා. පුංචි කාලේ ඉඳලා අපිට මේවා ඉස්කෝලේදී උගන්වනවා. අමාවතර කියන්නේ කාගේ කෘතියක්ද කියලායි මං අහන්නේ.
2: කුමාරතුංග මුනිදාසයන්
0: කියලා තමයි රිෂානි කියන්නේ. රිද්මි කියන්නේ මොකද්ද? උත්තරේ කියන්න බලන්න, උත්සාහයක් ගමු.
2: රාහුල හාමුදුරෝ
0: උත්තර දෙකම වැරදි. ගුරුලු ගෝවි පඬිතුමන්. ගුරුලු ගෝවින්ගේ තමයි අමාවතුර කියන කෘතිය ගුරුලු ගෝවින්ගේ. දැන් එතකොට අද දවසේ පැංචෝ කවුරුත් යන්නේ චුටි සුරංගනාවගේ තෑගි පෙට්ටියේ පැත්තට. අපි දෙන්නවත් යන්ද? ගිහිල්ලාමුද?
1: ගිහිල්ලා
0: පැංචිට මොනවාරි අරන් ගමු. පැංචිට මොනවද ඕනේ චුටි සුරංගනාවගේ තෑගි පෙට්ටියෙන්? පාට පෙන්සල් පෙට්ටියක් අපි අරගෙන යමු එහෙනම්. හරි. උදේ 7:24යි අපි ආනව ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ නිර්මාණ පිටුව තියෙනවා. හින්ද දිගටම කලබල පැංචාගෙන ඉන්න.

0: ප්‍රබල පැංචා පුංචි සිත්වලට ආදරෙන් තිරණය කරන්නේ
1: SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898
2: FM 95 94.8 Net FM දිවයින පුරා
3: උදේ 7යි විනාඩි 27යි
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV නිල විකාශක

0: අපේපි ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී.
2: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
3: දැන් ඕනේ නෑ දුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැල තවන්න පටන් ගත්තනේ.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත Roofing Sheet. Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
9: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
10: ඒකේ වටාචාරින් තමයි
11: ඒ දේවින් වහන්ස අමුතු ඇඳුමකින් සැරසි ඔහු සමග සල්ලාපයේ යෙදී සිටින කාන්තාව
10: කේවට්ටයාගේ මුව තුලට
12: එල්ලේ බලා වර්චස් පිටක් හෙලූ කතාව
9: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
13: FM සංසාර කතන්දර
9: සෙනසුරාද උදේ 8ට අහමු නේද
14: FM 95 FM 94.8 net FM
15: කලබල කලබල කලබල කලබල කලබල පෙන්චා
16: උදේ 7:30 විනාඩි 30යි වලාව කලබල කලබල කලබල පැංච තමයි අපි අහන් ඉන්නේ නේද?
17: ඔව්.
16: දැන් මේ දවස්වල FIFA ලෝක කුසලාන තරගාවලිය තියෙනවනේ නේද? මොකද්ද? මොන තරගාවලියද? මොකද්ද සෙල්ලම් කරන්නේ? Football.
17: Football
16: කොහොමද සෙල්ලම් කරන්නේ කියලා දන්නවද පැංච? කොහොම සෙල්ලම් කරන්නේ?
17: එකම කට්ටියක් මේ පැත්තේ එක කට්ටියක් මේ පැත්තේ
16: ආ එක කට්ටියක් උඩ එක කට්ටියක් යට එහෙමද
17: නෑ
16: එහෙනම්
17: එක කට්ටියක් අනිත් පැත්තේ එක කට්ටියක් අනිත් පැත්තේ
16: හරි
17: ඒගොල්ලෝ
16: හරි කට්ටියක් මේ පැත්තේ කට්ටියක් මේ පැත්තේ ඒ කට්ටිය මැදරවිල රණ්ඩු වෙනවා
17: නෑ
16: එහෙනම්
17: කට්ටියක් මේ පැත්තේ එක කට්ටියක් මේ පැත්තේ
16: හරි
17: ඊට පස්සේ ඒගොල්ලෝ ගහන
16: මොනවද ඉතින් ඒකනේ මං කිව්වේ ඒකනේ මං කිව්වේ ගහ ගන්නවා කියලා
17: ගෝල් ගහන
16: ගෝල්ද
17: ෆුට්බෝල්
16: ආ ෆුට්බෝලින් අර බෝල් එකකින් ගෝල් එකක් ගහනවා කොහමද ගෝල් එක ගහන්නේ කොහමද ලකුණු හම්බෙන්නේ
17: නෑ නිකන් හම්බෙන්නේ ගෝල් ගහන අනිත් අය ගහනවනේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට බෝල් ගන්න රණ්ඩු වෙනවා
16: රණ්ඩු වෙනවද රණ්ඩු වෙන හොඳ නෑනේ යන්නේ නේද?
17: ඔව්.
16: රණ්ඩු වෙන හොඳ නෑ නේද?
17: නෑ.
16: දැන් එතකොට රණ්ඩු වෙන්නේ එහෙනම්.
17: ඒ ගෝල් එකක් ගහන්න ඒගොල්ලෝ කොහොමයි ගෝල් එකක් ගන්න රණ්ඩු වෙන්නේ?
16: ආ ගෝල් එකක් ගහන්න රණ්ඩු. හැබැයි පැංචි රණ්ඩු වෙන එක හොඳ දෙයක්ද?
17: නෑ.
16: නෑ ඒකනේ යන්නේ. අපි රණ්ඩු වෙනකොට මැදට පැනලා අපි රණ්ඩු නවත්තන්න ඕන. එහෙනම් අපි මේක හරියන්නේ අපි ෆුට්බෝල් ගහන හැටි කියමු. මේ ඔයගොල්ලෝ රණ්ඩු වෙන්න නම් තියාගන්න එපා කියලා. එහෙම කියමුද? හා හරි. මේ දැන් තේරවිලට උත්තරේ හොයාගත්තද? අකුලන්න අකුලලා අකුලලා
17: පාට මොකද්ද
16: පාට එහෙම කියන්නේ බෑ පාට කියන්නේ මම එහෙම
17: ඒ පැදුරෙන් නිදා ගන්න පුළන්නේ
16: ඒ පැදුරෙන් නිදා ගන්න බෑ ඔව් හැබැයි සමහර වෙලාවට ඉතින් සමහර අය එහෙම නිදා ගන්න අයත් ඉන්නවා හැබැයි ඉතින් නිදා ගන්න බෑ ඒ පැදුරෙන්
17: මොකද්ද
16: ඉතින් ඒක තමයි මම ඕගලංගෙන් අහන්නේ මොකද්ද
17: කියලා
16: පළතුරක් නෙවෙයි කන්න බෑ
17: කන්න නෑ
16: පැංචිරේ නැද්ද ප්‍රශ්න පැංචිරේ තියෙන ප්‍රශ්න ඔක්කොම පැංච අහනවා ආ ඊට පස්සේ පැංචි ළඟට ගේනවා පැංච උත්තරේ කියන ඕක තමයි වෙන්නේ නේද හරි අපි එහෙනම් නිර්මාණ පිටිය පටන් ගමුද හරි ඔන්න බලමු අපිට අද දවසේ කවුද දවසේ තෑග දිනා ගන්න කියලා. එහෙනම් අපි පටන් ගන්න අපේ නිර්මාණ පිටුව.
17: නිර්මාණ පිටුව බලමු.
16: හරි ඔන්න එහෙනම් පැංචි පටන් ගන්න අද අපේ නිර්මාණ පිටුව. මොකද්ද මේ තියෙන්නේ?
17: බස් එක.
16: මොන
17: බස් එක?
16: ඔව් මොනක් තව පේන්නේ?
17: ආ උඩ තියෙන චයිට් එකක් වගේ.
16: ඔව් ඒ බස් එක යනවා
17: පිටිපස්ස. තරුවක් තරු දෙකුයි කොඩියකුයි බස් එකේ ගහලා චයිට් එකුයි.
16: චයිට් එක ඒක තමයි යන්නේ. මම මේ කල්පනා කරේ මොන වගේ බස් එකක්ද කියලා ඒක. හරි මේක අපිට ඇඳලවලා තියෙන්නේ. කියන්නේ පැන්සලින් තමයි ඇඳලවලා තියෙන්නේ. ගොඩක් පාට දාලා නැහැ. KH දෙදින දින්තරු දෙබරවැව මධ්‍ය මහාවිද්‍යාලයට යන්නේ අට ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. ඊළඟට මේ මොකද්ද මේ? මේ මොකද්ද මේ? මොනවද පේන්නේ?
17: ගෙදරක්.
16: ගෙයක් තියෙනවා. තව?
17: ගෙදරක් තියෙනවා. බලාකුළු ගොඩාක් තියෙනවා.
16: බලාකුළු ගොඩාක් තියෙනවා නේද? මගේ නිවස තමයි ඔන්න. තෙනිඔල්ලිය තිසත් දම්යුරු ඇඳලවලා තියෙන්නේ. පුංචි කැකුළු පෙරපාසලට යන්නේ. ගනිහිගම තමයි ඉන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. පැංචි කියන්නේ මේ චිත්‍ර ගැන?
17: නානවා.
16: කවුද නාන්නේ?
17: අයියලායි අක්කලා තුන්දෙනකුයි අයියලා පහකුයි.
16: හරියට ගණන් කරද්ද බලමු. අයියලා පහක් ඉන්නවා. අයියලා පහයි අක්කලා තුන්දෙනයි. දිමත් සේ මුතු තමයි ඔන්න මේක අපිට ඇඳලවලා තියෙන්නේ. හරිම ලස්සනට පාට කරලා තියෙනවානේ. හරි අපි කියන්නේ හරි වර්ණවත් කලර්ෆුල් කියලා නේද පැංචෝ? හත වසර තමයි ඉගෙන ගන්නේ. ශාන්ත මේරි විද්‍යාලයට යන්නේ. මම දිනුවත් මට රූබික් කියුබ් එකක් ඕන. බලමු ජයග්‍රහණය කරත් අපි වාට ලබා දෙන්නම් ඒක. පැංචි බලන්න මේක මොකද්ද කියලා. කවුද මේ ඉන්නේ?
17: ප්‍රින්සස් කෙනෙක්
16: නේද? ජීබී සඳරි තාරුකා තමයි ඇඳලවෙලා තියෙන අට ශ්‍රේණි ඉගෙන ගන්නේ. කබුළු මුල්ල ළමා මිතුරු ආදර්ශ විදුහලට තමයි යන්නේ. පොත් කට්ටලයක් නෝ අපේ යාළුවට ඕන. හරිද පැංචෝ? මේ කාලෙට ගැළපෙන චිත්‍රයක් තමයි මේ. මොකද්ද මේ? මොකද්ද මොනවද ඔර මේ චිත්‍රෙම් පේන්නේ කියන්නක බලන්න.
17: ගෙයක් තියෙනවා.
16: හරි කො මයික් එකට කියන්න ඉතින්. ගෙයක් තියෙනවා. හා තව මොනවද කරන්නේ කට්ටිය? කට්ටිය මොනවද කරන්නේ මේ? අතු ගානවා. මේ ඉඳලා තේ තියාගෙන ඉන්නේ නේද? ගෙදර අවට පිරිසුදු කරමු. දැන් මේ දවස්වල පැන්ෂි අපි කියනවා නේද ඩෙන්ගු මදුරුව බෝ වෙන්න පුළුවන් කියලා. ඒකනේ. ඉතින් ඩෙංගු මදුරෝ අපි සුරතලේට ඇති කරන සත්තුද?
17: නෑ.
16: එහෙනම් කවුද ඒගොල්ලෝ? අපිට ලෙඩ බෝ කරනවා නේද? ඉතින් ඒකෙ හින්දා ඩෙංගු මදුරෝ බෝ වෙන ස්ථාන අපි අයින් කළ විනාශ කළ දාන්න ඕන. කේ නෙතුජ මෙත්සර හතර වස්තර දීපන්ති ඉගෙන ගන්නේ මාර කොටපොල ජාතික පාසලට තමයි ඒ යාළුවා යන්නේ. මේ බලන්න.
17: හවස
16: හරිම ලස්සනයි. කියනකෝ බලන්න මේකේ පේන පාට මොනවාද කියලා.
17: රතුයි.
16: තැඹිලි. අයි කොළ පාට. අයි ගහයි තියෙනවනේ කොළ නේද? පැංචි කියන බාන කාකෝ කී දෙනෙක් ඉන්නවද කියලා.
17: මන්නම් ගන්න හවසට රතුයි. තැඹිලි. කහයි.
16: තැඹිලි කහි රතුයි තමයි ඔය හවස අඳිනකොට පාවිච්චි කරන්නේ. ඒකනේ යන්නේ.
17: කාකෝ ඉන්නවා. 1, 2, 3, 4, 5, 6.
16: කාකෝ හයක් ඉන්නවා. නිතුක තෙනුල් සිල්වා දෙක වසර තමයි ඉගෙන ගන්නේ. නාලන්ද පිරිමි විද්‍යාලයට යන්නේ කියලා උන සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ බාන පැංචෝ අන්න අනේ බලන්න. සචිනි නැන්දයි පැංචි පැංචව ඇඳලවලා තියෙනවා. ලස්සනට ඇඳලවලා තියෙනවා නේද? කවුද වැඩිපුර ලස්සන මෙතන? ඔයාද? මං හිතුවේ මම කියල්. බලන්න සචින් නැන්දව ලස්සනට ඇඳලා නේ බා. මම හැබැයි චූටයි උස ඕගලන්ට වඩා නේ. ඒත් ඇත්තටම නෑනේ. ඇත්තට මම ගොඩක් උසයිනේ ඕගලන්ට වඩා. නේද? මෙතන නම් එක උස වගේ. හරි හරි ලස්සනයි. අපි තුන්දෙනාම හරි ලස්සනට ඇඳලා වෙලා තියෙනවා. ඕපී බිනෝන් වින්මිත තුන ශ්‍රේණි තමයි ගෙන ගන්නේ. ජයන්ති Central College එකට යන්නේ. දිනුවොත් මට ස්මාර්ට් වොච් එකක් ඕනේ කියලා සඳහන් කළා තියෙනවා. ඊළඟට තවත් ලස්සන එකක් මේ බලන්න පැංචි. රේන්බෝ එකක් එක්ක මොකද්ද මේ තියෙන්නේ?
17: පොට්ටුවක් තියෙනවා, ගඟක් තියෙනවා.
16: තව අහස තියෙනවා ඇඳලා. නේද? හරිම ලස්සනට පාට කරලා තියෙනවා නේ ඔයා. සදෑ හස්සේ අසිරේ තමයි ඇඳලා වෙලා තියෙන්නේ. සෙනදි සෙනාරා සුබ සිංහ තුන ශ්‍රේණි තමයි ඉගෙන ගන්නේ. සුරදූත බාලිකා මහාවිද්‍යාලයට යන්නේ කියලා ඔන්න සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි එහෙනම් කියමු මේකප් බලන්න.
17: මොනරික්.
16: මොනරික්. කොහොමද මේ මොනරව හදලා තියෙන්නේ? පැංචි කොහොමද හදලා තියෙන්නේ මේ මොනරව?
17: කොළවලි. Cardboard.
16: Cardboard. Cardboard. මේ මොනාද මේ? පොල් ගහේ තියෙන්නේ. ආ හනසු පාවිච්චි කරලා හදලා තියෙන්නේ නේද? ආ ඊට පස්සේ අර උඩට පොඩි පොඩි කොළ කැලි දාලා ලස්සනට මොනරෙක්ව හදලා තියෙනවා. සනුෂී සහන්සා දෙහිවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයට තමයි අපේ යාළුවා යන්නේ. හරි. දැන් එහෙනම් අපිට නිර්මාණ පිටු ඉවර කරන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් කියන්න ඕන කවුද අද දවසේ තෑග ජයග්‍රහණය කරන්නේ කියලා. ජයනී එදිරි සිංහ. අට ශ්‍රේණි තමයි ජයනි ඉගෙන ගන්නේ. අපේ පරිසරය සුරකිමු කියන මාතෘකාවෙන් ගොන අපිට ලස්සන චිත්‍රයක් ඇඳලා වෙලා තියෙනවා. සුබ පැතුම්. අද ඔයා දවසේ තෑග ජයග්‍රහණය කරනවා. දැන් අපි ඉන්නේ ජූලි මාසේ 11 වෙනිදා. මේ ජූලි මාසේ ඉවර වෙනකොට ඕගොල්ලෝ කැමති තෑග දිනා ගන්න පුළුවන් නිර්මාණ පිටුවට අපිට නිර්මාණවල පැංචල පුළුවන්. ද නිර්මාණ පිටුවේ ලිපිනය මතක් කරන්න. කියන බාරණ එහෙනම්
17: කලබල පැංචා නෙත්තෙ කලබල පැංචත් තැපැල් පෙට්ටි 2045 කොළඹ.
16: පැංචි කියන්න බලන්න ලිපිනය.
17: නිර්මාණ පිටුව කලබල පැංච නෙත්තෙෆෙන් තැපැල් පෙට්ටිය 2045 කොළඹ.
16: අන්නේ ලිපිනයට එවන්න ඕන. අපි හන් දැන් පුංචි විරාමයක් ගමු. විරාමෙන් පස්සේ මොකද්ද තියෙන්නේ අපේ
17: සෙල්ලංගෙද?
16: කාර දෙන්න පුළුවන් සෙල්ලංගෙදට?
17: පහවසරෙන් ඉහළ යාළු.
16: ඉහළ යාළු ආවනේ. ඉහළ බෑ. දැන් ඉහළෙන්න බෑනේ.
17: පහල
16: යාළුවන්ට එන්න පුළුවන් දුරකථන අංකය මතක් කරන්නකො බලන්න.
17: 0162 255 3363. යාළුව අපිට කෝල් කරන්න.
16: වෙලාව උදේ 7:40.
18: මං රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit
20: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
21: SLT Mobitel Pure TV නිල විකාශක.
22: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.

0: ලස්සන්ට කිව්වා දෝදය අපේ සිින්දුව අහන්න දුන්න මරිය සල්ගුණතිලක මහත්මියගෙනේද. හරි ඒනං අප යනවා ඊළඟට ඇවිල්ලින්න යාලුව කවුද කියල බලන්න පැංච කතා කරන යාලුවත් එක්ක යාලුව ෆෝන් එක කට් කරගෙනන බලමු පෝලිමි ඊළඟට ඉන්න යාලුව කවුද කියලා. ආම යාලුව කවුද බාන පැංචෝ
1: අයිබෝවන් සුබු දැසනක්
2: අයිබෝවන්
1: නම් මොකක්ද?
0: කී වසරද?
2: අට වසරි.
0: දැන් මොකද කරන්න? මොකද කරන්නේ? අට වසරි ලොකු යාළුවෙක් නේද? මේ සෙල්ලම් ගෙදර චූටි යාළුවන්ගේ අවස්ථාවනේ. අපි චූටි යාළුවන්ට අවස්ථාව දෙමු නේද කවිෂ්? හරි, ඔන්න තවත් යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. අයිබෝවන්.
1: අයිබෝවන් සුබෝදසනක්.
0: අයිබෝන්.
2: අයිබෝන්.
1: නම් මොකද්ද?
2: පීහු.
1: කී වසරද?
2: එක වසරේ.
1: ඔයාගේ ඉස්කෝලේ මොකද්ද?
2: ඒෂියන් ග්‍රැමර් ස්කූල්.
1: ඔයා අද මොකද්ද ඉදිරිපත් කරන්නේ?
2: සින්දුව.
1: ලස්සන්ට කියන්නකෝ.
2: What is good?

0: Malita, ajá, se sale la va. Si la escondía, si ya sale la va. Si va, si cham, si se iguile la va. Hace que hay día que ya me cao de fle.
1: හරි නේද? හරිම ලස්සනට කිව්වනේ අපේ යාළුවා නේද පැන්චෝ? හරි අපි බලමු එහෙනම් ඊළඟට අවිල්ල ඉන්නේ යාළුවා කවුද කියලා කතා කරන්නකෝ බලන්න මේ යාළුවත් එක්ක පැන්චි.
2: අයිබෝවන්.
3: අයිබෝවන්.
2: නම් මොකද්ද?
3: තරුණ්.
2: කී වසරේද?
3: එක වසරේ.
2: ඔයාගේ ස්කෝලේ?
3: රාජකීය විද්‍යාලේ හොරනේ.
2: මොකද්ද ඉදිරිපත් කරන්නේ?
3: කවියක්.
2: එහෙනම් ලස්සනට කියන්නකෝ බලන්න.
3: දෙන්නකෝ අම්මේ සතයක්, කන්නට සූකිරි කැටයක්, ඔන්නේ ඉතින්නතේ කියා රවටන්නට එපානේ.
1: රවටන්නට එපානේ. හරි ලස්සනට කිව්වා නේද පැන්චෝ? හරි තවත් යාළුවෙක් ඉන්නවා. බලමු දැන් මේ ඇවිල්ලා ඉන්නේ යාළුවා කවුද කියලා. ඊළඟට අපිට ලස්සනට සින්දුවක් කියන්න කතා කරන්නකෝ බලන්න පැන්චෝ. කවුද මේ යාළුවා කියලා බලන්න.
2: අයිබෝවන්. සුබුදසනක්.
3: අයිබෝවන්.
2: නම් මොකද්ද?
3: ශනුක.
2: කී වසරේද?
3: 3 වසරේ.
2: ඔයාගේ ස්කෝලේ මොකද්ද?
3: කේදදිගම් ප්‍රාථමික විදුහල.
2: ඔයා අසම් විෂය මොකද්ද?
3: ගණිතය.
2: පවුලේ කවුරු කවුරුද තව ඉන්නේ?
3: නංගිලා දෙන්නුයි අම්මයි තාත්තා.
1: දැන් නංගිලා දෙන්නගෙන් කවුද ඔය රේඩිකේ සද්ද වැඩි කරන්නේ? අම්මද? බලන්නකෝ. හරි අම්මට කියන්න ඕන පුතාගේ හඳ හරි පැහැදිලිව ඇහෙන්න නම් රේඩිකේ සද්ද අඩු කරන්න ඕනේ කියලා. හරි දැන් මොකද අපිට ඉදිරිපත් කරන්නේ? කවිය. කවිය කියන්නකෝ බලන්න එහෙනම්. හරි අපිට දැන් පුතාට අවස්ථාව දෙන්න වෙන්නේ නෑ. ගෙදර රේඩිකේ සද්දේ වැඩි කරෝතින් ඒක හින්දා රේඩිකේ සද්දේ ගොඩාක් අඩු කරන්න. හරිද? හරිද?
3: හොඳ සිතේ

0: හරි ලස්සනට කිව්වනේ දෙයාලුවත්. දැන් අපිට යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න කලින් අපි සලංගෙදර දොර වහමුද ඉක්මනට අද?
1: හ්ම්.
0: අපිට පොඩ්ඩක් හදිස්සි නේද? හරි. දැන් කවුද පෙන්චද පෙන්චිද දොර වහලා ඉන්නේ?
1: පෙන්ච.
0: හා. දෙන්නම යන්නකෝ. දෙන්නම ගිහිල්ලා දොර වහලා යතුර දාලා පරිස්සමට යතුර අරගෙන එන්න ඕනේ. හරිද? හරි. දැන් එහෙනම් පෙන්චි දොර වහලා යතුර අරගෙන එනකන් මතක් කරන්නම් මම. දැන් අපේ දරුවන්ට අවශ්‍ය වෙන්නේ ලෝකේ ජය ගන්න පුළුවන් ඉංග්‍රීසි දැනුමක් එක්ක බෞද්ධ වටිනාකම් මත ගොඩනැගුණු යහපත් චරිතයක්නේ. ඉතින් ඒ දෙකම එකම තැනකින් ලබා දෙන ශ්‍රී ලංකේ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයක් තමයි SIBC කියලා කියන්නේ. ඉතින් පිළියන්දල අවිස්සාවේල සහ විවිධ ප්‍රදේශවල ඉතාම සාර්ථකව පවත්වාගෙන යන SIBC දැන් උන තමන්ගේ නවතම ශාඛාව හෝමාගමදී විවෘත කරලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න 0718 198 0898 0718 198 0898 කෝල් එකක් ගන්න. SIBC ඉන්ටර්නැෂනල් බුද්ධිස්ට් කෝලේජ් බුදු පිළිවෙතින් ලොවක් දිනන්න වැඩදරන දරුවන්ගේ අනාගතය ගොඩනගෙන ජාත්‍යන්තර පාසල. හරි. දැන් අපිට යන්න වෙලා වැවිලා තියෙන්නේ. හැබැයි යන්නේ කොහොමද තේරවිලට උත්තරේ හොයාගන්න නැතුව? මොකද්ද උත්තරේ? ආ මොකද උත්තරේ? අකුලන්න බැරි පැදුර. මොකද්ද අකුලන්න බැරි පැදුර? මොකද්ද අකුලන්න බැරි පැදුර? ආ මේක දැන් අද උදේත් ඕගොල්ලෝ දැක්කා. දැන් අපේ කලබල පැංචි ඉවර වෙලා යනකොටත් ඕගොල්ලෝ දකිනවා. මොකද්ද? හැමදාම දකිනවා. හැම තැනම තියෙනවා. හැම තැනම තියෙනවා. හරිද? මොකද්ද? හරි මම පාඩි පෙළ නෙවෙයි. කළු පාටයි.
1: කළු පාට.
0: ගොඩක් තැන් කළු පාටයි.
1: ගල් ඇල්ල
0: නෙවෙයි.
1: එහෙම කොටයක් වගේත්
0: නෙවෙයි.
1: එහෙම
0: ඒක තියෙනවා හැමතැනම. ඒකේ අපි යනවා, වාහනත් යනවා,

0: ඉතින් නේද? ඔව් ඔව් කියන ලස්සන. හරි, එහෙනම් ඉතින් අමාරුවෙන් මං උත්තරي අරගත්තා. මොනා කරන්නද? මේ ලීසි තීරුවිල්ලක් මං ඇහුවේ. ලීසි එකක්. ඔව් ලීසි එකක්. අමාරු කරගත්තනේ. මීට වඩා ලීසි ඉතින් මං උත්තරේ තමයි දෙන්න ඕනේ ඊළඟ දවසේ. ප්‍රශ්නෙත් අහාද? ප්‍රශ්නෙට අල උත්තරෙත් කියන්නේ දෙන්නම. හරි හරි, ඒක හරියන්නේ. හරි, එහෙනම් ඉතින් අපි අදට කලබල පැංච ඉවර කරලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි යාළුවන්ට යනවායි කියලා කියමු. ඔගලගේ යාළුවන්ට කියන්නේ යනවායි කියලා.
1: මම කලබල පැංච. බයි. ඔගල පරිස්සමෙන් ඉන්න. මම ඔයාලගේ දඟන ඇති පැංචි.
0: හරි, එහෙනම් හැමෝටම සුබ දවසක්. කට්ටියම පරිස්සමට ඉන්න ඕන. ආපහු හෙට ඔන්න පැංචයි පැංචිත් එක්ක, කසුරි නැන්දත් එක්ක හෙට උදේ 6 ඉඳන් 8 වෙනකන් කලබල පැංච අහන්න ඕන. සුරේෂ් මාමගේ කතාව තියෙනවා. තව අනිත් කතාව මොකද්ද?
1: ඩිෂුම්
0: කතාව තියෙනවා. පුළුවන් නම් කියන තරග වටේ තියෙනවා. චූරි සුරංගනාවේ දැන් තෑගි ටික අද අරන් ගියානේ නේද? ඒ තෑගි ටික හෙට අරන් ඒවි බලන්න උත්සාහ කරලා ජයග්‍රහණී කරන්න. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න. මං ඔයාලගේ ආදරණීය සචිනි නැන්දා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: බල පංචා පුංචි සිත්වලට ආදරෙන් තිරින කරන්නේ
2: SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්තල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේර ගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
5: බය වෙන්න එපා වැඩිමන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97

0: මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙන අධිවේගයෙන් සුපිරියටම ෆයිබ ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබ ෆිට් කරගන්න.
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713 13 36.
2: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV. නීල විකාශක.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
2: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
7: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net FM සංසාර කතන්දර.
8: ඒකේ වටාචාරින් තමයි.
9: ඒත් දේවින් වහන්ස අමුතු ඇඳුමකින් සැරසි ඔහු සමග සල්ලාපයේ යෙදී සිටින කාන්තාව
8: කේවට්ටයාගේ මුව තුලට
10: එල්ලේ බලා වර්චස් පිටක් හෙලූ කතාව.
7: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
11: net FM සංසාර කතන්දර
7: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
5: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් බය විමසුම. Net News.
6: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ සබරගමුව පළාතේ සහ මහනුවර හා නෝර එළිය දිස්ත්‍රික්කවල අද දිනේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාර්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව එම කාලගුණ අනාවැකියේ සඳහන්. මෙ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුරු මැද පළාතේ සහ මොනරාගල පුත්තලම හම්බන්තොට ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට 5 කිලෝමීටර 40 50 අතර තද සුළංද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මිලඟනෙත් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95.8 net FM දිවයින පුරා

0: සංසාර කතන්දර අරගෙන මේ සංසාරයේ අපි බැඳුණු තවත් එක දවසක සෙනසුරාදා උදෑසනක මමයි සමීරයි ඔබව හොයාගෙන ආවා.
1: ආයුබෝවන් තරංග.
0: ආයුබෝවන් සමීර.
1: ඉතින් අද ජූලි මාසේ 11 වෙනිදා.
0: ඔව්.
1: දින ඉක්මනට ගිවිලා යනවදෝ කියලා හිතෙන වෙලාවකට මේ සංසාර ගමන වගේම මොකද එහෙම කියන්නේ දැන් අපි උන්මංග ජාතකයත් ටිකෙන් ටික කෙලවරකට එන්න සූදානම් වෙනවා කියලා හිතෙද්දී හිතට පොඩි දුකක් ඇති වෙනවා.
0: හැබැයි එතකොටම හිත කියනවා ආයෙත් අපි අලුත් කතන්දරයකින් හම්බ වෙනවා කියලා.
1: හරි, මතකයිනි තරංග, පහුගිය සතියේ දැන් මහෝෂධ පණ්ඩිතයන්ව නතර කරලා වේදේ රජතුමා ආවන්නේ තමන්ගේ මෝරට. හැබැයි ඉතින් ඉන්නේ නම් ටිකක් කනගාටුවෙන් වගේ.
0: ඇයි ඒ?
2: වේදේහෙනි, කවුළුවෙන් පිටත බලා සිටින්නේ? මහෝෂධයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන්ද?
3: එහෙමයි තලතා දේවියනි. ඒ තවම ලකුණක්වත් දකින්න නැහැ. අසුන් ගන්න.
2: ප්‍රමාද වන බවට පණෝඩයක් ලැබුණා නොවේද?
3: එහෙමයි. ඒත් මට දැන් සිතනුයේ නගරේ පුරා අන්න බෙර යැවීමට මා ඉක්වන් වූවා වැටි බවයි.
2: ජනතාව කල්ඇතුව දැනුවත් කිරීමේ දොසකුත් නැහැවේ දේහෙහිනි. ඔවුන් සූදානම් විය යුතු නිසා පැමිණෙන පිරිස පිළිගැනීමට.
3: ඒ තරතා දේවියනි, මට දැනගන්ට ලැබුණා මහ බලසේනාවක් මෙහි පැමිණමින් සිටින වග. එය එතරම් යහපත් පෝතක් නොවේ. කුහුල දනවන කරුණක්?
2: ඒ කෙසේද වේදේහිනි?
3: තලතා දේවියනි, අපේ මහෞෂධයින් බලසේනාවක් කැටුව පැමිණෙනු ඇතැයි සිතන්නට අපහසුයි. ඔහු පංචාල දේශයට රැගෙන ගියේ ඔහුගේ යෝධයින් පිරිසත්, ඔහුගේ බඩු බාහිරාදිය සහ උපකරණ පැටවූ ගැල් සමූහයක් පමණයි. කේවට්ටාචාර්යාගේ කිසියම් ෂට ප්‍රයෝගයකින් යලිත්වරක් බ්‍රහ්මදත්තයන් මුලාවේ හෙලා අපට එරෙහිව.
2: නැත වේදේහිනි, එසේ විය නොහැකි. සිය පවුලේ සියලුම දෙනා ඔබගේ සෙවනේ රැඳී සිටියදී මා පුතුණුවන් ඔබට එරෙහිව නැගී සිටීමට තරම් අඥානයකු නොවේ.
3: එහෙමයි. අමරා දේවිය නොවේද මේ දෙස බැලුවේ?
2: එහෙමයි. උදුම්බරා දේවියත් සමග ඇයත් සඳුළු තලේ. ඒ කිමෙක්ද අමරා දේවියගේ උරමතට පහත් වූයේ?
3: මහෞෂධීන්ගේ ගිරා පෝතක යනොය.
2: ඒ පක්ෂියා දකින විට මට සිහිපත් වන්නේ කලකට පෙර මගුල්ලුයනේදී කේවට්ටයාගේ මුව තුලට
3: එල්ලේ බලා වර්චස් පිටක් හෙලූ කතාව. අමරා දේවියනි, පැමිණි.
4: එහෙමයි දේවයන් වහන්ස, මට ලැබුණු තොරතුරක් දැනුම් දීමටයි පැමිණි.
3: මහෞෂධ පඬිතුමාගේ පැමිණීම පිළිබඳව වෙන්ට?
4: එහෙමයි, ළඟ ළඟම පැමිණෙනවා දේවයන් වහන්ස.
3: මහෞෂධීන් සහ පිරිස උත්සව ශ්‍රේයෙන් පිළිගැනීමට අප සූදානම් විය යුතුයි. මෙය අතිශයින්ම වැදගත් අවස්ථාවක්. අපිත් ප්‍රීති වෙමු, විනෝද වෙමු.

0: කාලයක් තරහින් හිටිය තලතා දේවිය නම් දැන් ඇත්ත අවබෝධ කරගෙන නේද සමීරා?
1: තලතා දේවි කියන්නේ ගොඩාක් ඥානවන්ත ගැහැණියක්නේ. ඉතින් මේ අතර ඔන්න අමරා දේවියත් මේ කතාබහට එනවා. පණිවිඩයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගිරා පොතකයන්ගෙන්.
0: මොකක්ද ඒ පණිවිඩේ?
1: අපි දැනගමු ඊළඟ කතාංගෙන්. ඉතින් ඔන්න ඊළඟ කතාංගයට යන්න ඉස්සෙල්ලා වාට කරන්න වැඩක් තියෙනවනේ. සංසාර කතන්දරත් එක්ක වා ඉන්නේ කොහේදලද? ඒ වගේම වාට දැනෙන දේවල් අපිට ලියන්න පුළුවන් ඔය ලස්සන අකුරු වලින් ටයිප් කරලා එවන්න පුළුවන්. 0711 95 95 95 අපේ WhatsApp නම්බර් එකට 0711 95 95 95. එහෙම කියනකොටම ඉතින් අපිට ඉස්සල්ලාම මැසේජ් එක එවන්න හැමදාම වගේ අද සංසාර කතන්දර ආසාවෙන් අහගෙන ඉන්නවා. ලස්සනට කරන්න සූපතන ඔයාලා දෙන්නට මහරගම නදී තමයි අපිට මැසේජ් එක තියලා තියෙන්නේ. ඒ වගේම සංසාර කතන්දර තරංගා සමීර ගුඩ් මෝර්නින්. අනේ සතියක් බලන්දලා පැයක් මැදිනේ. පැය දෙකක්වත් ඉන්න කොහොනේ කියලා තියෙනවා. අර පැත්ත බලලා මේ පැත්ත බලලා දිපෑ යනවලු. හෝකන්දරින් රුක්මනී දයාසේන ඒ විදිහට මැසේජ් එක තියලා තියෙන්නේ. ගුඩ් මෝර්නින් කියලා ලස්සන රේඩියෝ එකක් එක්ක අපිට එවලා තියෙනවා. මේ මැසේජ් එක කවුද එවලා තියෙන්නේ කියලා නම් ඔන්න සඳහන් කරලා නැහැ. අයිබෝන් සමීරයි තරංගක්කේ හරීම ආදරෙන් ඔන්න අහගෙන ඉන්න ගමන් මාතලේ ප්‍රියදර්ශනිත් අපිට මැසේජ් එකක් තියන්න අමතක කරලා නැහැ. වහරගම දුලානි කොහොමද ඉතින්? හොඳින් ඉන්නවනේ නේද? ඔයත් අපිට ලස්සන මැසේජ් එකක් මල් පොකුරක් එක්කම තියලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයාටත් පුළුවන් 0711 95 95 95ට ඔයාගේ මැසේජ් එක තියන්න. වහින්නේ සංසාර කතන්දරත් එක්ක නැති FM.

0: සංසාර කතන්දර හගනින් වාටනම් කවදාවත් ඒ වගේ අඩුවක් දැනෙන්න එපා. හැමදාම සෙනසුරාදා උදේ 8ට සංසාර කතන්දර අහගෙන ඉන්න වෙලාව දැන් නම් 8:14යි.
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලකම් පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕනේ නෑ දුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැලතවන්න පටන් ගත්තනේ.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: නෙත් FM සංසාර කතන්දර. සංසාර කතන්දර. එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු. ඔන්න ඉතින් තලතා දේවියයි නන්දා දේවියයි මේ හැමෝම මියුළු නුවර ඉඳලා ආපහු ඇවිල්ලා. ඒ අතර මේ කේවට්ටය මොනවා කියනවද කියලා මන්නම් දන්නේ සමීර.
2: අපේ කාටවත් හිතාගන්න බෑ ඒ දිව හැරෙන විදිය කොහොමද කියලා. අහලා බලන්නකෝ.
3: රජතුමනි, මට බොහොම සන්තෝසයි තිදෙනාම සුවසේ ආපසු පැමිණීම ගැන. එහෙත් මට තවම අවස්ථාව ලැබුණේ නැහැ නොවැ තලතා දේවියගෙන් තොරතුරු විමසන්න.
4: ආචාර්යනි, මගේ මෑණියන් තවමත් විවේක සුවයෙන් පසු වනවා විය හැකියි.
3: ඔබතුමා ත්‍යාගයක් වශයෙන් මහෞෂධයන්ට පිරිනැමූ චතුරංගනී සේනාව ඔහු ආපසු එවා තිබෙනු මට දකින්න ලැබුණනේ.
4: එහෙමයි ආචාර්යනි, එහෙමයි. මහෞෂධයන් කටයුතු කරන ආකාරය තේරුම් ගන්නට අපහසුයි, ගැඹුරුයි.
3: නිවැරදි රජතුමනි, නිවැරදි. ඒ සංකල්පය ඉතාම නිවැරදි.
4: ඔබත් එසේ පිළිගන්න හිදාචාරය.
3: එහෙමයි, එහෙමයි. පර්යන්ත හේතුමූල ධාර්මික න්‍යාය අනුව තලතා දේවීන් පැමිණෙනවා.
4: පැමිණෙන්න මෑණියනි, පැමිණෙන්න.
5: හරබර මන්ත්‍රණයක වගේ.
3: එහෙමයි දේවියනි, රජතුමා සමග අපි මේ පවසමින් සිටියේ.
5: ඔබගේ දොඩමළු ස්වභාවය මට හුරු පුරුදු ආචාරිනි. පුතනුවනි,
4: මෑණියනි,
5: අප ආපසු පැමිණි ගමනේදී අපට ආරක්ෂාව සැපීම සඳහා මහෞෂධයන් ඒ සේනාව රැගෙන ගිය බවයි මා
4: සිතන්නේ. එසේ විය හැකි මෑණියනි. බිසවුන් ලෙස ඔහුට මා සරණ පාවා දුන් උභය කුල පාරිශුද්ධ කන්‍යාවන් සියයම ආපසු එවා තිබීම.
3: ඔහුට මාර්ග ස්ත්‍රී සම්පත්තියෙහි අගය දකින්න නොහැකි රජතුමනි.
5: නැත නැත ආචාරිනි, එය එසේ නොවේ. මා දන්නා පරිදි මහෞෂධයන් කාම භෝගී ජීවිතයට නැඹුරුවක් දක්වන්නේ නැහැ. ලද දෙයින් තෘප්තියට පත්වන සංවරශීලී බුද්ධිමතෙක්.
3: එසේනම් දේවියනි, ඔහු එම කාන්තාවන් රැගෙන ගියේ කුමකටද?
4: එයම තමයි මෑණියනි මටත් වටහා ගැනීමට අපහසු කරන.
5: පුතනුවනි, මහා ජනකායක් ඉදිරියේ මහෞෂධයන්ට ඔබෙන් ලැබුණු දීමනාවලින් යමක් ඔහු ප්‍රතික්ෂේප කළොත් එය ඔබට කරන අවමානයක් ලෙස ඔහුට හැඟෙන්නට ඇති. ඒ පිරිස නන්දා දේවීන්ට තුඩුපඳුරු කොට ආපසු එවීමත් අප සැලකිල්ලට ගැනීම සුදුසුයි.
4: එහෙමයි, එහෙමයි මෑණියනි,
3: එහෙමයි, එහෙමයි. මේ මොහොත මහලු ස්ත්‍රිය මහෞෂධයන්ට වසංග වී සිටින බවයි පෙනෙන්නේ. දේවින් වහන්ස, මීරු නුවර විසූ ඔබ වහන්සේලාට වේදේහ රජතුමා නිසි ගෞරවාදර සහිතව ආගන්තුක සත්කාර මැනවින් සිදු කරන්නට ඇතැයි.
5: විශිෂ්ටයි, විශිෂ්ටයි ආචාරිනි, ප්‍රශංසනීයයි.
3: එය ඉමහත් සතුටට කරුණක් දේවින් වහන්ස. වේදේහ රජතුමා සිය නැන්දනිය වශයෙන් නන්දා දේවීන්ට කතරම් ගෞරවයෙන් භක්තියෙන් යුතුව සලකන්ට ඇද්දැයි අපට සිතාගත හැකියි දේවින් වහන්ස.
5: වේදේහයන් තමාගේම මවට මෙන් නන්දා දේවීන් කෙරෙහි සුවිශේෂ ගෞරවයක් පෙන්වූ කලාචාරිනි.
4: ඥාති සබදකම් වලින් අපාතර සාමය සමගිය තහවුරු වීමත් ඉමහත් භාග්‍යයක් මෑණියනි.
3: එය මගේ සංකල්පයක් වූ නිසා මටත් ඒ ගැන සන්තෝෂ විය හැකි රජතුමනි.
5: ඒත් ආචාරිනි, ඔබේ අරමුණ වූයේ ජන සංහාරයක් සිදු කිරීමනි.
3: අරමුණ කුමක් වුවත් දේවියනි, සංකල්පේ අවිරජ්ජනීයත්වය පළුදු වී නැහැ. ඒ කෙසේ වුවත් රජතුමනි, මේ දඹදිව ඒකීය භාවයේ සහිත තනි රාජ්‍යයක් බවට පත්වෙනවා. අපේ පංචාල දේවිය මිවුලු නුවර රාජ්‍යයට උරුමකාරයෙකු බිහි කළ දින
4: අපගේ දියණිය දරු ප්‍රසූතිය සඳහා අප වෙත පැමිණෙන විට
5: නැත පුතණුවනි, අවශ්‍ය වූ විටක ඇයට නිසි අප උපස්ථාන සැපීම සඳහා මිවුලු නුවර බලා පිටත් වීමට මම සූදානම්.
1: සමීර, තලතා දේවියට නම් මියුළු නුවර සත්කාර හොද්දට දැනිලා වගේ නේද?
2: ඒක නෙමේ පංචාල කුමරිය බලන්න ආයසරයක් බොහොම ආසාවෙන් මියුළු නුවර යන්න හදන්නේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඔහොමම ඉන්න සංසාර කතන්දරත් එක්ක. ඉතින් බිඳ 711595 අපිට මැසේජ් ගොඩාක් කෙනවා ගලාගෙන. රමුක්කන කොටගම ඉඳලා ධම්මිකා ජයසිංහ අක්කා, ඉතින් කොහොමද රමුක්කන අනුලම්මවත් ඔන්න අහගෙන ඉන්නවා කියලා කියන්න අමතක කරන්න එපා කියලා තියෙනවා. ඔන්න කිව්ව හොඳේ. මේ මැසේජ් එක කවුද කියලා තියෙන්නේ, ආයු බොහෝ වේවා තරංග නංගී, සමීර මල්ලි. අදත් සුපුරුදු විදිහට ඔයාලා වහගෙන ඉන්නේ. හරි ලස්සනයි බුදු සරණයි දෙන්නටම. උදේශිකා දුනුවිල කුරුණෑගල තෝරවතුරේ ඉඳලා අපිට ඒ මැසේජ් එක තියලා තියන්නේ. මේ වට්ස්ඇප් මැසේජ් වල පල්ලෙහාට ගිහිල්ලා උඩට එන එකත් මං හිතන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඒතරම් මැසේජ් වල තියෙනවා. ගොඩක් ආදරෙහින්ද නේද? සමීර සමග තරංග සුබ දේශනක් වේවා. අදත් අපි ඔයාලා වහගෙන ඉන්නේ සංසාර කතන්දරත් එක්ක. අතීත සංසාරෙත් එක්ක ජාතක කතාව අපේ ජීවිතවලට බැඳිලා තිබුණා. ඒ වැදීම තවදුරටත් පවත්වාගෙන යන්න ඔයාලා දෙන්න දක්වන මේ උත්සාහය අගය කරනවා. නිකවැරටි ඉඳලා චම්පික ලලිත් පෙරේරා තමයි අපිට මේ මැසේජ් එක තියලා තියෙන්නේ. සුබදැස්සනක් ඔයාලා දෙන්නටම. තරංග මැණික, සමීර මල්ලි, මමත් ඔයාලා ආදරෙන් අහගෙන ඉන්නවා සංසාර කතන්දරත් එක්ක. ඩුබෑ වල ඉඳලා දීපිකා, ඉතින් ඔයා හැමදාම අපි කියන වගේ පරිස්සමෙන් ඉන්න ඕනේ ලංකාවෙන් එළියේ ඉන්න හින්දා අපි ආට එහෙම කියන්නේ. එතකොට කැන්ඩි වල ඉඳලා යසිරු අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. හරි, අලුත් කතාවක් ළඟදිම ගේන්න කියලා තියෙනවා. ඔන්න ඉතින් අපි තව සති දෙකකින් ගේනවා. වසන්ත කුමාර, හරිම ලස්සන වැඩක් කියලා අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. තැන්ක් යූ වසන්ත ඔයාටත්. ඒ වගේම මේ මැසේජ් එක එවලා තියෙන්නේ කිතුල් ගලින් ජනිකි. අම්මා අයියලා දෙන්නවත් එකතු කරගන්නවා කියලා අපිට මැසේජ් එකක් තියලා තියෙනවා.

මෙවෙලාවිතින් ඇලිගුරු චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද තුළු හැමෝම සංසාර කතන්දර අහගෙන ඉන්න ගමන් කියලා ඔන්න අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. කලවානේ පුෂ්ප ඔයාවත් අමතක කරන්නේ කොහොමද? ඔයාලා දෙන ලස්සනට වැඩේ කරගෙන යනවා. බුදුසරණයි කියලා තියෙනවා. අටත් බුදුසරණයි පුෂ්පා.

කොස්ගමිඳල ශාන්ති අවත්තිතින් අමතක් කරන්න බෑන නේද. සතයක් යැනකම් බලාගෙනන්න හරිම අමාරුවෙන් ඔයාල දෙන්නට ගොඩාක් ස්තූතියි කියලා ශාන්ති අපිට මැසේජ් කරලා තියෙනවා.

0: කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
1: පනෆයත් සංසාර කතන්දරත් එක්ක
2: ජීවිතේ පළමුවරට තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා දැනෙන හැඟීම පිරිමියෙකුට කොයි වගේ ඇතිද කියලා සමීරත් හොඳට අඳුරනවා ඇති.
1: ඒක හරි අපූර්ව අත්දැකීමක්. ඒ අතරේ මෙන්න වේදේහ රජතුමාටත් ඒ සුබ පණිවිඩය ඇවිල්ලා තරංග. අනේ ඒ පුංචි පැටියා කෑ ගහනවා.
2: මොනවනත් ඉතින් මේ රජ පැටියෙක් නේද?
1: ඊළඟ උරුමක් කාරේ ඉපදිලා.
3: ජීවිතේ පළවෙනි වරට පංචාල දේවිය සරණ කර ගැනීම නිසා පිහිකු බවට මා පත්වන මොහොත සමීප වෙමින් පවතිනවා. සොම්නසින් නොයිවසින්නේ මගේ සිත සසල වෙනවා. මගේ සිහින සැබැහුවා සුභාරංචියේ සංඥාවයයි. අඳුරු සෙවන ලපාවෙනෝ මෙදෙසට
4: පියකුවීමේ භාග්‍ය ඔබට උදා වුණා.
3: පවසන්න දේවිය, පවසන්න, පුත්‍රයෙක්ද දියණියක්ද?
4: පුත්‍රයෙක් වේදේහිනි, පුත්‍රයෙක්.
3: මට මගේ බිරිඳු පුත්‍රයා දැන් දැකිය හැකිද? මගේ දෑතට
4: නැත. මිතිකල් බලා සිටි පරිදි තව මද වේලාවක් ඉවසන්න. තිබිරි කේසාතු සේවා සමාප්ත වන තෙක් තව හෝරාවක් පමණ අපි මෙතන අසුන් ගන්න.
3: හොඳයි, මගේ රාජ්‍යයට උරුමක්කාරය පහළ වුණා. ජීවිතයේ ඉදිරි කාලය සිතේ සැනසිල්ලෙන් ගත කළ හැකි දැන්.
4: වේදේහිනි, ඔබ මහෞෂධයන්ට දන්වා යවන්න ඇති නේද මෙහි පැමිණෙන ලෙස?
3: එහෙමයි. ඔය පැමිණෙන්න
4: අමරා දේවියනි.
5: දේවින් වහන්ස
4: පැමිණෙන්න මහෞෂධයනි. අපගේ අභිමතාර්ථයන් ඒ අයිරින්ම මස්තක ප්‍රාප්ත වුණා. උරුබුහුටි පුංචි කුමාරේ අපට
6: ප්‍රීති. දේවින් වහන්ස ප්‍රීති. ඒ අප සියලු දෙනාගේම භාග්‍යයක්.
5: සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව මම ප්‍රාර්ථනා කරන පංචාල දේවියන්ටත් පුත් කුමරුවන්ටත්.
6: උදුම්බරා දේවීන් එවූ පණිවුඩයකුත් අපට අතරමඟදී ලැබුණා.
3: උදුම්බරා මෙන්ම අමරා දේවියත් පංචාල දේවියට ඉමහත් සෙනෙහසින් පසුගිය කාලේ අප උපස්ථාන කළේ.
4: සැබවින්ම භාග්‍ය සම්පන්න කුමාරී, මව්වරුන් තිදෙනෙකුගේ සෙනෙහස ලැබෙනවා. දැනටමත් උදුම්බරා දේවියගේ අමරා දේවියගේ දෙතනේ කිරී වී තිබින්නත්
5: බිලිඳ කුමරා කෙරෙහි මාතුල ඇති සෙනෙහස භක්තිය සංගවන්න නම් මට පුළුවන් කමක් නෑ දේවින් වහන්ස.
4: මම දන්නවා අමරාවෙනි.
3: දේවින් වහන්ස, මෙය මියුළු නුවර ඉතිහාසයේහි සුවිශේෂයෙන් වැදගත් වූ අවස්ථාවක්. මාගේ රාජ්‍යයේ සියලුම වැසියන්ට මේ පුවත දැන්විය යුතුයි. සත් දිනක් පුරා ප්‍රීති උත්සව සැනකෙළි.
4: උදහස් නොවන්න, සියල්ලටම පෙර අප මේ සුභාරංචිය පංචාල දේශයට දැන්විය යුතුයි. එසේ නොවේද මහෝෂධයනි?
6: එහෙමයි දේවියනි. තලතා දේවීන්ගේ යෝජනාව මමත් අනුමත කරනවා දේවයන් වහන්ස.
3: මම පිළිගන්නවා. ඔබම මේ තල්පත ලියන්න මහෞෂධයිනි. චූලනේ බ්‍රහ්මදත්තයින් නන්දා දේවීන් කොතරම් උද්දාමයකට පත්වනු ඇද්දැයි මට සිතිය හැකි. මගේ ඇවෑමෙන් මේ රාජ්‍ය උරුම වන මගේ පුත්කුමරුවන්ට අකුරු කරවීම, ශිල්ප ශාස්ත්‍ර උගැන්වීම ඒ සියල්ල මම ඔබට භාර කරනවා මහෞෂධේනි.
2: අර සමීර කලින් කිව්වා වගේ මේ ඉපදුනේ මියුල නුවර රාජධානියේ අනාගත රජ්ජුරුව.
1: හොඳම දේ තමයි තරංගා මේ අනාගත රජ්ජුරුවන්ට හොඳම ගුරුවරයෙක් හම්බෙන්නයි යන්නේ. අපි ඊළඟ කතාංගෙන් දැනගමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
1: 8:34.
9: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
13: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
18: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
0: නෙත්FM සංසාර කතන්දර. සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
2: කිව වගේම ටික ටික කාලේ ගෙවිලා ගිහිල්ලා අවුරුදු 12ක්ම ඉවර වෙලා
1: අර ඉපදුණු රාජකුමාරයා එයාත් දැන් ටිකක් ලොකු වෙලා ඔන්න ශිල්ප ඉගෙන ගන්න පටන් අරගෙන.
5: කුමාරයාණනි, එසේනම් සැපත්තුව මැනවි.
6: කුමාරයෙනි, හෙට කල් වේලා ඇතිව යන්න නන්ද ඇමතිතුමා වෙත. දුණු ශිල්ප පුහුණුව උදෑසන යොදා ඇත්තේ.
19: එහෙමයි ගුරු දේවයිනි, එසේනම් අවසරයි මෑණියනි.
5: හොඳමයි කුමාරයාණනි, යහපතක්ම වේවා.
6: කෙනෙක් දමරාවෙනි, ඔබ තවමත් ඒ දෙස බලාගත්වනම පසුවන්නේ?
5: මා බලා සිටියේ ස්වාමීනි, මේ වන විට කුමාරයාට 12ක් පමණයි. ඒත් ඊට වඩා හැදුණු වැඩුණු පෙනුමක් තියෙන්නේ.
6: එසේ විය යුතුයි. මව්වරුන් තිදෙනෙක් ඇති දැඩි කළ දරුවෙක්නේ. සොඳුර, අසුන් මෙහෙවීම ගැන නම් දැනටමත් කුමාරයාට මනා පරිචයක් තියෙනවා. වේදේහ රජතුමාට වඩා දක්ෂයි.
5: කුමාරයාට පුහුණුව ලබා දෙන්න ඔබමනේ. ඒ කෙසේවත් ස්වාමීනි, කාලය නම් අපටත් නොදැනෙන පරිදි ගත වෙන බවයි පෙනෙන්නේ.
6: එසේ පෙනෙනවා සොඳුර. ඔන්න ඔන්න ඔබේ තිසේ පැසුණු කෙස් ගසක්.
5: විටක මට හිතෙනවා ස්වාමීනි, චූලණී බ්‍රහ්මදත්ත රජතුමා ඔබට බිසවුන්කුට පාවා දුන්න කාන්තාවන්ගෙන් එක් අයකු අත් රඳවා ගත්තා නම් ඔබටත් පියකු වීමට
1: ඉඩ තිබුණා. එහෙත් එසේ වූවා නම් අමරාවෙනි, ඒ දරුවාගේ මෑණියන් වන්නේ ඔබ නොවේනි. මගේ අන්තත්පුරයත් ඔබයි, අගමෙහිසියත් ඔබයි අමරා දේවියනි.
5: ස්වාමීනි, ඔබ නම්
1: සුදුර. මෙය නම් සෞභාග්‍යමත් සාමකාමී කාලයක්.
5: ඒට පදනම සැකසුවේ ඔබමනි ස්වාමීනි.
1: කේවට්ටයාගේ ව්‍යාජ විවාහ යෝජනාව කෙසේ හෝ සැබෑවක් බවට පත්කරන්ට මා සමත් වූ නිසා දැන් එකම රාජ්‍යයක් මෙන් දෙපාර්ශවයම විශ්වාසයෙන් බැඳීමෙන් කටයුතු කරනවා, යාමීම් පවත්වනවා.
5: යාමීම් සිදුවන බව නම් පෙනෙනව ස්වාමීනි. ඒත් ස්වාමීනි, පංචාලයේ ඔබ සිදු කළ උමං කර්මාන්තය දකින්නට නොලැබුණේ මටම පමණයි.
1: සුඳුර, මම සැබවින්ම කනගාටු වෙනවා ඒ සඳහා අවස්ථාවක් ඔබට ලබා දීමට නොහැකි වීම ගැන. නොබෝ දිනකින් ඔබත් කැටුව පංචාල දේශයට යාමට නියත වශයෙන්ම රාජපොෂේක
5: පණිමිඩයක් විය හැකි රජමාලිකයින්.
1: කිමෙක්ද රාජපුරුෂය?
20: උදුම්බරා දේවීන් වහන්සේගෙන් තල්පතක්.
5: උදුම්බරා දේවියගෙන්?
1: කොබලන්න මලනුවනේ, අපගේ රජතුමා අසුපිටින් වැටි පෞරේ හිස ගැටීම නිසා අනතුරකට පත්ව ඇත. මෙදදුරන් ප්‍රතිකාර කරන නමුත් තවමත් පසුවන්නේ අසිහේනි. තත්ත්වය අයහපත්ය. වහාම පැමිණෙන්න.
21: අනේ, ඒ මොකක්ද එක පාරට සිද්ධ වුණේ? සමීර හැමදේම හොඳින් සිද්ධ වෙද්දී මොකද මේ සිද්ධ වෙච්ච අකර තැබ්බ?
22: වේදේ රජතුමාට නම් හොඳටම බරපතලය වගේ තරංගා. අපිට ඒ ගැන තොරතුරු දැනගන්න වෙන්නේ ඊළඟ කතාංගයේදී.
23: ඔහොම තමයි. ඉතින් දුක සැප මේ හැම දෙයක්ම අපිට මිශ්‍ර වෙලා යන කාලයක්නේ නේද? ඒ අතර අපිට ඉතින් ආදරය මුසු කරලා මෙසේජ් නම් ඉවලා තියෙනවා බොහෝමයක්. පබෝ, ඉතින් කොහොමද ගැහණියකට මුලා වෙලා තව පොඩ්ඩේ රජතුමා ඉවරයි නේද? මහෞෂධ පඬිතුමා නැත්නම් අද කතාව ඉවරයිද? නැනේ, අද ඉවර නෑ, තව එක කොටසක් තියෙනවා. දුකයි, ඉතින් කමක් නෑ, අලුත් එකක් ගේන්නකො කියලා ඔන්න පබෝ අපිට ඉවලා තියෙනවා මෙසේජ් එකක්. ඒ අතරේ මේ මැසේජ් එක කවද වෙලා තියෙන සුබදැසනක් ඔයාලා දෙන්නටම බණ්ඩාර වෙල ඉඳලා සාගරිය අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. එතකොට කඩවත ඉඳලා ලක්මානි තිනුලි විනුදි දුවල එක්ක මේ වෙලාවේ සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සනම ලස්සන කහපාට මලක් එක්ක අපිට මැසේජ් එකක් එවලා තියෙනවා. බණ්ඩාර වෙල වැවතැන්නේ ඉඳලා ශාන්ති ප්‍රියංගනි ගුණතිලක ලස්සනයි මල. එතකොට හයිබෝන් සුබ දවසක්, සුබ දවසක් දෙන්නටම අර්ථවත් උදෑසනක් සංසාර කතන්දරත් එක්ක. සුජා පිටේ මැසේජ් එක තියලා තියෙන්නේ රුවන්වැල්ල ඉඳලා කුමුදු විසල් මහත්තයා අජිත් ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අපි ඉතින් සංසාර කතන්දරනකම් බලාගෙන ඉන්න කියලා තියෙනවා. ශාන්තිමත් සැමදා ශනිදා සංසාර කතා සවන් පිනවීම තරංගා සමීර රසවර අරුත්බර සුරේන් අප ඇමතීම හැම ශනිදාම් ප්‍රබදූ කවි රස ගුවනත මුසුකර ඇගේීම තුතුමල් මිට ඔබටයි ගෞරවනෙත් පුබුදයි හැමදාම කියලා පුබුදු ලක්මල් වික්‍රමාරච්චි අපිට හැමදාම් වගේ මැසේජ් එක තියලා තියන්නේ.

යට අන්තරට අනකලවත් ඉඳලා ජනක ප්‍රසාද් ආක්ෂා තරුමිනි සෙත්මිනි අශෝක එක්ක රෝසි කට්ටියම සංසාර කතන්දර අහගෙන ඉන්නවා කියලා ඔන්න අපිට මැසේජ් එකක් තියලා තියෙනවා. අපිත් සංසාර කතන්දර අහගෙන ඉන්නවා අපි බුලත් කොහොපිටියේ. ශල්නි තමයි අපිට මේ මැසේජ් එක තියලා තියන්නේ.

0: මෙන්න මෙහෙම මැසේජ් එකක්ත් තියෙනවා නේ. ඇත්තටම මේ කතා අහන් ඉන්නව කියලා හිතෙන්නේ නැහැ, බලන් ඉන්නව කියලා හිතෙන්නේ. තරමට ලස්සනට ඉදිරිපත් කරනවා. ගොඩක් ආසාවෙන් අහන් ඉන්නවලා දෙන්නටම ගොඩක් ස්තුතියි. රසවත් විදිහට ඉදිරිපත් කරනවට ඉන්දු කඩුවෙල ඉඳලා අපිට මේ මැසේජ් එක තියලා තියන්නේ.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
0: 845.
4: net fm සංසාර කතන්දර. සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු.
0: අපි ආයෙත් සංසාර කතන්දරත් එක්ක. ඔන්න වේදේහ රජතුමාගේ අවසන් කටයුතුත් සිද්ධ වෙලා. ඒ අතරේ අවසන් කටයුතු වලට ගිය තලතා දේවිය ඒට සහභාගී නොවුණු කේවට්ටය අතරයි මෙන්න කතාබහක්.
5: අනේ බලන්නකෝ සමීර, කෙනෙකුගේ මරණය කියලා කියන්නේ ඇත්තටම අපිට සතුරු වෙන්න පුළුවන් කාරණාවක් නෙවෙයිනේ. ඒත් මේ කේවට්ටය වගේ අයට කෙනෙක්ගේ මරණය පවා සතුටක් වෙනවනේ. බලන්නකෝ.
6: දේවීන් වහන්ස, වේදේහ රජතුමා කෙරෙහි මා තුල දැඩි ගෞරවයක් භක්තියක් කවදත් පැවතුනා.
7: එසේනම් ආචාර්යනි, ඔබටත් අප සමගම මියුරු නුවරට ගොස් එතුමාට අවසන් ගෞරව දක්වන්න තිබුණානේ.
6: තිබුණා. ඒත් දේවීන් වහන්ස, මා පැළඳ සිටින මේ ආරක්ෂක යන්ත්‍රය මහානුභාව සම්පන්නයි. මා අවමංගල අඩවියකට පය තැබුවොත් මෙහි සකලවිත බලශක්තීන් ධූරීභූත වෙනවා. විශේෂයෙන් රජෙකුගේ අවමංගල්‍යයක් නම් දුර්විපාක වඩාත් ප්‍රබලයි.
7: ඔබ ඒ අවමංගල්‍ය වෙනුවෙන් මියුළු නුවරට ගියා නම් ඔබගේ ප්‍රාණයට වුණත්
6: හානියක් වෙන්න ඉඩ තිබුණා. කවුරුන් වුණත් පළමුවෙන්ම තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන කල්පනාකාරී වී සිටින දේවින් වහන්ස, මේ අපේ වේදේහ රජතුමාගේ මූර්ත කලේබරෙහි බාහිර තුවාල ලක්ෂණ කිසිවක්
7: නැහැ ආචාර්යනි. අසු පිටින් වැටි පෞරෙහි හිස ගැටී තිබුණා.
6: මා එසේ සිතුවා දේවියනි, රජ කෙනෙකුගේ කපාලය හෙවත් හිස් කබල ඔටුන්නෙහි බර දරා සිටීම කරනකොටගෙන ඝනත්වයෙන් වැඩි. එහෙත් අභ්‍යන්තර රුධිර වහනය
8: බැරරුම් මන්ත්‍රණයක වගේ ආචාරිනි.
6: අවසර රජතුමනි, මම මේ අපේ දේවින් වහන්සේට පැහැදිලි කළා වේදේහ රජතුමාගේ අභාවයට හේතුව.
8: අභාවයෙන් පසුවයට හේතුව දැනගැනීමෙන් පලක් නැහැනේ ආචාරිනි. මා වඩාත් ශෝක වන්නේ සරණ මංගල්‍යෙන් යාන්තම් දොළොස් වසර ඉක්ුත් වෙද්දී මගේ දියණිය වැන්දඹුවක බවට පත්වීම ගැනයි.
6: රජතුමනි, යත් භාවී නතද් භාවී, භාවී චේන තදඤ්ඤතා, යමක් සිදුවීමට නියමිත නම් එය ඊට වඩා වෙනස් අයුරකින් සිදුවන්නේ නැහැ. අන ඒ නිසා
7: රජතුමනි, සුමේද පැමිණෙනවා.
8: පැමිණෙන්න සුමේද, පැමිණෙන්න. ගඟුල්ගමුවේ වාසය කරන සියලු දෙනාම එතනින් ඉවත් කොට මසක් ඇතුළතෙහි සියලුම නිවාස හිස් කිරීම අත්‍යවශ්‍යයි. එම නිසා ඔබගේ පිරිස සමග දැන්ම පිටත්වන්න.
9: එහෙමයි රජතුමනි.
6: ගඟුල්ගමුවේ නිවසියන් ඉවත් කිරීමට ඔබතුමාගත් හදිසි තීරණයට හේතුව
8: ආචාර්යනි, මගේ ඇරයුම අනුව එහි පදිංචිය සඳහා මහෞෂධයන් සහ ඔහුගේ පිරිස පැමිණෙනවා ළඟදීම.
6: මට අසුභ කලදසාවක් උදා වෙන බව හැඟෙනවා
8: ආචාරිනි.
6: ඔබතුමා නිවැරදි. ඇත්ත වශයෙන්ම එය ඔවුන්ම ඉදිකළ නගරයක් නේ.
8: ඔබ එසේ පිළිගැනීම මට අපමණ සතුටක් ආචාරිනි. මම මනාපයි මගේ රාජ්‍යත් මියුළු නුවර මෙන් ගුණ යහපත් ජනයාගෙන් සැදුණු සෞභාග්‍යමත් දේශයක් බවට පත් කරගන්න.
7: ඒ වෙනුවෙන් පුතුණුවනි, මහෞෂධයන්ගේ සහයත් ඔබට ලැබෙන ඇති බව නිසකයි.
6: නිසකයි රජතුමනි, නිසකයි, නිසකයි දේවින් වහන්ස, නිසකයි.
5: ආහා, ඒකන සුභාරංචියක්. උත්තර පංචාලි නුවරටත් සුභ කාලයක් එන්න වගේ යන්නේ.
0: ඔන්න මහෞෂධ පණ්ඩිතයන් උත්තර පංචාලයට එනවා කියන සුභ පණිවිඩය අපිට ලැබුණා. අපි අය හම්බෙන්නේ අද දවසේ අවසාන කතාංගයේදී.

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සසර කතන්දරත් එක්කින්න වෙලාවටයි 52යි.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: බින්දෙන්න

0: ටෙල් විතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLD Mobitel කණ්ඩායම ජූලි 11 වෙනිදා මීගමුව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLD Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pio TV නිල විකාශක.
3: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01112863 0776 716 7672.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: නෙත් FM සංසාර කතන්දර සංසාර කතන්දර එන්න අපි ජීවිතය ආදරෙන් කියවා ගමු. අද දවසට සංසාර කතන්දරත් එක්ක අපි හමුවන අවසාන මිනිත්තු කීපයට තමයි මේ එළඹෙන්නේ.
2: ඔන්න ඉතින් තරංගා කිව්වා වගේම චූලනී බ්‍රහ්මදත්ත රජුගේ ආරාධනෙන් මහෝෂධ පඬිතුමා උත්තර පංචාල දේශයට ආවා. මේ හැම දෙයක්ම වෙලාවකට කුමන්ත්‍රණයක්ද කියලාත්
1: හිතෙනවා.
2: අහලා බලන්නකෝ.
3: රටවැසියනි, අපට සාදරයෙන් ඇරයුම් කළ චූලනී බ්‍රහ්මදත්ත මහරජතුමාටත්, ඒ සඳහා අප ධෛර්යමත් කළ දඹදිව 100ක් රජවරුන්ගේ අග්‍ර පුරෝහිත ධූරන්දර කේවට්ට නාමෝපලක්ෂිත පඬිතුමාටත් උත්කර්ෂවත් ලෙස අප පිළිගත් පංචාලවාසී ජනතාවටත් යළිත් මම කෘතඥතාවය පළ කරනවා. මෙතෙක් කාලයක් මිවුලු නුවර මහෝෂධ පඬිතයන් වූ මම අද සිට පංචාල දේශයේ මහෝෂධ පඬිතයන් බවට පත්වෙනවා.
4: පැමිණෙන්න මහෝෂධ, පැමිණෙන්න. ඔබේ පිරිස කණ්ඩායම් වශයෙන් ගංගුල් ගමුවට පිටත් කරමු.
3: හොඳමයි රජතුමනි. අසංග, පළමුවෙන්ම ඔබ පිටත් වෙන්න ඔබේ පිරිස සමග.
5: ඒ කටයුතු වලට ටික වේලාවක් ගත වෙනවා ඇති අමරාදේවිය. අපි ඉක්මන් විය යුතු නැහැ.
6: එහෙමයි දේවින් වහන්ස.
5: මහෝෂධයන්ගේ කතාවෙන් ප්‍රකාශ වුණා බොහොම වැදගත් කරුණක්.
6: ඒ කිමෙක්ද දේවින් වහන්ස?
5: කේවට්ටයන්ට කෘතඥතාව පළ කරනවා. පිළිගැනීමේ අවස්ථාවේදී ඔහු මහත් උද්‍යෝගයෙන් මෙන් ගැවසුනා ඔබත් දකින්න ඇති. එහෙත් මහෝෂධයන් මෙහි පැමිණීම ගැන ඔහු එක හෙළාමක් මැති.
6: ඒ භවනං අපගේ ගිරා පෝතකයට උවත් වැටහෙන ඇති දේවියනි. ඒ කෙසේ වුවත් මට අලුත් ජීවිතයකට හුරු වෙන්න.
5: නැත නැත අමරාවෙනි, ඔබ හුදකලා වන්නේ නැහැ. මමත් නන්දා දේවියත් අමුත්තන් නොවේනේ. මේ රජමාලිගයේ දොරටුව සෑම විටකම ඔබට විවෘතයි.

0: රජතුමාත් ආපසු පැමිණෙනවා. මේ මම දැන් පිරිස සමග පිටත් යෑමට සූදානම් වීම.
1: ඔබට එසේ යාමට අවසර දෙන්න බැහැ. පුතණුවනි,
2: මෑණියනි,
1: අමරාදේවීන් සහ ඇගේ පිරිස තවමත් ගමන් විඩාවෙන් පසු වෙන බව පෙනෙනවා. ඒ නිසා
2: එහෙමයි මෑණියනි, මහෝෂධයන් එකඟ වුණා මෙහි නවතන් ගැනීමට. ඔබත් නන්දා දේවියත් අමරාදේවිය කැටුව යන්න.
1: පැමිණි අමරාදේවියනි.
0: එහෙමයි දේවින් වහන්ස. දේවින් වහන්ස,
1: අමරාවෙනි,
0: තෙල පෙනෙන කුළුණාසල
1: ඔබට දියුණු ඇසක් නොමැති වෙන්නේ. ඒකේ වටාචාරින් තමයි.
0: ඒත් දේවින් වහන්ස, අමුතු ඇඳුමකින් සැරසී ඔහු සමග සල්ලාපයේ යෙදී සිටින කාන්තාව කවුරුන්ද ඒ?
3: ඇත්තටම කවුද? හිතාගන්න බෑනි සමීර.
4: ඒකනේ, අපිටත් ඉතින් ඒ කවුද කියලා දැනගන්න ලබන සෙනසුරාදා වෙනකන් ඉන්න වෙනවා.
3: කමක් නෑ, ඔය හිටියා වගේ තව සතියක් උදා වෙනතුරු අලුතෙන් බලාපොරොත්තු හිතේ තියාගෙන ඉමු.
4: මොකද බලාපොරොත්තු තමයි අපිව ලස්සනට ජීවත් කරන්නේ.
3: ඉතින් ඒ ලස්සන බලාපොරොත්තු ඉෂ්ට කරනවස් ලබන සෙනසුරාදාත් උදේ 8ට අපි දෙන්නම ඔබේ ගෙදරට එනවා.
4: මම සමීර.
3: මම තරංගා.
5: net fm sansara kathandara sansara kathandara enna api jeevithaya aadarin kiyawa gamu.

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් බේ විපස්සම at news.
6: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම ගයශ්‍රී ගමගේ. මාලිගාවත්ත කුණු ඇල මාර්ගයේ පාලම අසල සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය සමග තරුණෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ කොළඹ මධ්‍යම කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේද ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති බවයි. ඔහු සන්තකයේ තිබේ කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 69ක්, කොකේන් ග්‍රෑම් 18ක් සහ මත්පෙති 40ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 19ක් වන ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා. ඊළඟ net news පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: FM 95.8 net FM දිවයින පුරා.
8: සත්‍ය අන්තය.
9: Hello, hello.
8: සත්‍ය අන්තය.

0: ගිටාරයෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන්තියෙන්න පියාබන්න.
1: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
2: Very good morning. වෙලාව උදේ 9:00 විනාඩි 8යි. ගැම්මෙන් ඉන්න සෙනසුරාදු දවසක් පටන් අරගෙන තියෙන්නේ. නිදිද තාම නෑනේ. නැගිටලා නින්න උදේ පාන්දර නේද? උදාර කොල්ලෙක් වැඩ පටන් අරගෙන තියෙන නිසා ඔයා උදේ පාන්දරම නැගිටලා මා වහගෙන ඉන්නවා ඇති කියලා විශ්වාස කරනවා හිතවතුනි. ඉතින් කොහොමද? අපි ඊරා 12 එක විතර වෙනකන් ඇහැරිලා හිටියානේ නේ. ඒ නිසාම අද උන් උදේ පාන්දරම වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. සෙනසුරාදු දින දවස් දෙක එක දිගට සින්දු අහන්න තියෙනවා නම් ආයි වෙන කොහෙවත් නෙමෙයිනේ. Red FM hello hello සතියන්තයේ තමයි. ඒකත් ඉතින් උදාර කොල්ලෙක් එක්ක වැඩ පටන් ගන්නකොට දවස් දෙකම chill තමයි නේද? අද ගැම්මෙන් පටන් ගන්න සෙනසුරාදු දවසක් කියලායි මම ඔයාට කිව්වේ. රයිට් වාහිතුවා හරියටම හරි. ඊයේ ඔයයි මමයි අපි කට්ටියත් එක්කම Red FM DJ Night ඉතිහාසය වෙනස් කරපු දවසක් නේද? වැඩිම ප්‍රමාණයක්, ඒ කියන්නේ එකම වෙලාවක වැඩිම ප්‍රමාණයක් Red FM DJ Night බලාගෙන හිටපු දවසේ ඊයේ සිකුරාදු දවසේ සියලු සමාජ මාධ්‍ය වැඩසටහන් අභිබවා යමින් ඊයේ රාත්‍රියේ ඔබ අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් ඒ නිසාම මං හිතන්නේ මේ වෙද්දි 30,000කට අධික ප්‍රමාණයක් Red FM DJ Night ඊ රාත්‍රිය නරඹලා හමාරයි. ඒ වගේම තමයි අපිට දැන් ඊ අම්පාර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අතර අපේ DJ මදුව, ඒ වගේම DJ RJ එක්කනේ වැඩේ ගියේ. එතකොට දෙදෙනාටම ලැබුණු ප්‍රතිඵල ආ විශ්වාස කරනවාද ගණන් කරනවා තියා හිතා ගන්නවත් බැරි තරම් ප්‍රමාණයකට ඉහළ ගියා. මේ වෙද්දි 63,000ක මනාප සටහනක් අපිට එකතු වෙනවා. ඉතින් එතකොට අපි සූදානම් වෙලා ඉන්නවා අද දවසේදී තව පොඩි වෙලාවක් ඇතුළත. මම ඔයාලට ප්‍රොමිස් වුණානේ ඊයරා වැඩි ඉවර වෙද්දී අපිට රිසල්ට්ස් කියන්න බැරි තරම් රිසල්ට්ස් ප්‍රමාණයක් ආවා. ඉතින් එතකොට මේ මනාප ප්‍රමාණයක් ආවා. එතකොට අපි අද උදේ පාන්දරම රිසල්ට් එක කියනවා කියලා සමහරු මට ආරංචි වෙච්ච විදිහට ඊයේ ඉඳලා තාම බලාගෙන ඉන්නවා රිසල්ට් එක කියන කන්නේ. ඉතින් ඒ නිසා තව පොඩි වෙලාවකින් ඔයාලට ඊයේ දවසේ කවුද ජයග්‍රහණය කරේ කියලා ප්‍රකාශයට පත් කරන්නත් අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා මට ඔයාලට වැඩේ පටන් ගන්නකොටම කියන්න තියෙන්නේ බබා, හරිද? ඔයා මේ දෙන ආදරේට උතුරන්න ආදරේ කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද පැය තුනක් එක දිගට පොඩ්ඩක්වත් එහෙම හේ වෙන්නේ නැතුව අපිත් එක්කම හිටියා. ඉතින් එතකොට හිතා ගන්න බැරි ප්‍රමාණයක් ඊයේ දවසේදී අපේ වැඩසටහන ෂෙයා කරලා තිබ්බා Facebook එකේ. ඊට පස්සේ Taman දන්න කියන හැමෝම එකතු කරගෙන වැඩේ බැලුවා. ඒ නිසාම තමයි දවසින් දවස Net FM DJ Night Face to Face Attack Show ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් මෙහෙම පිරෙන්නේ. හරිද? ඒ ආදරේ ගැන මතක් කරන ගමන්ම අපි අද ඉතින් අපේ අම්පාරෙන් RJ වයි, ඊට පස්සේ රත්නපුරෙන් මදුවවයි වැඩසටහනට සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්නවා. මොකද මේ දෙන්නට තිබුණු ආදරේ තමයි ඊයේ දවස පුරාවටම පැය තුනම එක දිගට අපි දැක්කේ. ඉතින් ඒ නිසා තාම නම් මං හිතන්නේ අපේ ආර්ජේ ගෙදර යන ගමන් කියලා තමයි ආරංචි ආවේ. මොකද අම්පාරට මේ යන්න ඕනනේ නේද? ගිරිදුර්ග, වනදුර්ග, ජලදුර්ග සියල්ල පහු කරගෙන කොල්ලදාම යන ගමන්ලු ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ආවත් සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්නවා. දැන් එතකොට ගොඩාක් කට්ටිය අහලා තිබ්බා සා කොහොමද දැන් අපිට chance එකක් ඌකේ ගන්න පුළුවන්ද කොහොමද අපි try කරන්න ඕනේ කියලා නේ. ලොකු දෙයක් නැහැ නේ ඔයාලට කරන්න තියෙන්නේ. 0711 95 95 95ට ඔයා DJ play කරන වීඩියෝ එකක් අපිට WhatsApp කරන්න විතරයි. හැබැයි වීඩියෝ එකයි audio එකයි දෙකම quality වෙන්න ඕන නේද? ඔයා කොහෙවත් කැමරාව කොහෙවත් තියලා වීඩියෝ කරලා නම් එවන්න එපා. හරි. එවන්න නැත්නම් Net FM official Facebook page එකට අතවා inbox කරන්න chance එක තියෙනවා. තව විස්තර ගොඩක් කියන්න. ගැම්මෙන් ඉන්න දවසක් නේද? ඉතින් ඒ නිසාම අපි hello hello සතියන්තේ වැඩ පටන් ගන්න හදන්නේ උදේ 9:00 විනාඩි 12යි. කතා කරන්න පුළුවන්, message කරන්න පුළුවන් 0711 95 95 95ට. කතා කරනවා නම් 0112 55 33 63ට. ඊට පස්සේ Net FM official Facebook page එකේ මගේ මූණ දාලා post එකක් දාලා තියෙනවා. ගිලා ලයික් එකක් දාලා තියන්න. හරිද? රයිට්. ඔකේ. එහෙනම් අපිට වැඩ පටන් ගන්න තියෙන්නේ hello hello සතියන්තය with DJ Asa.

0: In the air, love is in the air. Inna, adre allaganna.
1: Net FM. Hello, hello, Satyantaya.
2: SLT Mobitel Fiber together ma fit karanna. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited. Thoraganna package rasak. SLT Mobitel Fiber.
3: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
6: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන සෙවණකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0947 31 33 540.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන්නේ පියාඹන්න.
1: Net FM. Hello, hello, Satyantaya. Hello, hello.

මන්නන් කියන්නේ හැම මොහොතකදීම ඔයාමගේ ළඟින් ඉන්න මොන හරියටී හිටියා වගේ. ඇයි තුනම එක දිගට වාමාත් කිරියා කියලා කියන්නේ තින් ආයි එක කියන්න වචන නැහැ ඒ තරම් වටිනවා. හෙලෝ හෙලෝ සර් ගුඩ් මෝර්නින් නිවාඩු පාඩු ආව සද්දෙම අහගෙන ඉන්නවා. DJ Night එක අහගෙන හිටියේ වැඩේ ඉවර වෙනකම් ප්‍රෝග්‍රෑම් එක නියමයි කියලා තියෙනවා. මාෂි thank you good morning මාෂි. ඊට පස්සේ සුබ දවසක් මම දැක්ක ඊයේ ඔයාගේ රංගි. ඉතින් වැඩේ ලස්සනයි කොල්ලෝ. ඔයාට සුබ පතනවා කියලා තියෙනවා නිපුනි අනුරාධපුරින්. බොහොම ස්තුතියි නැන්දි. ඉතින් නේද බලන්න මට කොල්ලෝ කියලා කිව්වහම මට ඉතින් නැන්දා කියන වරෙන්න වෙන එකක් නැහැ නේද. Thank you ආයේ නියමයි අසා අපි වැඩේ බලාගෙන හිටියා. ඊයේ දවසට ආයෙත් ස්තුතියි. අදත් බලාගෙන හිටියා වායනකම් සින්දුවකට අපි අතකතු කරගන්න කියලා ක්වෙට් වල ඉඳලා මට මැසේජ් එක දාලා තින්නේ. ක්වෙට් වල ඉන්නේ යාගේ වයිෆ් ලංකාවේ ඉඳලා හස්බන්ඩ් තමයි මැසේජ් එක දාලා තින්නේ. චම්පික ලලි Thank you ජය වේවා. ඒ වගේම හයි කොහොමද අසා net නිසා වාසගමත් වෙනස් කරපු DJ අසා ලස්සන සින්දුවක් එකක් දෙන්න කියලා නිමිති කළා ලක්මාලි මැසේජ් එකක් දාලා තිනවා. ඇත්ත ඇත්ත DJ කියලා වාසගම දාගත්තානේ බලන්නකෝ. හයි කොහොමද සා අපිත් ඉන්නවා. හෙලෝ හෙලෝ සතියන්ති අහගෙන මම තංගලේ නප්සරා මට ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් ලස්සන සින්දුවක් දෙන්නම්. ගුඩ් මෝනින් අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා චතුර. ඕකේ චතුර ඔයා අයියලා ප්‍රෝග්‍රෑම් එක බලාගෙන හිටපු කෙනෙක් නම් ඔයාට මොකද හිතුනේ කියලා මට කමෙන්ට් එකක් මැසේජ් එකක් විදියට එවන්න. එතකොට තමයි ඔයාගේ උදාර ආදරේ මට දැනෙන්නේ. හරි රයිට් ඕකේ අපි සින්දුවකට යන්න තමයි හදන්නේ. 9:26 මැසේජ් එක දාලා තියන්න.

0: Og det er vi vil nære til Spiden.
1: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නීලවිකාශක
4: හැමතේකම එක වගේ නෙමේ ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
7: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
8: Opals International, Moragahayata Ratnapura saha Bandara Vela, Tailoring Kalave Niyama Urumak Karuwange Siya Wasaka Visheshatwaya, Opals International.
7: SLT Mobitel Fiber nisa den hama gedarama novenas adivegen superiorama fiber fit. Okkoma devices connect karanna. Gaming walata low latency, fast and stable, unlimited thoraganna package rasak. Obe gedara adama fiber fit karaganna.
9: Kavadak alu target net.
10: රපුන්සල් වගේ මන් නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Melt all. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Melt all. Paracetamol විශේෂයකි.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
5: ජාතිකද සම්පීති ගැල මදුරා අගේ අත්මා රෝගයක් ඇදලා බඩට ආදිමිල තිබ්බා. ඒක නෑනම් ගල් කරමුට ඊට පස්සේ කොමනක් දිනේ දමත් කියන ජීවිතවල ගලන් අවශ්‍යෙන් ගිය මගේ ළඟයි. ඊට පස්සේ මම පස්පාරක් වගේ තමයි මේක මම ජීවිතේ පස්සේ ඉතිහා මේ පරිපූර්ණ පස්සේක් මම නෝමල් කිව්වා. ඒක මතේ ගන්නේ දිනියක් වගේ හොඳ මිනිස්සේ
4: කතා කරන්න 077 307 940.

රයිට වෙලාව නවය විනාඩි පනස් තුනයි බලන්නනේ අදෙන් රිජනයිට් එකට මැසේජ් විතරමනි අපි ඊය රෑ වෙනකම්ම ප්‍රෝග්‍රෑම් එක බැලුවාසා නියමයි කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා චතු තැන්ක් යූ ඩාලින් ඒ වගේම ඉනෝෂි අපිත් සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවාසා අනේ නිදිමතයි යන්නේ තාම අපි තීරය 12 වෙනකම්ම ඔයාව අහගෙන බලාගෙන හිටියා වැඩේ නම් මරු කියලා තියෙනවා මරු නොවි තියේ දානේ බලන්න කොරෑ 12ටත් ඕගොල්ලෝ බලාගෙන ඉන්නේ නේද ඊට පස්සේ හයි කොහොමද සා ගුඩ් මෝර්නින් අපි මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා කටුගොඩ මහේෂිකා රත්නායක මට මැසේජ් එකක් දාලා තිනවා තැන්ක් යූ මහේෂිකා මං ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඊට පස්සේ කවුද මේ ඉන්නේ ජානු ඔයාවත් ඉතිරි කරගන්න කියලා තියෙනවා හා මං එයාට කියන්න හරිද ඊට පස්සේ සුබ දවසක් වේවා අපිත් මේ වෙලාව ආව තමයි අහගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චම්පික ලලිත් මැසේජ් කරලා තිනවා තැන්ක් යූ චම්පික ඔයාවත් මේකටම එකතු කරගන්නම්

0: හැමතේ එකමොත් එක වගේ නෙමෙයි. ලාෝජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාෝජී ගන්න.
1: Good morning, වෙලා උදේ 10:00 විනාඩියකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: නෙත් නියුස් ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්ම net news.
8: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ගයශ්‍රී ගමගේ කන්තලේ සේරුනුවර මාර්ගයේ පොටන් කාඩු ප්‍රදේශයේ සිදු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කන්තලේ දෙසට ධාවනය වූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටි එම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල් ලැබූ යතුරු පැදිකරු කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 34ක් වූ ඔහු පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අගුරුවැල්ල වරකාපොළ මාර්ගයේ ලෙවංගම ප්‍රදේශයේ සිදු වූ තවත් අනතුරකින් ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ වරකාපොළ දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගයේ හරහා ගමන් කළ පදික කාන්තාවගේ ගැටි එම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තුවාල් ලැබූ පදික කාන්තාව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
9: සත්‍ය අන්තය.

good morning උදේ 10යි විනාඩි 9යි අපි hello සතියන්තය හගෙන ඉන්න ගමන් දෙවනි පැය පටන් අරගෙන තියෙන්නේ බලන්නනේ සමහර කට්ටිය දැන් ලැගිලා මැසේජ් එකක් දානවා good morning කියලා උදේ 9 වෙද්දි නැගිටින්න ඕනේ අපි රෑ වෙනකන් හැරලා හිටපු එක ඇත්ත හැබැයි උනාට දැන් නැගිටින්න ඕනේ නේද ඉතින් එතකොට දැන් එකල්තිකින් අද මුකුත් කියන්නත් බෑ මොකද දැන් ඊයේ රෑ 12 වෙනකන් එක දිගට හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක ආදරයක් අපිට ලබා දුන්නු ඔයාට පොඩ්ඩක් නිදාගන්න වෙලාවක් දෙන්නත් ඕනනේ නේද ඉතින් එතකොට මතක් කරන්න ඕනේ දැන් හැමෝම අහනවා කෝ රිසල්ට්ස් එක ඊයේ දවසේ අපි මෙච්චර වෙලා බලාගෙන හිටියා ආසා තවනම් බලාගෙන ඉන්න බෑ අපිට ඉක්මනට රිසල්ට්ස් එක කියන්න කියලා පොඩ්ඩයි ඉන්න ඔයාලට රිසල්ට්ස් එක හම්බ වෙනවා පොඩ්ඩ අගේ කරලා රිසල්ට්ස් එක දෙනකොටනේ නේද ඒක පොඩ්ඩ වටිනාකම වැඩි වෙන්නේ හයි ගුඩ් මෝර්නින් ආසා අපිත් මේ වෙලාවේ හෙලෝ සතියන්තේ අහගෙන ඉන්නේ දැන් තමයි යන්නේ නැකිට්ටි අපි ඊරා නැත් FM DJ නයිට් එක බලාගෙන හිටියා වැඩේ නියමයි කියලා තියෙනවා කොල්ල දෙන්නටම ජය වේවා කියන්නලු ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්න ඊට පස්සේ අපි චාමර ස්ටෝස් එකෙන් මේ වෙලාවේ අහගෙන ඉන්නවා චාමර එක තනුජා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අනිවාර්යෙන් එකතු කරගන්න මාවත් හෙලෝ සතියන්තයට එකතු කරගන්න කියලා LS ප්‍රනාන්දු ආවත් එකතු කරගන්න තැන්ක් යූ ඒ වගේම ඊයර 12 වෙනකම් DJ එක අහලා ආසයික අපි ඔන්න උදේ පාන්දර වැඩ පටන් අරගෙන තියෙන්නේ කියලා චන්ද්‍ර මැසේජ් කරලා තිනු නියමයි අනිවාර්යෙන් එකතු කරගන්නම් ඊයර 12 වෙනකම් හිටියා කියලා කියන්නේ ඉතින් අදත් 12 වෙනකම් ඉන්න ඕනේ හරිද අපි අමිල මෝටර්ස් එකේ සෙට් එක මොනරාගල ඔක්කොම සින්දුවකට එකතු කරගන්න අසයි කියලා අමිල මැසේජ් කරලා තිනවා ඊයේ DJ නයිට් එක බැලුවානේ නේද රයිට් ඕකේ ඊට පස්සේ කවුද මේ ඊළඟට ඉන්නේ අපර්ණා මං ඔයාවත් එකතු කරගන්නම් තැන්ක් යූ ජය වේවා ලෑස්ති කරගෙන තියෙන සින්දුවට අලුත් පය පටන් ගන්නකොට මාවත් එකතු කරගන්න. එතකොට අපි තව පුංචි වෙලාවකින් ඊයේ දවසේ මං හිතන්නේ net fm dj night face to face attack show වාර්තා පිට වාර්තා අපි තියපු දවසේ අපිට එකතු වුණු තරඟකරුවන් දෙදෙනාව අපි තව පොඩි වෙලාවකින් සම්බන්ධ කරගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. එතකොට තාම අපේ RG ගෙදර යන ගමන් මොකද අම්පාරටම යන්න ඕනනේ නේ. එතකොට අපි මදුවව සම්බන්ධ කරගන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා තව පොඩි වෙලාවකින් අපි රිසල්ට්ස් එකත් කියනවා. ලැස්ති වෙලා ඉන්න දිගටම අපි වහගෙන. හරි. වෙලාව උදේ 10:11යි. සින්දුවක් අහලා මේ පැත්තට එමු.

0: උදේ 10යි විනාඩි 22යි දැන්.
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

0: COVID-19 රෝගීන්ට.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස, දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
3: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 11 වෙනිදා මීගමුව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රසක් ඔයාලා වෙනු සූදානම් කරලා තියෙනවා
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pio TV නිල විකාශක
6: මාස්ටර්ගේ ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත Children's World කැලණිය මාස්ටර්ගේ බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773013036
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pio TV නිල විකාශක
7: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
9: අක්මා වෙතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

0: ඇසල්ටී මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
1: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 11 වෙනිදා මීගමුව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pio TV නිල විකාශක.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: මාතර ෆ්‍රීලන් හාල්මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල්මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pio TV නිල විකාශක.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374. ඊට පස්සේ මම ගියා ඩයාලිසිස් වලට. පස්සේ කමල් බන්දර මහත්මයා ගාවට බෙහෙත් ගන්න. දවස් 30 දවසින් චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා. හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි. ඉතින් දවස් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා. වාම සනීප
6: කතා කරන්න 0777 300 940.

හනේ අනේ බලන්න නේද ඉතින් මැසේජ් දාලා තියෙනවා මට කියන්න බැරි වුණා කියලා. ඊට පස්සේ මට බැනලා තියෙනවා. දැන් තමයි අනේ ඔයගේ මැසේජස් ටික මතක් කරන්න දැන් දැන් ඒ ආසේ රිසල්ට්ස් එකක් එනවනේ මේ පැත්තෙන්. ඊයේ රෑ කවුද ජයග්‍රහකයා කියලා. රයිට් ඕකේ. හයි කොහොමද සා අපි මේ වෙලාවව අහගෙන බලාගෙන ඉන්නවා කියලා දිනු. බලාගෙන නම් ඉන්න විදිහක් නැහැ පැටියෝ. ඊයේ රෑ තමයි මාව බලාගෙන ඉන්නේ නැත්තේ. මදූෂා thank you. ඊට පස්සේ බදුල්ල කැටවල සමන්ද සැලොන් එකේ සෙට් එක මාව අහගෙන ඉන්නවා. මල්ලිකේ ශාන් ඊට පස්සේ හිරුතරු ස්ටෝස් එකේ නෝනා නිසංසලා දුවල දෙන්න ඊට පස්සේ තරුන්දි එරන්දි කට්ටි ඔක්කොම එකතු කරගන්නම් ඊට පස්සේ මාත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා කලවණෙන් දිලුක්ෂ මැසේජ් කරලා තිනවා thank you දිලුක්ෂ මගේ නහයක් චුට්ටක් අසනවා වගේ කියන්නේ රිසල්ට්ස් එක නිකන් කට්ටියමට බයිනවද තාම නැද්ද රිසල්ට්ස් එක කියලා ඒ රිසල්ට්ස් එක ගණන් කරනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි අපේ ගණනය කිරීමේ මධ්‍යස්ථානවල මං හිතන්නේ පාන්දර වෙනකම්ම සෑහෙන්න ගණනය කිරීමේ කටයුතු කරනවා මොකද කමෙන්ට් සෙක්ෂන් එකේ මනාප 63000 කට අධික ප්‍රමාණයක් අපිට මනාප ලැබිලා තියෙනවා දැන් ඒවා ලබන සතිය මම කියන්නම ඕනේ දැන් ලබන සිකුරාදාව ඇවිල්ලා බ්ලාස්ට් එකෙත් ලොකුම බ්ලාස්ට් එකක් වෙන දවසක් මොකද ලංකාවේ පළවෙනි වතාවට අපි ඔයාලට හඳුන්වා දෙනවා ෆීමේල් ඩීජේ ආටිස්ලා දෙන්නෙක් ලංකාවේ ලාබාලතම ෆීමේල් ඩීජේ ආටිස්ලා දෙන්නෙක් ඒ කියන්නේ කෙල්ලෝ දෙන්නෙක් එනවා හිට ලැබෙන සතිය වැඩේට ඩීජේ කිසා එනවා ඊට පස්සේ ඩීජේ සෛරා එනවා ඒ වගේම තමයි ලංකාවේ අංක එකේ තව බ්‍රෑන්ඩ් දෙකක් එනවා අපිත් එක්ක නැත් FM ඩීජේ නයිට් එකට ඩීජේ තරූජේ වගේම ඩීජේ වාස් ලැබෙන සිකුරාදාවේ එනවා ඉතින් ඒ නිසා ආඩ හිතා ගන්න බැරි වැඩක් බලා ගන්න පුළුවන් ලැබෙන සිකුරාදා වෙලාස්ති වෙලා හිටියොත් හරිද ඒකනත් මතක් කරලා සින්දුවකට යන්න තමයි හදන්නේ ඔන්න වෙලා උදේ 10යි විනාඩි 46යි අපි 11න් පස්සේ ලෑස්ති වෙලා ඉන්නේ ඊයේ දවසේ ප්‍රතිඵලය ඔබට ප්‍රකාශයට පත් කරන්න

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සින්දරෙල්ල වගේ මන්නම් ඉන්න මව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD රයිස් අපි දෙනවා විශේෂ සහනයක්. තව KD රයිස් ලීඩර් 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV. නිල විකාශක.

0: ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
1: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමෙයි ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලාඕජී ගන්න
3: වේලාව 11:00

0: සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka
5: පැය අලුත් වන අලුත් පැයි දිවස්වා
6: අයිබවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමඟ මම ගයශ්‍රී ගමගේ. වැල්ලවාය ඇල්ල මාර්ගයට නුදුරින් පිහිටි මඩුගස්තලාව කඳු රක්ෂිතේ හටගත් ගින්නෙන් එම රක්ෂිතයට දැඩි හානි සිදුව තිබෙනවා. නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ එම ගින්නෙන් රක්ෂිතේ අක්කර 10කට පමණ හානි සිදුව ඇති බවයි. ඒ අනුව එම කඳු රක්ෂිතේ තෘණභූමිය සහ ඉපැරණි ශාක රැසක්ද විනාශ වී තිබෙනවා. ප්‍රදේශයේ පවතින දැඩි වියලිකාලු ගුණය සහ තද සුළං තත්වයේ හමුවේ ගින්න වේගයෙන් පැතිර ගොස් තිබූ බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. කෙසේ වෙතත් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මඩුගස්තලාව කඳු රක්ෂිතේ හටගත් එම ගින්න අද අලුයම පාලනය කර තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: ඇතුළතින්ම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: සත්‍ය අන්තය.
2: Hello, hello.
1: සත්‍ය අන්තය.

වැඩිම මනාප ලබාගෙන ජනප්‍රියම හරිද ඊයේ දවසේදී ජනප්‍රියම දිස්ත්‍රික්කය විදියට තේරීපත් වුණේ මොන දිස්ත්‍රික්කයද ජයග්‍රහණය කළේ කවුද කියන එක ප්‍රකාශයට පත් කරන්න තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ආ ඉතින් කතා දෙකන්නේ 11 පැයි කියනවා කිව්වනම් කියනවම තමයි. හරි රයිට්. එතකොට මම වාට කිව්වනේ ඊයේ දවසේ ඇවිල්ලා අපි වාර්තා පිට වාර්තා තියපු දවසක් මේ වෙද්දී නැත FM DJ Night කියලා කියන්නේ සිකුරාදාවේ වැඩිම පිරිසක් අහන සහ නරඹන වැඩසටහන. ඉතින් ඒ නිසා වෙන්න හැමදාමත් ප්‍රේක්ෂක ආදරයත් එක්ක දවසින් දවස ඔබේ ආදරය එකතු වෙද්දී අපි දවසින් දවස ඔබට අලුත් දේවල් අරගෙන එනවා. එතකොට ඊයේ දවසේ කියලා කියන්නේ අතිශයම තීරණාත්මක දවසක් බවට පත් වුණා. මොකද ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩි, ඒ වගේම මනාප සංඛ්‍යාව අපිට හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම එකවර වැඩිම ප්‍රමාණයක් බලාගෙන හිටපු දවස බවට ඊයේ දවසේ පත් වුණා. ඒ සියල්ලත් එක්ක ප්‍රශ්න ගොඩකුත් ආව නේද? මෙහි කන්සෝල් කැඩුණා. හැබැයි උනාට කන්සෝල් කරේ තියාගෙන හරි ප්ලේ කරනවා කියලා අපේ ප්ලේයර්ස් දෙන්න වැඩේ පටන් ගත්තා. ඒ සියල්ලත් එක්ක රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කයේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වුණ DJ මදුවා වගේම අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එකතුණු ඩීජේ ආර්ජේ ලොකු හොඳ බැටල් එකක් දුන්නා. ඉතින් එතකොට මේ සියල්ලත් එක්ක ඊයේ දවසේ ලැබුණු මනාප අතරින් වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කරගෙන ජයග්‍රහණය ලබා තිබුණේ. අපිට රිසල්ට්ස් එකෙන් පරක් වුණේ මේ සියලු දේවල් හරි ආකාරයෙන් නිවැරදිව ඔබට ප්‍රතිඵල ලබා දෙන්න ඕන නිසාවෙන්ම තමයි. ඉතින් ඒ නිසාවෙන් ලැබුණු ප්‍රතිඵල සටහන අනුව ඊයේ දවසේ ජයග්‍රහකයා බවට පත් වුණේ අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිට කේකාසු වුණු DJ RJ. ඉතින් ඒ නිසා මම හිතන් තාම RJ අනගමන් ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ආවික්මනටම වැඩසටහන සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. අපිට උණුසුම් සුබපැතුම් කියලා තමයි කියන් තින්නේ. අපි මීළඟ තරඟ වටේදී තරඟකරුවන් දෙදෙනාවම අරගෙන එනවා කියලා අපි ඔබට සඳහන් කරා. මොකද ඊයේ දවසේ අතිශය ප්‍රේක්ෂක ආදරය අම්පාර දිස්ත්‍රික්කයට සහ රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු නිසා අනිත් එක තමයි මේ රිසල්ට්ස් එක වෙනස් වෙන්නේ, ප්‍රතිඵල වෙනස් වෙන්නේ බොහොම පොඩි ප්‍රතිඵල සංඛ්‍යාවකින්. ඉතින් ඒ නිසා දෙදෙනාම දක්ෂයෝ නිසා වෙන්ම අපි ඊළඟ තරඟ වටේ සඳහා උන් දෙදෙනාටම අවස්ථාව ලබා දුන්නා. උණුසුම් සුබපැතුම්. හරිද? රයිට්. ඕකේ. ඊගෙනත් මතක් කරලා අපි අලුත් පැය පටන් ගන්න හදන ලස්සන සින්දුවකින් 11 විනාඩි 10යි ඔවා මේ පැතර මැසේජ් එක දාලා තියන 0711 95 95 95ට මම ඔයාව මතක් කරන්නම්.

0: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවෙල්ල හෝමාගම බිබිල 071 898 0898.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
7: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
11: සුදර්ශන මාසටත් යනකම් ගොළු උස්සන්නවත් මුකුත් නැතිව තමයි ජීවත් වුනේ. ડોක්ටර්ලට ගිහුවට පස්සේ එයාලා පරීක්ෂා කරා. අනිත් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ කියලා. ඒ අතරතුර පාසලට ගාලින් තමයි ඒ මාසෙ ලං ඉස්සන් ගියේ. දැන් දෙවියනේ කියලා අත්දැකන්න පුළුවන් තත්ත්වයක් අපිට තියෙනවා. ඒවනකල වේදනාවක් තේ කියන්නේ ඇත්තටම දෙවි කෙනෙක් කියලා මම විශ්වාස
10: කරනවා. කතා කරන්න 0777 300 940.

0: ඉක්ම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Right, වෙලාව 11 විනාඩි 20යි මං හිතන්නේ ඊයේ දවසේ net fm dj night face to face attack show අහගෙන බලාගෙන හිටපු කට්ටියට දැන් රත්නපුර දිස්ත්‍රික්කයේ dj මදුව කියන්නේ නුහුරු නුපුරුදු නවක් නෙමෙයි. මොකද ඊයේ දවසේ පැය 3ක් ඇතුළත මුළු ලංකාවක්ම දන්නගෙන චරිතයක් බවට පත් වෙන්න රත්නපුර දිස්ත්‍රික්කයේ මදුවට හැකියාව ලැබුණා. දැන් ප්‍රතිඵල සටහන ගත්තාම අම්පාර දිස්ත්‍රික්කයේ dj rj වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන තිබුණාට ඒ වගේම කරට කර තරගයක් දෙන්න සහ වැඩිම ආදරයක් හිමි කරගන්න අවස්ථාව ලබාගත් කෙනෙක් තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක එකතු වුණු DJ මදුව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මම කිව්වනේ අද මේ දෙන්නාම මම ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කරගන්නවා කියලා. මේ වෙලාවේ ඔන්න මදුව ඉන්නවා මාත් එක්ක. මදුව good morning.
2: Good morning.
1: Good morning. Good morning. මං හිතන්නේ අද උදේ නම් ඔයාලට very good morning වෙන්න ඇතිනේ.
2: ඔව් අද ලොකු දවසක්. ඒ කියන්නේ සතුට දවසක් ඇත්තම කිව්වොත් ගොඩක්ම සතුටුයි.
1: මෙහෙමයි දැන් ඊයේ අපි මං හිතන්නේ වැඩේ ඔක්කොම ඉවර කරලා මෙතන අපි යනකොට පාන්දර 1 විතර ඇතිනේ. ගෙදර යනකොට වෙලාව කීයද මතුව?
2: මම ගෙදර යනකොට සාමාන්‍යයෙන් පාන්දර 4:30 වගේ හිටුණා.
1: රයිට් ගියාට පස්සේ මුලින්ම ඔයාලට කතා කරලා විශ් කරේ කවුද දැන් ඊයේ දවසේ මං හිතන්නේ ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණානේ. මුලින්ම කවුද ඔයාලට කිව්වේ වැඩේ මොන වගේද කියලා හොඳ කමෙන්ට් එකක් දුන්නේ කවුද?
2: ඒ කියන්නේ කමෙන්ට් ගොඩක් ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ මං හිතුවෙන් තරම් කමෙන්ට් ඇවිල්ලා
1: right. එතකොට දැන් ගම යාළුවන්ගේ ගමේ අයගෙන් ලැබෙන ආදරේ කොහොමද අද දවසේ?
2: ගොඩක් කට්ටිය කෝල් ගන්නවා, දැනුත් කෝල් ගන්නවා කියනවා, අහනවා කොහොමද රිසල්ට් කියලා මගෙන් අහනවා. මම ගෝ තාම දුන්නේ නැහැ කියලා. ඒ රිසල්ට් එක දැන් ටිකකට කලින් දුන්නේ. එතකොට තමයි මම කට්ටියට කිව්වේ මෙහෙම රිසල්ට් එක කියලා. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබුණා. සමහර කට්ටිය කිව්වා නෑ, දන්නේ නැහැ කියලා. ගොඩක් කට්ටියම ඇහිලා, ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියලා තිබුණා හොඳයි කියලා.
1: රයිට්. එතකොට දැන් මේක අහගෙන ඉඳලා කවුරු හරි, ඒ කියන්නේ DJ ප්ලේයර් කෙනෙක් අලුතෙන් මේකට එන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔයාට මොකක්ද ඒ අයට කියන්න
2: තියෙන්නේ? ඒ අයට කියන්න තියෙන්නේ පුළුවන් නම් net fm එකට සෙට් වෙන්න. net fm එක සෙට් කරොත් අනිවාර්යෙන්ම ඉස්සරහට යන්නේ මම දැනගන්න පුළුවන්.
1: Right, okay. එහෙනම් මදුව බොහොම ස්තුතියි. අපි ආය දවසක අනිවාර්යෙන් හම්බ වෙනවා. මොකද දෙවන තරඟ වටේ සඳහා ඔයාලට අවස්ථාව අපි ලබා දෙනවා. මොකද ඊයේ දවසේදී වැඩිම ප්‍රමාණයක් වාර්තා පිට වාර්තා තියලා ප්‍රේක්ෂක ආදරේ ආපු දවසක්නේ. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කියලා කියන්නේ අපිට බොහොම හිතවත් ජනතාවක් ශ්‍රාවකයන් පිරිසක් ඉන්න තැනක්. ඉතින් ඒ නිසා මේ ආදරයත් එක්ක අපි ඔබව දෙවන වටේදී එහෙනම් හම්බ වෙමු. ඉන්නවා. හරි, එකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. 11:27යි දැන්.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගිටාරෙන් පත් අරගෙන වයලීනයට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
2: Red FM. Hello, hello, Satyantaya. Hello, hello, Satyantaya.
3: වෙලාවේ 11 විනාඩි 30ක් වෙනකොට මම පොඩ්ඩක් මීගමුව පැත්තට යන්න හදන්නේ. අපේ ඉෂාන් ඉන්නෝ SLT මොබිටෙල් එක. ආයිබෝන් ඉෂාන්.
4: ආයිබෝන් ආයිබෝන් මතක් කළා වගේම ඔන්න අපි ඉන්නේ මීගමුවේ. මේ දවස්වල දන්නවනේ SLT මොබිටෙල් එකත් එක්ක අපි යනවා මේ FIFA World Cup 2026 මොනවම අරගෙන යන වෙලාවේ. අපි වෙලා තියෙනවා මීගමුවට දින දවසේ මාත් එක්ක ඉන්නවා. දැන් මේ වටිනාකම කතා කරන්න අපේ මීගමුව අලුතේ කළමනාකාරතුමා ඉන්නවා. ජනිත මනෝරත්න මහතා ඉන්නවා. එතුමා එක්ක තමයි අද දවසේ මේ මීගමුව බස් නැවතුම්පළ ප්‍රධාන සීමාවෙන්දලා අපි මේ ලස්සන වැඩ කටයුත්ත ක්‍රියාත්මක කරන්න. ඉතින් මම එතුමාට දෙන්න මේ වටිනාකම ගැන අද බොහොම අපුරට පැහැදිලි කරන්න.
5: හලෝ, සුබ දහවලක් වේවා මීගමුව පුරවරේ ජනතාව වෙත, අභෝගම් පුරවරේ ජනතාව වෙත. ඔබ සම දෙනාම මීගමුවට ආදරේ පිළිගන්න ලබනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය හා නිස්සෙප්පම් නාලිකාවත් එක්ක එකතු වෙලා කරන පියෝ ටීවී සබන්තාවෙන් ප්‍රවර්තනය කිරීමේ වැඩසටහනත් එක්ක. ඉතින් ඔබ සැමට දැන් පියෝ ටීවී නාලිකාව තුළින් ඉතාම සුපහැදිලි දසුන් සහිතව ෆීෆා වර්ල්ඩ් කප් දර්ශන නැරඹීමේ හැකියාව තියෙනවා. SLT ෆයිබර් සබන්තාවේ තුළින් ඉතාම කාලගුණික විපර්යාසයන් වලට බාධනය නොවි ඔබට ඉතාම සුපහැදිලි දසුන් නරඹන්න පුළුවන් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් සබන්තාව ලබා ගැනීම තුළින්. ඒ වගේම මේ දිනවල ඔබට ක්‍රියාත්මක වෙන පියෝ ටීවී ලොයල්ටි ඔෆර් හරහා ඉතාම 188ක් වැනි සුළු වාරික මාසික වාරිකයක් තුළින් ඔබට පියෝ ටීවී නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මීගමුව ජනතාවට මේ දිනවල ෆීෆා වර්ල්ඩ් කප් නැරඹීම සඳහා පියෝ ටීවී මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීම තුළින් ඔවුන්ට පියෝ ටීවී සබන්තාවේ මොබයිල් ජංගම දුරකථනය හරහා අත්විඳීමේ හැකියාව තියෙනවා. ෆීෆා වර්ල්ඩ් කප් කුසලානය තමන්ගේ දසුන් තම පැහැදිලිව නැරඹීමේ හැකියාව පියෝ මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දිවයින පුරා ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් හා එක්ව නෙට් FM නාලිකාවත් එක්ක කරන මේ ව්‍යායාමය ඉතාම සාර්ථකව කරගෙන ලබනවා. ඉතින් මේකමේ පුරවරේ හැම දිනටම මම ආරාධනා කරනවා ශ්‍රී ලංකා මොබිටෙල් අපේ අලවි කළමනාකාරතුමන් හමු වෙන්න, ඒ වගේම අපේ කාර්යාලයට කැමින ඔබ ලබාගෙන නැත්නම් අදම සියටවි සබන්තාවේ පියෝ ටීවී සබන්තාවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් සබන්තාවේ තුළින් ලබාගෙන ඉතාම සුපැදිලි දසුන් සහිතව වර්ල්ඩ් කප් නැරඹීමේ හැකියාව මේ එක්ස්පීරියන්ස් අත්දැකීම දින ගන්න කියලා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඉතුරි
4: ක්‍රියාත්මක වෙන්නේ මේකම බස් නැතුම් ප්‍රධාන සීමාවේදී. අපි මේ වෙලාවේ හෙලෝ හෙලෝ සත්‍යන්තය අහගෙන හැමෝටම මතක් කරනවා මේකම අවට ඉන්න කෙනෙක් නම් මේ වටිනාකම මගේ හැර ගන්නේ නැතුව එන්න මේකම බස් නැතුම් වල ප්‍රධාන සීමාවට කරන්න තියෙන පුංචිදී අයි නොමිලේම පියෝ මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තරන් ඔබට පුළුවන් නම් දවසේ මේ වටිනාකම නොමිලේම අත්විඳ ගන්න. බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට.
3: බොහොම ස්තුතියි ඉෂාන්. අපි වැඩි විස්තර දැනගන්න අපි ආයෙත් ඔයාලට කතා කරන්න. රයිට්, ඒකනත් මතක් කරන ගමන් අපි තාමත් මේ ට්‍රයි කරනවා අපේ ආර්ජේව පොඩ්ඩක් සම්බන්ධ කරගන්න. මොකද ලැබෙන ආරංචිත් එක්ක ආර්ජේව පිළිගන්න සෑහෙන කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා. හැබැයි ඉතින් ප්‍රශ්න වෙලා තියෙන්නේ කොල්ලා උදේ පාන්දරම තමයි මෙහෙන් පිටත් වෙලා තියෙන්නේ. එතකොට අම්පාරට යන්න ඕනනේ නේද? ෆෝන් එක ඔෆ් වෙලා ලැබෙන ප්‍රතිචාර අතිමහත් කියලා මට හලපහල කට්ටියකින් ආරංචි වෙනවා. ඉතින් එන්ස අද දවසේදී අපි සූදානම් වෙලා ඉන්නවා ආර්ජේවත් මේ පැත්තට සම්බන්ධ කරගන්න මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ කියලා ඔයාලට කියන්න. දිගටම අහගෙන ඉන්න 0711 95 95 95ට මැසේජ් එකක් දාලා තියෙන මං ඔයාව මතක් කරන්නම්.

0: Opals International, Modagayada Ratnapura saha Bandaravela, Tailoring Kalave Niyama Urumakkaruwange Siya Wasaka Visheshatwaya Opals International.
1: 2026 FIFA Unusuma June 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නීලවිකාශක.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යතේ ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 112787787 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්.
4: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
5: FIFA World Cup nominema balanne SLT Mobitel wethin obata niyama awasthawa. FIFA World Cup 2026 dan Pio Mobile App ekosse mulu Lankawatama nomile balanna puluwan. Oya karannoni Pio Mobile App ekata download karaganna eka vitarai. FIFA World Cup unusuma aragena Net FM saha SLT Mobitel kandayama July 11 wenida Meegamuwa nagareta enawa. Edaata obath apith ekka ekathu wenna. Fun games walata sahabhagi vela tagi godak dina gannat puluwan. Edaata SLT Mobitel fiber connections, mobile connections miladi gannat puluwan wageema vishesha deemana rasak oya වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නීලවිකාශක.
6: වව්! ඇඟටින් එකක්?
7: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක් දෙන. කොටු දෙකට 1000ක්, කොටු තුනට 4000ක්, කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ticket එක. අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
6: ඒ ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද. 0547 31 33 540.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
10: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
11: Net FM. Hello, hello, Satyantaya.

රයිට් බෙලා 11 විනාඩි 50යි බලන්නනේ ඇවිල්ල එක විනාඩියක් කටවහගෙන ඉන්න බෑනේ දෙන්නත් එක්ක කියෝනවා මයික් ඔන් කරලාද කියලාවත් ගානන්නේ මරන් තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ පැය 3ක් කොහොම මේක අහගෙන ඉන්නවද කියලා මේ කරච්චල් දෙක නේද ඕකේ ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා මෙතනින් එහාට වැඩේ බාර ගන්න ලබන සිකුරාදාවේ මේ ගෑනු ළමයි දෙන්නට වඩා ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් එනවා net fm dj night එක හැඩ වැඩ කරන්න. ඉතින් ඒ නිසා ආයෙත් යන්න කලින් ඔයාලට කියන්න තියෙන ඊයේ දවසේ දිරාන වේදල් 12 වෙනකන් ඔයාලා ලබා දීපු ආදරයට ස්තුති. අපි ආයෙ ලබන සිකුරාදාවේ dj night එකෙන් හම්බ වෙනවා. ඔයයිම ඊට කලින් සඳුදා හවස 4ට අපි දෙන්නගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටෙන් හම්බ වෙනවා. එහෙනම් ඉතින් එතකම් පරිස්සමින් ඉන්න මෙතනින් එහාට දිව්‍ය එක අපේ ජානු ඉන්නවා දෙන්නට වැඩේ බාර දීලා. මම යන්න හදන්නේ පරිස්සමින් ඉන්න. ගිහලන්න ජය වේවා මම DJ අසා.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: කිරි තේ සීනි එක පැක් එකගෙන ස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
6: රත්ති 3-in-1 පැක් දෙක දුනා. බෑග් එකේ තියාගන්නක වටිනවා.
5: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නේ ස.
7: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
8: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක්මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
10: හෘද රෝග, ස්නායු රෝග

0: ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
2: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: සුබ දවසක් වේලාව දවල් 12යි දැන්.

0: नेट न्यूज जनताव विश्वास करन सत्य नेट न्यूज
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672
5: ආයුබෝවන් අද 2026 ජූලි 11 වෙනිදා සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව බැතරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනී සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා සිරස්තල කටුනායකින් පිටත් වූ ගුවන් යානයක කුරුල්ලෙක් ගැටේ මීගමුවේ කලපුවේ පැය 3ක් කරකවා ගුවන් යානය ගොඩබස්වයි. ගිනිනිවීම් සහ වෛද්‍ය කණ්ඩායම්ද කැඳවයි. ගිනි ගැන දැනුම් දෙන කොළඹ දුරකථනය විසන්දි වෙයි. තාවකාලිකව 117 අංකය. ආන්දෝලනාත්මක ජනාධිපති සමාව ගැන නිර්දේශ සමග විශේෂ වාර්තාවක්. කරට කර උණුසුම් තරගයකින් පසු net fm dj night face to face attack show ඊයේ ජයග්‍රහණීය අම්පාර දිස්ත්‍රික්කයට නැව් තුනකට හුමුස් හීදී වෙඩි තිබ්බේ අත්වැරද්දකින් ඉරානයේ ට්‍රම්ප්ගේ උපදේශකයන්ට කියයි
0: net news the truth people trust
5: කුරුල්ලෙකු ගැටුණු ගුවන් යානයක් යලි කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්වීමට එහි ගුවන් නියමුවන් සමත් වුණා. ඒ පැය 3කට අධික කාලයක් එම ගුවන් යානයේ උඩුගුවනේ තබා ගැනීමෙන් අනතුරුවයි. එම තොරතුරුද ඇතුළත් දවස උණුසුම්ම කළ පුවත් පෙළ ගැස්ම මෙතෙන් සිට. තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා කටුනායක ගුවන්තොටුපළින් පිටත් වූ ගුවන් යානයක කුරුල්ලෙක් ගැටීමෙන් එම ගුවන් යානය යලි ගොඩබස්වා තිබෙනවා. ඒ පැය 3යි විනාඩි 15ක් එම ගුවන් යානය මීගමුව කලපුව ප්‍රදේශයේ උඩුගුවනේ තබා ගැනීමෙන් අනතුරුවයි. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා net news විශේෂ නියෝජිත TKG කපිල සමගින්. අයිබෝන් කපිල.
6: අයිබෝන් අද උදෑසන 7:00ට කටුනායක ගුවන්තොටුපළින් තුර්කී ඉස්තාන්බුල් බලා පිටත් වූ ගියා තුර්කී ගුවන් සේවයට TK 731 දරන ගුවන් යානය. මේ ගුවන් යානය තුළ ගුවන් මගින් 246ක් ඒ වගේම ගුවන් යාන කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් සහ ඒ විශේෂ අමුත්‍යපු ගමන් කළා. ඒ තමයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂවරේ. ඔවුන්ගේ ගුවන් යානය උදෑසන 7:07ට තුර්කී ඉස්තාන්බුල් නුවර බලා කටුනායක ගුවන්තොටුපළින් පිටත් වූ ගියා. නමුත් මේ පිටත් වීමත් සමගම මේ ගුවන් යානයේ ඇංජිමක් වෙත කුරුල්ලෙකු ගැටීමට සිදු වුණා. ඒ අනුව මේ ගුවන් යානයේ වහාම ගුවන් නියමුව කටුනායක ගුවන්තොටුපළ පාලක කුළුණ වෙත දැනුම් දුන්නා. මේ අනතුරකට ලක් වී තිබෙන බව. මේ ගුවන් ගමන සම්පූර්ණ කිරීම සඳහා කටුනායක සිට ඉස්තාන්බුල් බලා 6කට ආසන්න කාලයක් ගත වෙනවා. නමුත් මේ යානයට එවැනි දුරක් ගමන් කිරීම අවදානම් සහගතයි. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළ සූදානම් වුණා මේ ගුවන් යානය යළිත් හදිසි ගොඩබෑමකට අවශ්‍ය පරිසරය සකස් කරන්නට. ඒ අනුව ගුවන්තොටුපළ ගිනිදීමීම් බටයන්, ගලවා ගැනීමේ බටයන්, වෛද්‍යවරුන් හෙබියන් ගිලන්රත සූදානම් කරගෙන බලා හිටියා. පැය 3යි විනාඩි 15ක කාලයක් මේ ගුවන් යානය තම ඉන්ධන සංචිතය ගොඩබෑමට සුදුසු මට්ටම දෙක අඩුවෙන තෙක් මීගමු කලපෝත ඉහළහසේ මුහුදු සීමාවේ රවුම් ගසමින් සිටියා. මේ ගුවන් යානය කටුනායකින් පිටත්වන විට ඉන්ධන කිලෝග්‍රෑම් 80,000ක් ගබඩා කරගෙන තිබුණා. ඒ ඉන්ධන තොගයත් සමග හදිසි ගොඩබෑමකට ලක් කිරීම අවදානම් නිසා ඒ අඩුවෙන තෙක් ගුවන් යානේ ඉහළහසේ රවුම් ගසන්නට ජාත්‍යන්තර ගුවන් ගමන් සංවිධානයේ අයිකාව සංවිධානයේ නියමයන්ට අනුව එම නියමව කටයුතු කළා. මීට පෙර අවස්ථාවලදී මීට වසර ගණනාවකට පෙර නම් මෙවැනි ආපදා තත්ත්වයක් ඇති වුවහම ගුවන් නියමුවන් තම ඉන්ධන සංචිත වහම මොහොතට මුදා හරිනවා. නමුත් දැන් පරිසර සුරකිමේ නව නීති රීති වලට අනුව එහෙම මුදා හරීම සිදු කරන්න බැහැ. ඒ වෙනුවට ගුවන් යානයේ ඉන්ධන අඩුවෙන තෙක් දහනය කිරීම සිදු කළ යුතු වෙනවා. ඒ අනුව ගුවන් යානයේ ඉතා අඩු උසකි අඩි හත්දහස්සක පමණ උසකින් නොට්ස් 253ක වේගයෙන් රවුම් ගසන්නට වුණා. ඒ අනුව මේ යානය අදාළ මට්ටමතෙක් ඉන්ධන අඩු වීමත් සමගම අද උදෑසන 10:21ට යළි කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩවැස්සීමට පියවර ගත්තා ඉතාමත්ම සුරක්ෂිතව. ඉතින් දැන් මේ වන විට මේ ගුවන් යානයේ මගින් ක්‍රමයෙන් ගුවන්තොටුපළ වෙත රැගෙන එනවා. ඉන්පසු තුර්කි ගුවන් සේවයේ වෙනත් ගුවන් යානයක් හෝ අද රාත්‍රී තවත් ගුවන් ගමන් කීපයක් තියෙන තුර්කි ගුවන් සේවය කටුනායක සිට ඉස්තාම්බුල් වෙත සංවිධානය කරලා ඒ ගමන් වාරවලට හෝ වෙනත් විකල්ප ගුවන් යානාවේ මේ ගුවන් මගින් තුර්කිය වෙත යොමු කිරීමටයි කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගන්නමින් සිටින්නේ. මම TK කපිල නෙට් නිවුස් නියෝජිත කටුනායක ගුවන් තොටුපළ සිට.
7: ස්තුතියි කපිල. කොළඹ මහනගර සභාවට අයත් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් පිළිබඳ දැනුම් දෙන හදිස්සි ඇමතුම් අංකය විසඳ වේ තිබෙනවා. ඒ අතත්වයට පත් කරන තෙක් කොළඹ සහ අවට ප්‍රදේශවල ගිනි ගැනීම් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 1117 අංකය අමතන ලෙසයි ඒ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පැවසුවේ.
8: ගිනි නිවන දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය මේ වන විට තාවකාලිකව අක්‍රිය වී ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැනුවත් කර තිබෙනවා. විශේෂයෙන්ම නාගරික හෝ නාගරික නොවන ඕනෑම ගිනි ගැනීම් අවස්ථාවකදී මෙම ගිනි ගැනීම් දැනුම් දීම සඳහා ක්ෂණිකවම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 1117 දුරකථන අංකය හා සම්බන්ධ වීම ඉතාමත් වැදගත් වෙනවා. මේ අවස්ථාවේදී එම ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ඇති ප්‍රධාන අංකය අක්‍රිය වීම හේතුවෙන් තාවකාලිකව මේ අවස්ථාව 1117 දුරකථන අංකය හා සම්බන්ධ කිරීම සඳහා අපේ කටයුතු සූදානම් කළ දෙනවා. විශේෂයෙන් 1117 දුරකථන අංකය ව්‍යුත්පත්යි.
7: වැල්ලවාය ඇල්ල මාර්ගයට නුතරින් පිහිටි මරුගස්තලාව කඳු රක්ෂිතේ හටගත් ගින්නෙන් එම රක්ෂිතේට දැඩි හානි සිදුව තිබෙනවා. නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ එම ගින්නෙන් රක්ෂිතේ අක්කර 10කට පමණ හානි සිදුව ඇති බවයි. ඒ අනුව එම කඳු රක්ෂිතේ තෘණ භූමිය සහ ඉපිර නිශාක රසක්ද විනාශ වේ තිබෙනවා. ප්‍රදේශයේ පවතින දැඩි වියලිකාල ගුණය සහ තද සුළං තත්වයේ හමුවේ ගින්න වේගෙන් පැතිර ගොස් තිබූ බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. කෙසේවෙතත් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මඩුගස්තලාව කඳු රක්ෂිතේ හටගත් එමගින්න අද අලියොම පාලනය කර තිබෙනවා. බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා ක්‍රමානුකූල සාධාරණ සහ විනිවිද භාවයෙන් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වූ නිර්දේශ සහිත වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේදී බාර දී තිබෙනවා. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් තුරේ රාජා මහතා විසින් මෙම වාර්තාව අධිකරණ සහ ජාතික ඒකා භදතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයිෂා ජිනසේන මෙනවේ වෙත ඊයේ බාර දෙනු ලැබුවා. වත්මන් අඩුකම ව්‍යවස්ථාව නීති ආඥාපනත් නඩු තීන්දු මෙන්ම බන්ධනාගාර පරිපාලනයේ පවතින අඩුපාඩු අධ්‍යයනය කරමින් මෙම නිර්දේශ සකස් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ විසින් ඒ සඳහා වන විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවේ 2025 වසරේ ජුනි මාස 25 වෙනිදායි. බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වන පරිදි රැඳවියන් පුනරුත්ථාපනය කිරීම රජයේ මෙම ප්‍රතිසංස්කරණවල මූලික අරමුණයි. මෙම නිර්දේශ ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ඇති. මේ අතර මීගමූ බන්ධනාගාරයේ ඉක්වදා හටගත් ගැටුමෙන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ අතර බන්ධනාගාර නිරධාරීන් 8 දෙනෙකුද වනවා. මීගමූ බන්ධනාගාරයේ හටගත් ගැටුමත් සමග බන්ධනාගාර තදබදය ගැන යලිත් දැඩි කතාබහක් මත වුණා. එම බන්ධනාගාරයේ ප්‍රමාණය ඉක්මවා රැඳවියන් රැඳවා සිටි බවයි වාර්තා වුණේ. සෙසු බන්ධනාගාරවලද පවතින්නේ එවැනි තත්වයක්. එවැනි පසුබිමක් තුළ ඊයේ දිනේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ගැටුමක් හටගත්තා. පළඹුව රැඳවියන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමට තවත් රැඳවියන් කිහිප දෙනෙකු එක්ව තිබුණා. එහිදී තුවල් ලැබූ රැඳවියන් 5 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරෙනු අතර පසුව ඔවුන්ගෙන් දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කෙරුණු බවයි වාර්තා වුණේ. එම රැඳවියන් දෙපිරිස අතර ඇති වූ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නෙත ෆෙම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ තරගය දැන් තවත් උණුසුම් වී තිබෙනවා. ඒ වෙනදටත් වඩා වැඩි ශ්‍රාවක පිරිසක් එම තරගය සමග සිටීම හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ ආර්ජේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඩීජේ මදුවා ඊයේ පැවති නෙත ෆෙම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ තරගයට එක්ුණා. එම තරගයට පෙර පැවති තරගවලට වඩා ඉතා උණුසුම් තරගයක් බවට පත් වුණා. ඒ මෙතෙක් පැවති නෙත ෆෙම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ තරඟ අභිබවා යමින් වැඩිම ශ්‍රාවක පිරිසක් නෙත ෆෙම් ෆේස්බුක් පිටුව හරහා එක්වීම හේතුවෙන් ඔවුන් සිරු දිනම පාහේ ඊයේ තරඟයට එක් වූ තරඟකරුවන් දෙදෙනා අතරින් තමන් කැමති තරඟකරුවාට මනාපය පළ කර තිබීම විශේෂත්වයක්. ලැබුණු බනාප ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ඊයේ රාත්‍රියේම තරඟයේ ජයග්‍රාහකයා නම් කිරීමටද නොහැකි වුණා. එනුව එහි ප්‍රතිඵලය අද ප්‍රකාශයට පත් කළා. යනුව කරට කර පැවති එම උණුසුම් තරඟෙන් අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ඩීජේ ආර්ජේ ජයග්‍රහණය කළා. ශ්‍රී ලාංකික රේඩියෝවට අලුත්ම අත්දැකීමක් වූ ඩීජේ නයිට් තවදුරටත් අලුත් කරමිනුයි ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ හඳුන්වා දුන්නේ. එම වැඩසටහන සෑම සිකුරාදා දිනකම රාත්‍රී 9 සිට නෙත එෆ්එම් රේඩියෝ හරහාද සජීවීව ඉදිරිපත් කරනවා. හෝමුසේදී වාණිජ්‍ය නෞකා තුනකට පසුගියදා එල වූ ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බවට ඉරානයේ පවසා තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකින්ට පෞද්ගලිකව එලෙස පවසා ඇති බවයි විදෙස් පුවත් වාර්තා කළේ. අදාළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඇමරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඉන් පුද්ගලින් 14 දිනක මිය ගොස් දේපළ හානි රසක් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එවන් පසුබිමක් තුළ එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයේද මැද පෙරදිග පිහිටි ඇමරිකානු කඳවුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබුණා. එනුව ඉරානයේ අදාළ ප්‍රහාරය අත්වැරැද්දක් බවට පිළිගත් බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉරානයේ පෙන්වා දී ඇත්තේ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කර ඇත්තේ සම සාකච්ඡා අඩපණ කිරීමේ උනන්දුවෙන් සිටින කණ්ඩායමක් විසින් බවයි. කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවල කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව ඇති බවට ඉරානයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු බවත් වාණිජ නැව්වලට වෙඩි තැබීම නවත්වන බවට ප්‍රතිඥා දිය යුතු බවත් ඇමරිකාව පවසා තිබෙනවා. කන්තලේ සේරුනුවර මාර්ගයේ පෝටන් කාඩු ප්‍රදේශයේ වූ රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ කන්තලේ දෙසට ධාවනය වූ ටිපර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 34ක් වූ ඔහු පස්යාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිදුව සම්බන්ධයෙන් කන්තලේ පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අඟුරුවැල්ල වරකපොල මාර්ගයේ ලෙවක්කම ප්‍රදේශයේ සිදු වූ තවත් අනතුරකින් ගලපිට බඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ වරකපොල දෙසට ධාවනය වූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී එම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තුවාල ලැබූ පදික කාන්තාව කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාලිකාවත්ත කුණුවැල මාර්ගයේ පාලම් අස්සර සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය සමග තරුණයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත ඒ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගෙන ඇති බවයි. ඔහු සන්තකයේ තිබී කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 69ක් කොකීන් ග්‍රෑම් 18ක් හා මත්පෙති 40ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවටගෙන ඇත්තේ වයස අවුරුදු 19ක් වන ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඔහු වැඩිදුර විමර්ශන සඳහා මාලිකාව පොලිස් ස්ථානයේ වෙත පහර දී තිබෙනවා.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය
7: net news nivava net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: Santé Anter. Santé Anter.
1: FM. Hello, hello, Satyantea.

0: Sati Antea. Sati Antea.
1: Super dahawa lakweva.
2: Subamma suba dahawa lakweva. Hello hello sati antaya. Are hello hello kiyana kota ekapareta matak wenna sinduwa neida?
1: Hello hello namma mokadda oya age
2: kala kene kinnawa balagena.
1: Api eka thama inspire karala hadala
2: thiyen. Ah, hituna.
1: Ithin ahannako thama nidhi matai.
2: Oh, herila e wage yanne. Me e e ara ee kiwwa mama. Kohomath Friday kiyala kiyanne ara fun day ne.
1: Oh.
2: Harida etakota kohomath party vibe ekak තමයි දවස ඉවර වෙන්නේ.
1: ඔව්.
2: එතකොට අපි මියුසික් දෙනවා කියලා කිව්වත් කිව්ව තමයි
1: ඉතින්. කිව්වා තමයි. අයිත් කිව්ව විදිහටම දොඹෙන් යන්න
2: දුන්නා. කොච්චර දොඹෙන් ගියාද කියනවා නම් ඉතින් අන්තිමට වින කවුද කියලා කියා ගන්නත් බැරි වුණා.
1: එච්චරට අද උදේ වෙනකොට ගයිනෝ.
2: ආ.
1: ඉතින් ඒ තරම් අතිශය දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරත් එක්ක NetFM DJ Night ඊයේ රාත්‍රියේදී මෙතෙක් DJ Night ඉතිහාසයේ වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් රාත්‍රිය තමයි ඊයේ. මොකද එකම මොහොතක වැඩිම පිරිසක් ගිය තමයි අපේ ලයිව් එක බැලුවේ සහ අපිට ගණන් ගන්න බැරි තරම් කමෙන්ට් ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා අපි දන්නවා අනිවාර්යෙන් ඕවත් ඇහැරින්න ඇති දැන්
2: තමයි.
1: ඔව්. ඒ රැඩි ජනයිට් එක
2: බලලා.
1: ඉතින් මේ අද හින්ට් එකක් තියෙනවා ඊළඟ සතියේ වැඩක් කියන්නේ.
2: ඔව්. අර කෙල්ලොත් ඉතින් ඕන දෙයකට දක්ෂයිනේ නේද මේ අපි වගේ.
1: කොල්ලොන්ට විතරද පුළුවන්.
2: පුළුවන් දේවල්. හරිද ඉතින් මේ අපිත් එහෙම තමයි නේද?
1: ඔව් ඕන දෙයක් දෙන්න DJ
2: කරගන්න බැරි වුණා. ඉතින් මේ ඒ ඒ හින්ට් එකත් මතක් කරමු නේද?
1: ඔව් දැන් අපි දෙන්න වගේම සුපිරි කෙල්ලෝ දෙන්නේ ඊළඟ සතියේ මේ බැටල් එකට එනවා. ඒක නිසා ඔයා මේ සතියේ සුපිරි වැඩක් වුණා ඊළඟ සතියේ එහෙම නැහැ කියලා හිතනවා නම් එහෙම නැහැ. ඔයා අනිවාර්යෙන් ඊළඟ සතියේ රෑ 9 වෙනකොටම අනිවාර්යෙන් NetFM Facebook පිටුවට ගිහිල්ලා ලයිව් එකට සෙට් වෙන ඕන. මොකද මෙතෙක් ඉතිහාසයේ සුපිරිම කෙල්ලෝ දෙන්නේ තමයි අපි දාන්න හදන්නේ. ආයෙ ඉතින් උඩ පැන පැන එල්ලි වෙනකන් නටන්න පුළුවන්.
2: මාරු කරගන්න එපා. අපි දෙන්න නෙමෙයි.
1: අපි දෙන්න නෙමෙයි. ඔයගලන්ට මේ ඕනෙම නම්
2: අපි දෙන්න පුළුවන්.
1: ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අද දවසේ ඔන්න දවල් 12 ඉඳලා හවස 3 වෙනකන් අපි දෙන්න ඉන්න ඕගොල්ලන්ගේ දොගොල්ල ආදරේ කරන සින්දු ගොඩාක් අරගෙන ඇවිල්ලා තියෙනවා. WhatsApp message එකක් දාන්න මේ පැත්තට.
2: කාල් කරන්න බලන් අපේ hotline number එක 0112553063. ඊට පස්සේ ඒ WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95.
1: එහෙනම් නැගිටනන් ටග් ගාලා වොෂ් එකක් එහෙම දාගෙන මේ පැත්තට එන්න ඕනේ. හොඳේ
2: ඉන්න හවස 3 වෙනකන්.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
8: විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කෙළණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13 36 36
9: අක්මා විතල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල liver boosting capsule අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
10: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
11: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියෙන පියාඹන්න
12: Net FM Hello Hello Satyantaya Hello Hello Satyantaya
13: ඊළඟ සින්දුවට යන්න කලින් අපි දෙන්නට ඉස්සෙල්ලා ලොකු බරපතල ප්‍රශ්නයක් වුණා නේද?
14: මොකද්ද?
13: ඔන්නේ නම කියන්න බැරි නේද?
14: ඔව් ඔව් ඔව්. හැබැයි ඉතින් අපි දෙන්නගේ මෙහෙමයි නම කියන්න දෙයක් නැහැ. සද්දය හුණ ගමන් දන්නවා.
13: මේ ටකරන් දෙක තමයි ඇවිල්ලා
14: තියෙන්නේ. ඇවිල්ලා තියෙන්නේ කියලා. පොඩ ටකරමඩ ගල් වැටෙනවා වගේ හැනවනම් අපි දෙන්න.
13: ඔව් ඈ ඒකින්ද ඒ ආවේනික ලක්ෂණේ මතක තියාගන්න. නම් කිව්ව නැත්නම් ඔයාලා නම දැනගන්න. දැන් අපි යනවා WhatsApp එක පැත්තට. WhatsApp එකේ අපිට යාළුවෝ ගොඩක් මැසේජස් දාලා තියෙනවා. හා පුරා කියලා මුලින්ම අපිට අද මැසේජ් එක දාලා තියෙනවා. අපේ ඩිලාන් නිරෝෂ් හංගල්ලේ ඉඳලා තමයි මැසේජ් එක දාන්නේ. ඔවත් ආදරයෙන් එකතු කරගන්න. සුබ දහවලක් වේවා අපිටත් සින්දුවක් දෙන්න. EG අනුරපුස්සල්ලාව අපේ BF ජනපදයේ ඉඳලා ආයුබෝවන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ කුවෙට් වල ඉඳන් ප්‍රියන්ත අයියා තමයි මැසේජ් එක දාන්නේ. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියනවා.
14: කාල් කරපු මේ සෙට් එකත් මතක් කරන්න ඕනි. කිතුල්කොටි ප්‍රේමසිරියා කතා කරා. අම්මා ගුණවති, දිනුෂා, ගණේෂ්, චමිලානි, දෙල්සර ඊට පස්සේ කිරණි දෝ අසංක එකතු කරගන්නකෝ. මාතර සෂාන් ෆැමිලිගේ හැමෝමත්, එත්තහන හැමෝමත් මේ වෙලාවේ අපේ නෙට් ටීම් එකේ කටියත් ඔක්කොම එකතු කරගන්න කියලා කිව්ව. ඊට පස්සේ බලංගොඩ හෙළපන්දරියේ ජයපාල අතනායක අය කතා කරා ෆැමිලිගේ හැමෝ එකතු කරගන්න කිව්වා. එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. එතනින් පස්සේ ගීතිකා අපේ දල්කඩන සෙට් එකේ ඉන්නවා. හයි, කොහමද ශාන්ති අක්කා, ශ්‍රියාම, අන්තෝනි, ධම්මිකා, සුමනා, ඊට පස්සේ අයිරාංගනී කට්ටියම එකතු කරගන්නවා. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. එහෙනම් අද දවස වැටටික පරිස්සමට කරගන්න වල්පිට මුළු පරියත් කතා කරා වයිස් දම්මී පුතාල දෙන්නා දශාන් මිහිරංග කට්ටියම එකතු කරගන්න.
13: හරි ඉතින් ඔවත් තාම මේ පැතර මෙසේජ එකක් දැම නැතන් දාන විඳ හත්සේ කොළහයි අනුපහයි අනුපහ අනුපහට කොල්හෙකුත් දෙන්න අපේ ජානු කෙලෆෝන් එක උඩ නැගගෙනින් වාගේ කොල්ලෙ ගන්ස කරන්න.
14: ඔව් දරාගන්න බෑ.
13: විඳ එකක දෙකයි 55 33 63

0: ඉතින් කියන්නකෝ
1: මොනවද මං කියන්න ඕනි?
0: ඕන දෙයක් කියන්නනේ. ඔයා කියන ඕන දෙයක් මං තුන වෙනකන් අහගෙන
1: ආ නේ. එහෙනම් සින්දු ප්ලේ කරන්න එපා. අපි කතා කර කර ඉමු. ඉතින් මොනවද විස්තර? ඉතින් කියන්නකෝ
0: කවුද ඉන්නේ අපේ WhatsApp එකේ?
1: අපිව දසුට සින්දු කර එකතු කර ගන්න කියලා ක්වෙටරින් ප්‍රියන්තය මැසේජ් කළා තියෙනවා. වයිෆ් කාන්තිවත් එකතු කර ගන්න කියලා තමයි කියන්නේ. ඕකේ. මෙහෙන සින්දුවට අතම සින්දු ඇහුන්නේ නැහැ. ඊළඟට හන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සින්දුවට එකතු කර ගන්න. චාමර ස්ටෝස් කලතර පනාපිටියේ චාමර තනුෂා අපිවත් සින්දු කර එකතු කර ගන්න කියලා මැසේජ් කළා තියෙනවා. හරි. ඊළඟ සින්දුවට එකතු කර ගන්න. ඊට පස්සේ net අහගෙන ඉන්න අපි කටාන කොංගස් සඳි අරෝෂ් ටේලර් ෂොප් එකේ ප්‍රසන්න දම්මිකා ෂෙවෝන් තාරුක බෙවන් අරෝෂ් අපි තිනව net එක කියලා දෙන thank you set එකටම අනිවාර්යෙන් එකතු කර ගන්න. ඊළඟ song එකට ඊට පස්සේ
0: සුබ දවසක් ඩීජේ සතියන්තය. ඩීජේ සතියන්තය නෙමෙයි මේක, හෙලෝ හෙලෝ සතියන්තය. ලස්සන ගීත ගොඩක් දෙන්න අපි දෙහිවල නැදිමාන ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දනයි සහ චාන්දනී අක්ක අපේ මරියසල් ගුණතිලක මහත්මියගේ ලස්සන ගීතයක් ඉදලා තියෙනවා. අපි ඉස්සරහට දෙනවා. හරි. එතකන් රැඳිලා ඉන්න. තව කවුද ඉන්නේ? මට ලස්සන සින්දුවක් දෙන්න. ශාන්ත ටේලර්ස් එකේ අපේ කෑගල නිදහස් මාවතේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවලු.
1: එකතු කර ගන්න ඊළඟ සින්දුවද. ඊට පස්සේ නිගම්බෝලින් ධනංශය බණ්ඩාර සෙන්ත ඇන්තනීස් රෝඩ් එකේ දිව්‍ය බබා ඔයා නෙමේනේ. ඊට පස්සේ ඉන්දු බබා සුබ
0: ඉන්දු බබා නෑ.
1: හරි හරි හරි. කමක් නෑ කමක් නෑ. දුකක් නෑ. හිත රිදුනා. හරිද? හිත රිදුනා.
0: ඉන්දු බබා හවසටයි දැනට ඉන්න ජානු බබා.
1: සුබ දවසක් දෙන්නටම ඔයාලා ඉන්න ටයිම් මේක ෆන් තමා කියලා තියෙනවා. කමනේ මම නෙමෙයිනේ, මං ගැන නෙමෙයිනේ කියලා තියෙන්නේ. ඉන්ද එකේම නැහැ.
0: දුක හිතිලා දෙයියනේ.
1: ලස්සන සින්දුවකට දංකඩුව ශ්‍රී සුබංගල මාවතේ ගෙදර මගේ අම්මවත් ඊට පස්සේ ඉතාලි වලින් ඔයා කියන්නේ මට පේන්නේ රිෂෙන් පුතා.
0: ඉතාලියේ මිලාන් වල ඉඳලා ඉන්නල් රිෂෙන් පුතා. ඊට පස්සේ සුබෝධන පුතා, එයාගේ නංගි චන්ද්‍රා, දිමුතු පුතා, සුබෝධනී දුව, ඩුබයි වල ඉන්න අංජු පුතාවත් හතරින් එකතු කරගන්න අපි දෙනවා. එකතු කරගෙන ඊළඟ සින්දුව අහමු කියලා තමයි.
1: දැන් පේන්නේ නැහැ කියලා කිව්වහම මට ස්පේන්නේ නැහැ කියලා හිතයි.
0: නෑ නෑ නෑ, මෙහෙමයි. එක වෙලාවකට අපිට එවන මැසේජස් තියෙනවානේ. ඒ මැසේජස් තේරුම් ගන්න අපිට පරණ විතාන මහත්තයා ඕන වෙන අවස්ථාවක් තියෙනවා.
1: කෝල් කරපු මෙන්න මේ දෙන්නවත් එකතු කරගමුද? ගලේ සීදාලියර්ගේ අක්කා කතා කළා. ඡායතිලක හස්බන්ඩ්ව එයා බෝකොන්දර චන්දිමා නූඩල්ස් එකේ වැඩ කරනවා කියලා කිව්වේ. ස්ටාෆ් එකේ කට්ටියයි ඊට පස්සේ ඡායතිලක අයියා ඔයාවයි සීතක්ක ඔයාවයි අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ සින්දුව. ඊට පස්සේ නිටඹුවේ අපි
0: බලාගෙන ඉන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් යනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: සුබදහවලක්. වේලාව දවල් 12 විනාඩි 51යි දැන්.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: මුදලාලි
4: අලෝනා
5: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුරු ග්‍රැන්ඩිසෙකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උඩවමට මෙහෙම කරයි කියලා. ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
7: විජේ දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
5: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් තහුවෙමු.
8: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
9: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
10: කිරි තේ සීනි එක පැක් එකනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
11: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වඩිනවා
10: ඇයි කිතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවා නිස
12: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
13: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
14: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරෙහි බංආර සෙවනගල. 0777 300 940.
15: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්
16: Net FM. Hello, hello, Satyante.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLCකින් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
5: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම ඇත්නියුස්.
6: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනි. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතරතේ තමන් වත්තඩංගුවටගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමට සහය පළ කරමින් කරුණු දැක්වීම සඳහා අවසර දින ලෙස ඉල්ලා ගොනු කර තිබෙන අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 වනදා කැන්දර ලෙස අභියෝජනාධිකරණය නියෝග කළා. පූජ්‍ය බිංගම් වේනාලක හිමි දේශහිතයිෂී ජාතික ව්‍යාපාරී කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකරතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන් තබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරියේ අද කැඳවුරු ලැබුවා. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම අතරමැදි පෙත්සම් සලකා බැලීමට හැකියාව තිබෙන්නේ මුල් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ නොතීසි නිකුත් කරනු ලැබුවොත් පමණක් බව කියා සිටියා. අතරමැදි පෙත්සම් කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන VK චොක්සි, මනෝහරද සිල්වා, ක්‍රිෂ්මාල් වර්ණසෝරිය, අශෝක් හරන් ඇතුළු නීතිඥවරු අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය මේ වන විට දැඩි ලෙස මහජන අවධානයට පාත්‍ර වී තිබෙන නඩු කටයුත්තක්වත් ඊට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන් තබ්බේසූරිය මහතා සඳහන් කළේ මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම අවසන් වීමෙන් පසුව බවයි. මීලකට නිවුස් පස්වරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 net FM. සත්‍ය අන්තය. FM 95 94.8 net FM දිවයින පුරා.

0: Sati Antea. Sati Antea.
1: කවුදනේ වාට ඔච්චර කෝල් කරන්නේ?
2: මට කෝල් කරන්න කට්ටිය දන්නේ නැත්නම් කෝල් කරන්න chat කරන්න කොච්චර නම් ඉන්නවද ඉතින්?
1: මම දැක්කා.
2: මේ අශෝක කතා කරා බදුරලියෙන්.
1: හා
2: ෆැමිලි එකේ හැමෝම නැත්තහන හැමෝම ටීම් එකකට එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අම්පාරෙන් කමලක් කතා කළා. මැනිකේ ඊට පස්සේ සුදු අනුෂ ප්‍රියන්ත ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්නකෝ. ඊයේ රෑ තමයි රෑ කිව්වා. අම්පාර තමයි කොහොම හරි ඊයේ දවසේ DJ night එකේ දින්නෙත්.
1: ඔව්.
2: දැන් හරි ගැම්මෙන් කතා කරේ. අම්පාර ගැම්ම පෙන්නුවා මට.
1: ඒකනේ දැන් අපි දැන් ඊයේ රෑ DJ night එක ඉවර කරාට තවමත් අපේ WhatsApp එකට කෝල් ලයින් එකට ඔක්කොම කතා කරන්න
2: චාර එනවා.
1: DJ night එක ගැන තමයි.
2: අපි ගැන කවුරුත් කතා කරන්නේ.
1: ඉතින් net FM DJ night face to face attack show එක ගැන ලංකාවේ මේ DJ night ඉතිහාසය තුළ දැවැන්ත පෙරලියක් කරපු DJ show එකක් තමයි net FM DJ night face to face attack show එක කියන්නේ. ඉතින් ඊයේ රෑ ඔන්න රද්දපුරේ අම්පාර දිස්ත්‍රික්කයේ දෙක තමයි මේ බැටල් එකට හිටියේ. කවුද හිටියේ? අපේ DJ RJ එක DJ මදුව තමයි.
2: DJ RJ අම්පාරෙන් DJ මදුව රද්දපුරේ.
1: ඉතින් ඔය දෙන්න තමයි එකහරට කරතනඟ කරේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ අපි දෙන්නම කලින් කිව්වා වගේ ඒ කියන්නේ මේ වෝට් එක කවුන්ට් කරලා අපිට ඊයේ රෑ ඉවරයක් කරන්න බැරි වුණා. ඉතින් අද තමයි කවුන්ට් කරලා අපි ජයග්‍රහකයව තෝරගත්තේ. ඉතින් ජයග්‍රහණය කරේ අපි අම්පාරේ කොළු පැටියා
2: DJ RJ.
1: ඔව්. ඉතින් ඒකින්ද කෝල් කරලා දැන් මේ අපිට DJ night එක
2: ගැන කියනවා. මේ මැසේජ් කරලා තියෙන මේ බලන්න ඊයේ රෑ තමයි රෑ අම්පාර අපිට ගැම්මක් නියමයි net fm අම්පාර පරණ ගම තන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතකොරලා ය මැසේජ් කරලා තියෙනවා. ඊයේ ගැම්ම තමයි කොල්ලට.
1: ඉතින් මේ ඒ වගේම ලබන සතිය ලස්සන ගෑන ළමයි දෙන්නෙක් නෙන්නේ.
2: ඔව්.
1: ඉතින් දැන් මේක අහගෙන ඉන්න බලන කෙනෙක්ට නම් හිතෙන්න පුළුවන් ඔයා DJ play කරන්න දන්න කෙනෙක් නම් කොහොමද මම මේ DJ night එකට එකතු වෙන්නේ? ඔයාටත් මේ විදිහට එකතු වෙන්න පුළුවන්. අපේ WhatsApp number එක මතක් කරන්න 0711 95 95 95ට ඔයා play කරන quality audio video තියෙන clip එකක් අපිට WhatsApp කරන්න. එතකොට ඒ අතරින් ඔයා මේ අවස්ථාවල් සුදුසු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම net fm dj night එකේ ඔයාටත් play කරන්න අවස්ථාවක් අපි දෙනවා.
2: හරි, ඒ ගණන් මතක් කරගෙන අපි යමු. මෙන්න මේ කට්ටිය එකතු කරගන්න. උඩුතුඹර සුරංගිකා පුතා තරුෂ දුව net නිවාත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඕලුමලි ටෙවල් කියන්නේ. හෙලෝ හෙලෝ, good afternoon ඕලුමලි. කුමාරි ඩේලියා.
1: ඒ ඩේලියාව අපි දන්නේ. මට මතකයි ගිය සතියේ ඔයාට නම දැම්මේ ජානු සුන්දරි.
2: ඔව්. දැන් මට අද මලක නමක් දානවා කියලා කිව්වා. අද ඩේලි. මගේ නම ඩේලියා. ඕකේ. ඔන්න ලස්සන මලක නමක් දැම්ම හොඳේ. තෑන්ක් යූ අනේ. ඔයාව දැක්කහම මට මැවිලා පේන්නේ ඩේලියා මලක් නෑ. මෙයා මාව හොයාගෙන තිබ්බනේ අකුරැස්සි අශෝ.
1: ආ, එහෙමද?
2: ඔව් ඔව් ඔව්. මගේ ෆොටෝ එකක් ඉස්සලා මෙවල මං නේද කියලා හුවේ අශෝ තමයි. ආදරේ අශෝ එකතු කරගන්න.
1: මට නම් කියන්න දේවල් ගොඩක් තියෙනවා.
2: ඉතින් අපි කතා කරමුකෝ. අනේ කතා කරමු, ප්‍රශ්නයක් නැහැ. කියන්නකො, මං කැමති අහගෙන ඉන්න.
1: මං ආසයි මේ දේවල් කොටස් වශයෙන්
2: කියන්න.
1: අපි යන්න බෙන්තර පැත්තට.
2: යමු.
1: එහෙනම් බෙන්තර පැත්තට ගිහලා අර පාළමුළු ෆොටෝ එකක් ගහගෙන ඉමු.
2: හා. වෙන්තර පාලමේ මෙහා කියලා අහලා තියෙනවා. එහාද මෙහාද?
1: මැද ඉඳලා ෆොටෝ එකක් ගහගෙන ඉමුටක් ගාලා.

0: FM Anu Paha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Wow! Ankatin Nekak?
2: Oh, Pute, Neum Rasagunaha Potion Epiri Ankatin Nekak. ෆ්‍රෙෂ්නස් ලොක්වී තවත් සුරක්ෂිත වෙන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
1: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
3: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා අණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
5: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 12 වෙනිදා කිරිබත්ගොඩ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pio TV නිල විකාශක
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250
10: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
11: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
12: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක් DJ ක අපෙන්
13: Net FM Hello Hello Satyante

0: My name is මොකද්ද වගේ?
1: ජානු.
0: ජානු. ඔය තින්ද කියන විදිහට කියලා පෙන්නන්න.
1: බෑ බෑ එච්චර ඕනේ නෑ. මෙයා මෙලැස්සි වෙන්න වෙන මේකද?
0: වෙන මිනිස්සුන්ට මං අහලා තියෙන ජීවිතයේ තියෙන ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න එක්ක ස්පෝර්ට් එහෙම නැත්නම් එක්සෑම් එක කල් ලියන්න කවුද දෙයියනේ හිතුවේ කාට හරි මිනිස්සෙට ජීවිතේ එක පාරක් හරි උම්මා එකක් දෙන්න ට්‍රේන් වෙන්න කියලා
1: ඉතින් ඒක තමයි වන් ඇන් ඔන්ලි ජානු ඉන්නේ හරිද ඒක පුරුදු වෙන ගමන් ඉන්නේ
0: හහා
1: එතකොට ඉතින් පොඩක් දන්නේද කොච්චර දිගේව දෙන්න කියලා කිව්වා දිගට
0: දීගන්න බෑ තාම දැන් අහන්නකෝ මේ දවස්වල අපි දැන් ස්පෝර්ට්ස් ගැන එහෙම කිව්වනේ FIFA World Cup එකේ මේ දවස්වල ලෝකෙ වැඩිපුර කතාබහට ලක් වෙන්නේ. ඉතින් ඔන්න ෆයිනල්ස් වල කිට්ටුවෙන් ඉන්නේ අපි. ඉතින් ඊයේ දවසේ semi finals තෝරගන්න teams දෙකක් play කරා. ඒ අනුව ඒ teams දෙකෙන් semi finals වල තේරෙනවා ස්පේන්, ඒ කියන්නේ ස්පාඤ්ඤ කණ්ඩායමයි, බෙල්ජියම් කණ්ඩායමයි. අද දවසේ ඔන්න තියෙනවා නෝවේ ඉංග්ලන්ඩ් මැච් එකයි. ඊට පස්සේ ආජන්ටිනාවයි ස්විස්ටර්ලන්ඩ්යි දෙක තමයි
1: ප්ලේ කරන්න
0: තියෙන්නේ. ඒ කියන්නේ semi finals සඳහා. දැන් ආජන්ටිනාව එහෙම කිව්වහම මේ දවස්වල හරි viral නේ.
1: ඔව්.
0: ඉතින් FIFA World Cup එක බලන කතියට පොඩි update එකක් තමයි ඒ දුන්නේ. කවුද ඉන්නේ WhatsApp එකේ?
1: ඊට පස්සේ මේ පැත්තෙන් ඉන්න අපිටත් සිද්ධාක් කොහොනි අපි CM Enterprises එකේ දසුනයියා, කනිෂ්කයියා, බණ්ඩාරයියා, කුමාරයියා, වස්තු අයියා ඔක්කොම එකතු කරගෙන සිද්ධාක් කොහොනි කියලා තියෙනවා. ඔකේ වස්තුලා දෙන්නම් සිද්ධාක්. හයි සුබදාවලා, ක්ලිය තමරමල ජානු. ඒ දෙන්නම අපි හෙලෝ හෙලෝ සතියන්ත යහගෙන ඉන්නේ අනුරාධපුර රංජිත් ප්‍රියංකර. ඊට පස්සේ ලිය තමරමලයි ආලිය තඹරාමල මුදු කුසුමකී ඈ
0: සින්දුව
1: දෙන්න කියලා තියෙනවා. හරි හරි බලමු යන්න කලින් දැන් try කරන සෙනරත්න සුපර් එකේ සෙනරත්න ඊට පස්සේ සංදීප ඉනෝකා දුලාරි දිනේෂික හර්ෂික කෞශල්‍ය ඊෂා මදවච්චි මන්නාරම් පරිලක්ෂික ලක්මාලි පුල්ලයාර හන්දියේ සලොන් මායා එකේ මායා ගුණසේකරවත් නිපුණිවත් එකතු කරගන්න කියලා තියෙනවා.
0: හයි නෙත් FM කොහමද? ඉතින් මමත් සද්දට මහගෙන ඉන්නේ කියලා කියන්නේ කවුද මේ ලස්සන සින්දුවක් දෙන්න කියන විශේෂයෙන් වදුමුල්ල හන්දියේ එළවලු කඩේ මගේ සුදු මැණිකේ කෞශල්‍යවත් ආදරින් එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. මේ කවුද කියලා නම් මැසේජ් එක දාලා නැහැ.
1: ජය වේවා කියලා තියා ජය වේවා ඔයාටත්. ඊට පස්සේ මේ කදවත ලක්මාලි අක්කා හෙලෝ හෙලෝ වීකෙන්ඩ් දිව්‍යා ජානු මැණිකලා අපි තාල වහගෙන ඉන්න අසර සින්දුවකට තිනලි දුව එක මම ඉන්නවා කියලා ලක්මාලි අක්කා කඩවති මැසේජ් කරලා තියෙනවා. ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ හයි මමත් සින්දුවකට එකතු කරගන්න මගේ නම තරුෂි උරුබොක්කෙන් නිරෝෂන් මොරටුවෙන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා.
0: ඉතින් මේ කට්ටි ඔක්කොම එකතු කරගෙන අපි යන හදන ඊළඟ සින්දුවට. ඉතින් තවමත් මේ පැත්තට මැසේජ් එකක් දැම්ම නැත්නම් දාන 0711 95 95 95ට එමෙ නැත්නම් කෝල් එකක් දෙන්න.
1: කෝල් කරන්න පුළුවන් හොට්ලයින් නම් 0112 55 33 63.

0: ඉන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
2: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
5: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ආසම සින්දුවක් කියන්නේ ඉතින් ගැම්මක් තමයි. ගැම්මක් තමයි.
8: Net FM. Hello hello Satyante.
9: FM Anupaha, Anu Hatarai Dashama Atta, Net FM, Divaina Pura.

0: ඔයාට කවුරු හරි එහෙම කිව්වද ආයෙ කියලා?
1: එහෙම කියපු කට්ටිය ගොඩක් හිටියා. ආවා ආයෙ ගියා.
0: ආවා ආයෙ ගියා.
1: ඒ හින්දා
0: වැරදි ප්‍රශ්නයක්ද මන් දැහුවේ?
1: ඔයා ඉදින් මම මේ පාඩුව ඉන්නකොට මම උස්ස ගන්න හදනවා හරිද්‍රංගි. ඉඳ ඔවා හන්න එපා.
0: නෑ මට ආසෙ හිතුණා දැන් මෙහෙමනේ. ඔයාව දැන් හම්බෙන්නේ ගිය සතියේ අපි දෙන්න. ඕපදූපටි ගහලා දැනගන්න ඕනේ.
1: ඔව් ඉන්නකෝ ඉන්නකෝ හිමීට හිමීට ඔක්කොම අප්ඩේට් වෙයි.
0: මං ආසයි මං ඕපදූප දැනගන්න ගමන් අහගෙන ඉන්න ඔයාලටත් දැනගන්න අවස්ථාව දෙන්න.
1: ඉන්නකෝ මං හිමීට ඔයාලට කියන්න.
0: අපිට WhatsApp එක පැත්තට යන්න හදන්නේ. කවුද WhatsApp එකේ ඉන්නේ කියලා බලමු අපි. කවුද කවුද මේ? හයි අකි මාවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. නිරෝෂන් තමයි මොරටුවෙන් දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එක කොහොමද සුදුමැණි කියලා දෙන්නා. ලස්සන සින්දුවකට මාතර කිංකිණි චතුමි යසාරා සමග හල්දුම්මුල්ලේ ග්‍රීන් හවුස් ෆෘට් ප්ලාන්ට්ස් එකේ දිල්මි දෝනියයි සුනෝ අය එකතු කරගන්න කියනවා. සුනෝ සුනෝ කිව්වම හින්දි සින්දුවක් මතක් වෙනවානේ. අපේ උදයන්ගේ නෙතුමි තමයි මෙසේජ් එක දාන්නේ.
1: ඊට පස්සේ අපි තෝර දෙන්න වහගෙන ඉන්නේ කිචි පිචි අහගෙන ඉන්න කියලා තියෙන රුවන් කුමාර රන්වන් බිම්මාල් ඉදිගස් කැටිය බත්තේ ගමින් එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඊට පස්සේ ටකරන් නෙමෙයි මිනි ගෙඩි දෙකක් ලස්සන අවසක් ඩබල ඇතුළු නෙත් හද සියලුම දෙනාට එකතු කරගන්න වීරසාරයේ සින්දුවක් ඕනි කියලා තියෙන්නේ. බලමු යන්න කලින් දැන් ට්‍රයි කරන්නම්. නිපුණි මැසේජ් එකවල තියෙන ඊළඟ සින්දුවට එකතු කරගන්න.
0: හරි අපේ දුල්මිනිත් මැසේජ් එකක් දාලා දෙන අපිවත් එකතු කරගන්න කියලා. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකේ අපේ සීයාගේ 140 ඇත්තමද කියන්නේ?
1: හැබැයි ඉතින් ඒක ඇත්තම නම් අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ නේද?
0: නැත්තම් ඒක ඇත්තම නම් අපි හැම ප්‍රාර්ථනා කරන. හැබැයි ඉතින් මේ සීයා වල්ලගෙන එන්න බාන අම්මා නම් ගොන්ජෝ දාගෙන හොඳද?
1: අපේ රංජන් රත්නායක අයියා මැසේජ් එකේවල තියන්නේ ආ ඔහොම තමයි.
0: අපි තහගෙන ඉන්නේ පුතා සදෙව් මහත්තයා සඳුන් අම්මා තාත්තා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. අපේ වාසනා තමයි මහරංගල්ලෙන් ඉඳලා අපිට මැසේජ් එක දාන්න.
1: කාල් කරපු මේ කට්ටියත් මතක් කරන්න ඕනි සූර්යවව අපේ ප්‍රේම කුරුල්ලා ලියනා රජ්ජේ අයියා කතා කරා. කාන්ති අම්මා කුසුමාවති අම්මා සමන් මුදලාලිව ගාලෙන් එකතු කරගන්නකෝ. ඊට පස්සේ රමණියක් කතා කළා පොළොන්නරුවෙන් ආවත් එකතු කරගන්නවා. මෙන්න මෙයා තරහවලා පෝට් සිටි කේපේ රත්නායක තරහ වෙන්න ඔට්ටු නැහැ හරිද? කොහොම හරි ඔන්න නම කියලා ලස්සන සින්දුවක් දෙන්න කිව්වා. එකතු කරගන්නම් දුමින්ද විචිත කළුමල්ලි බින්දු මේ සින්දුවට.
0: මේ කට්ටියම එකතු කරගෙන අපි එහෙනම් ඊළඟ සින්දුව අහලා ආවත් මේ පැත්තටෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවලකයි වෙනාඩි 50යි.
4: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: The Hospice Palace di SLIC Life Jeevitarakshan Oppuhimiyan Taimiyuna 7th Bonus Pratilabe Agaya Rupiyal Koti 1460 Ikmavai Sri Lanka Insurance Life Biyakumin Mavakumin
1: Kiri Te Sini Eka Pekkekene Sir Kaduwa Demma Kalawan Kara Vinadiyen Hari Padamata Tea Eka Ready
2: Ratti 3 in 1 Pack Deka Duna Bag Eke Thiyaganna Eka Wadinawa
1: Ei Gederata Office Ekata Gram 400 Pack Ekak Thiyenawane Sir
0: Ratti 3 in 1 Dawasa Atharathure Bona Kirithi
3: ഹൃദരോഗ സ്നായുരോഗ ആർത്രൈറ്റിസ് ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සිවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දියේ කිරිබන්නාර සිවනගල 0773 273 540
4: Wake up, stop the two hormones, Alpha Studio.
5: Dava Satamona Karana Vitamins, Alpha Studio.
4: Yes, yes. Energy Morning Vibeka Teka Dava Sama Suma Karagana.
5: Ratema Taruan Kitakshataika, Satutin Dava Sapatan Gana.
6: Good morning.
4: Satya Dawaswala Ude Hayata Alpha Studio with Kasuni and Lehansa. WhatsApp Bindoi Hatsiekolai Anupai Anupai Anupa. Net FM Facebook Live.

0: ඔය සිින්දුව තියෙනවා නේද හිටපු ගමන් තමයි ආය කාලෙකට පස්සේ සිින්දුව රැහෙන්න පටන් ගත්තේ.
1: ඔවුනේ.
0: ඔව්
1: ටික ටිකන් අලුත් වර්ෂන්සුත් අවිල්ල නේද.
0: ඔව් ඔක ටික කාලයක් ඇහෙන්න නැතුව වගේ තිබුණා එකපාරට ඇහෙන්න පටන් ගත්තා.
1: ඔයා මොකද මේක එකපාරට ප්ලේලිස්ට් එක දැම්මම
0: මගේ සිින්දුවට ආසයි. මම ආසයි.

0: Abian. Abian සැපකට හයි හයි හයි ඉංග්ලිෂ් සොන් එකක් දෙන්න කියලා දෙනවා. ඉංග්ලිෂ් එකක් අපි දෙනවා ඊළඟ පැයේදී. මාතාව අහගෙන ඉන්නේ. ශෂික තමයි මෙසේජ් එක දාන්නේ. හරි හරි පොඩ ඉවසගෙන ඉන්න දෙනවා. ඊට පස්සේ වීරපොකුණෙන් අපේ ෂෙනු මෙසේජ් එකක් දා දෙන. අපිත් සද්දෙටම නෙත් FM අහගෙන ඉන්නේ. අම්මා නිරන්ති, තාත්තා චමින්ද, අයියා කුෂාන්, නංගි නෙතුමි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා.
1: ඊට පස්සේ කෝල් කරා අපේ මලිනී කඩවරින්. මලිනී අක්කා පුතා මුනින්ද එකතු කරගන්නකෝ. ඊට පස්සේ ගණේමුලේ අයරංගනි අම්මා කතා කරා. පුතා ඔවෙන් දුවනෝමා. ඊට පස්සේ මුනුපුර දෙන්න ලෙවන් ඔවෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. මෙදරින් පස්සේ සුබ දවසක් දිව්‍යා චානු නෙමේ ජානු. හෙලෝ හෙලෝ සදියන්ති හගදීන රසද සින්දුවකට අපිවත් එකතු කරගන්න. ක්වෙටලින් මගේ වයිෆ් එකතු කරගන්න කියලා තියෙනවා. ෆැමිලිකේ හැමෝමත් සිරිල් සර් ඇතුළු ෆැමිලිකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. නිකවැරටියේ චම්පික ලලිත් පෙරේරා
0: මේ ඔක්කොම එකතු කරගෙන අපි යනවා. අපේ ජානු ආස සින්දු අහලා එන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕනේ.
2: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු පත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: බෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
6: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 67174ක්. ජූලි මාසයේ පළමු දින 9 තුල පමණක් රෝගීන් 10685ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ඊයේ දිනේ පමණක් රෝගීන් 1110ක් පමණ වාර්තා වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ මේ වන විට ප්‍රධාන රෝහල් කිහිපයක ධාරිතාවය උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේළඟ net news පස්වරු තුනට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: FM 95.8 Net FM Divaina Pura.
7: Sati Antaya. Sati Antaya.
0: FM 95.8 Net FM Divaina Pura.

0: Santé Antea. Santé Antea.
1: ඒ ඩීජේ නයිට් එක බලලා කට්ටිය තාම නිදිද?
2: අනේ මන්ද මේ මේ අපේ WhatsApp එකට කියපුවාමත් ඒක ගැන අහන්නේ. අපිට නිකන් කෝල් එක පාට නතර වුණාම අපි හිතනවා තාම නිදිද
1: කියලා. තාම කෝල් කරේ නැත්නම් 01252553 63ට කෝල් කරන්න පුළුවන්. WhatsApp මැසේජ් කරන්න පුළුවන් 0715 95 95 95ට. අපි යමුද WhatsApp පැත්තට?
2: යා, කවුද ඉන්නේ?
1: හෙලෝ හෙලෝ දිමියා. ඕ ජානු ජානු ජානු හිට ජනි එක්කයි කියලා බලන් ඉඳි මේන් එයා අද දිමියා එක්ක ඇවිල්ලා.
2: යා යා මං ඇවිල්ලා පර්මනන්ට්ලි අරගෙන තියෙන්නේ දැන්.
1: ගිය සතියේ තව මම දිමියා එක්ක මං බදුලෙන් ඉෂාරා මැසේජ් කරලා තියෙන්නේ. හරි ඉෂාරා,
2: ඉෂාරා මේ එන්නේ පවවට.
1: දිමියා හැබැයි ගස් වැච්චනවා නේද? ඒ දිමියෙක් වගේ තමයි. ඒ මට ඇත්තටම දැන් ඔයාම ඔයාගේ අර මූණ ඉස්සරහින්
2: දැන් දිමියෙක් වගේ
1: අර චූටි කුරු දෙකක් ඇවිල්ලා
2: බලන්නනේ ඔගොල්ලෝ කරන දේවල් ඉඳ වෙන වැඩ මට.
1: අරද ලක්ෂ්මන් නිතාලි මෙසිනවල ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න දන් කොටුවෙන් රුක් සෙවන වත්ත නේද?
2: ඔව්. අපේ රම්ය ලතා ඉන්නවලු,
1: ෆොරිඩා, ඊට පස්සේ උපාලි, අත්තනායක, මේ කටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. කට්ටියම එකතු කරගන්න ඊළඟ සින්දුවට. එතනින් පස්සේ
2: පියල් ජේ අයියා ඉන්න මාත් ඉන්නවද අහගෙන කියලා මාපලගම පියල් ජේ අයියා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් ඔයාලා දෙන්නටම. මැනික, මම කෑගල්ලෙන් ශ්‍රියානි. දැන් කොයි මැනිකටද මේ කතා කරේ?
1: දෙන්නට මැනික, දෙන්නට කියලා තියෙනවා. දෙන්නටම මැනික කියලා තියෙන්නේ.
2: අද මගේ දෙවැනි පුතාගේ උපන්දිනය. එයාගේ නම දසිඳු. දසිඳු දහම්, එයාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවලු අපච්චි, ලොකු අයියා, චූටි මල්ලි, නංගි ඇතුළු ෆැමිලි එකේ හැමෝම. ඉතින් අපි දෙන්නත් සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. තව කවුද ඉන්නේ?
1: එතනින් පස්සේ සින්දුවකට බිමාෂව එකතු කරගන්න කියලා සෙනේෂ් බලන්න හරිම ෂෝට් ඇන් ස්වීට් මැසේජ් එකේවලා තියෙනවා. මරු කොල්ලා. ඊළඟ සින්දුවට එකතු කරගන්න මාකල ගල්
2: Good afternoon, Janu Manika, Divya Manika, Dennatama, Mama Thangaling Apsara, Marat Lassana Siddhak Denna Kiyala, Api Denna Vai, Nithi Miki Hamuma Ekathu Karaganna Kiyala Apsara Kiyana, Iting Apsara Vai, Api Da Message Karapu Okkoma Ekathu Karaganna, Api Yanawa Ara
1: English.
2: ඉංග්‍රීසි ගීතේ ඉල්ලපුවා වෙනුවෙන් තමයි මෙන්න ඊළඟ සින්දුව ලෑස්ති කරලා තියෙන්නේ. අපි අහලමු.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: දවල් දෙකයි විනාඩි 16යි.
3: සින්ඩරෙල්ලා වගේ මං නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට්. ඔබ තදම රස බලන්න.
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel BioTV.
8: Upuls International, Moragayata Ratnapura saha Bandarawela, Tailoring Kalave niyama urumak karuwange siya wasaka visheshtatwaya. Upuls International.

0: කොවිසිත ලොතරැයිය.
1: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
2: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
3: ඇයි ෂුගර් කියලා මෝනෙන්නකන? සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0947 31 33 540.
4: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 12 වෙනිදා කිරිබත් ගොඩ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනම සූදානම් කරලා තියෙනවා.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: ගිටාරෙන් පත් අරගෙන වයලීනෙට අත්තට දුන්න. දැන් තියෙන පියාඹන්න.
3: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: දෙකයි විනාඩි 22යි. අපි අමුතු WhatsApp messages පතරම කේන්ති ගිහිලා තික්කප්පා.
1: කාටද දෙයනේ කේන්ති කින් තියන්නේ?
0: ප්‍රියංකා අක්කට කේන්ති ගිහිල්ලා. බලන්නකෝ අනේ.
1: මොකද කියන්නේ?
0: ආ නෑ සම්පත්ච කේන්ති ගිහින් තියන්නේ. රුමේනියා ඉන්නේ යා. හරිද? අලව්වේ කල්පිටියේ පුතා තුහින දුව බිනාරා වයිෆ් ප්‍රියංකා සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඔන්න අපි මැසේජ් එක කිව්ව කොල්ලගේ.
1: හරිද? දැන් බනින්න බෑ.
0: අපි දෙනියායින් අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්නකෝ. මං සඳු අම්මා කානේ තහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. මෙහෙර සින්දුවට එකතු කරගන්නම්. එතනින් පස්සේ ලස්සන සින්දුවක් දෙන්න. හයි අපි පොතු වචමන ප්‍රේමසිරි මංගලිකා පියුමි ඊට පස්සේ රුචිනි නෙමොන් චුටි පුතා එකතු කරගන්න කියලා සංජීව පුල්මුඩි ඉඳලා මැසේජ් කළා තියෙන්නේ. එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ
1: සුබම සුබ දහවලක් වේවා ජානු මැනක අනිත් මැනිකටත්. කොහොමද ඔයාලට? ඔයාලා කැමති ලස්සන හින්දි සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. නෙට් FM එකේ ඔක්කොමයි තරිඳු තරිඳු රුක්ෂාන් දිනු තව කවුද කවුද
0: යෝන් සෙනෙහස නවතන සාදර සිතය ගෲප් දෙකේ කට්ටිය ඔය එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා කොට ජීවන්තය මැසේජ් කළා.
1: මේ අපිවත් ඇඩ් කරන්නකෝ එකට.
0: හෙලෝ හෙලෝ දිව්‍යා එන්ජානු නංගිලා ඔයාලා වහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවක් එකතු කරගන්න අපේ මේ ගම්පහ චන්ද් ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ කට්ටිය මැසේජ් කළා තියෙන ජය වේවා කට්ටියම එකතු කරගන්න මේ හැන සින්දුවට.
1: ඔව් හෙලෝ හෙලෝ සතියන්ති දැන් ඉන්නේ ඇත්තටම මිනි කැට දෙකක්. ෂෝ තැන්කියු අපි තිනව හොකන්දර රුක්මණී දයාසේන විජිතේ ආදරේ සින්දුව දෙන්න පුළුවන් නම් දෙන්න කියනවා. අපි ට්‍රයි කරනවා යන්න කලින් දෙන්න. ඔයාවත් ආදරෙන් එකතු කරගෙන අපි යන්න හදන ඊළඟ සින්දුවට. ඔයාලගේ ආදරණීය සුදු මූණවල් ටික බලාගෙන අපි දෙන්නා නම් අපි දෙන්නට දිහා බලාගන්න. මොකද අපි දෙන්නම සුදුයි.
0: අපි දෙන්න බලාගත්තු තමයි. ඉතින් අපි මූණවල් දෙක දිහා නේද
1: අහලෙමු.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: Amma Aadren Apitekavapu Patkatakarasa Divya Kulubalu Nishpadana Amma Gyat Kunaya Serendip Green Plantation Private Limited
2: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
3: අපේ අම්මා ගෙදර ආවද?
4: නැහැ. අම්මා මෙයා වෙන දෙයක්වා.

0: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්තේ
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel Pure TV නිල විකාශක
5: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within නොමිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0711856956 0334 22 676 46
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
9: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
10: Net FM. Hello hello Satyantaya. Net FM. Hello, hello, Satyantaya.

0: ඉතින් කියන්නකො අඬලක කොහොමද hina wenne ha kiyan
1: අඬන්න hina wenන්න පුළුවන් කියලා දන්නද ගෑනු ළමයින්ට
0: පුළුවන්ද
1: ඉතහලා ගෑනු ළමයින්ට අඬන්න hina wennat පුළුවන් hina wevi අඬන්නත් පුළුවන්
0: ඕන දෙයක්
1: ඕන
0: විදිහකට 64ක් තියෙනවනේ මොනවා කරා
1: එමෙහෙමයි අපිට 64ක් තිබුණාට පිරිමි ළමයින්ට ඊට වැඩිය තියෙනවා ඒවා පෙන්නන්නේ
0: නැහැ ඒවා පෙන්නන්නේ කපටි නේ
1: ඕ අපි යමු කල් කරපු මෙන්න මේ කට්ටිය ඊළඟ සින්දුවට එකතු කරගන්න කිරියලෙන් අසේල කතා කරා අම්මවත් අපි දෙන්නවත් එකතු කරගන්න ඕක ලස්සන සින්දුවකට කැගල ශාන්තිල් ෂොප් එකේ ශාන්තය කතා කරා ඊට පස්සේ රාජාංගරින් අනුරුද්ධ කතා කළා ගීතාංජලි වයිෆ් සතිෂ් පුතා චාරුකදුව ඊට පස්සේ තරුෂිකාවත් එකතු කරගන්න කියලා කිව්වා රොබර්ටි මෙල් අංකල් කතා කරා උතුරු කළුතරින් වයිෆ් ලීලාවතිවත් එකතු කරගන්න කියලා කිව්වා ෂුව ඊළඟ සින්දුවට එකතු කරගන්න ඊට පස්සේ චන්ද්‍රිකා මයින හොරපේ
0: හොරක් කිව්වා ගියාගේ
1: ඊළඟ සින්දුවට එකතු කරගන්න
0: ඔව් පියානා වට්ස්ඇප් එකට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා හම්බන්තොට කළුදොල් කඩේ ශානක ආනන්ද නිලන්ත මහීම සසීම රන්දිම net fm හැමෝමවත් එකතු කරගන්නවා කියනවා ඒත් එක්කම මං ආසම කෑල්ල තමයි ඊට පස්සේ කියන එක මොකක්ද ඒකේ තේරුම සුබ දවසක් net fm හෙලෝ හෙලෝ සතියන්තය අපිත් අහනවා ලස්සන සින්දුවක් දෙන්න ත්‍රිකුණාමලයේ පහේ කණුවෙන් අපේ පුංචි බණ්ඩායියාගේ ෆැමිලි එකේ සෙට් එකයි තමයි අපිට මෙසේජ් එක දාලා තින්නේ ඉතින් අපි දෙන තව චූටි වෙලාවයි ඉන්නේ ඔයා තාමත් මෙසේජ් එකක් දැම්මේ නැත්නම් දාන්න whatsapp එකට 0711 95 95 95ට කෝල් එකක් දෙනවනම්
1: 0212 55 33

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හෙලෝ හෙලෝ සතියන්තේට වෙලාව දැන් දවල් 2:49යි.
4: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
6: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට.

0: අතේ සීනි එක පැක්කකෙනස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
1: රත්ති 3-in-1 පැක් එක දුනා. බෑග් එකේ තියාගන්නක වටිනවා.
0: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
2: සර්. රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
4: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
9: FM 95 94.8 Net FM Divaina Pura FM 95 94.8 Net FM Divaina Pura

0: කවදා කවුරු අපිට එහෙම කියයිද දන්නේ නේද?
1: මිනිමුතු වගේ වචන
0: කියනවා කියලානේ.
1: මමවත් කියන්නම්. ඉතින් අවුලන්නේ.
0: යන්න කලින් අපිව සතුටින් යවනවට වඩා බොහොම
1: ස්තුතියි. හයි දෙනට මමත් ඔයාලා දෙන්නගේ ලස්සන කටහඬ අහගෙන ඉන්නවා. නන් ස්ටොප් එකක් දෙන්න කියලා තමයි කියන්නේ. නන් ස්ටොප් එකක් වගේ එකක් දෙන්න යන්නේ. කොහොමද දෙන්නට අපි හෙලෝ හෙලෝ සතියන්තේ අහන ගමන් පුතාල දෙන තුෂාන් විසල් මහත්තයා අජිත් net අහන හැමෝමවත් එකතු කරගන්න කියලා රුවන් වැල්ලෙන් අපි කුමුදු මැසේජ් එක දාලා තිනවා.
0: අක්කියෝ මං අද තමයි ඔයාලට මැසේජ් කරේ. මාවයි ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. Thank you comment එකට. පරකඩුවෙන් සුභාෂිනි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. එතනින් පස්සේ
1: කවුද මේ?
0: හෙලෝ හෙලෝ කචකච කොහොමද ඔයාලා දෙන්නට? Thank you comment එකට. කෑගල්ලේ තිමුදි කිචන් එකේ ලස්සන සින්දුවක් අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා. ඉන්නවා කියලා තියෙනවා සුරේක අක්ක, කුමාරිය අක්ක, රමණී අක්ක, සුදු මහත්තයා, රසික මැසේජ් එකේ වලදී සුබ දවසක්.
1: ඔන්න කියෙව්වා හොඳේ. Hi සුදුමණි කියලා දෙන්න කොහොමද? දවල් 12 ඉඳන් ඔය දෙනා කචකච අහගෙන ඉන්නේ. අද අපිට හොඳ

0: කව දින්න
1: බදල නෙළුම් ගමින් හිමාශය වගේ මගේ මල් ඉරුසිරුවත් එකතු කරගන්න කියලා දෙනවා ෂෝය මේ හැන සින්දුවට එකතු කරගන්න ගිරිගත් හේනෙන් විරාජ් මැසේජ් කරලා තිනවා සින්දුවකට එකතු කරගන්න කියලා අනිවාර්යෙන් එකතු කරගන්න ඊට පස්සේ
0: අපේ අනුරයි ආපහු පාරක් මැසේජ් එකක් දාලා බීඑෆ් ජනපදේ ඉඳලා අපි දෙන්නා අහගෙන ඉන්නවා කියලා. එහෙනම් අද දවසේ අපි දෙන්නා යන්නයි හදන්නේ ඊළඟ සතියේ මේ වෙලාවටම ඔයාලා ගෙදරට එනවා ලස්සන සින්දු ටිකක් අරගෙන.
1: මම හිතෙනවා සදදා හරියටම දවල් එකට ගින්දර හැන්දෑව අරගෙන ගිහින් එන්න පරිස්සමට ඉන්න දිගටම net එකේ කියන මං ඔයාගේ ජනෝ
0: මම දිව්‍යා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: හලෝ හලෝ දැන් වෙලාව දවල් 3යි විනාඩි 1යි
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි දිවසම net news.
1: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ සහ බීඩිකොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ හලාවත කරුකපනේ ප්‍රදේශයේ ආශ්‍රිතව සිදු කළ මෙහෙයුමකදී. ඒ අනුව කල්පිටිය කීරිමුන්දලම වෙරළ ප්‍රදේශයේ ලඳු කැලෑවක සංගවා තිබූ පාර්සල 10ක තිබී ඖෂධ පෙති 71960ක් පමණ සොයාගෙන තිබෙනවා. කරුකපනේ ප්‍රදේශයේ ලඳු කැලෑවක සංගවා තිබූ බීඩිකොළ කිලෝග්‍රෑම් 401ක් පමණ තොගයක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. එම ඖෂධ පෙති තොගය කල්පිටිය පොලිසිය වෙත සහ බීඩිකොළ තොගය හලාවත සුරාබදු කාර්යාලය වෙත භාර දුන් බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා. මීළඟ net news පස්වරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
2: FM 94.8 net FM
8: සත්‍ය අන්තය
9: hello.
8: සත්‍ය අන්තය

0: Sati Antea. Sati Antea.
1: ලෝක ජනගහන දිනය හරිද ලංකාවටත් ඉතාම වැදගත් දිනයක් මේ දැන් හැම අවුරුද්දකම ජූලි 11 වර්ල්ඩ් පොපියුලේෂන් ඩේ එක මේ පාර තීම් එක වෙලා තියෙන්නේ තරුණයින්ගේ බලාපොරොත්තු සහ අභිලාෂ සාක්ෂාත් කර ගැනීම. දැම්මට කියන්නකෝ පොපියුලේෂන් ඩේ එක දවසේ වාගේ අභිලාෂය මොකද්ද කියලා ජීවිතේ.
2: මගේ මේ පොපියුලේෂන් එක දවසේ විශේෂ දේ තමයි
1: දැන් ලෝක ජනගහනයේ දළ වශයෙන් බිලියන 8.3ක් ඉන්නවා 2026 වෙද්දි. හරිද? ශුද්ධ වර්ධනයක් තාමත් ලක්ෂ දෙකක් 2,20,000ක් වගේ දිනකට වැඩි වෙනවා පොපියුලේෂන් එක. හැබැයි ලංකාවට වෙලා තියෙන අහේනිය දන්නවද?
2: මොකද වෙලා තියෙන්නේ?
1: පසුගිය වසර 10 තුළ 1,20,000ක ප්‍රමාණයකින් වාර්ෂික උපත් සංඛ්‍යාව අඩු වෙලා
2: කවිච්.
1: ඒ කියන්නේ කසාද ප්‍රතිශතයත් අඩු වෙලා
2: කවිච්. හරි මේ කසාද ප්‍රතිශතය අහිමි කියන්නේ අඩු වෙන හේතුව මම දන්නවා.
1: මොකද?
2: අහන ගෑල්ලමෙන් කොල්ලෙක් ඉන්නවා කියලා කියනවානේ.
1: ඉතින් එහෙනම් ඉතින් අහන ගෑල්ලම මේ පිරිමි ළමයෙකු කසාද බඳලින්.
2: ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ මේ ගෑල්ලමගේ මේ ලොකුකම නිසා තමයි මේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ. මම නම් කියන්නේ මේකට වහන් පියවර ගත යුතුයි.
1: ආ කියන්නේ කොල්ලෙක් නැතුවත් කොල්ලෙක් ඉන්නවා
2: කියලා කියන
1: ශික්‍රීම නිසා උපත් සංඛ්‍යාව අඩු වෙලා
2: අන්තිමට මේ නාකි වෙලා හොට බිම නැගෙන යනකොට අර මේ දාන පුවත්පතක බොදු ගොවි උසාඩි පහයි යන කරා
1: මේ මේ ඔවට බොරු දාන්න එපා දික්කසද ප්‍රතිශතයක් ඇඩි අත්ත විස්තර දාලා මෙයාට අපි පෝට්ෆෝලියෝ එකක් හදමු මංගල මංගල කිංකිණි හරි ඔය වගේ මොන හරි පත්තරයකට දාන්න මංගල කිංකිණි පත්තරන්නේ පිටුවක් ඒ මොකක් හරි එකට දාමු අපි නැත්නම් ඩේටින් ඇප්ස් තියෙනවා
2: අපි කිංකිණි මංගල හරි හදමු ඔය බිලියන 8.3 අර මට අයිති එක්කෙනා ඉන්නවනේ එයා තාම හම්බුන්නේ නැහැ මේ මාස කිහිපයේ හෝ අන්න එයා හම්බුනොත් ඇති ඒක තමයි මගේ පරම අභිලාෂය.
1: අපි හැම ප්‍රාර්ථනා කරමු.
2: ප්‍රාර්ථනා කරන ගමන් අපි මේගොල්ලන්ට කියමු ඕගොල්ලන්ගේ ගෙවල් පැත්තේ ඒක නා ඉන්නව නම් හරි පාර පෙන්නලා මේ පැත්තට එවන්න. ඉස්සෙල්ලා කෝල් එකක් දීලා මැසේජ් එකක් දාන්න. 07159595 මැසේජ් එකක් දීලා කියන්න පුළුවන් මෙන්න මේ පැත්තේ ඉන්නවා කියලා.
1: එහෙමත් නැත්නම් කෝල් කරන්න 011-2-55-33-63 ට ওই පාරවල් දෙකෙම කොහමරි ගෑනු ළමයා වෙවන්න.
2: එවන්න කොහමරි
1: කමක් නැහැ. නම් පිරිමි ළමයි එපා වෙලා තියෙන්නේ. දැන් කියන්නේ පොයි දැක්කම පේනවනේ.
2: ඔය පේනවනේ. ඔය පේනවනේ. දැන් පේනව නේද මෙතන මේ කසාද ප්‍රතිශතය අඩු වෙන හේතුව.
1: ඔව් මම දන්නවා හේතුව මොකක්ද කියලා. තව ටිකකින් අපි පෝස්ට් එකක් දාන්නම්. මේ පැත්තේ ජල්වල ඕක ජනගහන දිනේ දවසේ අපි දෙන්න මරු පාටවල් දෙකක් යනවා. මෙතන නිකන් ජෙන්ඩර් රිවීල් එකක් කරනවා වගේ බබෙක්ගේ.
2: පාට දෙක මාරු කරගෙන දැන්
1: ඒක මාරු කරගෙන දැන් ඇවිල්ලා මේක නෙමෙයි. අපි ඉනවනා වගේ නෙමෙයි. ඊයේ ඇත්තටම මුළු ලංකාවෙම සංගීත ශාස්ත්‍රයේ හරියටම කියනවා නම් හරි අඳුරු දවසක්.
2: ඔව් ඒක ඇත්ත.
1: අපි ආදරය කරපු කැන්ඩි ළමිස්සේ අපිව දාලා ගියානේ නේද සදාටම. හැබැයි සදාටම ඇස් පියාගත්තත් ඒ මිහිර තාම අපි අතරමයි කියන්න සාක්ෂි අපි ගාව
2: තියෙනවා. අපි හැමදාම සාමාන්‍ය ලේසියෙන් කෙනෙක් අමතක කරන්නේ නැහනේ. ඒක අපේ ගතිය.
1: ඒක අපේ ගතිය. ඉතින් ඒ සාක්ෂිත් අරගෙන තමයි අද අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නේ.
2: අනිවාර්යයෙන්ම නෝන නටන්න ලෑස්ති වෙන්න. පුරා පැය තුනක් අපිට කියන්න පුළුවන්. මම හිතන අපිට ලයිව් එකක් අද ඉන්න පුළුවන් මේ අපි දෙන්න බලා ගන්න.
1: ඕකේ. එහෙනම් අපි පැය තුනම සතුටින්
2: හිනා වෙලා
1: සාමි.

0: Net FM. Hello, hello, Satiantea.
1: FM Anupaha. FM Anuhadrai Dashma Ata. Net FM.
2: වෙලාව හවස 3:00 විනාඩි 18යි දැන්.

0: ಭಯವೇಬಿ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಆರಕ್ಷಿತಾಯಿ
1: 2026 ಫಿಫಾ ಉಣಸುಮ ಜೂನಿ 12 ವನದಾ ಸಿಟ ಸಜೀವಿವ ಪ್ಯೂರ್ ಮೊಬೈಲ್ ಆಪ್ ಕೆ ನಮಿಲೇ ಬಲನ್
2: ಎಸ್ಎಲ್ಟಿ ಮೊಬಿಟೆಲ್ ಪ್ಯೂರ್ ಟಿವಿ ನೀಲ ವಿಕಾಶಕ
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: ගිටාරෙන් තත් අරගෙන වයලීනෙට අත්තට දුන්න දැන් තියන්නේ පියා බන්න
7: Net FM. Hello, hello, Satyantea. Hello, hello, Satyantea.

0: වෙලාවකට හිතනවා ඉගිලලා යන්න තිබ්බනම් කියලා. ඔයාට නැද්ද පොඩි කාලේ මෙන්න මේ වගේ නිකන් කරපු ඔයාගේ මෝඩ වැඩක් කියලා කියමුකෝ.
1: ඉගිලෙන්න ගෙහින්ද?
0: ඔව්, පොට තුන හතරක් උඩ තේලේ ඉවර වෙලා එකපාරටම බිමට පනිනවා අත්තට වෙවිල ඉගිලේ කියලා හිතාගෙන.
1: ඔයා පොඩි කාලේ වැඩිපුර බැට්මෑන් බැලුවනේ. අත් කියන්නේ සමහර ටාසන් බලලා ඔය වැඩේ කරන්න ගියා අපේ පොඩ්ඩෝ. එහෙම නේද ඒ කාලේ? මං හිතන 2011 12 වගේ
0: කාලේ. ඒ වගේ නැද්ද නිකන් ඔයාට නිකන් අර ඒ වගේ හිතෙච්ච දේවල්? උදාහරණයක් විදිහට දැන් ටීවී එකේ මොකක් හරි නිවුස් එකක් යනකොට මොන කැබිනට් මණ්ඩලයේ අද දෙවරුන් දුන්න කියලා මගේ ඔළුවේ මතුවෙන්නේ ලොකු කැබිනට් එකක්. ලීවලින් හදපු.
1: ඔව් මම ඉස්සර එහෙම තමයි. මං හිතුවේ කැබිනට් එකක් ලොකු කැබිනට් එකක් ඇතුලේ මෙයාලා මීටින්ග්ස් ගන්නවා.
0: ඊට පස්සේ ආයෙම තව තියෙනවා ඒ වගේ ශිෂ්‍යත්වයක් ලබා දුන්නා කියලා ඔන්න නිවුස් එකකට මං හිතන්නේ පහේ ශිෂ්‍යත්වය ආයෙ ලියන්න දීලා කියලා.
1: පූර්ණ ශිෂ්‍යත්වයක් කියලා කියන්නේ ආයෙමත් එක්සෑම් එකක් කරන්න දීලා. ආයෙමත්
0: එක්සෑම් එකක් කරන්න දීලා.
1: අයියෝ කවි මට ඒ වගේ කියන්නේ ඉතරම මේ අවුල් දේවල් හිතෙන්නේ නැහැ. ඔය රේඩියෝ එකක් අහන් ඉද්දි ආ මේක ඇතුළේ මිනිස්සු ජීවත් වෙනවා කියලා හිතපු කාලයක් තිබ්බා. ඒ ගාවට ඔය ටීවී ඇතුළේ එහෙම බය බලාගෙන ඉද්දි මේක ඇතුළෙත් මිනිස්සු ඉන්නවා කියලා හිතාගෙන අර මේ කාටුන් එහෙම දැන් අර අත අල්ලන්න
0: දැන් ඒ වේලෙට දැන්
1: දැන් ඒ වගේ බලන් ඉනෝ ඒ වගේව තිබ්බා.
0: ඕකේ.
1: ඊට පස්සේ මේ මෙහෙම දේවල් තිබ්බා. ඔය ඉස්සර යනවනේ ඔය මේ කොරියන් කතා මාලා නේද?
0: හරියට හරි කොරියන් පෙස්සියක්
1: ගොඩ. ඔව් ඔව්. ඒ කාලේ සෑහෙන්න උයන්න පුළුවන් කියලා හිතාගෙන අම්මගෙන් බැනුම් ආගෙන ගුටි කාගෙන කංකුන් එහෙම අර දිගට කපාගෙන රාබු ලියාගෙන කැරට් ලියාගෙන තඹගෙන මෙලෝ රසක් ඇති කෑම හදලා මෙහෙම කැරකිලා ඉඳගෙන සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට පළවෙනි මුල් කාලේ ග්‍රේඩ් 2 ඉඳන් එලෙවල් වෙනකම් එහෙ තමයි ගියේ. එතකොට අපිත් තියෙන්නේ තුන් රැලි ගවුම. ඉස්සරහට රැල්ලයි පිටිපස්සට රැල්ලයි දෙපැත්තට රැලි දෙකක්. හරි හරි
0: හතරයි. එකයි එකයි දෙකයි දෙකයි දෙකයි හතරයි.
1: හරි හතරයි හතරයි. එතකොට ඉස්සරහා තියෙන රැල්ල ලොකු. ඒක ඇතුළට අත් දෙක දාන්න පුළුවන්. ඔන්න ඕක තමයි මගේ අර කැරකින කොහෙ නැතුව. ඔහොම එහෙම කාලයක් තිබ්බා.
0: ඔව් තියෙනවා.
1: බලමු අපි WhatsApp එකේ ඉන්න කට්ටියට ඔය වගේ ලෙඩ
0: තිබුණාද කියලා. මේ පැත්තට මෙසේජ් එකක් දාන්න පුළුවන්.
1: හයි දෙන්නටම මාවත් ලස්සන සින්දුවක් එකතු කරගන්න කියලා අංජුල ඉන්නවා අපේ ගාල්ලෙන්.
0: ගිනිගින්දරී භාෂාව මතක් කරලා තේන.
1: අනේ ඔව් ගිනිගින්දරී මතක් කරන උනාතරේ අලුත් සින්දුවක් දෙන්නලු. ඇයි දෙන්නේ?
0: අලුත් සින්දුව දෙනවා නේ එන්නම් අපි මේ.
1: සින්දුවක් දීලමනේ පටන් ගන්න.
0: සඳලේ සඳලේ
1: නටන්න මේ ගාෆිල් මැසේජ් එක දාලා තියෙනවා.
0: ගාෆිල් දාලා තියෙනවා.
1: ගාෆිල් දාලා තියෙනවා.
0: ලසන්නේ එක බෙදෙමෙ පැත්තේ වන්න.
1: ලසන්නේ එකක් මං ඊයේ.
0: ඔයාලා දන්නේ ළමයි. ඔයාලට මං හරි ආදරෙන් මේ කතාව කියන්න. දැන් උදාහරණයක් විදිහට මම මොන හරි කනවා නම් ඉන්දුර පොඩි හරි කෑල්ලක් ගෙනත් දෙනවා. හැබැයි අපේ ඉන්දු අද උදේ පාන්දර ලසන්නේ එකක් කාලා කොලේ විතර කරන් ඇවිල්ලා කියනවා අද කෑවලු මම. බලන්න කොයි තරම් අසාධාරණ වැඩකට ඉඳු කරන්න කියලා.
1: වැරදුනානේ ඊයේ ලසන්නේ එකක් කන්න ඉරිය මට කන්න බැරුව ඉඳවා හිත සතුටින් හිත හදාගෙන අද උදේ කෑම මීට් බෝල්ස් ක්‍රොසොන් එකක්. ක්‍රොසොන් එකක්.
0: ඒක ක්‍රොසොන් එක කරේ මම කසන්ට් එකක් හරි ගමක් නෑ. අරන් ඉන්න බැරි වුණාද මං අහන්නේ කෑල්ලක්.
1: ගාෆිල්ඩ් ඕඩි එක මේ කැම්බෙදා ගන්න. ඕකේ මේ විරාජ් තමයි ගිනිගත් හේන එකතු කරගන්නේ. අලුත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ මේවත් අලුත් ඒවා තමයි. හරිද?
0: අලුත් ඒවා තමයි. මේව හොඳ අලුත් ඒවා.
1: ඔව්. ගුඩ් ආෆ්ටර්නූන් කියලා අපිට මැසේජ් එකක් එවලා තියෙනවා දමිත්. හයි දමිත්. ඔයාට කොහොමද මේ සතියාන්තේ හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඒගවට හෙලෝ හෙලෝ සතියාන්තේට හැන්ඩි කවි ප්‍රිටි ඉන්දු යවිලා කියලා පේනවා. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ලක්මාලියක් ආවන්න කඩවතේ මැසේජ් එකක් දාලා. අපේ තිනුලි ගෑනු ළමයාවත් ලස්සන ගෑනු ළමයාවත් එකතු කරගන්න. ඊගවට ඔන්න ඉන්නවා නිලුම් කුමාරිගේ සුමිරි කතා අහලා සතුට වෙන්න. සීනියස් කුමාරයාගේ ලයන්විත කතා අහලා සනසෙන්න.
0: මේක තමයි වෙලාව.
1: වෙලාව.
0: අකුරසෙන් යශෝ තමයි එහෙම කියන්නේ.
1: Yes.
0: නිලුම් කුමාරිටයි සීනියස් කුමාරයට ඔන්න ග්‍රීටින්ග්ස් අරගෙන ඇවිල්ලා තිනවා.
1: දෙන්න එනකම් බලාගෙන හිටියා කියලා කියන්නේ. අපිත් ඉතින් ඔයාලා මැසේජ් එකක් දානකම් මෙහෙම තාම බලාගෙන ඉන්නවා නිසා ඔයාලා එන්නේ පැත්තට.
0: කෝල් කරපු තුන්දෙනෙකුත් අපි ඔයගම එකතු කරගමුද කියලා කියන්නේ. කිතුල්කටේ ප්‍රේමසිරි තමයි අදවන පළවෙනි ස්ථානයේ දිනාගත්තේ. අම්ම ගුණවති, දිනෝෂා, ගණේෂා, චමිලානි, බින්සර, හිරනිඳු, අසංක, අසංකවත් මේකට එකතු කරගන්න කියලා අපිට
1: කිව්වා.
0: හරි. අපේ බලංගොඩ හිලපන් දෙනියන් ඉන්නවා ජයපාල අත්නායක. එයාවත් එකතු කරගෙන අපි කාන්ති අම්මව, මාබිම අපේ කාන්ති අම්මව බොහෝම ආදරෙන් එකතු කරගන්න යනක පුතා සංගීත අපේ ලීරාරච්චි ඔය කියන කට්ටිය එකතු කරගෙන අපේ සූර්යාරච්චිව එකතු කරගන්න. අර වට මතකද සින්දුවක් තියෙන අර සරඟ ප්‍රේම කුරුල්ලා ඒ අපේ මේ නට එන්න ඇහැව්වා ඒ අපේ සමිතගෙන් සමිතගෙන් නේද කාලා තිබ්බේ සමිතගෙන් ඒක අහලා තින අපේ ලේනාරච්චි කියලා දන්නවද
1: අනේ ඇත්තද
0: ඔව් සූර්ය වැවලගේ ඉඳගෙන
1: සූර්ය අපේ
0: ලේනාරච්චි තමයි ඔය කතාව අහලා තියෙන්නේ
1: මේ අනේ පවුල් කඩන්න නැතුව ඉන්න කවි අපි ගාව සොංග එක
0: අහලා ඊළඟ සින්දුවට
1: චුට්ටක් chat එකක් දානයි මේ පැත්තට එමු එතකන් WhatsApp එක පැත්තට එන්න
0: හදිසියේ ඔහොමම බලාගෙන ඉන්න ඕන ඊළඟට ඔයාගේ නම කියන්න
1: ඕකේ

0: 94.8 Net FM Divainapura. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
2: හෙලෝ හෙලෝ වේලාව හවස 3යි විනාඩි 38යි.
3: බොතු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර Freeland Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV. නීල විකාශක
8: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
10: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ Kirk, Upping.
3: Net FM. Hello, hello, Satya.

0: සමහරක් දේවල් තියෙන අපේ හිත ඇතුළම අපි හිර කරගෙන ඉන්න ඕන දේවල්.
1: ඔව් ඔව්. ඒ වගේ හිර කරගෙන ඉන්න දේවල් එළියට දාලා උතර නටලා ජොලිය ගන්න අනිවාර්යෙන්. net fm dj night එක අහන්න ඕනේ
0: කි. ඔයාට තේරෙනවා මම මොන පොටට දෙන්නේ කියලා.
1: yes stress එක නැති කරගන්න නම් ඔයා අනිවාර්යෙන් අහන්න ඕන dj blast එක තමයි අපේ net fm dj night කියලා කියන්නේ. නිකම්ම නිකන් එකක් නෙවෙයි දැන් යන්නේ ඒක බැටල් එකක් විදියට නේද? ඒක ඇටි අහගෙන හිටියා නම් මේ වෙනකොට දනවා කවුද win කරේ කියලා.
0: يعني records කඩලා තියන්නේ ඔන්න රෙකෝඩ්ස් කලගෙන DJ ඉතිහාසයේ ඔන්න ඊයේ රෙකෝඩ් එකක් ඇදුවා.
1: වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිකාර වැඩිම බැටල් එකට මනාප හම්බුණා. 60,000කට අධික මනාප තොගයක්. Oh my gosh.
0: කොහමද? සෙලිබ්‍රේෂන් සෙලිබ්‍රේට් කරන්න ඕන.
1: මට දුකයි. ඔයා නම් බැලුවා කියලා
0: මම දැක්කා.
1: කරට කර තරගයක් තිබ්බේ.
0: හැබැයි බයි වෙන්න බා. මිස්සුනට බයි වෙනවා. නෙක්ස්ට් වීක් එකේ යනවා ඔයාලගේ පාර්ශවයේ නියෝජනය කරන
1: ඩබලා කී. කටකාර විසේකාර විසේකුරුට්ටිය දෙන්නේ
0: කියලා. ඉන්නු. අර දැන් DJ ආටිස්ට් එනකොට එහා පැත්තේ ඉන්න ඩාන්සර් කෙනා ඩාන්සර්ස්ලා දෙන්නේ. මොකද කියන අපි chance එක ඉල්ලගමුද?
1: ඔව් නේද. දැන් අපි හැමදාම නටනවනේ මේක
0: ඇතුලේ. ඔව් ඒකනේ. හැබැයි මේකයි අපි දෙන්න නටන ගත්ත DJ ආටිස්ට්ලාට තැනක් නැති වෙනවා.
1: ඔව්. අන්තිමට අපිට ඔව් අපි දෙ නටන්නත් දීලා DJ කරන්නත් දීලා බැටල් එක අපි සමසමව බෙදා
0: ගන්නවා.
1: දෙන ප්‍රයිස් එක අපි සමසම බෙදාගෙන ගෙදර අරන් යනවා. ඕකේ. ඊයේ DJ RJ හිටියා. එතකොට RJ තමයි වින් කරේ. ඒගාවට කරට කර තරගයක් ලබා දුන්න DJ මදුව. එයාත් දෙවන වටේටත් සිලෙක්ට් වුණා. දැන් වල ලබන සති DJ නයිට් බැටල් එකට අරකියෝ වගේ සුකෘත්තන් මතේ නැතිං.
0: ඩිඩිඩි පිස්සු බීකුද.
1: පිස්සු බීකුද කියලා දෙන්නේ කිනෝ.
0: පිස්සු බීකුද නම් තමයි.
1: හරි. ඒ නිසා අනිවාර්යෙන් ලබන සතියේ ද ටැක් ෂෝ එක හරියටම රෑ කී වෙනකොටද බලන්න ඕනේ.
0: රෑ 9 වෙනකොට නේද?
1: රදලා වෙන්න කන් බලන්නත් පුළුවන් අහන්නත් පුළුවන් ඔයාගේ කනත් පිනවන්න හැත් පිනවන්න
0: සිතත් පිනව ගන්න ඔය මොනවා හරි කන්න බොන දේවල් ටිකක් ලං කරගෙන
1: දිවත් පිනව ගන්න පුළුවන්
0: දිවත් පිනව ගන්න පුළුවන්
1: හරි එහෙනම් කී තියෙන FM 94.8 ලබන සතියේ තරනවේට අපේ ඇටැක් ෂෝ එක අහන්න
0: ඒ වගේම FB live එක බලන්නත් පුළුවන් net FM official facebook page එක follow කරලා තියාගන්න ඒක අපේ කෙලමලට dance එක බලා ගන්න පුළුවන් ඔයාලට කැමති නම් ඉන්දු කවි ඇවිල්ලා නටනවට ඔයාලට පුළුවන් request එකක් කරන්න
1: මාළු
0: කනා මේ චිකන් කනා එච්චරම තමයි කරවල කනා විතර කනා
1: ඔයා වැරදි තැනින් අල්ලගත්තේ කූඩැල්ල කාලා තියනවාද කියලා හැවම නෑ මාව කූඩැල්ල කාලා නෑ කියලා කියන්න ඕනේ
0: ආ මාව කූඩැල්ල කාලා ආ නෑ කාලා තියනවා නැත්නම් මොකද කූඩැල්ල පිළිබඳව තියනවා ලස්සන සිනහ මොසෝ සිදුවීම් ගොඩක්
1: ඒව පස්සේ කියමු අපි මම කියන්නේ යන්නේ නිකන් ගොඩබිම් කූඩැල්ල ගැන නෙමෙයි මුහුදු කූඩැල්ල ගැන
0: මුහුදු කූඩැල්ල
1: ගැන මට දැන් මේ ළඟදී මුහුදු කූඩැල්ල මේ තොගයක් එක්ක කට්ටියක් අත්තඩංගුවට ගත්තා
0: මව්
1: සෙට් එකක්
0: ඒ වගේම
1: මම ඒ නිසා මම බැලුවා ඇයි මේ මුහුදු කූඩැල්ල මෙච්චර ගණන් ඇයි මේව නීති විරෝධී
0: මුහුදු කූඩැල්ල අපිට ගණන් පෙන්වන්නේ ඉතින් මේක හරි ප්‍රශ්නයක් අපිට
1: සාමාන්‍යයෙන් කූඩැල්ල තර එල්ලිලා ඉන්නෝනේ ගණන් කර ඉංග්ලිෂ් ලින්ක් කියන්නේ සී කියු කම්බ කියලා මේ මේක ඇවිල්ලා කෑමක් මුහුදු කූඩැල්ල චීනය ඇතුළු ආසියාතික රටවල් වල ඔය තායිලන්තය තායිවානය වගේ රටවල් වල කනවා හරිද රසට මේ විවිධ මුහුදු කූඩැල්ල ප්‍රභේද වගා කරනවා මේ මුහුදු කූඩැල්ලන්ට එක එක නම් තියෙනවා ඔය නම් අතරින් මට ඔයාට මට පෙට් නේම් එකක් හදාගන්න
0: කියන්න බලන්න
1: නරි අට්ටය
0: මට නෑනේ මේ හරිය හොඳට අහුවෙන මේ ගඩොල් බාගයක්
1: මේ ඇත්තටමනේ මුහුදු කුඩැල්ල ජාති වර්ගයක් ඉන්නව නරි අට්ටය කියලා තව ඉන්නවා ජෆ්නා අට්ටය ඩිස්කෝ අට්ටය නූල් අට්ටය පාවක්ක පූන අට්ටය දඹල අට්ටය දුබුරු නූල් අට්ටය
0: ඔක්කොම අට්ටය
1: ඔය අට්ටය කියන්නේ මං හිතන්නේ කූඩැල්ලට කියන නමක්.
0: ඒ කිය කම්බ කියන එක ගොඩක් වෙලාවට ඉන්දියාවේ කට්ටිය කියවන කොහොමද නද?
1: කුකුඹර.
0: ඒ විතරක් නෙවෙයි. ඊයේ පෙරේදා මේ අපේ චීනයේ සත්වෝද්‍යානයකින් ගංගතුරක් හේතුවෙන් දසදහස් සංඛ්‍යාත සර්පයෝ පැනලා ගිහිල්ලා තිනවා. ඒක හරි ලස්සනට තිනවා අර රළ පහර එක්ක එහෙම යන විදිය. ඉතින්නකෝ යා නිකන් ඔන්න වාදෙන් නිදාගෙන ඉන්නවා ඇඳේ. හල පහරක් එක්ක සර්පයෝ එවා 100ක් 200ක් වගේ ඇඳ ඇඟ වටේටයි ඇඳ වටේටයි මොන වගේ අත්දැකීමක් ගාවට ලැබෙන්නේ
1: අත්දැකීමක් නෑ මම ඒක සිහි මූර්ජා වෙනවා නැත්තම් ඔයකෙක් දෙන්නේ දෂ්ට කරලා තනින්දි වැටි අපේ ගාව සිද්ධවහන්න යන කටි මිතු කරගම ටක්කල දෙන්නේ තුන් දෙනෙක් හරි
0: ඉන්න අපේ වල්පිට මුල්ලෙන් උපාලියෝ කරට අග්ගල දාගමු රසපේ ගානේ ගාල්ලේ ගෝනපුරෙන් මල්කේ
1: හරි
0: මේ මගෙන් ඇහුව ඇයි සුදු මහත්තයා ගිය සති ආවේ නැත්තේ කියලා උපාලි හස්බන්ඩ් ඊට පස්සේ අපේ මාධවී දිලිනේ දිනෙත් නෙතුමින ඊට පස්සේ අපේ ඉටාටෙනික් සලූන් එකේ තුෂාරයියා කනන්තර බේකරියේ රාජයියා රසික ඊට පස්සේ අපේ සංගීත් ඒ වගේම අපේ ආදරණීය භාෂිමෙනික ඔය කියන කට්ටියව එකතු කරගෙන අපි යනවද WhatsApp එක පැත්තට
1: ඔව් මහරගමින් දුලානියක් කිවත් එකතු කරගෙන දුවයි පුතයි මහත්තයවයි තුන් දෙනාවත් එකතු කරගෙන ඔන්න අපි බෙන්තර පාලම පැත්තට
0: යන්න තරපාලමේ මේ මට අඩියයි තියන්න තියෙන බෙන්තර පාලම
1: මුහුදු කුඩල කන්නනේ මේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: තව විනාඩි දෙකකින් හවස 4යි.
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: කිරි තේ සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
10: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා.
9: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවනේ සර්.
11: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
12: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 12 වෙනිදා කිරිබත්ගොඩ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
13: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
14: SLT Mobitel Pio TV නිල විකාශක.
15: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
16: FM 95 FM 94.8 Net FM.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැම තේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
3: හලෝ හලෝ දැන් වෙලාව හවස 4යි.

0: ගියා. ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka.
5: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුමා at news.
6: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම ලක්ෂිකා. යටියන්තොට කබලුමුල්ල රජමහා පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළමහා පෙරහැර හේතුවෙන් අද රාත්‍රී කාලයේදී රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කරන්නේ මෙම පෙරහැර අද රාත්‍රී 8ට ආරම්භ වී පසු දින අලුයම 1 දක්වා විදේශ සංචාරය කිරීමට නියමිත බවයි. පෙරහැර කබලුමුල්ල රජමහා පත්තිනි දේවාලයෙන් ආරම්භ වී හැටන් කොළඹ මාර්ගයේ කරවනැල්ල හන්දිය දක්වා ගමන් කර එතැන් සිට කෑගල අවිස්සාවෙල්ල මාර්ගයේ ඔස්සේ රුවන්වැල්ල වැන්දල විහාරස්ථානය අසලට පැමිණ නැවත දේවාලය වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා. පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කරවනැල්ල සිට නවට හන්දිය දක්වා මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. මීළඟ net news පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
7: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ එක අපෙන්.
8: Net FM. Hello Satyam.

0: මෙලව හතරයි හතයි මගේ රත්තරන් යාළුව ටික
1: රත්තරන් යාළුවේ වුණ අපි ආයාවා හේ යාළුවේ අපි ආවා අද බර්ත්ඩේ සේමාම් බොන්න නෑ නේද අපිට
0: ඒකනේ අද හරිනම් බලන්න ලෝක ජනගහන දිනේ අඩුම තරමේ බර්ත්ඩේ පහයක් තිබ්බනම් අපිට සතුටු හරි වෙන්න තිබ්බා
1: ලබන අවුරුද්ද මේ වගේ වෙද්දී අපිට බර්ත්ඩේ එකක් දෙන්න පුළුවන් වෙන්න
0: කියලා අපි විශ්වාස කරනවා ඔයාලට මටද අපි බලමු ඔයා වයිසින් වැඩිමල්ලින්ද මම ප්‍රාර්ථනා කරනවා ඒ ජෙන්ඩර් රිවීල් එක මේ විදිහටම අපි දෙන්නට pink and blue ඇඳගෙන මේ මැදිරියෙම කරන්න ලැබේවා කියලා ලබන අවුරුද්ද ජූලි 11 හරියටම ඔන්න වැඩි මේ යුනිවර්ස් එකකින් සයින් දෙනවා
1: ඔව් අනේ කියලා තේන
0: ඔව් මේ දන්නවද
1: දන්නේ
0: දැන් අපිව අහගෙන කට්ටිය ගොඩක් ඉන්න මේ වෙලාව නේද මේ වෙලාවේ අහගෙන ඉන්න කට්ටිය අතරේ අහස දේ දුන්නක් පායලා තියෙන ගමක් තියෙනවා හරිද
1: ඒකයිද
0: මෙන්න මෙහෙම තමයි ඒක දාලා තියෙන්නේ අන්න කොහොමද දෙන්නටම හොඳින්ද
1: ඒක ලස්සනට කියමු අපි
0: හරි කොහොමද දෙන්නටම හොඳින්ද අහන්නකෝ අහස දේ දුන්නක් පායලා තියෙන හැම වෙලෙම මට හිතෙන්නේ ඒක කවුරු හරි අහසේ අඳිනවා කියලා සුරංගනාවියක් වගේ හරියට අපි ඉන්දුවා වගේ
1: අනේ එහෙම කැලලක් නැහැ
0: මොනවා වුණත් ඒ විද්‍යාත්මක සංසිද්ධිය පිළිගන්න හිත කැමැදිම නැහැ
1: හිත පිළිගන්නේ නැහැ තවත් ඔය දේ දුන්නක් යයි කියා
0: ඔය ශෂික තමයි ගොඩක වෙලෙ ඉඳන් අපිට දේ දුන්නේ කතන්දරේ කියන්නේ ලස්සන සෝන් එකක් කියලාලා කොහොමද මේ අපි දේ දුන්න ගැන දේ දුන්නේ පාට ගැන දේ දුන්න සම්බන්ධ මේ
1: පාට හතින් මල් පෙතිවල ගෑවේ අපි දන්න වෙන්නේ
0: අපි
1: දෙන්නේ
0: අපි ඔය වගේ
1: අපි ඔය වගේ
0: අපි ඔය මේ ඉඳලා හිටලා ඔය පොඩි කාලේ මේ කාගේරි ඩෝබෙල් එකක් රින් කරලා දුවලා ගිය තරේ
1: මෙසක් එකට දන්සල් වඳින්න ගිහලා අල්ලපු ගෙදර මල් පෝච්චි මේ ගෙදරට දැම්මොත් ඇරෙන්න
0: දේම
1: කරන්නේ පිස්සු දේම කරන්නේ
0: මේ ඔය දැක්කද මේ ඔය ඩූන් මූවි එක
1: ඩූන් බචාලේ නේද
0: ඩූන් මූවි එකේ එකයි දෙකයි ඇවිල්ලා දැන් ඔය ගොඩක් ප්‍රසිද්ධ වුණානේ Zendaya
1: Zendaya character
0: Zendaya.
1: That figure is awesome.
0: Awesome.
1: Yep.
0: ගොඩක් අය ආර කැමති නෑ කෙට්ටු වැඩි කියලා
1: කියනවා.
0: ලංකාවේ පිරිමි ළමයි. හැබැයි මම නම් කියන්නේ මේ figure එක මාරුවා.
1: ඒක well maintained. කියන්නේ ගොඩක් අය දැන් ගොඩක් ඒ කියනවා.
0: Model කෙනෙක්ට තියෙනවා.
1: දැන් අහනවානේ. සීනි හැදිලාද? බයන් බලන්න ඔය කෙට්ටු කන්නේ නැද්ද?
0: පුතුම ප්‍රශ්න තියෙනවා.
1: හැබැයි වයසට ගියාම ඕකේ අනිත් පැත්ත තමයි අහන්න වෙන්නේ. නැගිට ගන්න බෑ, ඇවිද ගන්න බෑ, කොන්ද රිදෙනවා, දන හිස රිදෙනවා, උර හිස රිදෙනවා, අඩි 10ක් ඇවිද ගන්න බෑ. කිරිබිරිස් චරබරස් ගන්නවා.
0: කවි ඔය ඔම මගේ තව බලන්න. මේ කාරියර මයාට නොදී කාපු එකට පරිගන්නවා වගේ ඇස් දෙක තියාබලා කියන්නේ ප්‍රොමිස් මම ටිකක් හරි ඩැට් එක මේන්ටේන් කරන් ට්‍රයි කරනවා මේ සතියේ මේ මම මේ කියන්නේ Zendaya-ගේ සෝෂල් මීඩියා වල දාලා තිබුණා මේ දවස්වල යන මේ ඔඩිසි movie එකේ premier එකේ red carpet looks දෙකක් viral ගිහින් තිනවා white color dress දෙකකුයි green color olive color එකේ dress දෙකකුයි බලන්න මේ හරිම සිම්පල් විදියට තමයි ඒ
1: දෙක she's so humble
0: ඔව් නේ ඒ විදිහට හරිම හිනා වුණත් හරි ලස්සනයි මේ බලන්න මේ කොට පිරිමි ළමයින්ට chances තියෙනවා එයා ඩේට් කරන්නේ කවුද කියලා දන්නවනේ මම ඔයාට නෙමේ කොටයි කියන්නේ මම කියන්නේ ලංකාවේ බහුතර කොට පිරිමි ළමයින්ට වාගේ බලාපොරොත්තු අතාරින්න එපා ඔයාගේ Zendaya ඔයා හොයාගන්න
1: ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න මේ බම්බල පිටි පැත්තට આવොත් මේ පැත්තේ තේනන්නේ මේ පැත්තේ ඉන්න Zendaya කෙනේ Zendaya නෙමේ මොණ්ඩායා
0: මොවනා හරි මේ ඒ වගේම මේ කොට cute Zendaya ගේ බොයෆ්‍රෙන්ඩ් වගේ Tom Holland නේද මට මතකද Tom Holland වෙන්න ඕන එයා වගේ කෙනෙකුත් ඉන්නෝ එයා වගේ කෙනෙක් නේ එයා වගේ කෙනෙක් මීටර හැන්සම් කොල්ලෙක් ඉන්න මේ පැත්තේ එයාව බලන්න ඕන නම් ඒත එන්න අපේ බම්බල පිටි රේල්වේ ස්ටේෂන් ගිහින් ඉස්සරහම OVDC ගොඩනගගෙන ඒකල සිරසක් තට්ටුව
1: තියෙන ඉන්න එපා
0: එන්න හොයාගෙන මෙයා හොයාගෙන ගොඩක් අය එනවා මේ දවස්වල මේ ඒ කියන්නේ හොයාගෙන එනවා නෙමෙයි දැන් අනන්‍යතාවය පවා උරකම් කරන්න බලන්න
1: ඕන ඒ කියන්නේ ඇත්තටම කියන්න ඕන එහෙම මේ වලට fake account වලට රැවටෙන්න එපා
0: ඔව්
1: ලොකු ප්‍රශ්න සිද්ධ වෙලා තියෙනවා අපිට
0: ඔව් ඔව් ඒ කියන්නේ ඔයාගේ main account එක මොකක්ද කියලා කියන්නේ නැත්නම් කටේ රැවටේ
1: ඔව්
0: කොපි කළාට සම කරන්න බෑ මිත්‍රවරුනේ
1: ඔව් කවිෂ් ෆර්නැන්ඩෝ කියන එක account එක තමයි තියෙන්නේ
0: මේ
1: දවස්වල fake account ඇදලි වෙලා ඒ කියන්නේ followers වලට පාව messages දාලා තියෙන කියලා අරන් තියෙනවා
0: ඒ මොන මොනවා කරනවද කියලා අපි දන්නේ නැහැ ඒ නිසා රැවටෙන්න එපා කවිෂ්ගේ photos ඒ කියන්නේ අපි කියන්නේ looks are deceitful
1: ඒ
0: කියන්නේ ප්‍රතිරූපවලට රැවටෙන්න එපා. මැසේජ් එකක් දාලා අහන්න මේ කවිෂ්ද කියලා. ඒත් ඔයකට ඒත් රැවටෙන්න එපා. ඒත් රැවටෙනවා. ඒ නිසා අර ඔය කියන account එකෙන් විතරක් හරි link එකෙන් ගිහිල්ලා ඔය open කරගන්න. ඓකේ
1: අපි දැන් පිටිගාන 3-4 දෙනෙක් එකතු කරගමු. මොකද කියන්නේ?
0: එකතු කරගමු. අපි අර මේ සෙන්ඩය කතාව කිව්වේ මේ simple දේවල් හරි ලොකු શબ્ද නගනවා කියලා කියන් බලන්න. අපි දෙන්න හරිම simple colors දෙකක්. ලානිල්, ලාරෝස්. හැබැයි අපි දෙන්නගේ බලන්නද තියෙනවනේ
1: අමුතු මේක නේ.
0: simple දේවල් වල සද්ද වැඩි.
1: සද්ද වැඩි.
0: අපි සිම්පල් කට්ටියක් එකතු කරගන්න යන්නේ. හා ගොඩක වෙලින් ශෂිකාව එකතු කරගත්තා. ඊගවට මාකොල්ල ගල්පත හන්දියෙන් ප්‍රියන්තායව එකතු කරගන්නවා. 1981 ටීම් එක එකතු කරගන්නවා. හයි ඩබල් සින්දුවක් ඕනි කියලා සෙනුල අපිට නෑ ගංගා අක්කා අපිට ඇම්බුල් දෙනින් මැසේජ් එකක් දාලා තිනවා. සෙනුල බබාවත් එකතු කරගන්න කියලා. අනේ කට්ටියවත් එකතු කරගන්නවා. ඊගවට සබ දහවලක් නුවර සිට සතුරු සහ සාර්ථක දිනයක් වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරන්නේ. ජීව්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශරින් ඩයස්, නිරෝ ගාන, සිල්වා චන්ද්‍රානි, මාරසිංහ එක රෝස ආශිර්වාද වේවා කියලා දාලා තිනවා. අපි නම් මේ කට්ටිය එකතු කරගෙන
1: මේ අපි චූටි බබෙක් ඉන්නවත් එකතු කරමුද? සයුන්දි, අපි සයුන්දි බබා කතා කරලා බොයේ ගොඩ ඉඳලා සීයා අම්මා නංගී අපච්චි එකතු වෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ.
0: අපි
1: හරි උරතල්.
0: හරි හරතල් කැලි පැටි කියලා.
1: අපි එනකොට ලාක බත් කඩක් කාලයන්.
0: දවසක ලස්සන තරුණ ගෑනු ළමෙක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවානේ.

0: FM 95 94.8 Net FM Divaina Pura
1: හවස 4 විනාඩි 19යි.
2: වව්! ඇඟ ටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: Meltol. හිසරතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
6: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 12 වෙනිදා කිරිබත්ගොඩ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pio TV නීල විකාශක.
9: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
11: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
12: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
13: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු විට්‍රේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pio TV නිල විකාශක.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
15: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
16: Net FM. Hello, hello, Satyante.

0: විසිපහයි දැන් වේලාව
1: මේ වෙලාව ඔබ වෙත ගෙනෙන්නේ හෙලෝ හෙලෝ සත්‍යාන්තේ කවිය සහ ඉඳු
0: විසින්. ඒ වගේම අපි දැන් යනවා දඹුලුගලට. දඹුලුගලේ
1: දඹුලුගලේ දඹල කඩන්නට දඹුලුගලේ
0: ගන්නද? අපි දඹුල්ලට යන්නේ අදීශව හම්බ වෙන්න.
1: හරිද? අදීශද අදීශාද?
0: අදීශාද. හොඳ ප්‍රශ්නයක්. මොකද ඒ ඒ අකුරෙන් එහෙම නැත්නම්
1: ඉංග්‍රීසියේ ප්‍රශ්නයක්
0: තියෙනවා. සිංහලෙන් ආ යන්නේ අයන්නයි ඉංග්‍රීසි වලින් ඉවර වෙන්නේ ඒ අකුරෙන්.
1: සමකට ඈන්නත්
0: වෙනවා. ඈන්නත් වෙනවා. එතකොට කොහොමද අපි හොයාගන්නේ? ඒක ප්‍රශ්නයක්. ඒ නිසා ගෑනු ළමෙක් නම් ඒ අකුරු දෙකක් යොදාගන්න. පිරිමි ළමෙක් නම් එක අකුරක් පමණක් යොදාගන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද දැන් අපිට හොයාගන්න දෙන්නේ මේ ආදීශද ආදීශද කියලා.
1: ඊට පස්සේ අපි සයින්දි කතා කරලා ඔයාගෙන් මගෙන් උම් එකක් කියලා ඔයාට මම ගන්න කෙලිම පාස් කරන දෙන උම් එකක් සයින්දිට කියලා.
0: පොඩි එකක් හරිද? හැමදාම ඉල්ලන්නේ ඔව්. හරි
1: තහන.
0: ඊගාවට අපි යනවා කොහෙටද කොහෙටද කොහෙටද
1: කොහෙටද කොහෙටද අපි යමු කිරියලට. කිරියලෙන් අසේලව එකතු කරගමු. අපි අම්මවයි අපි දෙනවයි එකතු කරගෙන ලස්සන සින්දුවකට යමු කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා බොරලැන්දෙන් අපි කුසුමාවති අම්මා.
0: හරි.
1: කුසුමාවති අම්මා කියන්නේ නිකන් එවර්ග්‍රීන් තමයි. අපි පටන් ගත්ත දවසේ ඉඳලා කුසුමාවති අම්මා හරිය ආදරෙන් අපි දෙනවා වහගෙන ඉන්නවා.
0: එයත් කාලයක් එවර් ලවින් වන් ඇන් ඔන්ලි කැන්ඩි ලමිස්සියක් තමයි.
1: ඔව් ඔව් ඔව්. අපි භාෂා මණිකවත් ආදරේ මතක් කරන්න කියලා කිව්වා.
0: හරි.
1: ඉතින් ඊට පස්සේ අපි යනවා ගාලේ ලක්ෂ්මී. ගාලයක් මෙමෙනි ලක්ෂ්මි ගාවට. එයාපත් අරගෙන හෙම්බම යනවා අපි ආනන්දේ සඳු ගාවට. බිස්නස් එකේ වැඩ කටයුතු කරගෙන ඉන්න ගමන් ඉන්නේ අම්මයි තාත්තයි එකතු වෙලා. අන්තිම වශයෙන් අපි දැනට දාගමු රිකිල්ලගස් කඩේ අපි අරුණ.
0: හරි.
1: අපි දිනට පිස්සු ඩබලක් කියලා කිව්වනේ.
0: අනිවාර්යෙන් අපි ඒ මතක වලට මියන්න දෙන්නේ නැහැ. ඒ මතක, ඒ ජොලිය, ඒ හිතයිශ්‍රී බව එක දිගටම අපි අරගෙන යනවා.
1: ඔව්, ඒ ඔව් අපි අරගෙන යනවා. මම ඊළඟ ඡන්දේ ඡන්දේ ඉල්ලනවා. ඔව් මට දෙන්න ඡන්දේ.
0: මේ මේ තංගල් පැත්තේ පෝස්ටර් තියෙනවා. ගිනි තියන්න කවිෂ්ගේ පෝස්ටර් හැමෝම. අප්සරා මං වාටි. තංගල්ෙන් අප්සරා ඉන්න අපි වහගෙන. මටත් ලස්සන සින්දුවක් දෙන්න ඔයාලා දෙන්න ඇතුළේ net team එකත් ගොඩක් ආදරෙන් සින්දුවකට එකතු කරගමු කියලා කියන. ඊගාවට අපි යනවා සඳ ලංකාවේ පූර්ණිමාවත් එකතු කරගෙන. මෙන්න ඉන්නවා ගැලෝ.
1: ඉස්සාරා. Hello, hello, Sini Kekere Vyapare Adipati Mr. Sini Asake Sini Asaluka Kumara and Illana Sindhu Dennati Indu.
0: Illana Sindhu Dennati Indu.
1: Mama nang alut prema sambandhave patangatta yalwe hath deyene oy prema sambandhavat hariyakara nisiyakarawa karagena api denawa nenda kumama kiyu karagena gaman api dennata mokada
0: kiyanne. Ochchera bala porotu thiya ganne pa okat text unada passe aayi passen gihin message karanawa.
1: Kelim api dennata thama irtwase bena bena inne.
0: Antimata apita oy dukath ahanne
1: inna thama. Den den den නිකට කම් මොකටද සොන්දර හදකට හිත දුන්නම ඉරිමල් වයිසර මොනව හිතෙන්නද වැයිද කියලා සින්දුව දෙනවද එයිදී ආ ඒ කියන්නේ හරිනේ දැන් ඒ කියන්නේ දැන් අහන්නේ දැන් දැන් තනිකට කම් මොකටද කියලා දැන් බඩ හරි ගිහිල්ලා
0: නේද ඒකට එක්ස් එකතු කරගන්න කියලා කියන්නේ හත් දෙයනේ දැන් ඉන්න කොල්ලා හංගි ඉන්නව නම් ඉෂාරා පව්
1: හෂාන් පව් බොහොම ආදරෙන් එකතු කරන හෂාන් ඉෂාරා කියන්නේ හරි හොඳ පිස්සු කෙල්ලෙක්
0: මෙහෙමයි පොඩකින් හරියට කියවන්න එක්ස් දුෂාන්මයි නෙක්ස්ට් හෂාන්මයි එකතු කරගන්න
1: ඒක තමයි මම එක්ස් කියන කිව්වේ නැත් ඒ හෂාන්ට සමනින් අපි දන්නවනේ පිරිමි පාෂා විදිහට එක්ස් කියන මතක් කරනකොට අපි පුද්ගලිකව තරහයි විරුද්ධයි
0: ඒ උනාට ඉෂාරා කැමතිින්ද නේ වාගේට මතක් කරලා
1: තියෙන්නේ. ඒක තමයි මම අමතක කරේ ඒක.
0: නෑ. දුෂාන්මයි හෂාන්මයි දෙන්නාම එකතු කරගන්න. ඉෂාරා ඔයා දෙකෙන් එකක් බේරගන්න.
1: අරගලයට ජය.
0: ජය. හරි ගවට හා ඉන්දු කවි හෙලෝ හෙලෝ සතියන්තේ අපි හගෙන ඉන්නේ සින්දු ගොඩක් දෙන්න රවින්දු ගම්පහේ. රවින්දු ඔයා මේ වෙලාවේ මොකද කරන්නේ? මම දැක්ක රවින්දු අපේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා තිනවා. අපේ පෝස්ට් එකේ අද තීම් එක ජෙන්ඩර් රිවීල් එක. පොපියුලේෂන් එක අඩු වෙලා යන කාලෙක අපි දෙන්න කට්ටිව දිරිමත් කරනවා.
1: දුවෙක්ද පුතෙක්ද?
0: දුවත් පුතෙක්ද? ඔන්න අදම ඔයා ඔයාගේ අනාගත ෆැමිලි ප්ලෑනින් එක කරගෙන අපි දිරිමත් කරන හින්දා තමයි නිල් පාටේ රෝස් පාටේ අරන් ඇවිල්ලා එඳන් ඇවිල්ලා තියෙන්නේ අපි ගාව සින්දු අහන්නේ.
1: නෑ නගෙන කම්බෙන්නේ කවදද?
0: අපිට දන්න නෑ නල.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: හෙලෝ හෙලෝ වේලාව හවස 4 විනාඩි 37යි
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: නිදහස් 25 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT Mobitel Pure TV නිල විකාශක.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
5: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
6: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
7: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලින් දැන් ලබා ගන්න 0770 313 36.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
9: කිරි, තේ, සීනි එක පැක් එකකෙනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
10: රත්ති 3-in-1 පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
9: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස.
11: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
14: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
13: යස් යස්. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
14: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
13: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
17: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
18: දැන් වේලාව හවස 4:42.
19: Love is in the air. Love is in the air. එන්න ආදරේ අල්ලගන්න.
20: Net FM.

0: ප්‍රේක්ෂක අපිට ෆෝන් එක තියන්න දෙන්නෙම
1: නැහැ. ෆෝන් එක ගෙමෙතිල මයික් එක කොන්ට්‍රෝල් කරනවා. කොල්ලා මේ ගොඩක් කටි ඉන්නවා අපිට එකතු කර ගන්න මේ වෙලාවේ. WhatsApp එක පැත්තරම මුලින් යන්නද නැත්නම් ඔයාගේ ෆෝන් කෝලර්ස්ලා වට
0: කෝලර්ස්ලා දෙක තුන දෙන එක. දෙක තුන
1: නාගමු.
0: අපි ඉන්නවා ස්කීප දෙන එක අපි ඒගොල්ලන් එකතු කරගෙනමු. කොබේගනේ අපි ඉන්නවා සිරියලත. ඊට පස්සේ අපි ඉන්නවා දුව පුතා හස්බන්ඩ් කට්ටිය එකතු කරගන්න කිව්වා. ශියාලතා වෙන්න ඕන මේ. ඇත්තම කොබේගනේ ශියාලත කතා කරලා දුව පුතා මේ දුව මෙයා දුව පුතා මෙයා රොසබනියා කියලා තිබ්බා. මර ඇත්තම නම් ටික ලියා ගන්න ඒ ස්පීඩ් එකට බෙරුණා. ශියාලතා එක කෝල් කරලා කියන
1: මොකක්ද ඔයිට වඩා නම් අප්ඩේට් වෙන්න ඕනි කවි ඔයා.
0: ඔය දැක්කම මම දැන් අප්ඩේට් එක කොහොමද වෙන්නේ කියලා. ඔව්. මගනින් ඊට පස්සේ අපි කතා කරා මෛත්‍රීපාල. ඊට පස්සේ මංගලිකා, මදුක, මදුරංග, මදුකා, රසේ මදුසංග කියන කට්ටියවත් එකතු කරගෙන අපි යනවා හොරණට.
1: ඒක ඇවිල්ලා මදු.
0: මේ විත පිරුණ මෙදියම් රෑ. හවස හතර මාරට මෙදියම්
1: රෑ කියලා. මේ නිගම්බ වලට යනවා අපි. ධනංජය බණ්ඩාරසෙන් ඇන්තනිස් රෝඩ් එකේ කට්ටිය අදත් ඉන්නවා අපි වහගෙන. හායි කවිෂ් පුතා ඉන්දු බබා.
0: ආ කවිෂ් පුතා කමක් නෑ. ඒකේ පොඩි ආදරණීය භාවයක් තියෙනවා.
1: සුබස කරවගන්න. සුබසන්ධ්‍යාව කාල දෙන්නට. ලස්සන සින්දුකට අපි එකතු කරගන්න net fm එකේ හැමෝමයි උදාර කොල්ලෙක් ඉන්නවා. අෂ්මල්ලි. අෂ්මල්ලිවත්
0: එක්ක. අසාමල්ලි.
1: අෂාමල්ලි.
0: මං හිතන්නේ අසා කියන අපි අසා වෙන්නේ.
1: ඔකේ අසා වෙන්නේ. උදාර කොල්ලවත් ඔන්න එනම් මතක් කරා. ගොඩක් ආදරණීය එකතු කරගන්න හැමෝම ඊයේ DJ night එක පට්ට ඔයාලා දෙන්නට ආදරෙන් ඔයාලා දෙන්නවත් ආදරණීය තුරින් සින්දුකට යන් කියලා තමයි කියන්නේ.
0: ඔකේ.
1: DJ night එක ගැන comments ඔන්න ඔයාලා දෙන්න තිනන තාමත් ඔයාලා WhatsApp එක විවෘතයි අපිට ඒ ගැන comments දෙන්නත් පුළුවන්.
0: දෙන්න පුළුවන් ඊට පස්සේ
1: DJ RJ තමයි ඊයේ
0: comparing win කරේ DJ RJ අපි ඔයාවත් දාමු නිකන් RJ සාරා වගේ එකක් දාලා.
1: RJ සාරා කොහොමද මට කලින් හිටියේ මගේ එහෙම කැරක්ටර් එක. යමු කරමු.
0: අපි දෙන්න
1: එකට බය කියලා.
0: DJ කවියගේ DJ ඉන්දුගේ battle එක.
1: Battle එක කොහොමද කියන්නේ? ඔව් කරන්න වෙයි කිව්වා. අපිවත් ගින්දර ඔන්නේ තින් ගින්දර වගේ හැන්දෑවේ ගෙවෙන හෙලව සතියන් දෙක තමයි අපිට එකතු කරගන්න. ඒ
0: කියන්නේ අපි කියලා තින් අපි දෙන ගින්දර වගේ ප්‍රෝග්‍රෑම් එක අරගෙන යනවා කියලා.
1: කියලා. ඇහැලියකට ශමින්ද මෝටර්ස් එකෙන් ශමින්ද සුදු බබා නිවාඩුවට ගෙදර ඇවිල්ලා
0: ඉන්නවා. සුදු බබා නිවාඩුවට ගෙදර ඇවිල්ලා. මාසයක්ම ඉඳලා අද තමයි ආපහු යාපනය කැම්පස් එකට ගියේ.
1: හරිම කැතයි. ඇත්තටම හරිම කැතයි. ඒ නිසා තව ඇති. මගේ කන් දෙකින්
0: හොදි ගැන හොය හොයි දෙනම් ඔක තමයි වඩ සින්දුව
1: හොදි
0: බලමුකෝ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැම තේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස වූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
2: හෙලෝ හෙලෝ වේලාවසස පහයි විනාඩි 1යි දැන්

0: සත්‍යා, ඔබ වෙත ගෙන එන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සියකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම @news.
6: අයිබෝවන් net news සමග මම ඩෙල්ෂාන්. තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පියාසර කරමින් තිබියදී කුරුල්ලෙකු ගැටීමෙන් අනතුරට ලක්ව කටුනායක ගුවන්තොටුපළ වෙත අද උදෑසන යලි ගොඩබස්වනු ලැබූ ගුවන් යානයේ සිටි මගින් මෙවන විට වෙනත් ගුවන් යානා මගින් ඔවුන්ගේ ගමනාන්ත වෙත පිටත් කරමින් තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළ net news නියෝජිත TKG කපිල පැවසුවේ යානය ගොඩබස්වනු ලැබූයේ පැය 3.5 වැඩි කාලයක් මීගමුව කලපු ප්‍රදේශයේ උඩුගුවනේ පියාසර කරමින් තබා ගැනීමෙන් අනතුරුව බවයි. එහිදී යානයේ නියමුවන් ඉතා කාර්යශූර ලෙස කටයුතු කළ බවද ප්‍රකාශ කෙරුණා. දැන් යානයේ සිටි මගීන් වෙනත් ගුවන් යාන හරහා ඔවුන්ගේ ගමනාන්ත වෙත පිටත් කරමින් තිබෙනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30 බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: Sati Antea. Sati Antea.
1: ඩිජිටල් කට්ටියක් ටීම් එකක් ඉන්නවනේ අපි ඔන්න යා ටීම් එකේ ඉන්නේ ඩිජිටල් ටීම් එකකින් ඔන්න යා ටීම් එක ගොඩවල තියෙන දැන් ඇක්සස් වලින් අපිට දැන් අර මාර ප්‍රශ්නේ ඩිජිටල් ටීම් එකේ පොන් එක ප්‍රශ්නයක් වෙලා ඉන්න දැන් අපේ පොන් වලින් අතන්න විදියක් නැහැ අපි හිර වෙලා ඉන්නේ
2: අපි ගමු දෙල් ෆෝන් එකක්
1: අපි ගමු දෙල් එකක්
2: ඔව් දෙල් එකක් ගමු ඊට පස්සේ පැපල් එකක් ගමු
1: Apple ලෝනි මනේ
2: ලෝනි මනේ
1: Apple කරදරයි හරි හරි දැන් ඔන්න
2: කට්ටිය මට පේනවා ඉන්දු පැටිය කවිය පැංච වගේ එකක්
1: දාලා තිනා
2: මෙහෙම
1: පොඩ පොඩ කින්නේ මේක ඕපන් කරගෙන ඉන්නේ හෙලෝ හෙලෝ සතියන්තේ මහකඩවල වැව ලක්ෂාන් එක දිනක්ෂි අහගෙන ඉන්නවලු මේ වෙලාවේ අපිව ලස්සන song එකට දෙන්නව එකතු කරගන්න කියලා තමයි කියන්නේ ඉගවට යනවා ඉන්දු පැටිය කවිය පැංච මං කෑගල්ලින් සාවින්ද්‍යා සාවින්ද්‍යකම හාවියෙක්ට දාලා නම
2: ඔනේ සාවින් හාවින්ද්‍යා
1: බලන්න වසන්ති අක්කට දැන් දෙන්න හිතන ඇති කවි කොල්ලට
2: සවින්ද බබී හලි ආඩලණියට අලිට
1: සවින්ද හුස්ම නෑ අල්පයි නෑ සවින්ද බබීගේ අම්මා වසන්ති අක්කව එකතු කරගන්නවා ඊගාවට සමිත අයියා එතකොට අප්පච්චිවත් එකතු කරගන්නවා කලබල වෙන්න එපා අද උපන්දින තියෙනවා මම උපන්දිනේ යාළුවාගේ උපන්දිනේලු අද සවින්දගේ යාළුවාගේ
2: නම සවින්දගේ යාළුවා
1: යෙනුලි
2: යෙනුලි
1: හරි අපි හෙනම් මේ
2: විශ්කරද 1 2 3 Happy birthday to you to you to you to you to you to you Happy birthday to you oh yeah to you to you to you
1: Happy birthday dear Yenuli Baba Happy birthday to you
2: This ding ding ding
1: Nice මං හිතන්නේ මේ ලෝකෙ කිසිම තැනක මෙහෙම birthday wish දෙන්නත්
2: නැහැ කිසිම FM channel එකකින් අපි විදියට ලස්සනට birthday wishes දෙන්නේ නැහැ
1: දෙන්නේ නැහැ ඒ වගේම එකකට එකක් සම්පූර්ණයෙන්ම
2: වෙනස්
1: unique
2: ඔව් දැන් ඔයාලා බස් එකේ නම් යන්නේ කා ඒක නං යන වලට පුළුවන් අනිත් කෙනාට මෙහෙම අතින් මෙහෙම එකක් ගහලා කියන්න.
1: ඔව්
2: hina vela hina vayam. හරි කියලා කියලා ඊට පස්සේ කියන්න ඕන. දිගටම net fm මහන්.
1: අහන්න නේද කොච්චර chill radio එකක්ද කියලා.
2: ඔව් 94.8 95 හවස 3 ඉඳලා 6 වෙනකන් විශේෂයෙන්ම සෙනසුරාදීවද කවි බබයි ඉඳු බබයි
1: ඉන්නවා.
2: අහන්න කියලා කියන්න ඕන.
1: අහන්න නැත්නම් ඔයව කනට එකක් කරලා අස්සවන්න.
2: අහන්න.
1: හරි මේ දැන් ඔය මේ අපේ සවින්ද බබී අපි වහගෙන ඉන්නේ මේ වෙලාවේ මොකක් කරන්න ගමන් දන්නවද?
2: හොඳ
1: ළමෙක්. මෙයා goosebumps පොත කියවන ගමන්
2: හොඳට කියවන තේන අපිට ඉන්නේ කීලාගෙන
1: goosebumps කියන්නේ හොරර් පොතක් අනේ මතකද Ariel Steins goosebumps අපි වහගෙන ඉන්නේ අය ගමන් කියලා තමයි කියන්නේ ධෝනි song එක ඕනේලු
2: ධෝනි ධෝනි වා කැමතිද ගෝණි එක බහැලා අපි අවුරුදු උත්සවයක් කරා
1: ඒ අවුරුදු කාලෙට කවි මොනවද මේ ඊගාට එන්නේ නත්තල්
2: නත්තල් අපි අමුද ගාලට
1: හරි
2: ගාල්ලේ අපි රාම වැඩට යවලා ගෙදර ඉන්න සීතා ඉන්නව එකතු කරගන්න
1: ඕකේ
2: ඊට පස්සේ හස්බන්ඩ් ජයතිලක බෝකුන්දර අපි චන්දිම නූඩ්ලස් එකේ කට්ටියම කැමති නූඩ්ලස් කන්ද
1: මං නූඩ්ලස් කන්න ඉච්චලා
2: ආසාවක් නැහැ නූඩ්ලස් කනවා නම් මට හොඳ පරිප්පෝද්දක් ඕන
1: අයියා
2: එතන චිකන් හොද්දා
1: ඔක් චිකන් හොද්දා ඕකේ පරිප්පෝණි කොහෙන් පොරුදු වෙච්ච ඒවද නූඩ්ලස් උයි පරිප්පෝයි
2: පරිප්පෝණානේ
1: කවක් නැ
2: මෙතන අපි දෙකම දෙකක් ආදරේ භාෂාවක් කවත් එකතු කරගන්න කියලා කිව්වොත්
1: භාෂාවක රෙසිපි වෙන්නේ නැතෝ ඒ උරු වෙලා තියෙන්නේ කවක් නැ ඒ වෙලාවම අමුතුරහක් තියෙනවා ආ අම්මෝ භාෂිය මතක් කරා මතක් වෙන්නේ ආගේ චිකන් රෙසිපි එක අප්පා අහගෙන ඉන්න කට්ටියටත් දැන් ඒ වැඩේ වෙන්නේ නැති බස්සල කෝච්චි වලට හරි මේ අපි ඊගාව කට්ටිය එකතු කරගමුකෝ ඉවරද එකතු කරගෙන කට්ටිය
2: ඉවරයි තව ඊළඟට කී ළඟට
1: ඊළඟට කී ළඟට තියාගෙන එහෙනම් අපි ඊගාව සින්දු අහන්න යන්නේ ආ මේ සින්දුව විශේෂ පුද්ගලෙක් ඉෂාරා ඔන්න ඔයාගේ පරණ ලව් එකයි අලුත් ලව් එකයි දෙකම සාර්ථක වෙන්න කියලා
2: අපි දෙන්න විශ් කරනවා අපි දෙනවා නම් සීනිගම දේවල්ට කියලා පඬුරුකුත් ගැට ගන්න
1: එක්ස්
2: වගේ next එපා කියලා.
1: ඒ වගේම මෙන්න එක්ස්ට් අරගෙන නැත්නම් ආයෙ එක්ස් එන්න කියලා. අපි දෙනවා සින්දුවක්.
2: ඔය නිෂාර මෙන්න මේ පැත්තට බත් මුලකුත් බැඳගෙන අපි කතා වෙලා මේ දුක තුනී කරගන්න.
1: තුනී කරගන්න. ඔව්. තුනී ලෂිට් එක බෙදාගෙන ඉන්නවා බත් කැලේ කියලා කොලේකවත් ඔතන.
2: චිකන් කැලි හතරක් තියෙනවනේ
1: ඉතින්. අරගෙන හිරිමල් වයසරින බඩගිනින මේවා.

0: 95 FM 98.8 Net FM.
1: Hello, එලව සවස 5 විනාඩි 20යි දැන්.
2: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත. අමතන්න 0112200200.
11: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
12: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
13: ඔව් මන් දන්නවා. Travel Net.
12: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112 863 363 076 716 3672.
0: FM Anupaha, Anu Hatarai Dashama Atta, Net FM, Divaina Pura.

0: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJ ක අපෙන්.
1: Net FM. Hello, hello, Satyante.
2: රස්තියාදුවක් නැතුව එල්බී නිවාසන අය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම එල්බී ෆයිනෑන්ස් එකට එන්න.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0447 31 33 540.

0: ඉතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: අපි ගාව තියෙනවා අහසක් තරම් සින්දු කාටද ඕනේ කාටද
2: Net FM. Hello, hello, Satyantea.
3: Hello, hello. විලාද සමස 5 විනාඩි 33යි දැන්. ලස්සන සින්දු ටිකක් තියෙනවා ඔයාලට අහන්න දෙන්න. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා සින්දු ටිකක් අහන ගමන් අවසන් 6 වෙනකන් දෙන්නත් එක්ක ඉන්නයි තියෙන්නේ. මේ පැත්තට මැසේජ් කරන්න, කෝල් කරන්න. එහෙනම් අපි ලස්සන සින්දු ටිකක් අහගෙනම කතා කරමු.

0: ජිප්සිස් ලගේ යාළුව වගේ යාළුවෙක් එකතු කරගෙන ආවා අපි. හරිද? දැන් මේ යාළුවව ඊයේ ගොඩක් කට්ටිය අඳුනගත්තා. ඒ වගේම දැන් ලොකු ෆෑන් බේස් එකකුත් හැදලා
1: ඇති මම හිතන්නේ මේ වෙනකොට. FM ගේ DJ බැටල් එකට ආව කියන්නේ කෙලිම ලොකු ෆෑන් බේස් එකක එක තරගයක් වින් කරනවම තමයි ආයේ.
0: අනිවාර්යෙන් කවුද කියලා මේ වෙද්දි හැමෝම දන්නවා. ඒ තමයි DJ RJ.
1: RJ. Yee.
0: I won. දැන් ඉතින් ඔයා දැන් සුළු පටු විදිහට නෙමෙයිනේ
1: වින් කරලා තියෙන්නේ.
0: කරලා තියෙන්නේ අපේ ඇටැක් ෂෝ එකට ඉතිහාසය වෙනස් කරන විදිහ.
1: ලීඩ් එකක් තියලා.
0: වැඩිම. ඔව් ලීඩ් එකක් තියලා වැඩිම බැටල් එකෙන් වැඩිම මනාප ප්‍රමාණය ඔයා දැන්
1: ස්කෝර්
0: කරලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද හිතෙන්නේ?
2: ඇත්තටම අක්කේ වල ඔක්කොටම කියන්නේ මාරම හැපිනස් මම හිතන්නේ ඔක්කොම ක්‍රීව් එකක වගේ හිටියා. සපෝට් එකක් ලොකුවට තිබ්බා. ඒත් එක්ක මම හිතන්නේ අපේ ලංකාවසි ලෝකවාසි මගේ වැඩේ හිටු ෆෑන් බේස් එකයි මගේ හිටු යාළුවෝ ඔයාලගේ ඔක්කොම ඊට පස්සේ සාමාන්‍ය දන්නේ නැති දන්න හැමෝම වගේ කියන්නේ මාර ක්‍රවුඩ් එකක් හිටියා බැලන්ස් එකේ නයිට් එක ඉවර වෙනකම් වැඩේට සපෝට් එකක් එක්ක. මම හිතන්නේ මට වැඩේ කරපු දැන් අසා අයියා මාව සපෝට් එකක් දොද්දවා. ඒ වෙනම තැනකට ඔළුව හැදුවා. අනිවාර්යෙන්ම තියන්න ඕනේ.
0: ඒ වගේම මේ ප්‍රදේශවාසීන්ගෙන් සපෝට් එකක් හම්බුනේ නැති රත්නපුර දිස්ත්‍රික්කේ අම්පාර දිස්ත්‍රික්කේ
1: ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන්
0: නෝ ඉතින් වෑන් ඉතින් කොල්ලන් නිදහස ඉන්නද? කේමු
2: ඒක කියන්න බැරි තරමටම මේ සපෝට් එකක් හම්බුණා. මොකද මේ කියන්නේ කමෙන්ට් බාර් එකේ මං හිතන්නේ තිබ්බෙම මේ ඒ පිකප් එකම තමයි. මං කියන්නේ අම්පාර දිස්ත්‍රික්කේ ගත්තොත් අම්පාරට වැඩියක්. ඒ කියන්නේ ගොඩාක් ওই කටාර් වලින්, ඒ කියන්නේ ගොඩාක්ම, ඒ කියන්නේ ලෝකවාසි, ඒ කියන්නේ ගොඩාක්ම රටවල් වලින්.
0: ආ ඒ කියන්නේ ග්ලෝබල් සපෝට් එකක් හම්බලා තිනානේ.
2: හම්බුණා. අනිවාර්යෙන්ම හම්බුණා.
1: ඒකේ මේන එක තමයි ඔයා තෝරගෙන තියෙන්නේ හරියම channel එක.
2: ඒක channel එක net එක.
1: අනිවාර්යෙන්
2: මරු එතන පට්ටම ෆෑන් බේස් එකක් තියෙන්නේ. මං කියන්නේ දැනගත්තේ crowd එකත් එක්ක ඊයේ තිබ්බ ෆෑන් බේස් එකට ගොඩක් මම දැන් මේ app එක පළවෙනි විනාඩි ගානේම තිබ්බ app එකත් එක්ක හිතුණා ඒ සිනහයට කතා කරන්න දෙයක් නැහැ net එකයි මරු සුපිරි කියලා.
0: හරි. ඉතින් සුභපතන ඔයාගේ DJ.
2: මට මේ ඔතන ෆෑන් බේස් එක කියන ප්‍රෝග්‍රෑම් එකට ඉන්වයිට් කරපු අපේ සරුෂ ප්‍රකාශ් ඉන්නවා, අසාගේ යාළුවා අයියාගේ. ඊට පස්සේ වික්ටරෝ ඉන්නවා, ගිය සතියේ සීසන් එකේ ප්ලේ කරපු වින් කරපු අපේ වික්ටරෝ. ඊට පස්සේ මාර්ට් එක බැටල් එකට ප්ලේ කරපු මදුවා. අනිවාර්යයෙන්ම මරු ගේමක් දුන්නා. ඒ වගේම අපි පට්ට ෆ්‍රෙන්ඩ්ලි වැඩේ කරා.
0: ඉතින් ඊගාවට ටැක් ෂෝ එකට දැන් ඔයා වගේම දිනන්න වින් කරන්න බලාගෙන අපේ ගොඩක් DJs ලා ඉන්නවනේ එළියේ. ඒ අයට
1: අපි දෙන තරගයට ආව DJ RJ පොඩ්ඩක් අඩුවෙන් ප්ලේ කරන්න.
2: හදාගත්තත් නැතත් ඒ කියන්නේ ඒක අපි වැඩේ පටන් ගන්න කවද්ද තමන්ගේ තියෙන ඒ කියන්නේ තමන් චූටි දෙයකින් වුණත් පුළුවන් තරම් පර්ෆෝමන්ස් එකක් එළියට දාලා තමන්ගේ දෙයක් මෙහෙම දෙයක් තියෙනවා තමන් පුළුවන් දෙයක් තමන්ට කරන්න මේ වගේ දෙයක් පුළුවන් කියලා එළියට පෙන්නලා ලොකු රිස්ක් එකක් ගන්නකෝ වැඩේ කරන එක තමයි මම හිතන්නේ. ඒ කියන්නේ හැමෝමක් ඒ කියන්නේ ඇත්තටම හැමෝම හැමදේම දන්න මිනිස්සු නෙවෙයි
0: ඉන්නේ.
2: ඒ නිසා මං කියන්නේ යාළ පුළුවන් උපරිම අර තියෙන බුක් කිය විඳගෙන තියෙන සම්පත් ඒවා ඔක්කොම ඒ වගේ අනුගමනය කරගෙන ඔයාලා වගේ සෙට් එකක් එක්ක ඉස්සරහට යනවා කියන්නේ. ඉතින් අපේ අලුත් ක්‍රවුඩ් එකට මම හිතන්නේ අලුත් පරම්පරාව දැන් ඉන්නවා එහෙම ගොඩක් සෙට් එකක් ඉන්නවා මම හිතන්නේ අලුත් යෝගේ.
0: එයාලට ඔපචුනිටි එකක්
2: ඉන්නවනේ. ඔයාලා වගේ අයත් එක්ක සෙට් වෙලා අනිවාර්යයෙන්ම හිතන්නේ ලොකු ගේමක් ගහන්න පුළුවන් ලංකාවේ.
0: රයිට්. Thank you RJ අපේ DJ ජෙම් එක රත්නපුරෙන් පායපු. ක්ලැප් එකක් දෙනවා. Thank you so much අපිත් එක්ක join වුණාට. ඒ වගේම අනාගත DJ චාරිකාව ඔයාගේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ඔය කපන කේක් එකකින් කැලලක් අපි දෙන්නට මේ DJs කාර්ද එක ඉඳුටයි DJ කවිතයි
0: වන්න. මල පෙරේතක කොහෙන්ද යතේනානේ. Thank you so much කතා කරාට.
2: හරියක්
3: මේ වීකෙන්ඩ් එකේ ගෙදර පාටියක්. DJක අපෙන්
4: Net FM. Hello, Satyam there.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Velava obaveta gena enne. SLT Mobitel Fiber nisa den hama gedarama novinasa adivegen superiorama fiber fit. Okkoma devices connect karanna. Gaming world low latency, fast and stable, unlimited. Thoraganna package rasa. Obe gedara adama fiber fit karaganna.
2: Dan velava havasa 5e vinadi 54e.
3: Bicycle ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
1: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming world low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
4: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
6: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV
8: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
11: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit.
13: සත්‍ය අන්තය.
2: හනේ සොඳුරියෝ, කාලය කෙතරම් නපුරුද?
14: කාටද කියන්නේ අපේ කෞසිනගාට
2: ඇවිල්ලා ඉන්නවා අපිට

0: රශ්මික මෝටර්ස් එකේ ඉන්න කට්ටියවත් එකතු කරගෙන අන්තිම සින්දුවට ඔන්න දැන් යන්න හදන්නේ අපි. ටටා බයි කියලාගෙන නේද?
1: සෙරියෝ කිව්වා.
0: මෙන්න රඹුටන් කියලා. අපි යනවා. වීකෙන්ඩ් එකේ රඹුටන් කඩන්න. එහෙනම් කට්ටියෙන් පරිස්සමෙන් සතුටින්
1: අද සමුදානෙන් ඉන්න ඕන.
0: හරි.
1: එහෙනම් අපි ගේන මම කවි.
0: මම ඉන්දු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
2: දැන් බලව හවස 6 විනාඩියකයි.

දුක්ඛනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාවහා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
3: දැන් ඕන නෑදුව. Union Bank'ේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
4: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
1: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකේ loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී.
9: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
1: SLT Mobitel fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
10: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
11: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
5: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තම තන්න 0112-863-363-0776-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ආයුබෝවන්. අද 2026 ජූලි 11 වෙනි සෙනසුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග මම ඉන්දු ආශ්‍රයාගමගේ ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: සිරස්තල කුරුල්ලෙක් ගැටි ගොඩ බැස්සූ ගුවන් යානයේ සිටි මගින් වෙනත් ගුවන් යාන හරහා ගමනාන්ත වෙතට. ජාතික ආරක්ෂාව තහවුරුයි. පොඩි පොඩි ප්‍රශ්න මහජන ආරක්ෂාව ගැන විතරයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති කියයි. බන්ධනාගාර තදබදය අඩු කරන්න කඩිනමින් විසඳුම් දෙන්න විපක්ෂය රජයෙන් ඉල්ලයි. එල්ලිනෝ තත්ත්වයට මුහුණ දෙන්න මාර්ගෝපදේශ මාලාවක් ළඟදීම. උණුසුම් ගැටුම් මැද අමරිකාව සහ ඉරානය යළිත් සාකච්ඡාවකට. බලයට එන්න කලින් දැන් බලයේ ඉන්න ඇතැම් අය කිව්වේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න බංකුවක් අරන් එන්න කියලා. හැබැයි ඒ අයගේ පාලනය යටතේ ජාතික ආරක්ෂාව නැවත තර්ජනයට ලක් වෙලා කියලා තමයි සමහරු කියන්නේ. එසේ තිබියදීත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න බංකුවක් අරන් එන්න කියලා එදා කියපු අය තවදුරටත් කියන්නේ ජාතික ආරක්ෂාව තහවුරුයි, ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. දැන් එතකොට කවුද හරි? ඒ ගැන තීන්දුව වෙනුවෙන් දවසේ උණුසුම් සත්‍ය අනාවරණය මෙතැන් සිට. තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා කටුනායක ගුවන්තොටුපලින් පිටත් වූ ගුවන් යානයක කුරුල්ලෙකු ගැටීමෙන් අද උදෑසනදී යලි ගොඩ බසිනු ලැබූ ගුවන් යානයේ සිටි මගින් මේ වන විටත් වෙනත් ගුවන් යාන හරහා ඔවුන්ගේ ගමනාන්ත වෙත පිටත් කරමින් සිටින බව කටුනායක ගුවන්තොටුපල Net News නියෝජිත TKG කපිල පැවසුවා. එම ගුවන් යානයේ ගොඩ බසිනු ලැබුවේ පැය 3:15 මේකමුව කලප ප්‍රදේශයේ ආශ්‍රිතව උඩුකුවනේ තබා ගැනීමෙන් අනතුරුයි. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා Net News නියෝජිත TKG කපිල සමගින්.
6: තුර්කී ඉස්තාන්බුල් බලා පිටත්වෑමට ගිය තුර්කී ගුවන් සේවයේ TK 713 දරණ ගුවන් යානය අපදාවට ලක්වීමෙන් පසු එම ගුවන් යානයේ ගමන්ගත් මගින් 246 දෙනා මේ වන විට කටුනායක ගුවන්තොටුපලේදී ගුවන්තොටුපල බලධාරීන් විසින් වෙනත් විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ ඉස්තාන්බුල් වෙත යොමු කරමින් තිබෙනවා. අද උදෑසන ඉස්තාන්බුල් බලා පිටත්වෑමට නියමිතව සිටි මගින් ඉතිරි ටික දෙනා ගුවන් යාන ඔස්සේ පිටත් කර යැවීමට කටුනායක ගුවන්තොටුපල බලධාරීන් පියවර ගනිමින් සිටිනවා. ඒ වනතෙක් ඔවුන් කටුනායක ගුවන්තොටුපල අවට හෝටල් කීපයක ලැගුම්ගෙන සිටිනවා. ඒ අනුව එම ගුවන් යානය තුළ සිටි සියලුම මගින් අද රාත්‍රී කාලය වන විට තුර්කී ඉස්තාන්බුල් බලා පිටත් කර යැවීමට ගුවන්තොටුපල බලධාරීන් මේ වන විට පියවර ගනිමින් සිටිනවා. මම TKG කපිල කටුනායක ගුවන්තොටුපල සිට Net News වෙනුවෙන්.
5: බලයට පත් වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව ඉහලින්ම තහවුරු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. කෙසේ වෙතත් මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අවස්ථානුකූලව ගැටලු මතුවේ ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික ආසන සමුළුවට එක්වෙමින්.
7: විපක්ෂ විපක්ෂේ විරුද්ධ වෙන්නේ නැති මොකටද කියන්නකෝ. ඒතකොට විපක්ෂේ හැමදාමත් විරුද්ධයි අපේ හොඳ වැඩවලට. මහජන ආණ්ඩුවක් අපි මේ මහජනතාව වෙනුවෙන් තමයි අපි මේ හැම වැඩ කටයුත්තක් කරන්නේ. ව්‍යවස්ථානුකූලව ප්‍රතිපත්ති ගරුකව මේ අපි හැම කටයුත්තක්ම සිද්ධ කරන්නේ. පුද්ගලිකව ආණ්ඩුවට වාසියක් ලබා ගන්නවත් පුද්ගලිකව කෙනෙක්ට වාසියක් ලබා ගන්නවත් නෙමෙයි. ප්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුවක් හැටියට කැබිනට්ුවක් හැටියට ඒකම එකමුතු වෙලා පාර්ලිමේන්තුවත් එක්ක අපි සම්බන්ධ වෙලා තමයි මේ කටයුතු කරන්නේ. ඒ සම්බන්ධව මාධ්‍ය ප්‍රකාශක ජාතික ජනබලවේගයේ විශේෂයෙන් ප්‍රකාශයක් බොහෝ දුරට අනිද්ද ලැබලා දෙයි. ජාතික ආරක්ෂාව විශේෂයෙන් අපි තහවුරු කරා බලයට පත්විච්ච දවසේ ඉඳලම මේ දක්වාම මහජන ආරක්ෂාව සම්බන්ධව අපිට යම්කිසි අවස්ථානුකූලව යම්කිසි සිදුවීම් ජාලාවක් ඇති වුණ පෞගිය කාලේ ඒවා සමතේකට පත් කරා ඉතාමත් හොඳින් අපි වැඩ කටයුතු කරගෙන යනවා. ජාතික ආරක්ෂාව ඉහළම මට්ටමින් අපි තහවුරු කරලා තියෙනවා කියන එක තමයි මට පණිවිඩය දෙන්නේ.
5: පසුගියදා මේගම වූ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සහ බන්ධනාගාර තුළ පවතින තදබදය සම්බන්ධයෙන් අද දිනේ දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරු මහතා පැවසුවේ බන්ධනාගාර තුළ තදබදය අඩු කිරීම සඳහා රජය විසින් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
8: මීගමුව බන්ධනාගාර සිදුවීම සම්බන්ධව අපි දැඩි අවධානය යොමු කරලා මේ සම්බන්ධව වගකීම් විරහිතව කටයුතු කරපු අධිකරණ ඇමති පරසන නානායක්කාර මැතිතුමාට විරුද්ධව විපක්ෂයේ සියලුම පක්ෂ එකරාශි වෙලා විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් අපි ඉන්නවා. මොකද මේ රජය 76 සාපිගන කියලා තමයි ආවේ. මේ රජය විපක්ෂයේ ඉද්දි මේ වගේ කරුණු පිළිබඳව බරපතල විවේචන කරලා මේ සම්බන්ධව පාරට බහැලා උද්ඝෝෂණ කරලා තමයි විපක්ෂයේදී තමගේ කාර්යභාරය පෙන්නේ. හැබැයි වුණ ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ වගකීම් විරහිතව කටයුතු කරනවා. ඔවුන් ආදර්ශමත් වෙන්න ඕන කියලා බලයට ඇවිල්ලා ඔවුන් මල්පැල කියලා අද ඔවුන් වැඩ කරන්නේ මල්පැල විදිහට නෙමෙයි. අපේ රටට නොගැලපෙන ඒ විපතෙන් පීඩාවට පත් වුණු මරණයට පත් වුණු අයට අගෞරවයක් වන ආකාරයට. දැන් මේකට විසඳුමක් විදිහට අපි දකිනවා අලුතෙන් බන්ධනාගාර පිහිටවීම කරනවා. රටක බන්ධනාගාර අඩු වෙන්න ඕන, පාසල් වැඩි වෙන්න ඕන කියන එක තමයි ප්‍රතිපත්තිය වියුත්තේ. විශේෂයෙන් බන්ධනාගාරවල තදබදය අපි පිළිගන්නවා. බන්ධනාගාරවල තදබදය අඩු කරන්න කටයුතු කරන්න ඕනේ රැඳවියන් අඩු කරන එක. ඒකට අවශ්‍ය නීති කේනෙක්, ඒකට අවශ්‍ය විකල්ප වැඩපිළිවෙළ, විකල්ප යෝජනා, ප්‍රතිපත්ති නීති සකස් කිරීම තමයි වෙන්න ඕනේ.
5: පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
9: විපක්ෂයක් වශයෙන් මට පේන්නේ හැම දෙනාම ඒකරාශි වෙලා එකට වැඩ කරන්න සූදානමින් කටයුතු කරගෙන යනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒක පුළුවන් තරම් ඉක්මනට ඒ සම්බන්ධයෙන් ඒකරාශි වීම තමයි අවශ්‍ය වන්නේ. ඒ සම්බන්ධයෙන් මගේ දැක්ම අනුව මේ සියලු දෙනාම එකට කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා. සමස්ත විපක්ෂය මං හිතන්නේ මේ ගමුවේ ඇති වෙලා තියෙන දේ සම්බන්ධයෙන් කටයුතු ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ විවාදය තුළ හෙළිදරව් වේවි මොකද්ද කරලා තියෙන්නේ කියන එක මට පේන්නේ පෙර සූදානමකින් මේක වෙලා නැති දෙයක්. මීට වැඩිය නායකත්වය දීලා කටයුතු කරන්න මේ වෙලේ දෙයක් මඟ නවත්තන්න තිබ්බයි කියන එක තමයි විශ්වාසය. පරීක්ෂණ කියලා වැඩක් නැහැ. අහිංසක ස්ථිරණයක් විතර නැති වෙලා තියෙනවා. ඒක කොහොමද ලබා ගන්නේ නැවත?
5: පැසිෆික් සාගරයේ ආශ්‍රිතව හටගෙන ඇති එල්නිනෝ දේශගුණික විපර්යාස තත්ත්වය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුනද ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එය ප්‍රබල විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගෝලීය කලගුණ අනාවැකිවලට අනුව මෙම එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රසක දේශගුණික විපර්යාස සහ කලගුණික විපර්යාසයන් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේ මෙම දේශගුණික තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඉදිරි සති දෙක තුළ විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නා බවයි. එල්නිනෝ බලපෑමෙන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා ඉදිරි මහකන්නේ වගා කටයුතුද නියමිත කාලයට පෙර ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා.
10: එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දැනට තියෙනවා. විශේෂයෙන්ම විදුලි බලය බලශක්තිය පැත්තෙන් ගත්තොතින් දැනට ලොකු ගැටලුවක් නැහැ. වෙනදාට සාපේක්ෂව ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් තියෙනවා. වාරිමාර්ග පැත්තෙනුත් 50%කට ටිකක් වැඩි වෙන ප්‍රමාණයේ ජල ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපට දැනට තියෙන විශ්වාසය අනුව මේක කළමනාකරණය කරගන්න පුළුවන් වේවි. නමුත් අපි ඉක්මනින්ම තවදුරටත් මේ ගැන සැලකිලිමත් වෙලා අමාත්‍යංශවලට සායිකික ආයතන වලට පමණක් නෙවෙයි ජනතාවගේ පැත්තෙනුත් ගත යුතු පියවර මොනවද කියන සම්බන්ධයෙන් මාර්ගෝපදේශන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊළඟ මහා කන්නය අදහස් කරගෙන ඉන්නවා. ටිකක් කලින් පටන් ගන්න පුළුවන්ද කියන එක අභියෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා.
5: මෙරට සිදු වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 67,174ක්. ජූලි මාසයේ පළමු දින 9 තුල පමණක් රෝගීන් 10,685ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඊයේ දිනේ පමණක් රෝගීන් 1,110ක් පමණ වාර්තා වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ මේ වන විට ප්‍රධාන රෝහල් කිහිපයක ධාරිතාව උපරිමයට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනකාරී තත්ත්වයක් මෙන්ම තදබදයක්ද පවතින බව සෞඛ්‍යාංශය පවසනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැකූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර.
11: දේවන පුරා මේ දක්වා ඩෙංගු රෝගීන් 67,143ක් සහ මරණ 47ක් වාර්තා වෙලා තියෙනවා. තවදුරටත් බස්නාහිර පළාත, දකුණු පළාත සහ සබරගමු පළාත විදියට ගම්පහ, කොළඹ, මාතර, කළුතර, නුවර, රත්නපුර, ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. විශේෂයෙන් තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ සතියන්තයේ ඔබ නිවසේ ඉන්න දවසේ තමන්ගේ පරිසරය පිරිසිදු කර ගන්නා ලෙසත්. ඊට අමතරව සියලුම පෞද්ගලික හා රජයේ විශ්වවිද්‍යාල වලින් ඉල්ලා සිටිනවා මේ තරුණ දූ දරුවෝ ඉන්නේ. ඔවුනුත් සමාජ මෙහෙවර එකර කරගෙන ඩෙංගු මර්ධනය සඳහා සහාය වෙන ලෙසත්.
5: අමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන තීරණාත්මක සාකච්ඡා අද ඕමානයේදී පැවැත්වීමට නියමිතයි. හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නැව් සඳහා විවෘත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසත්, නැව්වලට ප්‍රහාර එල්ල කිරීම නතර කරන බවටත් පොරොන්දු වන ලෙස අමෙරිකාව මෙහිදී ඉරානයට බල කර සිටිනවා. පසුකේදා හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නැව් කිහිපයකට ප්‍රහාර එල්ල වුණා. අමෙරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර තමන් අතින් සිදු වූ වැරදීමක් බව ඉරානයේ රහසිගතව පිළිගෙන ඇති බවයි. ඉරාන රජයේ දැඩි මතධාරී කල්ලියක් විසින් සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති බව ඉරානය අමෙරිකාවට රහසිගතව දැනුම් දී ඇතැයිද අමෙරිකානු මාධ්‍ය කියා සිටියා. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයන් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. තමන්ව ඝාතනය කිරීමට ඉරානය සැලසුම් කරන බවට ලැබී ඇති බුද්ධි තොරතුරු සම්බන්ධයෙන්ද ජනාධිපති ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කළා. එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානයේ සියලුම ප්‍රදේශ සහ මුලින්ම විනාශ කර දමන බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර ඇති. කරුණු මෙසේ තිබියදී වුවත් කලාපයේ සාමය වෙනුවෙන් අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා අමෙරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් රාජ්‍යලේකම් මාකෝ රූබියෝ සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඉරානය නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය අබ්බාස් අකර්ජී ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක්ද එක්වීමට නියමිතයි. මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමිසව්වේ වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමීමට අයෝමාල් පෙරේරා අද සමත් වුණා. ඒ චීනයේ පැවැත්වෙන වයස අවුරුදු 23 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී. මෙහිදී අයෝමාල් තරගේ නිම කිරීමට ගත කළ කාලය තත්පර 49.3ක්. මීට පෙර මෙමිසව්වේ ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ හරිචන් රත්නායක විසින්. 2000 වසරේදී ඉසව්ව තත්පර 49.44 කාලයකින් නිම කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණා. ශ්‍රී ලංකාව වාර්තාවද අලුත් කරමින් අද දැක්වූ දක්ෂතාවත් සමග අයෝමාල් පෙරේරා තරගයේ රිදී පදක්කම දිනාගත්තා. මෙය මෑත කාලයේදී මලර ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව දැක්වූ තවත් ඉහළතම දක්ෂතාවක් බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ. net news nimava net news meelaga pradhana pravritti prakashaya heta udaasana 6:45 ta mohatin mohata wenas wana alutma taraturu sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna nathahut netnews.lk apage webadawiyata pivisenna net
12: news oba weta gena aave dashaka gananawak pura vedanawan nihadakala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
3: amma aadaren apita kawapu නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
13: FIFA උණුසුම ජූනි 12 සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
14: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
15: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
16: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
15: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
16: නොවිනස් වන රසවත්ම රසය.
15: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
16: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
19: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
20: SLT Mobitel Pure TV නිල විකාශක.
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
21: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
22: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
23: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
24: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
23: මාරයිනේ
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
2: දැන් බලව රාත්‍රී 7:01.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දෙදහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
2: SLT මොබිටෙල් පියෝ ටීවී නීලවිකාශක.
3: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්. බින්දෙන්

0: සිත් මෙත් අසපුව.
1: අයිබුවන් පුණ්‍යවන්තු සන්ධ්‍යාවක් සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි අපි මෙතැන් පටන් සූදානම් වන්නේ. ඔබ දන්නවා ධර්ම ශ්‍රවණය තුළින් ධර්මය අහන එක තුළින් එහෙම නැත්නම් බණක් අහන එක තුළින් නොයසූදෑ අසන්නට ලැබීම, ඒ වගේම ඇසූදෑ පිරිසුදු කිරීම, සැකදුරු වීම, දෘෂ්ටිය ඍජු වීම, සිත පැහැදීම යන මේ ආනිශංස ලැබෙන අතරේ ඔබටත් දහමැසුරේ හෝරාවක දිහෝරාවක කාලය ගත කරන්න අපි ආරාධනා කරනවා. FM 95 FM 94.8 සෙනසුරාදා සිත්නෙත් අසපෝ සමග මෙතෙන් පටන් රැඳෙන්නට කියලා. ඒ අතරේ අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවර ඇසලපුර පසළොස්වක පොහෝ දිනය ජූලි මාසයේ 29 වනදාට ඉදලා තියෙනවා. නැතෙෆම් ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලාව පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතරපාරේ පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ. කවුරුත් දන්නේ පැත්තේ පින්වත්ත පන්සල කිව්වහම ඉතින් විහාරාධිකාරී පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙවර බණ්ඩාරගම කළුතරපාරේ පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී ඇසල පොහෝදා ශ්වේත පූජා සජීවී පින්කම් මාලාව උදෑසන 6 ඉඳලා රාත්‍රී 9 දක්වාම පැවැත්වෙන්නේ. එහෙමනම් මතක් කිරීමත් එක්ක අපේ ධර්මානුශාසනා වෙත යොමු වෙන්නටයි සූදානම් වන්නේ. වෙනදා වගේම අපි සෙනසුරාදා සිත්නෙත් අසපුවට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කළා. කරුණාපාරාදීසේ නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට සිත්නෙත් අසපුව සෙනසුරාදා ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවට ඉතාම ගෞරවයෙන් ධර්මශ්‍රවණය පිණිස මේ මොහොතේ අපිව සවන් දෙන පින් ඇති ඔබ හැම දෙනාටම යහපතක් සැපතක් ශාන්තියක් සැනසිල්ලක්ම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. අද පොඩ්ඩක් වෙනද වගේ සෞඛ්‍ය තත්ත්වය එච්චර හොඳ මදි. අසනීප තත්වකින් ඉන්න අතරේ සජීවීව බම්බලපිටිය නෙත්තෙෆෙම් මැදිරියට වැඩම කරන්නට යෙදුනේ. පින්වත්නි, අපේ මේ ගෙවීගෙන යන කාලය තුළ ජීවිතයේ අත්දකින්නවා, දැන් ගිය සතියේ සෙන්සුරාද ඉඳලා මේ සතියේ සෙන්සුරාද දක්වා මේ ගෙවෙන කාලේ අපිට හම්බෙනවා විවිධාකාර ජීවන අත්දැකීම් තියෙන දුක්ඛිත ජීවිත ගෙවන බොහෝ දෙනා. ඔය ඇත්ත කවුරුත් දන්නවා, අපි ආරම්භ කරා කරුණා පාරාදීසිය නමින් බවුන් පැලැස්ස ගම්පහ උතුම් පූජනීය භූමියේ වෙනමම කොටසක් වෙන් කරලා තියෙනවා. කාත් කවුරුත් නැති ඉන්න හිටින්න තැනක් නැති අසරණම අය වෙනුවෙන් කරුණා පාරාදීසය, ඒ අයට රැකවරණ මධ්‍යස්ථානයක් කියා සෙන්ට එකක්. ඇත්තනම දැන් ආයතනයට අවශ්‍ය පිරිස අපි බාරගෙන ඉවරයි. එහෙම තියෙන තත්වකදීත් බොහෝ දෙනෙක් අපිව හොයාගෙන එනවා. අද දවසේ ආපු කීප දෙනා අතර නෙත්තෙෆෙම් පුරුද්දක් විදිහට වසර ගණනාවක් තිස්සේ සිත්නේ තසපු අහන අවුරුදු 85ක අම්මා කෙනෙකුත් අද හවස හොයාගෙන ආවා. ඇතරම පින්වත්නි සමහර අය අපිට එයාගේ ජීවිත ගෙවෙන විදිහ ඇහෙනකොට මට හිතෙනවා මේ දැන් සමහර ජීවිතේ ප්‍රශ්න කියලා ඉන්න ඉන්නෝනේ. ඒ අය මේ මේ අපිට මුණ ගැහෙන අත්දකින්න කරුණු හරියට ඇහුවනම් අපිට මොනවද තියෙන ප්‍රශ්න කියලා තමන්ගෙනම හිතයි. එච්චරට පීඩිත ජීවිත ගෙවන අය අපේ රටේ අපි නොහිතුවට ඉන්නවා පින්වත්නි. ආබාධිත අසරණ අය වෙනුවෙන් සොයා බලන ගම්වල ඉන්නවා සමාජ සේවා නිලධාරී කියන තනතුර දරන අය හැම ගමකටම අදාළව ඉන්නවා පින්වත්නි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් යටතේ ග්‍රාම නිලධාරී වරුත් ඒ වගේම මේ සමාජ සේවා නිලධාරී කියන තනතුර දරන අයත් ඔවුන් දරන තනතුරේ ඔවුන්ට අර වැටුපක් ලබන එකට එහා සේවයක් පිනක් රැස් වෙන විදියට කරන්න ඇත්තටම හරිනම් හිතුවොත් බැරි නෑ. ඒ තරමට අපිට පේනවා වර්තමානයේ අපි නොහිතන සමහර මිනිසුන්ගේ ජීවන ප්‍රශ්න තියෙනවා. ඔබ දන්නවද ගිය සෙනසුරාදාව මාව හොයාගෙන එක අම්මා කෙනෙක්. ඒ අම්මත් අවුරුදු 70කට කිට්ටුවේ 60 ගානක වයසේ. එයාගේ අම්මට අවුරුදු 90 ගානක්. අම්මා 90 ගානක් වයස නිසා ඉන්නේ ලෙඩ ඇඳේ. මේ අය ගොඩක් කලාවට මේ net fm අහන අය හොඳේ. සමහරලාට මේ අපේ කෞෂිලගෙන් මේ net කාර්යාලයෙන්ම දර්ශන මහත්තයලගෙන් වරුණ මහත්තයලගෙන් අංක ඉල්ලගෙන ඒ අංක ඔස්සේ පාරවල් අහගෙන එන්නේ. අවුරුදු 90 ගානක අම්මා ලෙඩ ඇඳේ. ඒ වගේම තමන්ගේ නංගි මානසික රෝගී කෙනෙක්. එයා ගේ ඇතුලේ හරියට පීඩන දෙනවා. එයා මන්දමානසිකයි. මේ මන්දමානසික නංගිවත් බලාගෙන අවුරුදු 90 ගානක අම්මවත් බලාගෙන සියලු දේ කරගන්න ඉන්නේ එකම දේ මේ මං කියන අවුරුදු 70කට කිට්ටු 60 ගානේ අම්මා විතරයි. දැන් අපි සාමාන්‍ය පින්වත්නි ඉන්න හිටින්න තරක් නෑ කියලා කියනකොට අපිට හිතෙන්නේ මේ පාරවල් වල කියලා. එහෙම නෙමෙයි. ඔය මම කියන පවුලේ අය ඉන්නේ මාසෙකට රුපියල් 20,000ක් කොහෙද කුලියකුත් ගෙවාගෙන ගෙදරක. ඒතර ඔයත් හිතන්න අවුරුදු 60 ගානක කාන්තාවකට ලෙඩ ඇඳේ ඉන්න අවුරුදු 90 ගානේ අම්මත් බලා ගන්න වෙලා නංගිත් බලා ගන්න වෙලා. ඒතර නංගි කොහොමත් මන්දමානසිකයි විවාහ වෙලා නැහැ. තරුණ කාලේ ඉඳලා ඒ ගෙදර වගකීම් පැවරිච්ච හින්දා මේ 60 ගානේ අක්කත් එයත් අවිවාහකයි. එතකොට දැන් අවිවාහක දෙන්නෙක් එක්කෙනෙක් අරහෙම මන්දමානසික තත්ත්වකෙද්දී ලෙඩ ඇඳේ ඉන්න අවුරුදු 90 ගානේ අම්මවත් එක්කම සියලු දෙනා බලා ගන්න වගකීමත් එක්ක ඔයත් හිතන්නකෝ රස්සාවකට යන්න පුළුවන්ද කියලා. එතකොට හිතන්න ගෙදර කුලිත් ගෙවාගෙන කණ්ඩ බොණ්ඩ බෙහෙතේ තනම්මනම් වියදම් ටික ඔක්කොම දරාගෙන සියල්ල කරගන්න මේ මිනිසයාට වත්කමක් නැහනේ. මේගොල්ලන්ගේ ගෙදර ඒ ඉඩම විකුණලා ඒ මුදලෙන් තමයි ජීවත් වෙලා තියෙන මෙච්චර කාලයක් කුලියට ඉඳිමින්. ඒ අය ඒ මුදලත් දැන් අවසන් වෙලා. ඉතින් මාව හම්බෙන්න එනකොට මට කියනවා සයන්හංශ නංගිවයි අම්මවයි ගේ ඇතුළට දාලා දොර ලොක් කරලා ආවි කියලා. මොකද නංගි මොනවා කරගන්නවද කියලා හිතාගන්න බෑලු. දොර ඇරලා තිබුණොත් එහෙම එළියට ගිහිල්ලා එයා මන්දමානසික නිසා. ඒ නිසා දොර ලොක් කරලා දාලා ඇවිල්ලා තියෙන ඒ ටිකටත්. ඇයිගේ කතාව සම්පූර්ණ අහලා බැලුවට පස්සේ පින්වත්නි මං කල්පනා කරේ පිස්සු හැදෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. ඒ තරමට ගෙදර පීඩනයක් ඇතුව ජීවත් වෙනවා කිසිම ආදායමකුත් නැතුව. එහෙම මිනිස්සු ඉන්නවා හරියට අසරණ වෙච්ච. කාත් කවුරුත් නැහැ කියනකොට හිඟන්නොම නෙමෙයි. දැන් මට ඉස්සර බවුන් පැලස්ස ගොඩනගනකොට ඒ කාලේ බවුන් පැලස්ස වෙනුවෙන් උපකාරී වෙච්ච එක්තරා මෞතුමියා අපේ දන්න දායකාවක් එක්ක කියලා තියෙනවා, ගෞතම හාමුදුරුව මොකද්ද මේ කරන්නේ, හිඟන්නන්ට ඉන්න දෙන්න නෙමෙයිනේ අපි බවුන් පැලස හැදුවේ කියලා. ඒ වචන පින්වත්නි ඔවුන් පාවිච්චි කරන්නේ මේ අපි මොකද්ද කරන්නේ කියලාවත් දන්නේ නැතුව. ඇත්තටම කරුණාපාරාදීස කියන්නේ හිඟන්නන්ට හදපු තැනක් නෙමෙයි. හිඟන්නෝ කියලා සමහරු හිතාගෙන ඉන්නවනම් හිඟන්නේ කියලා කියන්නේ වෘත්තිමේ විදියට ඔවුන් හිඟමනේ යන පිරිසක් ඉන්න එක්තරා කොටසක්. ඒ අය තමයි හිඟන්නෝ කියන ගොඩේ මම දකින්නේ හිඟන්නේ කියලා. ඔවුන් ලොකු මුදලක් මාසිකව හම්බ කරගෙන ඔවුන්ගේ ජීවිකාව කරනවා. ඔවුන් එතනින් ගලවන්නවත් බෑ හිඟන්නන්ව. ඇත්ත හිඟන්න පින්වත්නි කවදාකවත් මේ කරුණාපාරාදීසයක් හදලා එහෙම තියන්න පුළුවන් අය නෙමෙයි ඒගොල්ලන්ට ඉන්න බෑ. අර ගණිකා වෘත්තියට පුරුදු වෙච්ච කෙනා ඒකෙන් ගලවන්න බෑ වගේ තමයි හිඟන්න කියන කෙනත් ඒකෙන් ගලවන්න බෑ. හිඟන්නේ කඩතරමේ තමන්ගේ තුවාලයක්වත් සනීප වෙනවට කැමති නෑනේ. හැබැයි මේ මහපාරේ උනත් ඉන්නවා හිඟන්න නොවන අය. අපි ළඟ කරුණාපාරාදීස ඉන්නවා. බෞද්ධ නොවන අයත් ඉන්නවා අපි ළඟ. එතකොට ඒ අය ඇත්තරම කාත් කවුරුත් නැතිකමට මහපාරේ දුක් විඳා මිසක් ඒගොල්ලන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔය විදියට මහපාරවල් වල ඉන්න කාගෙන් හරි අතපාල ජීවත් වෙන්න ඔවුන් කැමති නැහැ. තමන්ගේ කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් තමන් ගැන හොයලා බලන්න, තමන්ට වැටලා ඉන්න තැනක් තියෙනවනම් කෑම බීම ටික හම්බෙනවනම් ඔවුන් හරිම කැමති ඒ තැනක නිදහසේ ඉන්න. අද පින්වත්නි කරුණාපාරාදීස ඉන්න හැම කෙනාම උදේට දවල්ට හවසට බුද්ධ වන්දනාවට සහභාගි වෙලා අපේ කරුණාපාරාදීස ඉන්න සියලු දෙනාට ඉදිරියේදී විශේෂ භාවනා වැඩසටහන් පවා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ධර්මදේශන ටික අහන්න පහසුකම් සලස්සනවා. එතකොට දැනට මේ ආරම්භක தත්ත්වේ නිසා ඉදිරියේදී අපි ඔවුන්ට අර දවස පුරා බණ අහන්න පුළුවන් රූපවාහිනී නාලිකාවක නිතරම දවසට අඩුම ධර්ම ධර්මදේශන 3ක් 4ක් හරි දවසට අහන්න පුළුවන් විදියට ඔවුන්ගේ ධර්මඥානෙ දියුණු වෙන විදියට ඔවුන්ට දවස සිහියෙන් ගත කරන්න පුළුවන් වෙන විදියට භාවනා කරන පරිසරයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදියට සේවාලාභී සේවාදායක හැම කෙනාටම මේ නෙත්තහන ශ්‍රාවක ශ්‍රාවිකාවොත් බොහෝ දෙනා අපි අතරේ අදටත් නේවාසික නවාතෙන් අරගෙන ඉන්නෝ සේවාදායක කියන විදියට ඇවිල්ලත් ඔවුන්ට පව බණ භාවනා කරන්න පරිසරය තියෙනවා. සක්මන් මල්ලු ටික තියෙනවා. අතුපතු ගාලා පිරිසිදු කරගෙන ඔවුන් නේවයන් ප්‍රයෝජන ගන්නවා. එතකොට මෙතන සම්පූර්ණ සිද්ධ වෙන්නේ බවුන් පැලස්සේ සිදුවෙච්ච වැඩපිළිවෙලමයි. එකම වෙනස වෙන්දට බවුන් පැලස්සේ භාවනා කරන්න ආවේ සමහරලාවට තමන්ට ඕන තැනක යන්න එන්න පුළුවන් නිදහස පරිසරයේ තීච්චය. හැබැයි දැන් ඉන්නේ කාත් කවුරුත් නැතුව ජීවිතේ අන්ත අසරණ වෙච්ච සමහරලාට ගිලන් වෙච්ච අය. දැන් ඔවුන් බවුන් පැලස්සෙන් භාවනා කරන්න ධර්මය අහන්න ප්‍රයෝජන ගන්න වෙනදට බවුන් පැලසෙන් කෙරිච්ච සේවයට වඩා සේවයක් අද ඔවුන් ලබනවා අද ඉන්න අය. මේ කරුණාපාරාදීසයයි බවුන් පැලස එකට එකතු වෙලා අතිශයින්ම සුන්දර වැඩසටහනක් සිද්ධ වෙන්නේ. මමම කල්පනා කරනවා මේ වැඩසටහන ඇයි අපි 2020නේ බවුන් පැලස මේ ශාසනයට දායද කරේ. අදටත් මිනිස්සු පලාතේ බොහෝ දෙනා කියනවා බවුන් පැලස්සේ ආරම්භක වැඩසටහනේදී ධාතුන් වහන්සේලාගේ වන්දනාව ගැන තාමත් ප්‍රදේශවාසී මිනිස්සු කතා කරනවා. net fm එක සිද්ධ වෙච්චේ ධාතු වන්දනාව ඉතා විශාල ප්‍රමාණයක්. අපිට හිතන්න බැරි තරම් කිලෝමීටර් ගණන් දිග පෝලිමක් ඔවුන් එදා ධාතුන් වහන්සේලා වන්දනා කරගත්තා. එතකොට කරුණාපාරාදීස ඉදිරියේ අපි හරියට නිලවසෙන් විවෘත කිරීමේ කටයුතු සිද්ධ කරනවා. එතකොටත් අපිට net fm එක විශේෂ වැඩසටහනකට ඉදිරියේ ඔබට සම්බන්ධ වෙන්න ලැබෙයි පින්වත්නි. මේ වෙනකොට කරුණාපාරාදීස යන උතුම් වැඩසටහන දිහා බල්ලා මම හදවතින් ප්‍රීති වෙන තරම ඒක දන්නේ මං විතරයි. ඒ දිහා බලලා ඒකේ ඉන්න සේවා ලබන යසරණ මිනිස්සු අද හිතේ සතුටින් සැනසෙල්ලෙන් ඉන්න විදිය දකිනකොට ඔවුන් අපිට දක්වන ලෙන්ගතුකමේ ආදරේ දකිනකොට එතන ඉන්න හැම දෙනාටම මානසික නිදහසකින් සුවසේ ඔවුන්ට ආධ්‍යාත්මික රැකවරණයක් පවා ලැබිලා තියෙනවා දකිනකොට මං ඇත්තටම හිතනවා ඇයි අපිට කලින් මේ සැලසුම කරන්න බැරි වුණේ කියලා හිතන තරමට පින්වත්නි මේ වැඩසටහන වටිනාකම එතෙන්ට ආපු කෙනෙකුට දැනෙනවා. හැම සෙනසුරාදාම ශ්‍රමදාන තියෙනවා අපි. ඒ ශ්‍රමදාන වලට එන අය එක දිගට ඇබ්බැහි වෙලා වගේ හැම සෙනසුරාදාම එනවා. ඒ අය අපි එන්න එපාකද මම ඇත්තටම අද මම අසනීපෙන් ඉන්න හින්දා ශ්‍රමදාන වලට එන අයට හෙට එන්න කියලා තියෙද්දි බොහෝ දෙනා නෑ අපි අදත් ඇවිල්ලා පුළුවන් දෙයක් බල්ල කරලා හෙටත් එන්නම් කියලා දවස් දෙකම සහභාගී වෙන්න තරම් කාරුණික පිරිසක් පින්වත්නි ශ්‍රමදාන වලට එකතු වෙනවා. ඉතින් ඒ නිසා net ශ්‍රාවකයෝ විදියට ඔබ අනුමෝදන් වෙන්න සිත්නේ අසපුව හරහාමයි ඔය ආයතනේ ගොඩ නැගුණේ. ඉඩම ලැබුණ තැනත් net නිසා, එතනින් එහාට ගොඩ නැගිලි හැදුනෙත් net නිසා, ඒ ආයතනේ සෑම අස්සක් මුල්ලක් නෑරම යමක් ගොඩ නැගුණා නම් ඒ සියල්ල ගොඩ නැගුණේ net FM නිසා. ඒ නිසා net ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බොහෝ දෙනා ශ්‍රමදාන වලින් සහ මූල්‍යමය දායකත්ව වලින් බවුන් පැලස ගොඩනගන්න උදව් වුණා. අද බවුන් වඩන්නේ නිකම් පිරිසක් නෙමෙයි. අසරණ වූ සසරේ අසරණකම බොහෝ දැනෙන පිරිසක්. සෝපාකල සුනීතල වගේ පිරිසට අද එතන පින්වත්නි රැකවරණ ලැබිලා තියෙන්නේ. අපි ඇත්තරම බැලුවොත් එහෙම යම්කිසි විදියක කර්ම විපාකයක් ගෙවමින් කෙනෙක් සසරේ අසරණ වෙලා තියෙනවා නම් පින්වත්නි ඒ කර්මයෙන් අසරණ වෙච්ච සසරේ යන කෙනා අපි හිතන්නේ අපේ අනන්ත සසරේ අපේ අම්මා වෙච්ච අය තාත්තා වෙච්ච අය. කිසිම කෙනෙක් හිඟන්නෝ කියලා පහත් කරන්න එපා පින්වත්නි. සංසාරේ අසරණ වෙච්ච මිනිස්සෙක්ව දැක්කොත් එහෙම කාගෙන් හරි අතපාන මිනිස්සෙක් මහපාරේ හිටිය පමණින් එයා හිඟන්නේක් නෙමෙයි. මේ අනන්ත සසරේ අපේ අම්මා වෙච්ච අය, මේ අනන්ත සසරේ අපේ තාත්තා වෙච්ච අය. අපි හිතන්න ඕනේ එක මේ වෙන්න ඇති නෙමේ. අපේම අම්මා වෙච්ච අය, අපේම තාත්තා වෙච්ච අය. හැබැයි කර්මයේ හින්දා ඔවුන් අද යම්කිසි අසරණකමකින් දුකක් විඳිනවා නම් ධර්මයේ වැඩියෙන්ම ඕනෙත් ඒ අයටමයි. හොඳට පුණ්‍ය ශක්තිය තියෙන ගෙයක් දොරක් ඉඩම් කඩම් යාන වාහන ඇතුව සුවසේ ජීවත් වෙන අය පින්වත්නි ධර්මයේ හොයාගෙන කොහොමත් යනවා සසරේ පුරුද්දට. ඔවුන් සසරේ ධර්මයත් එක්ක ජීවිතේ ගිය නිසා පුරුද්දට ධර්මය අදටත් ඔවුන් සොයාගෙන යනවා. හැබැයි පින්වත්නි කර්මයෙන් නිදහස් වෙන්න ඔවුන්ටත් වඩා කර්මයෙන් අද පීඩිත වෙච්ච අය වෙනුවෙන් පින්වත්නි ධර්මයේ රැකවරණ, ධර්මයේ පිහිට අපි වැඩියෙන් ලං කරන්න ඕනේ. වැඩියෙන්ම ධර්මයේ ඕනේ කර්මයෙන් වැඩියෙන්ම දුක් විඳින අය වෙනුවෙන් කියලා අපිට දකිනකොට හිතනකොට පේන්නේ පින්වත්නි ධර්මයේ නැති කාලෙක ඔවුන් සසරේ කොතනකද හරි වරද්ද ගත්තා. ඒ වැරදිච්ච තැන නිසා ඔවුන් සංසාරේ අප්‍රමාණ දුක් විඳිනවා. හැබැයි ඔවුන්ට ධර්මයේ මුණ ගැහිච්ච කාලෙකත් අපි ඔවුන්ගේ ධර්මයට ලං කරන්නේ නැත්තම් මොකද්ද පින්වත්නි ඇති වැඩේ? අපි හැම කෙනාම තේරුම් ගත යුතු දේ තමයි මේ ධර්මයේ අපිට හම්බුනේ සල්ලි බාගේ තියෙන මිනිස්සුන්ට, හොඳට වත්පොහොසත්කම් තියෙන අයට විතරක් නෙමෙයි. හැම කෙනාට මේ ධර්මය අවශ්‍යයි. වැඩියෙන්ම දුක් විඳින මිනිස්සුන්ට මේ ධර්මය දෙන්න ඕන. මං ඉස්සරෙන්දන් හිතපු දෙයක් තමයි සිංගමණේ යන අයට කොහොම හරි ධර්මය දෙන්න ඕනේ කියන වැඩසටහනක් මගේ ඔළුවේ තිබුණා කවදා හරි කරන්න ඕනේ කියලා. මොකද ඒක මං හිතුවේ අපි ගෙවල් වල බණ වලට යන පින්වත්. ගෙවල් වල බණ කියන්න ගියාට පස්සේ අපි දකින දෙයක් තමයි ඔය සාමාන්‍යයෙන් පවුල් වල මිනිස්සු අතර දෙගොල්ලක් ඉන්නවා බණ අහන්න පුරුදු වෙච්ච අයත් ඉන්නවා බණ අහන්නේ නැති අයත් ඉන්නවා. ඔහොම දෙගොල්ලක් ඉන්නෝනේ. ඒතර බණ අහන්න පුරුදු වෙච්ච කෙනා රේඩියෝ වලින් ටීවී වලින් පුරුද්දක් විදියට බණ අහනවා. හැබැයි පුරුද්දක් නැති අය ඉන්නෝනේ. ඔයත් හොඳට කල්පනා කරලා බලන්න. එහෙම බණ අහන්න ලොකු පුරුද්දක් නැති අය. එහෙම අර ගෙවල් වල හුරුවට අඩුතරම සතියකට එක බණක්වත් අහන්න හුරුවා එහෙම නැති අය ඉන්නවනේ. හැබැයි ඒ වගේ මිනිස්සුනා තමන්ගේ ඥාතියෙක් මැරුණට පස්සේ 7 දවසේ බණ ටික 3 මාසේ බණ ටික හරි ඇහෙනවා. කියන්නේ පුරුද්දක් නැති මිනිස්සයාට හරි තමන්ගේම ගෙදර අම්මා තාත්තා කවුරු හරි කෙනෙක් දරුවෙක් ඥාතියෙක් මැරුණට පස්සේ 3 මාසේ අවුරුද්දේ 7 දවසේ බණ ටික හරි පින්වත්නි ඇහෙනවා. මං අහන්නේ එහෙමවත් හරිද බණ අහන්නෙම නැති මිනිහටත් 3 මාසේ අවුරුද්දේ 7 දවසේ වගේ බණකදී හරි බණ ටික ඇහෙනවා නම් එහෙමවත් ඇහෙන්නේ නැති අය ඉන්නවනේ. ඒ විදියටවත් ඇහෙන්නේ නැති අය අන්නේ අය තමයි ගොඩක් වෙලාවට ওই සිංගමනේ එහෙම යන අය. ඇයි පින්වත්නි කවුරුවත් හිංගමනේ යන කෙනෙක්ගේ කවුරු හරි පහුල කෙනෙක් මැරුණා කියලා 7 දවසේ බණ ටික අහන්න එන්න කියලා 3 මාසේ බණ ටික අහන්න එන්න කියලා අවුරුද්දේ බණ ටික අහන්න එන්න කියලා කතා කරන්නේ නැහනේ. ගොඩක් වෙලාවට මහපාරේ හිඟමනට වැටිච්ච කෙනෙකුට ඒගොල්ලන්ගේ පවුලේ ඥාතියෝ පැත්ත පලාතේ එනවට කැමති නැහනේ, ගණන් ගන්නවත් නැහනේ. එතකොට අපි ඇත්තටම හිතුවොත් එහෙම බණ පදයක් ඇහෙන්නෙම නැති තරම් අසරණ වෙච්ච අය පින්වත් මහපාරේ ඉන්න අය. මම ඔය පහුගිය දවස්වල වෙසක් කූඩුවක් බලන්න එක්කගෙන ගියා. 15 වෙනිදා වෙනකන් තියෙනවා ඔය විශේෂ වෙසක් පහන් කූඩුවක් මිනුවන්ගොඩ දිවුලපිටි අතරේ ගල්කන්ද කියන ප්‍රදේශේ. ලෝකේ විශාලම ගල්කුඩු පාවිච්චි කරපු අඩි 65ක් උස දැවැන්ත වෙසක් කූඩුවක්. හරිම ලස්සනයි පින්වත්නි, අඩි 65ක් උසයි. කරුණාපාරාදීසේ සියලු දෙනා ඔතෙන්ට එක්කගෙන ගියා. එතකොට තමයි දැනගත්තේ මේකෙන් බහුතරයක් අය ජීවිතේට ඔයගේ කූඩුවක් දැකලා නැහැ හැට. ඒ අර මහපාරේ සමහර ඉන්න අය වෙසක් දවසටත් මේ මහපාරෙම තමයි පින්වත්නි. එක පාරේ හිටපු තාත්තා කෙනෙක් මේ net එකට ආපු වෙලාවක මම එක්කන් ගියේ මේ බම්බල පෙටිය මේ කොල්ලු පෙටිය අතරේ රෝල ගේට් එකක් අයිනේ නිදාගත්ත තාත්තා කෙනෙක්. ඒ තාත්තා කියනවා කිසිම දවසක මේ වගේ කූඩුවක් ජීවිතේට දැකලා නැහැලු. කවුරුවත් යන් කියලා එක්කන් ඉන්නවත් නැහැලු. ඇස්වල කඳුළු පුරවගෙන අර ඒකේ යන කතාව අහගෙන ඉන්නවා. ඒ සම්පූර්ණ ඒ දේශනාවක් වගේ කරුණු ටිකක් එනවා. ඒ ටික අහගෙන මේ හොද්දට ධර්මයේ තේරෙන මිනිස්සු පින්වත්නි අපේ නොහිතන පැත්තක් ඔය. ඉතින් ඒ නිසා ධර්මය අහන කෙනා කොහොම හරි අහනවා. මං කල්පනා කරන්නේ ඒකයි. ඒ අය YouTube තියෙනවා, Facebook තියෙනවා, මේ වගේ net FM වැනි මාධ්‍ය හරහා ඇහෙනවා. පුරුද්ද තියෙන කෙනා පිනටත් එක්ක හොයාගෙන හරි අහනවා පින්වත්නි. හැබැයි එහෙම පිනක් නැති මිනිස්සු ධර්මය අහන්න පුරුද්දක් නැති මිනිස්සුන්ට ධර්මය අහන්න අවස්ථාවක් සලස්සලා දෙනවා කියන එක තරම් පිනක් තව තියෙනවද කියලා හිතන්නකෝ. වැඩියෙන්ම ධර්මයේ ඕනම මිනිස්සුනේ. බුද්ධ කාලේ ඔය වගේම හිටපු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. කවුරුවත් අඩුතරම ඒ සන්නසෙව මහාන කරන්නවත් කැමති වුණේ නැති. ඒ ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න ගොඩාක් තැන්වල ගියා. කවුරුවත් බාරගත්තේ නැහැ. ඇයි අර මහා කැතම කැත මුහුණක් තියෙන අමෝතු කෘෂ වෙච්ච ශරීරයක් තියෙච්ච හාන්දුරු කෙනෙක්. ඒ කියන්නේ පැවිදි වුණා පස්සේ මම මේ කියන්නේ මහාන වෙච්ච විදිය මහාන වෙන්න කලින් කවුරුවත් කැමති වුණේ නැහැ මහාන කරන්න. ඒ ආරාම ගානකට ගියා. ඒ හාමුදුරුවන්ගේ නම රාද. ඒ රාද කියන සන්නහන්සේ කිසිම තැනක බාරගන්නේ නැතිකොට බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවා. ස්වාමීනි මට මහාන වෙන්න ඕනේ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් අහනවා මේ රාද කවදාහරි කාට හරි උදව් කරලා තියෙනවද කියලා. සරියුත් මහරහතන් වහන්සේ නැගිටලා කිව්වා ස්වාමීනි මං දවසක් පිණ්ඩපාතේ වැඩනකොට මෙයා මට බත් හැන්දක් බෙදුවයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ මතකය ගැන ඒ කෙලෙහි ගුණය ගැන ප්‍රශංසා කරන සාදු සාදු සාරිපුත්ත. තමන්ට බෙදපු බත් හැන්ද පවා සාරිපුත්ත මතකයි. සාරිපුත්ත වගේ කෘතගුණ දන්න කෙනෙකුටම තමයි රාද ගැලපෙන්නේ. සාරිපුත්ත මේ රාදට පැවිද්ද දෙන්න කිව්වා. කවුරුවත් ගණන් ගන්න නැතුව අතහැර ඇර දදා හිටපු රාද හාමුදුර පින්වත්නි ජේතවනයට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට බාර දුන්න පැවිදි කරන්න. ඒ කාලේ අන්න ඒ වගේ පින්වත්නි විවිධ අය බුදුරජාණන් වහන්සේ ගාවට මහාන වෙන්න ආපු අය අතරේ තව විශේෂ හාමුදුරු කෙනෙක් එනවා වංගීස්ස කියලා. ඒ වංගීස්ස තරුණයා බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ අමුතු වැඩ කරපු කෙනෙක් කියලා සමාජේ. වංගීස්ස ඇවිල්ලා එයාට නිකන් අමුතු මන්ත්‍ර බලයක් වගේ දෙයක් පුළුවන්. මෙයා කරන්නේ එක එක්කෙනාගේ මැරිච්ච ඥාතීන්ගේ ඔලු කට්ට අරගෙන, ඒ කියන්නේ දැන් ඔය ගොඩක් අමුසොහොන් තිබ්බනේ, ඒ නිසා අමුසොහොනේ තමන්ගේ ඥාතියාගේ මියගිය ඥාතියාගේ හිස්කබල ඉක්මනට ගිහිල්ලා අරගන්න පුළුවන්. මොකද මේ මහ පොළොව උඩ අමුසොහොනේ දාලා තියෙන හින්දා. අර වගේ හිස්කබල් හොයාගෙන ඒ හිස්කබලට තට්ටු කරාට පස්සේ මෙයාට කියන්න පුළුවන් හරියටම ඉපදිලා ඉන්න තැන. ඒ කියන්නේ ඒ වගේ විශේෂ මන්තර ශක්තියක් භාවනාමය වශයෙන් උපද්දගෙන තිබිච්ච කෙනෙක් මේ වංගීස කියන්නේ. නිකන් කෙනෙක් නෙමෙයි. නිකන් බොරු කියනවත් නෙමෙයි. හරියටම ඉපදිච්ච තැන කියනවා. ඉතින් ඒ කාලේ වංගීස කීයක් හරි හොයාගන්නේ ඔය වැඩේ කරලා. ඒකෙන් තමයි ජීවත් වුනේ. වංගීස හොයාගෙන එනවා කට්ටිය තමන්ගේ ඥාතියගේ හිස්කබල් අරගෙන. කවුරුත් කැමති නේ පින්වත්නි තමන්ගේ මියගිය කෙනා දැන් ඉපදිලා ඇත්තේ කොහෙද කියලා දැනගන්න. ඔය ඇත්තන්ගේ සමීප ඥාතියෙක් ආසන්න කාලෙක මිය පරලෝ ගියා නම් මං අහන්නේ ඔබ කැමති නැද්ද තමන්ගේ අම්මා මිය ගියා, තමන්ගේ තාත්තා මිය ගියා, තමන්ගේ දරුවෙක් මිය ගියා, තමන්ගේ බිරිඳ මිය ගියා, තමන්ගේ ස්වාමියා මිය ගියා, කවුරු හරි කෙනෙක් තමන්ගේ පවුලේ මිය ගියා, ඔබ ආස නැද්ද මැරිච්ච කෙනා කොහෙද ඇත්තටම ඉපදිලා ඉන්නේ කියලා දැනගන්න. කැමතිනේ ඕන කෙනෙක්. ඉතින් මේ වංගීසර ඇති තරම් වැඩ තිබ්බයි කාලේ. මිනිස්සු හරියට හිස් කබල් අරගෙන පොලි මේනවා මේ වංගීස ගාවට. ඉපදිලා ඉන්නේ කොහෙද කියලා අහන්න. වංගීස පොඩි තට්ටුවයි දෙකයි දාන්නේ හිස් කබලට. හරියටම දන්නවා කොහෙද ඉපදිලා තියෙන්නේ කියලා. දවසක් වංගීසව බුදුරජාණන් වහන්සේට හම්බෙනවා. ඒ හම්බ වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංඝයාට කියලා හිස් කබල් කීපයක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන පින්වත්නි ඔය හිස් කබල් ටික එක එක හිස් කබල් බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්නා වංගීසට. වංගීස හාමුදුරුවෝ ඒ එක එක හිස් කබල් තට්ටු කරලා ඉපදිලා ඉන්න දෙවියන් අතර කොයි දෙවිය ලෝකේද, බඹලෝ ඉපදිලා නම් මොන බ්‍රහ්ම ලෝකෙද ඉන්නේ, හරියටම කියනවා පින්වත්නි. එතකොට ඒ විවිධ දිව්‍ය තලවල, විවිධ බ්‍රහ්ම තලවල සහ මනුෂ්‍ය ලෝකවල ඉපදිච්ච එක එක චරිත ගැන කිය කිය යනකොට බුදුරජාණන් වහන්සේ විශේෂ හිස් කබලක් දෙනවා වංගීසට. වංගීස කිසිම දවසක ජීවිතේ අසරණ වෙච්ච නැති අසරණ විල්ලක් ඒ වෙලාවේ අසරණ වෙනවා. එන වංගීසර කවදාකවත් වැරදිලා නැහැ පින්වත්නි. හරියටම ටක්කෙට තැන කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දුන්න හිස්කබල ගැන කිව්වනේ. මේ අහවල් දිව්‍ය ලෝකේ ඉන්නේ, මෙන්න මේ අහවල් බ්‍රහ්ම ලෝකේ ඉන්නේ කියලා කියනකොට බුදුරජාණන් වහන්සේත් හරියට හරි කියලා කිව්වා. උන්වහන්සේ හැම එකක්ම අනුමත කළා. වංගීස වැරදි නැහැ, වංගීස හරි. හැබැයි බුදුරජාණන් වහන්සේ දැන් මේ තෝරලා දුන්න අවසාන හිස්කබල කොච්චර තට්ටු කරත් මොන්න දේ කරත් වංගීසට ඉපදිලා ඉන්න තරක් හොයාගන්න බැරි වුණා. ඇත්තනම් පින්වත් බුදුරජාණන්සේ දීලා තිබේ රහතන් වහන්සේ නමකගේ හිස් කබල. ඒ වෙලාවේ රහත අරහත්ත්වයට පත් වෙච්ච මහරහත් උත්තමයන් වහන්සේගේ හිස් කබලට කොච්චර තට්ටු කරත් වංගීසට ඉපදිච්ච තැනක් හොයාගන්න බැයි පින්වත්නි. ඉපදීම ෂය කරපු උත්තමයෙක්නේ. ඒ නිසා නැවත ඉපදුනේ කොතනද කියලා හොයන්න බෑ. වංගීසට කිසි දවසක තේරුම් නැති දෙයක් වංගීස ඒ වෙලාවේ තේරුම් ගත්තා. ඒ කියන්නේ ඉපදීම හොයන්න බැරි පිරිසක් ඉන්නවා කියලා එයා තේරුම් ගත්තා. එයා දන්නේ ඒ වෙලාවෙ ඉච්චර. එයා හිතන්නේ හොයාගන්න බෑ කියලා ඉපදිච්ච තැන. ඉපදුනේ නෑ කියන එක නෙමෙයි එයා හිතන්නේ. ඉපදිලා ඇති එයා හිතනවා ඒ තැන හොයන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේකින් ඇහුවා, ස්වාමීනි මම මේ ශාස්ත්‍රය හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මට කිසි දවසක වැරදිලා නෑ. අද ජීවිතේ පළවෙනි වතාවට මට මේ හිස්කබලට තට්ටු කරනකොට මට හොයාගන්න බෑ මෙයා කොහෙද ඉපදිලා තියෙන්නේ කියලා. ඔබ වහන්සේ දන්නවාද කියලා හෙව මෙයාට වෙච්ච දේ. තථාගතයන් වහන්සේ වදාලා මම ඒ කෙනාට වෙච්ච දේ දන්නවා කියලා. අනේ ස්වාමීනි, මං හරි කැමති ඒ ශාස්ත්‍රයත් ඉගෙන ගන්න. ඔබ වහන්සේට පුළුවන්ද කියලා ඔය ශාස්ත්‍රය මට උගන්වන්න? බුදුරජාණන් වහන්සේ වංගීසට කිව්වා, වංගීස මං ඔබට ඒ ශාස්ත්‍රය උගන්වන්නම්. හැබැයි ඔබ දැනට ඉගෙන ගත්ත ශාස්ත්‍රය පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕනේ. ලෑස්ති නම් මං අලුතෙන් මේ ශාස්ත්‍රය උගන්වන්න කිව්වා. අනේ ස්වාමීනි, මං සූදානම් කිව්වා. මම මෙච්චර කාලයක් මේ ඉගෙනගෙන හදාරමින් මිනිස්සු අතරේ ප්‍රයෝජනයක් ගනිමින් මිනිසුන්ටත් උදව් කරමින් ආපු මේ ශාස්ත්‍රයේ ඔබ වහන්සේ ඔය කියලා දෙන ශාස්ත්‍ර වෙනුවෙන් ඕන වෙලාවක අතාරින්න ලෑස්ති කිව්වා. හොඳයි වංගීස, එහෙනම් මහාන වෙමු කියලා බුදුරජාණන් වහන්සේ මහාන කරගත්තා. ඔන්න ඔය වංගීස ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පින්වත්නි සූත්‍ර ගණනාවක් තියෙන තැනක් තියෙනවා වංගීස සංයුක්තය කියලා. ඔය වංගීස සංයුක්තය තියෙන සංයුත නිකායේ ඒකේ තියෙන වංගීස වග්ගය කියලා කොටස, නික්කන්ත සූත්‍රය, අරති සූත්‍රය, පේසල අති මඤ්ඤනා සූත්‍රය, ආනන්ද සූත්‍රය, සුභාසිත සූත්‍රය, සාරිපුත්ත සූත්‍රය, පවාරණ සූත්‍රය, පරෝස හස්ස සූත්‍රය, කොණ්ඩඤ්ඤ සූත්‍රය, මොග්ගල්ලාන සූත්‍රය, ගග්ගරා සූත්‍රය, වංගීස සූත්‍රය කියලා විදිහට වංගීස හාමුදුරු වෙනුවෙන් පින්වත් එතන සූත්‍ර 12ක් තියෙනවා. ඒ වංගීස ස්වාමීන් වහන්සේට හරියට රාගය තිබ්බා. ඔකේ සූත්‍ර ගොඩාක් තියෙන්නේ. උන්වහන්සේට රාගය ඇති වෙනකොට, අරති ඇති වෙනකොට, පැවිද්දට හිත නැති වෙනකොට ඒ එක එක තැන්වලදී උන්වහන්සේකට හිත හදාගන්න කොයි විදියටද හිතුවේ කියන ඒවා ගැන තමයි ගොඩක් සූත්‍රවල තියෙන්නේ. ඊළඟට මේ වංගීස හාමුදුරුවෝ හරියට බුදුගුණ හිතපු කෙනෙක්. වංගීස සන්නහන්සේගේ බුදුගුණ ගැන කතා කරපුවා ගොඩාක් තියෙනවා. හොඳට කවි පුළුවන්. කාව්‍යමය හැකියාවක් තියෙච්ච කෙනෙක්. රාගයක් තියෙනවා කියලා කියන්නේ කලා හැකියාවක් තියෙනවා පින්වත්නි. ගොඩක් කලාට ඔය කලා හැකියාව තියෙන ගොඩාක් අයගේ හිත ඇතුළේ රාගය කියන එක අනුසය වශයෙන් බහුලව එළියට එනවා. සාමාන්‍යයෙන් අපි නොහිතුවට ඒක ස්වභාවයක්. ඉතින් දැන් ආනන්ද සූත්‍රයේ නමින් ආනන්ද සන්නහන්සේගේ නම මූලික කරගත්ත සූත්‍රයක් තමයි අද ඔබට කියලා දෙන්නේ. මේ වංගීස ස්වාමීන් වහන්සේ සම්බන්ධ සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනේ අනාථපිණ්ඩික ආරාමේ වැඩ ඉන්න කාලේ පින්වත්නි සිද්ධ වෙච්ච සිදුවීමක්. ආනන්ද සන්නහන්සේ උදේ පාන්දර සිවුරු පොරවගෙන, පාත්‍ර සිවුරු තරගෙන පිණ්ඩපාතේ වැඩම කරනකොට වංගීස ස්වාමීන් වහන්සේත් පිටුපසින් වඩිනෝ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක. සැවැත්නුවරට පිණ්ඩපාතේ වැඩියා. එතකොට වංගීස ස්වාමීන් වහන්සේට ඒ පිණ්ඩපාතේ යන අතරේ බඹසර ජීවිතය ගැන ඇල්ම නැති වෙච්ච රාගයක් ඉපදුනා. රාගසිත සම්පූර්ණයෙන් වංගීස සන්නහසගේ කුසලසිත වහගත්තා. ඔය වෙලාවේ පින්වත්නි ආනන්ද ස්වාමීන් වහන්සේට ගාතාවක් කියනවා වංගීස හාමුදුරුවෝ. මං කියවන හොඳට කවි පුළුවන් කියලා, කාව්‍යමය හැකියාවත් එක්ක ගාතා හොඳට කියන්න දන්නවා. ගාතාවක් කියන වංගීස සන්නහස දැන් මේක කියන්නේ කාමයෙන් හොඳටම හිත වහගත්තට පස්සේ. කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාදු නිබ්බාපණං බ්‍රෝහි අනුකම්පාය ගෝතමාති. කාම රාගයෙන් දැවෙනවා ස්වාමීනි මම, මගේ හිත හැම අතින්ම දැවෙනවා ස්වාමීනි. අනේ ගෞතමයන් වහන්ස, මං කෙරෙහි අනුකම්පා කරලා මේ රාග ගින්න නිවා දාන්න මට මොනවා හරි උපායක් කියන්න ස්වාමීනි කියලා ආනන්ද සන්නහන්සේගෙන් ඉල්ලීමක් කරනවා පින්වත්නි මේ වංගීස කියන ස්වාමීන් වහන්සේ. ඔන්න බලන්න පින්වත්නි, අපේ ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ගොඩාක් සංඝයාට උදව් කරපු කෙනෙක්. ඔයත් දන්නවද බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩ හිටියානේ බුද්ධත්වයට පත් වෙලා. බුදු වෙලා උන්වහන්සේ ගෙවපු 45න් ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථායකයන් වහන්සේ විදියට පත් කරගන්නේ බුදු වෙලා අවුරුදු 20ක් ගිය තැන. එතන ඉඳලා ආනන්ද හාමුදුරුවෝ තමයි එක දිගට අකණ්ඩවම අවුරුදු 25ක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. ඒ කියන්නේ බුදු වෙලා 20ක් ගියපු තැන ආනන්ද හාමුදුරුවෝ පත් වුණා. එතන ඉඳලා 25ක් යනකම් ආනන්ද හාමුදුරුවන්ගේ තනි උපස්ථානේ. ආනන්ද මහරහතන් වහන්සේගේ තේර ගාථාවල, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනම්පාල මාස 3ක් ගියාමනේ රහත් වෙන්නේ. රහත් වුණාට පස්සේ ආනන්ද මහරහතන් වහන්සේ විසින් රහතන් වහන්සේ නමක් විදිහට කරන තේර ගාථාවලදී උන්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කියනවා. උන්වහන්සේ අර උපස්ථාන කරපු කාලේ කොහොමද මේ රාගසි ද්වේෂසිත් මැඩපැවැත්වුවේ කියන එක ගැන. ඒක පින්වත්නි හරි විශේෂ. දැන් අපි සාමාන්‍යයෙන් ආනන්ද හාමුදුරුවෝ ගැන කතා කරොත් ආනන්ද හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය වෙනත් සෝතාපන්න ශ්‍රාවකයන්ට වඩා ගොඩක් වෙනස්. සාමාන්‍ය සෝතාපන්න ශ්‍රාවකයෙක් පින්වත්නි අපි දන්නවා කාමරාග පටික ඇති කෙනෙක්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස දුරු වුණාට කාමරාග පටික තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් සෝතාපන්න වෙච්ච කෙනෙකුට කාමරාගයයි පටිගයයි තියෙන නිසා රාගසිත ඇති වෙන්න පුළුවන්. ද්වේෂසිත ඇති වෙන්න පුළුවන්. එතකොට සෝතාපන්න කෙනෙක් ඒ වගේ කාමය ඇතුව තරහසිත ඇතුව ඉන්න පුළුවන් අවස්ථා බොහෝ නිසා මේ ආනන්ද හාමුදුරුවෝ වගේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගාව උපස්ථාන කරගෙන ඉන්නකොට ඔය ඇත්ත හිතන්නේ ඒ උපස්ථාන කරපු කාලේ ආනන්ද හාමුදුරුවෝ අර සාමාන්‍ය සෝතාපන්න අයට වඩා හරි වෙනස් විදියට ගත කරපු කෙනෙක්. පන්න වීසති කියලා කියන්නේ පාලියෙන් අවුරුදු 25ට පන්න වීසති වස්සානි කියලා කියන්නේ අවුරුදු 25ක් කියන එක. සීක භූතස්ස මේ සතෝ. උන්වහන්සේ සීක ස්වාමීන් වහන්සේට මක් ඉදර සීක කියන්නේ තාම ධර්ම මාර්ගේ දියුණු කරන සෝවාන් කියන එක. අසේක නැහැ සීකයි. අසේක කියන්නේ රහතන් වහන්සේ. පන්න වීසති වස්සානි සීක භූතස්ස මේ සතෝ න කාම සංඥා උප්පඤ්ඤේ පස්ස ධම්ම සුධම්මතං. අවුරුදු 25ක් තිස්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ සීක ශ්‍රාවකයෙක් විදිහට වුණාට ඒ අවුරුදු 25 ඇතුලේ කිසිම කාම සංඥාවක් උපද්ද ගත්තේ නැහැ කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සුධර්මත්වය බලන්න කියලා. ඒ ධර්මයේ ආශ්චර්ය බලන්න කියලා උන්වහන්සේ කියනවා. ඒක පින්වත් උපස්ථාන කර ඔය සමහරු කියන ආනන්ද හැඳුරෝ ඒ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන් හිටපු කාලේ රාගය ඇති වුණා කියලා. නෑ, උන්වහන්සේ පැහැදිලිව තේර ගාථාවල කියන මම ඒ ගාථාව පාලියෙන් ඔබට කිව්වේ එකයි. අවුරුදු 25ක් තිස්සේ බුද්ධෝපස්ථාන කළා. ඒ බුද්ධෝපස්ථාන කරපු කිසිම දවසක ඒ අවුරුදු 25 ඇතුළේ එකඳු දවසකවත් උන්වහන්සේට කාම සංඥාවක්වත් ඉපදුනේ නෑ කියනවා. ඔන්න තමන් වහන්සේම රහත් වුණාට පස්සේ කියන කතාව. ඒ පසු කාලිනව කියන කතාව අපිට එකක්වත් වැඩන්නේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ මේ උත්තම ශ්‍රාවකයාගේ වචනේ තමන්ගේ මුවින්ම කියපුවා. පන්න වීසති වස්සානි සීක භූතස්ස මේ සතෝ න කාම සංඥා උප්පංජී පස්ස ධම්ම සුධම්මතං. ඒ වගේ තමයි උන්වහන්සේ කියනවා පන්න වීසති වස්සානි සීක භූතස්ස මේ සතෝ න දේශ සංඥා උප්පජ්ජී පස්ස ධම්ම සුධම්මතං. න දේශ සංඥා, දේශ සිතුවිල්ලක් ඇති වෙන සංඥාවක්වත් උන්වහන්සේට න උප්පජ්ජී ඉපදිලා නැහැ කියනවා. අර අවුරුදු 25ටම බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරපු. ඊළඟට කියනවා පන්න වීසති වස්සානි භගවන්තං උපට්ඨහින් මෙත්තේන කාය කම්මං ඡායාවනපායිනි. බුදුරජාණන් වහන්සේට ඔය විදිහට තව ගාත කීපයක්. මෙත්තේන වචී කම්මේන ඡායාවනපායිනි, මෙත්තේන මනෝකම්මේන ඡායාවනපායිනි කියලා කියනවා තව ගාත තුනක්. ඔක්කොම එතන පින්වත්නි මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම එක්ක බුදුරජාණන් වහන්සේට හෙවණැල්ලක් වගේ උන්වහන්සේ වත් නොහැර අවුරුදු 25ක් මං උන්වහන්සේ ළඟ හිටියා කියනවා. පින්වත්නි ආනන්ද සයන්හසේ තෙන්ද කියන්නේ එකයි, මං කිසිම දවසක අවුරුදු 25 ඇතුලේ කාමරාග සංඥාවක්වත් ඇති කරගත්තේ නැහැ කියනවා. උන්වහන්සේ කාමරාගය ඇති වෙච්ච මේ වංගීස වගේ හාමුදුරුවරුන්ටත් කාමෙන් නිදහසෙන් උදව් කරලා තියෙනවා. අන්න ඒ වගේ උදව් කරපු අවස්ථාවක් තමයි දැන් මේ කියන්න යන්නේ. ආනන්ද හාමුදුරුවන්ට කිව්වා පිණ්ඩපාත යන අතරේ, අනේ ස්වාමීනි මම කාමරාගෙන් දැවෙනවා, මට මේ හිත රාගයෙන් නිදහස් කරගන්න උදව් කරන්න කියලා කිව්වට පස්සේ අනේ ආනන්ද සන්නහසේ ලස්සන ගාථා ටිකකින් පින්වත්නි ඒ වෙලාවේ මේ ධර්මය කියලා දෙනවා. සංඥාය විපරියේසා චිත්තං තේ පරිඩයිහති, නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. විපරීත භවට පත්වෙච්ච සංඥා හේතුවෙන් ඔබගේ හිත හැම අතින්ම මේ වෙලාවේ දවනවා. ඒ නිසා රාගය ඇති කරන්නා වූ සුභ නිමිත්තෙන් හිත බැහැර කරගන්න කියනවා. ඒ කියන්නේ මේ වෙලාවේ මේ ඔය සංඥාව විපරීත සංඥාවක් වෙලා තියෙන්නේ. කියන්නේ විකෘති වෙච්ච සංඥාවක් තියෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින සංඥාවක් නෙමේ තියෙන්නේ, විකෘති වෙච්ච සංඥාවක්. ඒ නිසා සංඥාව මේ වෙලාවේ සුභ නිමිත්තෙන් බැහැර කරවගන්න. රාගය ඇති වෙන්නේ සුභ නිමිත්ත නිසා, යනිසු මනසිකාරයත් එක්ක. ඒ නිසා ඔය සුභ නිමිත්ත හිතෙන් බැහැර කරවගත්තොත් රාගයෙන් නිදහස් වෙන්න පුළුවන් කියනවා. සංකාරේ පරතෝ පස්ස දුක්ඛතෝ මා ච අත්තතෝ නිබ්භාපේහි මහරාගං මාඩයිහිත්තෝ පුනප්පුනං. හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙලා තියෙන මේ සංස්කාරයන් නැසී යන දේ වශයෙන් දුක් දේ උපද්දවන දෙයක් විදිහට බලන්න කියනවා. තමා අයත් දෙයක් වශයෙන් බලන්න එපා කියනවා. මාච අත්තතෝ මේක ආත්මයක් වශයෙන් ගන්න එපා කියනවා. මහා රාග ගින්න නිවා දමන්න, යලි යලිත් රාග ගින්නෙන් නොදැවෙන්න කියලා ඒ විදිහට හේතුන්ගෙන් හටගත් දෙයක් විදිහට මේක දුකක් විදිහටම දකින්න කියනවා. අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං සති කායගත තයුත්තු නිබ්බිදා බහුලෝ භව. අසුභ භාවනාවේ හිත එක්තැන් කොට සමාධිමත් සිත වඩව තොපගේ සිහිය කායානුපස්සනාව තුළම වේවා. අකුසල් කෙරෙහි කලකිරීම බහුල කොටම වාසය කරන්න ලැබේවා කියලා කියනවා. අනිමිත්තංච භාවේහි මානානුසය මනුජ්ජහ තතෝ මානා බිහි සමයා උපසන්තෝ චරිස්සතිති. රාගාදී නිමිති නොපිහිටන විදර්ශනා භාවනාව හොද්දට වඩන්න කියනවා. මොකද විදර්ශනා භාවනාවේ සිත පුරුදු කරනකොට ඒ වෙලාවේ රාගසිතට ඉඩක් නැහැ, රාග නිමිති පිහිටන්නේ නැහැ. සිතේ කිඳාවැස ඇති මාන්නය උදුරලා දාන්න කියනවා. ඒ මාන්නය දුරලීම හේතුවෙන් මනාව සංසිඳී ගිය සිතින් හැසිරෙනොයි කියනවා. ඔය ගාත ටික පින්වත්නි වංගීස ස්වාමීන් වහන්සේට කියලා දෙනකොට ආනන්ද සන්නහසේ වංගීස සන්නහසේට ගාත ටිකේ කියපු අර විකෘති වෙච්ච සංඥාව, ඒ කියන්නේ සංඥා විපල්ලාස කියලා අපි ඔකට කියන්නේ, සංඥා විපල්ලාස හතරක් තියෙන ලෝකෙ. අනිත්‍ය දේ ගැන නිත්‍ය වශයෙන් දකින සංඥාව සංඥා විපල්ලාසයක්, පළවෙනි විපල්ලාසය. ඊට පස්සේ දුකක් වශයෙන් තියෙන දේ සැපක් වශයෙන් සංඥාවෙන් දකිනවා නම් ඒක සංඥා විපල්ලාසයක්. අනාත්ම වූ දෙයක් ආත්මයක් වශයෙන් සංඥාවෙන් දකිනවා නම් ඒක සංඥා විපල්ලාසයක්. අසුභ වූ දෙයක් සුභ වශයෙන් ගන්නවා නම් ඒක සංඥා විපල්ලාසයක්. ඔය හතර තමයි සංඥා විපල්ලාස කියලා කියන්නේ. ඒ කියන්නේ විකෘති වෙච්ච සංඥා. ඇත්ත ඇතිසැටෙන් ප්‍රകൃතියක් වශයෙන් දකිනවා කියන්නේ ඇත්ත ඇතිසැටෙන් දකිනවා. ඒ ඇත්ත ඇතිසැටෙන් දකින් නැතුව ඒක තියෙන දේ නෙමෙයි වෙන දෙයක් විදිහට සංඥාවෙන් අඳුන ගන්නවා. දැන් ඔබ දකින්න අර ප්‍රධාන කාපට් පාරවල් වල ඈත පේනෝනික වතුර තියෙනවා වගේ පේන්නේ. ඔය කාන්තාරයේත් ඔහොම පේනවා. කාන්තාරේ සමහරලාවට වතුර ටිකක් හොයාගෙන යන සමහර සත්තු ඈත මේ මිරිගුව පේනකොට, මිරිගුව කියලා කියන්නේ ඈතින් වතුර විලක් වගේ පේනවා. කාපට් පාරවලත් අවුව වෙලාවට අපිට හොම් පේනවා, පින් ඈත පේනවා වතුර වගේ. කොච්චර ලං වුණත් ලං වෙනවා වතුරක් ඇත්තේ නැහැ. ඒකට කියන්නේ මිරිගුව කියලා. එතකොට මෙන්න මේ මිරිගුව වගේ තමයි සංඥාවෙන් ඇත්ත ඇති සැටියෙන් නැති වහලා පේනනො. එතකොට සුභ දෙයක් විදිහට පෙන්වුවට අසුභ දෙයක් තියෙන්නේ. ඒතර ඇත්තටම අසුභ දේ සුභ වශයෙන් දකිනවා කියන්නේ සංඥා විපල්ලාසය. ඒ නිසා සුභ නිමිත්ත බැහැර කරගන්න කියලා පෙන්වුවා අනේ වංගී සහමුදුරෝ ඒ කියපුවා ඔක්කොම මේ විදියට සිද්ධ කළා පින්වත්නි. උන්වහන්සේට වැඩි කාලයක් යන කලින් ටක් ගාලා රාගසිත නැති කරගෙන ආනන්ද හාමුදුරුවෝ දුන්න උපදෙස් එක්ක හොඳට කුසල සිතුවිලි උපද්ද ගන්න හිත දක්ෂ වුණා. වංගී සහමුදුරුවන්ට දැන් ඔය වගේ ආනන්ද හාමුදුරුවෝ උදව් කරපෝස්තාත් ඇත්තටම වංගී සහමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ ඔතන පොඩි ප්‍රශ්නයක් තිබ්බේ. ඒ කියන්නේ ගුරු හාමුදුරුවෝ ගොඩක් කලාවට මේ අමතුයි එන වංගී සහඳුරු මහණ වුණේ නිග්‍රෝධ කප්ප කියලා උනාසේ රහතන් වහන්සේ නම උපජ්ජායන් වහන්සේ වෙන්නේ ඒ උත්තමයා. එතකොට දැන් සමහරලාට මේ විහාරේ බලන්න එන කාන්තාව දැක්කමත් වංගී සහඳුරන්ට රාගසිත ඇති වෙච්ච තැන් තියෙනවා. ඒ නික්කන්ත කියන සූත්‍රය එහෙම තියෙනවා ඒ විස්තරේ. එතකොට දැන් නිග්‍රෝධ කප්ප හාමුදුරුවන්ගේ අමුතු වැඩපිළිවෙලක් තමයි උන්වහන්සේ හැමදාම දානවැල් දුවට පස්සේ කුටි ඇතුළට වඩිනවා. ආයි පහුවදා උදේට තමයි කුටියෙන් එළියට එන්නේ. ඉගෙන කුටිය ඇතුළෙමයි එළියට එන්නේවත් නැහැ නිග්‍රෝධ කප්ප හාමුදුරු. ඒ දැන් උපාද්‍යයන් වහන්සේනේ. එතකොට දැන් මහාන වෙලා අලුත වුණත් වංගීස හාමුදුරුවන්ට අර ගුරු හාමුදුරු උපාද්‍යයන් වහන්සේත් එක්ක නිතර කතා බහ කරන්න අවස්ථාවක් නැහැ වැඩි. ඇයි නිග්‍රෝධ කප්ප හාමුදුරුව කුටියෙමයි. ඒක ඒ නිග්‍රෝධ කප්ප සයන්හන්සේගේ හැටි. හරි කැමති කුටිය ඇතුළෙම ඉන්න කවුරුවත් එක්ක කතා බහ කරන්න වැඩිය කැමති නැහැ. කුටියෙන් එළියට ලේසියෙන් එන්නේ නැහැ. ඉතින් අර විහාරේ බලන්න එන කාන්තාව දැකලා රාගසිතක් ඇති වෙලා වංගී සහම්ද්‍රෝ දැන් ඕක කියන්න කෙනෙකුත් නැති හින්දා කියන්නේ ගුරු හාමුදුරුවොත් කුටිය ඇතුළෙම හින්දා උන්වහන්සේ මොකද කරන්නේ සමහර අවස්ථාවලදී ඔවගේ ආනන්ද හාමුදුරුවන්ට කියලා හිත නිදහස් කරගත්ත තැන් තියෙනවා. දැන් ආනන්ද හාමුදුරුවන්ට රාගසිත ඇති වෙන හැම වතාවෙම ගිහිලා කරදර කරන්න බෑනේ කියලා සමහර සූත්‍රවල තියෙනවා පින්වත්නි. උන්වහන්සේ තනියෙන්ම හිතලා හිත පාලනය කරගන්න උත්සාහ කරපු තැන්. එහෙමත් තියෙනවා. ඒ කියන්නේ මේ එක තැනකදී උන්වහන්සේ කියනවා ආනන්ද හාමුදුරුවන්ටවත් කාටවත් මට කරදර කරන්න බෑ. මම්ම කොහොම හරි මේ හිත දමනය කරගන්නවා කියලා අන්තිමට පින්වත්නි තමන් වහන්සේම තනියෙන් මේ හිත අකුසලයන්ගෙන් මුදව ගන්න පුළුවන් වෙන විදියට යෝනිසෝමනසිකාරය කරන්න පටන් ගත්ත අවස්ථා තියෙනවා. ඉතින් අන්නේ විදියට මේ බුද්ධ ශාසනය පින්වත්නි බොහොම දුකසේ රාගසිත ඇති වෙනකොට ඒ රාගි දුරු කරන්න වීරියවන්ත වෙච්ච ස්වාමීන් වහන්සේලා දැන් ඒ බලන්න එතනත් රාගය ඇති වෙනවා. පැවිදි වෙලා හිටියත් සිවුර දාගෙන හිටියත් රාගය ඇති වෙනවා. නමුත් රාගය ඇති වුණාට කොහොම හරි උත්සාහ කරනවා ඒ රාගය දුරු කරගන්න. එහෙම උත්සාහ කර කරා කර කරා කර කර අවසානයේ කොහොම හරි අරහත්ත්වයටපත් වෙනවා. රාගය ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ, ද්වේෂය ඇති වෙන්නේ නැහැ කියලා කියන්නේ. දැන් අතන ඒකයි මම කියන්නේ ආනන්ද හාමුදුරුව හරි විශේෂයි. ආනන්ද හාමුදුරන්ට අවුරුදු 25ක් බුදුරජාණන්සේ උපස්ථාන කරපු කාලේ රාගසිතක් ඇති වෙලා නැහැ. රාග සංඥා ඇවිල්ලාම නැහැ. ද්වේෂ සංඥා ඇවිල්ලාම නැහැ. ඒ එහෙම නැහැ පින්වත්නි හැමෝම. සෝවාන් වෙච්ච භික්ෂුවකට උනත් රාග ද්වේෂ සංඥා ඇති වෙන්න පුළුවන්. මොකද කාම රාග තාම සංයෝජනයක් විතර ඉතුරුයි. පටික සංයෝජනයක් විතර ඉතුරුයි. එතකොට දැන් මේ වංගී සහම්ද්‍රෝ කියන්නේ හරියට රාගසිත ඇති වෙච්ච සවින්හස නම උනාසකේ වංගීස්ස සංයුත්ත වෙලවට පස්සේ සංයුත්ත සූත්‍ර වලින් ගොඩාක් තියෙන රාගසිත ඇති වෙවි දුක් විඳපු තැන්. මේක අර දුක්ඛාපටිපදා සුඛාපටිපදා කියලා පටිපදා දෙකක් කියනවනේ. මේ වගේ නිතර කෙලෙස් ඇති වෙන අයිති වෙන්නේ දුක්ඛාපටිපදා කියන කොටට. වංගී සාමුද්‍රෝ දුක්ඛාපටිපදා ගොඩේ කෙනෙක්. හැබැයි කොහොම හරි පින්වත්නි රහත් වුණානේ ඒකයි වටින්නේ. ඒ කෙලෙස් කොච්චර ඇති වුණත් උන්වහන්සේ කොහොම හරි ඒ කෙලෙස්සිත දමනය කරගන්න දක්ෂ වුණා. මේ ගෞතම බුද්ධ ශාසනයේ අපි සරණ ගිය මහරහතන් වහන්සේලා අතරේ අති උත්තම රහතන් වහන්සේ නමක් තමයි වංගීස මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ උත්තම වංගීස මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියලා අපි උන්වහන්සේට පින්වත්නි නමස්කාර කරමු. කොච්චර රාගසිත ඇති වුණත් ඒ රාගසිත ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ උත්තමයන්ගේ උපකාර ගනිමින් බැරිම තැන තමන් වහන්සේම තව කාටවත් කරදර නොකර මේ සිත සංඥා විපල්ලාසයෙන් මුදාගෙන සුබ නිමිති වලින් හිත මුදවගෙන රාගය දුරු කර කර අවසානයේ උන්වහන්සේ රාගසිතින් සදහටම නිදහස් වෙලා නිවී සැනසුණා. ඔලු කටුවලට තට්ටු කර කර හිස් කබල් වලට තට්ටු කර කර කෙනෙක් ඉපදිච්ච තැන් කිය කියා මේ සංසාරයේ සැරිසරණ අයගේ කොහෙද ඉපදිලා ඉන්නේ කියලා සොයසෙයා ඒක වෘතියක් විදිහට බොහෝ දෙනාගේ පෞල්වල ඉපදිච්ච අය ඒ උපන්න තැන්කියේ කිය ගිය කෙනෙක් පින්වත්නි අවසානයේ තමන් වහන්සේ පවා ඉපදීම ෂය කරලා උන්වහන්සේ කිසිම තැනක නූපදින කෙනෙක් බවට පත් වෙනවා. ඔයත් හිතන්න අනුන් ඉපදිච්ච තැන්කියේ කිය ගිය වංගීස කුමාරයා ඒ තරුණයා කවදද හිතුවේ තමන්

0: මගේ ගෞතම බුදුරජාණන් වහන්සේ නිසා. ඒ වගේ පින්වත්නි, පිරිනිවී ගිය උත්තමයෙක් තමයි වංගීසු ස්වාමීන් වහන්සේ. අපි කතා කළේ ද ආනන්ද සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් උදව් අරගෙන පිණ්ඩපාතේ වඩින අතරේ රාගසිත ඇති වෙලයි, රාගසිත දුරු කරගන්න බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුල මග වඩපු උත්තමයෝ මේ වංගීසු ස්වාමීන් වහන්සේලා. මග වඩලා සීක තත්වයෙන් අසීක තත්වයට පත් වෙච්ච ඒ උත්තම වංගීස මහ රහතන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝ මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. සංසාරගත සිහිපත් වෙන නොවන සියලු දෙනාගේ සියලු මියගේ ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සියලු මියගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා සාදු කියන්න. රැස් කරගත්ත හැම පිනක්ම නෙත් FM සභාපතිතුමන්ට, ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ආගමික අංශයේ සියලු පින්වත් සහෝදර සහෝදරියන්ට, නෙත් කාර්ය මණ්ඩලයට, ඒ වගේම නෙත් FM ශ්‍රවණය කරන සකල ලෝකවාසී සියලු සෑම දෙනාටම අපි ආශිර්වාද කරන හැම දෙනාටම මෙලොව අභිවෘද්ධිය වේවා, පරලොව සුගතිය සැලසේවා. හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කරගන්න සියලු පින් හේතු ආසනාම වෙත්වා කියලා සාදු කියලා ආශිර්වාද කරගන්න. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු සාදු
1: සාදු සාදු සාදු. සෙනසුරාදා සිටිනත සපුව ධර්මානුශාසනාවයි ලෙස අවසන් වූයේ. ඔබ දන්නවාද අපේ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ යම් අසනීපක තත්වයක පසු වුණත් උන්වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් සෙනසුරාදා සිටිනත සපුව ධර්මානුශාසනාවට, වගේම ඉදිරි හොරාවේදී පැවැත්වෙන ධර්ම සාකච්ඡාවට සජීව ලෙස සහභාගී වන්නට වැඩම කළා. ඉතින් ධර්මදේශනයේ නම් මේ මහා පිනම හේතුවෙන් උන්වහන්සේ ඉක්මනින්ම නිදුක් වේවා, නිරෝගී වේවා කියලා අපි සාදුනාද දී ප්‍රාර්ථනා කරමු. ඔබටත් පුළුවන් මේ සෙනසුරාදාවේ ප්‍රචාරය කරන සිත්නෙත් අසුපෝ ධර්ම දේශනාව, එහෙම නැත්නම් සතියේ දිනවල ප්‍රචාරය කරන ධර්ම දක්ෂිනාව, ඉරිදා සිත්නෙත් අසුපෝ, ඉරිදා උදෑසන මෙත්නෙත් පාමුල, මෙන්න මේ ධර්ම දේශනා සඳහා ඔබේ පින්බර දායකත්වයේ ලබා දෙන්නට අපේ ආගමිකංශයේ කෞෂයට කතා කරන්න කාර්යාල වේලාවන් හිදී 0777-277-2517 අංකයට කතා කරලා ඔබටත් ඒ උතුම් ධර්මදායකත්වයේ ලබා ගන්නට හැකි ක්‍රමයේ පිළිබඳ කෞෂිකෙන් විමසන්න. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ මෙවර නෙත් FM ශ්වේත පූජා ඇසල පුර පසළොස්වක පොහොදා ජූලි 29 වනදා පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතරපාරේ පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී. පින්වත් පන්සල කියලයි බොහෝ දෙනෙක් ඒ ප්‍රදේශයේ හඳුනාගෙන තියෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා උදැසන 6ට අෂ්ටාංග සීල සමාදානයේ පටන් ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා, රාත්‍රී 8ට පැවැත්වෙන ආශිර්වාද මහගීතල් පහන් පූජාව, මේ පින්කම් දකිමින් සාදුනාද දී අනුමෝදන් වන්න ඇසල පොහොදා බණ්ඩාරගම කළුතරපාරේ පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට ඔබත් එන්න කියලා ආරාධනාවත් එක්ක අපි විරාමය ලබා ගන්නටයි සූදානම්. වන්නේ විරාමෙන් අනතුරුව සිත්නෙත් අසුපුව සෙනසුරාදා ධර්ම සාකච්ඡාව සමග අපි එක්වෙමු.
2: සිත්නෙත් අසුපුව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේරගන්න කවුරුත් තැනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: තාත්තාව හාර්ට් ඇටැක් එකක් හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ඩොක්ටර් කිව්වා බ්ලොක් අතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්දට තුන්සරයක් ගියා. අපි දෙකන් මොකක්ද හිතන්නේ? දැන් හොඳින් ඉන්නකින් බෙහෙත් අරගෙන ඉවර වෙලා මේ අපි ආයි ඉකෝ එකක් ගන්න. ඒකෝ එක තමයි නෝමල් සට්.
5: කතා කරන්න 0777 300 940.
7: Wake up. Satutu Hormones. Alpha Studio.
5: Davasata moona karana vitamins. Alpha Studio.
7: Yes. Yes. Energy Morning Vibe ekak ekka davasama suba karaganna.
5: Ratema daruwanke dakshata ekka satutin davasa patan ganna.
8: Good morning.
7: Satya davaswala une 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
9: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
10: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
11: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
10: මාරයිනේ.
5: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
12: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
13: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
14: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
15: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: Sit mit Assapur. Sit mit Assapur.
1: උතුම් බුද්ධරත්නයට නෛර්යානික ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා. සිත්නිත් අසපුව දහම් සංවාදය ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි අපි සූදානම් වන්නේ. සෙනසුරාදා ඔබ දන්නවා සෑම සත් දිනකම සෑම සතියකම අපි සෙනසුරාදා රාත්‍රී 7ට සිත්නිත් අසපුව ධර්මානුශාසනාවෙන් අන්තරව ධර්ම සාකච්ඡාව ඔබ වෙත ඉදිරිපත් කරනවා. අදත් අපි සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ධර්මදේශනාවට වගේම අපේ වන්දනීය පූජනීය වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් පිළිගනු ලබන අතරේ ඔබටත් නෙතෆම් රේඩියෝව සිදු කරන නේකවිද පින්කම් සඳහා සම්බන්ධ වෙන්නට හැකියාව තිබෙනවා. අපි ඒකත් මතක් කරනවා මේ අතරේම. විශේෂයෙන්ම නෙතෆම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලාව ඔබේ ප්‍රදේශයේ විහාරස්ථානයේ ඔබට සංවිධානය කරන්නට කැමති නම් ඔබ 077-41-52-272 අංකයෙන් අපේ දර්ශනට කතා කරන්න දෙවෙනේ චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනක වැඩම කරවා සජීවීව ඔබේ විහාරස්ථානයේ සිට මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා දෙස යල්ල සමග ශ්වේත පූජා පින්කම් මාලාව පවත්වන්නට අපි සූදානමින් ඉන්නවා. ඒ ගැනත් මතක් කරන අතරේ මෙවර ශ්වේත පූජා පින්කම් මාලාව ඇසලපුර පසළොස්වක පොහෝදා අපි පවත්වන්නේ බණ්ඩාරගම කළුතර පාරේ පුන්වර්ධනාරාම විහාරස්ථානයේ බවත් මතක් කරන්නට ඕනේ. ඉතින් ධර්ම දේශනාව තුළින් අපේ වන්දනීය පූජනීය වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ මේ රාගය හා සමාන ගින්නක් නොමැති අතරේ ආනන්ද මහරහතන් ආනන්ද තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ කොයි විදිහටද මේ දේවල් පැහැදිලි කළේ කියන එක වඩාත් හොඳින් පැහැදිලි කර දුන්නා. ඒ අතරේ උන්වහන්සේට මේ දිනවල ලැබෙන අත්දැකීම් ඇසුරෙන් විශේෂයෙන් කරුණාපාරාදීසය සමග කටයුතු කරද්දී මේ දිනවල ලැබෙන අත්දැකීම් රාශියක් තියෙන උන්වහන්සේට ඒ ඇසුරෙන් මේ ගිලානෝපස්ථාන ගැන කීප විටක් මාත් අහගෙන හිටිය ඔබ වහන්සේ සිත්නෙත් අසපුවෙන් සාකච්ඡා කරනවා. කොයි විදිහටද භාග්‍යවතුන් වහන්සේත් ගිලානෝපස්ථානේ මේ කර්මයක් කියලා සලකන්නේ නැතුව අපි ඒකට කොහොමද සත්කාර කරන්නට ඕනේ? මෙන්න මේ දේවල් පිළිබඳ ඔබ වහන්සේ සිත්නෙත් අසපුවේම දේශනා කරනවා අපි අහගෙන හිටිය. ඉතින් මේ සියල්ලත් එක්ක අපේ හැමදෙරුනේ අද අහන්න හිතෙනවා මුලින්ම දැන් බුදුසසුන තුල ගිලානෝපස්ථානය ගැන කිව්වම අපිට මුලින්ම මතකයට එන්නේ පූතිගත තිස්ස තෙරුන් වහන්සේ. ඒ අතර අපිට බක්කුල මහරහතන් වහන්සේ වගේ මහරහතන් වහන්සේ නමක් මතකයට එනවා. වසර 160කට වැඩි කාලයක් නිරෝගී සුව ලැබූ මහරහතන් වහන්සේ නමක් විදියට මේ සියලු කාරණාත් එක්ක අපේ හාමුදුරුවනේ රෝගීන්ට උපකාර කිරීම කියන දේ අපි ගත්තොත් මේ රෝගීන්ට උපකාර කිරීම එකතකින් තමන්ටම කරගන්න උපකාරයක් නේද අපේ හාමුදුරුවනේ? දැන් අනිත්‍ය දුක්ඛනාත්ම කියන මේ ලක්ෂණයන් අපිට දැක බලාගෙන නිවන කරා යන ගමනටත් එක්තරා උපකාරයක් නේද අපේ හාමුදුරුවනේ මේ රෝගියෙකු දැකලා අපි ඒ රෝගියාට උපකාර කිරීම? අපි එතනින් ආරම්භ කරමු අද දහම් සාකච්ඡාව අපේ හාමුදුරුවනේ.
2: සමීර, මම කලින් සතියකදී ඔය යෝ ගිලානං පට්ටේ සෝමං පට්ටේ කියන මේ වචන ටික ලෝකේ වරද්දලා තේරුම් අරන් තියෙන එක ගැන පැහැදිලි කරලා
1: දුන්නා.
2: ඉතින්ද අපි පැහැදිලිව මේ අටුවාව එහෙම විග්‍රහ කරනවා. ඕකේ කියන්නේ යමෙක් ගිලනෙකුට උපස්ථාන කරනවා නම් ඒකත් අයිති වෙන්නේ ආමිස කියන එකට නෙමෙයි, ප්‍රතිපත්ති කියන එකට. ඉගෙන මේක ප්‍රතිපත්ති පූජාවේ කොටසක් ගිලන් උපස්ථානෙත්.
1: එහෙමයි.
2: එතකොට දැන් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කිරීමක් කියන්නේ ඒ ගිලන් උපස්ථානේ ප්‍රතිපත්ති පූජාවක් වශයෙන්.
1: එහෙමයි.
2: නැතුව බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන කේ පින සමානයි කිව්ව නෙමෙයි.
1: නෙමෙයි.
2: යමෙක් ගිලන් උපස්ථාන කරනවා නම් එයා මට උපස්ථාන කරනවා.
1: එහෙමයි.
2: ඒකේ තේරුම තමයි එයා මට ප්‍රතිපත්තියෙන් උපස්ථාන කරනවා.
1: එහෙමයි.
2: අපි ඕක තේරෙන විදිහට මේ ඕක තව සංස්කරණය කරලා මෙහෙම කියමු. යමෙක් සිල් රකින්නෝ නම් එයා මට උපස්ථාන කරනවා. බුදුරජාණන්සේ කියන්නේ කියලා හිතමුකෝ අපි. එහෙම කිව්වේ නෑ. අපි කිව්වා කියලා හිතමු.
1: ඒ
2: කියන්නේ මොකද ප්‍රතිපත්තියනේ සීලය කියන්නේ. යමෙක් සමාධිය වඩනවා නම් එයා මට උපස්ථාන කරනවා. යමෙක් ප්‍රඥාව වඩනවා නම් එයා මට උපස්ථාන කරනවා. යමෙක් සමත වඩනවා නම් එයා මට උපස්ථාන කරනවා. යමෙක් විපස්සනා වඩනවා නම් එයා මට උපස්ථාන කරනවා. අපි ඔකේ හොඳටම තේරෙන ගත්තොත් යමෙක් සම්මාදිට්ඨිය වඩනවා නම් එයා තථාගතයන් වහන්සේට උපස්ථානයක් කරනවා. යමෙක් සම්මා සංකල්ප වඩනවා නම් යමෙක් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන සීලස්කන්ධේ වඩනවා නම් එයා තථාගතයන් වහන්සේට උපස්ථාන කරනවා. යමෙක් සම්මා ආජීවී වඩනවා නම් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මේ මොහරි වඩනවා නම් එයා තථාගතයන් වහන්සේට උපස්ථාන කරනවා. ඒ වගේ තමයි යමෙක් ගිලාන උපස්ථාන කරනවා නම් එයා තථාගතයන් වහන්සේට උපස්ථාන කරනවා කියේ.
1: අපි නිසි විදිහට ප්‍රතිපත්ති පූජාවන්හි යෙදීම තමයි භාග්‍යවතුන් වහන්සේට අපිට කරන්න පුළුවන් උදව් උපස්ථාන අපි හැමෝටම.
2: උපස්ථාන. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් කරන උපස්ථානෙට වඩා ප්‍රතිපත්තියෙන් කරන උපස්ථානෙ උතුම්නේ.
1: එහෙමයි.
2: එතකොට ගිලනාට උපස්ථාන කරන්න කියන එක බුදුරජාණන්සේ සීලේ අංගයක් විදිහට පවරනවා. ඒක සමහරු දන්නේ නැහැ උපසම්පදා භික්ෂුවකට සීලයට අයිති අංගයක් තියෙනවා. තමන්ගේ ආරාමයේ ඉන්නවා නම් භික්ෂුන් වහන්සේලා ගිලන් වෙච්ච ඒ ගිලන් වෙච්ච භික්ෂුවට උපස්ථාන නොකර ඉන්නකොට ආරාමයේ ඇතුලේ ආරාමික සංඝයාගේ මේ ගිලන් වෙච්ච සන්නහන්සේව අතෑරලා දාලා කවුරුවත් බලන්නේ නැත්නම් ඒ ආරාමයේ උපසම්පදා සන්නහන්සේලාගේ සීලේ අඩුවක් වෙනවා.
1: එහෙමයි බෑ.
2: සීලයට අදාළ පැවරීම් පවර්ලද ඔය සමහර කුඩා ශික්ෂාපද මේ දුක්ඛතාපත්ති වගේ පොඩි පොඩි ශික්ෂාපද පනවනවා. ඒ වේදි මේ ගිලාන උපස්ථානෙත් ඕකට අදාළ වෙනවා. ඒතර වත්වලදිත් ඕක පවරනවා. එනිසා මේ බුදුරජාණන් වහන්සේ සීලයටම කොටසක් කරලා පැවරුවා කියන්නේ ගිලාන උපස්ථාන කරන උපසම්පදා භික්ෂුවක් ආරාමයේ ඉන්න තවත් භික්ෂුවකගේ ගිලන් වෙලා නම් ඒ ගිලන් වෙච්ච භික්ෂුව උපස්ථාන කරනවා කියන්නේ ඒක තව විදිහකින් සිල් රැකීමක් වෙනවා.
1: එහෙමයි.
2: ඒ කියන්නේ බලන්නකෝ එතන සිල් රැකීමට අයිති කොටසක් බවට පත් කරනවා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ඔය ගිලාන උපස්ථානේ කරුණා මෛත්‍රී කියන බ්‍රහ්ම විහරණත් එක්ක සිද්ධ වෙන හැටි පෙන්වනවා සමහර සූත්‍රවල. ඒතර යමෙක් ගිලාන උපස්ථාන කරනවා කියන්නේ එයා මෛත්‍රී භාවනාව කරුණා භාවනාව ප්‍රායෝගිකව කරනවා වගේ.
1: ඒ කියන්නේ උපස්ථාන කරන්න එක සතු වේතු ලක්ෂණ පව පෙන්වලා දෙනවා.
2: ලක්ෂණ පෙන්වනවා. ඒවැය කරුණා මෛත්‍රී කරුණු අංග විශේෂයෙන් පෙන්වනවා. එතකොට එතෙන්දි තේරෙනවා සීලේ කොටසක් වෙනවා ගිලාන උපස්ථාන එක පැත්තකින්. කරුණා මෛත්‍රී අංග වෙනවා කියන්නේ සමාධියේ කොටසක් වෙනවා.
1: එහෙමයි.
2: හරි. මේ සීල සමාධි කියන ඔක්කොටම මේ ගිලාන උපස්ථානේ අයිති වෙනවා. ඊළඟට ප්‍රඥාවක් නැති කෙනෙකුට බෑ මේ ගිලාන උපස්ථානයක් කරන්න.
1: එහෙමයි.
2: මොකද හේතුව බුදුරජාණන්සේ පැහැදිලිව පෙන්නනවා බෙහෙත් සම්බන්ධව මේ බෙහෙත මේ රෝගයට සුදුසුද නැද්ද වෛද්‍යවරුන්ගේ උපදෙස් මත හෝ දැනන් ඉන්න ඕනේ ගිලාන උපස්ථාන කරන කෙනා. එතකොට බෙහෙත ගැන අවබෝධ ප්‍රඥාවක් තියෙනවනේ අවබෝධයක්. ඒ බෙහෙතේ මාත්‍රාව ගැන අවබෝධයක් තියෙනවා.
1: දැන්
2: බෙහෙත හොඳයි කියලා දැනගත්තත් මේ ලෙඩේට මාත්‍රාව ගැන දන්නේ නැත්තම්
1: නිසි පරිදි එක දෙන්න ඕනේ.
2: දවසකට වාරයකට දෙන්න ඕන මාත්‍රාව ගැන අවබෝධයක් තියෙනවනේ. ඊළඟට කන බොන දේවල් ගැන.
1: එහෙමයි.
2: ඒ දේ ගැනත් ගිලාන උපස්ථාන කරන කෙනාට ප්‍රඥාවක් තියෙනෝනේ. එතෙන්දී මේ කෙනා මේ ආහාරය ගන්න එක සුදුසුද මේ වෙලාවේ සුදුසු නැද්ද? එතකොට තමන්ට මේ ප්‍රත්‍ය වෙන්න පුළුවන්. හැබැයි ගිලනට ඒක ප්‍රත්‍ය නැති වෙන්න පුළුවන්. දැන් ගිලන්න දෙන්නෙක් ඉන්නවා නම් මේ ගිලනට ප්‍රත්‍යක අනිත් ගිලන් කෙනාට
1: අප්‍රත්‍ය
2: වෙන්න පුළුවන්.
1: එහෙමයි.
2: එතකොට තව ගිලනෙකුට අප්‍රත්‍යදී මේ අනිත් තව කෙනෙකුට ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ මේ කියන්නේ මොකද කන බොන දේවල් වලදී ඕන තරම් කෑම මේ ශරීරයට ගුණාගුණ දේවල් තියෙනවා. ගුණ දේත් අගුණ දේත් තෝරලා බේරලා දෙන්න නුවණක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් ගිලාන උපස්ථාන කරන කෙනාට.
1: අපි කියන උෂ්ණාධික ආහාර සීතල ආහාර එහෙම කියලා තියෙනවනේ අපි හැමෝටම ආහාර.
2: අනිවාර්යෙන්. එතකොට දැන් ඔය ආහාරයේ ඔය විදිහට ප්‍රත්‍ය අප්‍රත්‍ය ભેදේ එනකොට ඔතනක් තියෙන අනාත්මය ගැන අවබෝධයක් ඇති කරගන්නේ.
1: එහෙමයි.
2: මේ ප්‍රඥාවෙන් විදර්ශනාවෙන් ඕක දකින්න පුළුවන්. ගිලාන උපස්ථාන කරන කෙනාට. දැන් ඔබ නිකන් හිතන්න මම ඔබට මෙහෙම කියන්නම්. අපි කියමු දියවැඩියා රෝගියෙක් ඉන්නවා. දැන් දියවැඩියා රෝගියට ඇතැම් ආහාර වර්ග එයාගේ දියවැඩියාව වැඩි වෙන්න පුළුවන්. දියවැඩියාවට අප්‍රත්‍ය දේ තියෙනවා ආහාරයට ගන්න සුදුසු නැති. සමහරු හිතන්නේ ඕක සීනි කියලා.
1: එහෙමයි.
2: පැණි රස කියලා. දියවැඩි ආරෝගයට පැණි රස විතරක් නෙමෙයි අප්‍රත්‍ය. විශේෂයෙන්ම පිටි ආහාර, කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර. එතකොට මේ පිටි ආහාර වලින් එයා දියවැඩි ආරෝගයට මේ ශරීරයට විශාල ග්ලූකෝස් ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට දැන් අපි ගන්න ආහාර වල බහුතරයක් ප්‍රිෂ්ඨ අධික ආහාර නැතිනේ. බත් වර්ග ගත්තත් කඳු පිටින් කනෝ. දියවැඩි ආරෝගියෙකුට එතකොට කෑම මේ දෙන්න ඕන ප්‍රත්‍ය අප්‍රත්‍ය විතරක් නෙමෙයි ප්‍රමාණය ගැනත්.
1: සමහර ඉලෝළු වර්ග තියෙනවා අපි හැමතුරුනේ ඉතාදික සීනි තියෙන හැම.
2: ඔව්. එතකොට දැන් මේකේ දැන් දියවැඩි ආරෝගියෙක් ඉන්නවා නම් තමන්ගේ උපස්ථානේ බාරේ එයාට අධික එයාට බඩගින්න තිබ්බත් අධික බත් ප්‍රමාණයක් දෙන එක හිතන්න
1: ඕනේ.
2: ඔය සම්බ කීරි සම්බ කියන ඒවා දියවැඩි ආරෝගියෙකුට කිසිසේත්ම සුදුසු නැහැ. හරි, කීරි සම්බවල එහෙම සෑහෙන තියනවා සීනි ඇඟට එකතු වෙනවා, කන්නම හොඳ නැති එකක්. එතකොට දැන් ඒව ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අපේ වෛද්‍යවරු අපිට කියන දෙයක් තමයි ගොඩක් අය දියවැඩිය හැදිච්චයි රතු බත් තමයි හිතන්නේ. හැබැයි මාව බලන වෛද්‍යවරයෙක් ඉන්නවා, ඒ මහාචාර්ය වෛද්‍යවරයෙක්. එතුමා වෙලා රෝගීන් බලන කටයුතු වගේම වෛද්‍ය වෙන්න ඉගෙන ගන්න මේ වෛද්‍ය පීඨයක උගන්වන ගුරුවරයෙකුත් වෙනවා.
1: එහෙමයි.
2: ඉතින් එතුමා මට කියපු දෙයක් තමයි ස්වාමීන් වහන්ස රතු කැකුළු වලටත් වැඩිය දියවැඩිය රෝගියෙකුට හොඳම නාඩු කියනවා.
1: නාඩු හාල්, එහෙමයි.
2: සුදු නාඩු හාල් එක හොයන්න අමාරුද රටේ?
1: ඕනතරම් තියෙනවා ප්‍රේමතුරුනේ.
2: හාල් ඕනතරම් තියෙනවා, නාඩු හාල් හොයාගන්න පුළුවන්.
1: සාමාන්‍යයෙන් අර හාල් වල මිල ගණන් ගත්තාම අඩුම වගේ තියෙනවත් නාඩු හාල්
2: ගන්න පුළුවන්.
1: එහෙමයි ප්‍රේමතුරු.
2: ඒතර නාඩු හාල තමයි නිරෝගිම හාල් අතරේ කන්න පුළුවන් තියෙන හාල.
1: එහෙමයි.
2: හරිද? බාස්මති එකත් දිවැඩියට හොඳයි. ඒක දැන් අපිට පාරේ යනකොට කෑම කඩේක මේ නාඩු හොයන්න අමාරුයි.
1: එහෙමයි.
2: හැබැයි මේ සම්බා කීරි සම්බ තමයි වැඩිම. එනකොට බාස්මති තියෙන කඩ තියෙනවා, හැබැයි ටිකක් මිලා ටිකයි. එතකොට අර ලේසියෙන් කෙනෙකුට දැන් පෝසත් කෙනෙකුට බාස්මති කන්න පුළුවන්, දුප්පත් කෙනෙකුට නාඩු කන්න පුළුවන්.
1: හරි.
2: එතකොට දැන් මේ ගිලන් කෙනෙකුට දැන් අද අපි කරුණාපාරාදීස හැමෝටම ෆ්‍රයිඩ් රයිස් හදලා දෙන්නේ ඔක්කොටම. ඒ කියන්නේ ඒක සෞඛ්‍යයන් සම්පන්න විදියට නිරෝගී කෙනෙකුට, يعني රෝගී කෙනෙකුටත් නිරෝගීව ගන්න පුළුවන් වෙන විදිහට මේ ෆ්‍රයිඩ් රයිස් ටික සකස් කරනවා ආයතන හැමෝටම. එතකොට අද ශ්‍රමදානත් තිබිච්ච දවසක්, ශ්‍රමදාන වලට එන අයට ඔක්කොටම. එතකොට මෙතෙන්දී අපි නාඩු බත් වලින්ම තමයි මේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්නේ. සාමාන්‍යයෙන් දැන් සම්බවෝනේ කියලා එකක් තියෙනවනේ, කිරි සම්බ.
1: කිරි සම්බ වලින් ෆ්‍රයිඩ් රයිස් හදනවා කියන්නේ.
2: අපි හැදුවේ නාඩු වලින්.
1: එහෙමයි.
2: මම මේක නිකන් දැනගන්න කියන්නේ. ඒ විදියට අර අරකම ඕනේ කියලා සංඥාවක් නේ ඔළුවේ තියෙන්නේ.
1: එහෙමයි බෑ.
2: හරි. සම්බම ඕනේ. සම්බ කීරි සම්බ කියලා ගන්න නැත්තම්
1: අපි වෙන දෙයකින් හදනවනේ බෑ මතුන්.
2: කීරි සම්බ කියන එක මේ රටේ නිෂ්පාදනයේ අලුතෙන් හොයාගත් එකක්.
1: එහෙමයි බෑ මතුන්.
2: මම හිතන්නේ ඕකේ නිර්මාතෘවරයා තාම ජීවත් වෙන ඌව පළාතේ බදුල්ල පැත්තේ කොහෙද?
1: එහෙනම් දැන් අපිත් සාමාන්‍යයෙන් දන්න පුංචි කාලේ කීරි සම්බ කියලා එකක් තිබුණේ අපේ ආමතුනේ.
2: ඔක හොයාගත්ත කෙනා තාම ඉන්නවා බදුල්ලේ, වයසයි. දැන් අවුරුදු 70 ගානක්ද කොහෙද? එයා බීජ පරිශන මොකද දෙපාර්තමේන්තුවක් තියෙනවනේ.
1: එහෙමයි.
2: ඔන්න ඕකේ ඉන්න කාලේ මේ මහත්තයා හොයාගත්ත නව නිර්මාණයක්.
1: එහෙමයි.
2: ඒ කියන්නේ එයාට ඕන වෙලා තිනෝ ගොවියන්ට වැඩි අස්වැන්නක් ලැබෙන මේ බීජයක් හොයාගන්න. ඔය දැන් ඌක හෝටල් වල ওই තරම් උයන්න හේතුව තමයි මේ ඒ බත වැඩි කියලා කියනවා.
1: කියන්නේ
2: හොඳයි. එතකොට අර ඒගොල්ලන්ට මිලෙන් වැඩි කියලා දැනුණාට ලාභයි.
1: ලාභයි.
2: ඇයි බත වැඩිනේ?
1: සමහර අපි කියන්නේ බත් ටයක් කිව්වම හොඳට අස් වෙන්න තියනවා කියලා බත් මුට්ටේ ඒ තරම් එහෙම කරු.
2: එතකොට කඩවල වලට ලාභයි. ඒ නිසා තමයි හැම කඩවල වලම කීරි සම්බම ගන්න. දැන් කීරි සම්බ සාමාන්‍ය මිනිස්සුන්ට හොයන්නේ නැති වුණාට කඩවල වලට හම්බෙනවා.
1: එහෙමයි.
2: ඉතින් එතකොට අර බත වැඩි කියලා මේක ඇවිල්ලා මේ ජාන විකෘතියකින් හදන එකක්, නව නිර්මාණයක්. අතීතෙ ඉඳන් තිබෙගන්නේ මේ දශක දෙක තුනක් ඇතුලේ හොයාගත්ත නිර්මාණ.
1: එහෙමයි බෑ හැමදාම.
2: ඉතින් ඒ හින්දා මේවා ලෙඩ තනිකර ඒකම ෆ්‍රයිඩ් රයිස් වලට ඕනේ කියලා කතාවක් නෑ එහෙම.
1: ඒක අපි හදාගත්ත දේවල්.
2: හදාගත්තේ. ලිඩ වෙන්නේ නැති වෙන විදිහට අපි දෙන්න අපිට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එතකොට මේ ආහාරවල ප්‍රත්‍ය අප්‍රත්‍ය කියන එක සොයන එක බුදුරජාණන් වහන්සේමයි පැහැදිලිවම අංගුත්තර නිකායේ ඔය ගිලනාට උපස්ථාන කිරීමට සුදුසු ලක්ෂණ පහක් පෙන්වනවා. ඒක එකක් තමයි ඔය ආහාරයේ ප්‍රත්‍ය අප්‍රත්‍ය දැනගන්න ඕනේ කියන එකේ ලක්ෂණ පහේ එකක්. එතකොට ඒක අනාත්ම වූ කයක් නින්ද දැනගන්න ඕනේ කියන්නේ ඒකයි. දැන් හිතන්න දිගින් දිගට දියවැඩියා රෝගියෙකුට කිරි සම්බා වගේ බතකින් මහා පරිමාණ බත් කන්දක් ගොඩ ගහලා කන්න දුන්නොත් අර කෙනාගේ මේ ෂුගර් ලෙවල් එක මොකද
1: වෙන්නේ?
2: වැඩි වෙනවා. වැඩි වෙනකොට අපි නොහිතුවට මේක සයිලන්ට් කිලර් කියලා කියනවා. මේ ඇඟ ඇතුලේ නිහඬ මාරයා. එහෙනම් මේ ඇඟ ඇතුලේ ඔක්කොම මරනවා. දැන් අද මට හවස කෝල් එකක් එනවා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවලු. උන්වහන්සේ හලාවත පැත්තේ දුකේද? මාරවිල කියලා කියන්නේ හලාවත
1: පැත්තේ.
2: එහෙම. ඔන්න මාරවිල පැත්තේ හාමුදුරු කෙනෙක් ඉන්නවලු දියවැඩියාව හින්ද S2ම සම්පූර්ණ 100%ක්ම මේ නොපෙනී ගිහිල්ලා. ඒ කියන්නේ මේ නිහඬ මාරයා කියන්නේ මේ ඇතුලෙන් හැම මොහොතෙම මරනවා. හදවත මරනවා ඇතුලේ හැම අංගයක්ම මරනවා දාගෙන.
1: කියන්නේ නොදැනෙන්නම ශෛලියෙන්
2: අපි නොහිතුවට වකුගඩුද සියල්ලම මරනවා. දැන් දියවැඩියා රෝගියෙකුගේ වකුගඩු ඉක්මනටම මේ අකර්මන්නේ උන ගමන් අඩුතරමේ මේ දියවැඩියාවට පාවිච්චි කරන බෙහෙතක්වත් එතනින් හර ගන්න බෑ. මොකද මේක වකුගඩු හරහනේ පෙරෙන්නේ. හරිද? ඒ නිසා ගොඩක් කලාවට ඇස් එහෙම ඉක්මනට විනාශ වෙනවා. දැන් දියවැඩියාව හැදුනා කියන්නේ ඒක ඔහෙ පාලනයක් කරගන්න නැතුව බෙහෙතෙන් සහ ආහාරයෙන් ව්‍යායාම ඔය හැම දෙයක්ම ඕනේ. ඔය කිසි දෙයකින් පාලනයක් කරගන්න නැතුව ඔහෙ ඉන්න ඕන. අහුවෙන ඔහෙ කනවන. සමහරු හරි ලොකුකමට කියනවා මට නම් දියවැඩියාව තියෙනවා අච්චර තියෙනවා මෙච්චර තියෙනවා ගානක් කියනවා. මන්නම් ඔය ඕන එකක් කනවා.
1: මර සීනි 300 400 තියෙනවා මන්න ඕන එකක් කනවා
2: කියලා කියනවා. හරි කයි. හැබැයි ඇතුලේ නිහඬ මාරයා වැඩි කාලයක් ඔය සෙල්ලම කරන්න දෙන්නේ නැහැ. හරිද? මොකද මේක අනාත්මයි. ආත්මයක් නම් Tamanට ඕන එකක් කරතයි. අනාත්ම නම් අපිට බෑ. මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා. මේ ශරීරයේ තියෙන ධර්මතාවෙත් ආහාරයේ තියෙන ධර්මතාවෙත් අනාත්මයි. එතකොට මොකද වෙන්නේ? මම කැමැති වුණ පමණින්. හොඳද? මට දියවැඩියාව තියෙනවා නම් අර දියවැඩියා රෝගියෙකුට නුසුදුසුයි කියන ආහාර මම ඔහේ ගන්නවා නම් අරගෙන මම හිතනවා මට හානියක් වෙන්න එපා කියලා. මං කනවා මට ඕන එක හැබැයි මට හානියක් වෙන්න එපා කියලා හිතනවා. එහෙම හිතුවට මේක අනාත්මයි. ආත්මයක් නම් හිතන දේ වෙයි. අනාත්මයි කියන්නේ හිතන එක නෙමෙයි වෙන්නේ. ඒ ධර්මතාවයට ඕන එක තමයි වෙන්නේ.
1: එහෙමයි.
2: කරවිල වන්දනකොට සීනි අඩු වෙනවා නම් ඒ ධර්මතාවයට අනුව වෙන එක වෙයි. අපි හිතන එක නෙමෙයි වෙන්නේ. දැන් ලෝ ෂුගර් තියෙන කෙනෙක් කරවිල ගන්නකොට එයාගේ ෂුගර් ලෙවල් එක තව බහිනවා නම් එයා කියනවා මට කරවිල කන්න ආසයි මගේ ෂුගර් බහින්න එපා කියලා ප්‍රාර්ථනා කර කරවිල කනවා. දැන් මොකෝ වෙන්නේ?
1: කොච්චර මටම අඩු වෙනවෙන්නේ.
2: දැන් එයා තෙබුකොල කන්න ආසයි මෙයා මොකද කියන්නේ මට සීනි බහින්න එපා කියලා හිත හිතා ප්‍රාර්ථනා කර කර කනවා දාගෙන තෙබුකොල. උදේටත් කනවා දවල්ටත් කනවා රෑටත් කනවා හැමදාම කනවා.
1: ඒ අතර කාමරංග කිරි දෙක තුනකුත් කනවා.
2: දැන් එතකොට මෙයා කොච්චර අකමැති වුණා සීනි බහින්න එපා කියලා එයාට එයාගේ වසඟේ පවත්වන්න පුළුවන්ද?
1: බෑ.
2: අනාත්මයි කියන්නේ ඒකයි. එතන මේ ආහාරය තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියන එකම මේ කය තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියන එකම ප්‍රත්‍ය අප්‍රත්‍ය හොයන්න වෙලා තියෙන ඒ නිසයි කියන එක.
1: එහෙමයි.
2: අනාත්මය ගැන දන්න කෙනා දන්න. එතකොට ඔබට තේරෙනවද ප්‍රත්‍ය අප්‍රත්‍ය තේරීම ඇතුලේ තියෙන්නේ අනාත්ම සංඥාව ඇති කරගන්න ලස්සන මේ උපදේශක්නේ.
1: එහෙමයි අපි හැමෝටම.
2: නේ? එතකොට ගිලාන උපස්ථාන කරන කෙනා ඔන්න ඕක තේරුම් අරගනිමින් වැඩ කරා නම් එයාට හොඳට කමටහන් නැද්ද?
1: අනිවාර්යයෙන්ම අපි හැමෝටම.
2: දැන් මං ඉස්සෙල්ලා කිව්වා ගිලාන උපස්ථාන කරන එක බුදුරජාණන්සේ සීලයටම පවරලා තියෙන අංගයක් විදිහට ඒක කරන්න ඕනේ කරේ නැත්නම් මෙන්න මේ ආපත්‍ය සිද්ධ වෙනවා කියලා පනවනවා.
1: එහෙමයි.
2: එතකොට ඔන්න ගිලාන උපස්ථාන කරන භික්ෂුව සීලයක් රකින්නවා. ඊට පස්සේ මං කිව්වා ගිලානෝපස්ථාන කරුණා මෛත්‍රියත් එක කරනකොට සමතේ වැඩෙනවා, මෛත්‍රී කරුණාදිය එතන සමාධියත් වැඩෙනවා. සීල සමාධි. ඊළඟට ප්‍රඥා. මොකද්ද ප්‍රඥා කියන්නේ? මේ ප්‍රත්‍ය අප්‍රත්‍ය එක අනාත්මය අවබෝධ වෙනවා. හරිද? ඊළඟට කමටහන් කොච්චරද කියන්නේ? ගිලනෙකුට උපස්ථාන කරද්දී දැන් අපේ රුසිත් අර ට්‍රීමෑන් සින්ඩ්‍රෝම හැදිච්ච දරුවා,
1: මම මේ ලියාගත්තත් එක රුසිත් කියලා.
2: දැන් එයා පහුගිය දවස් ටික රෝහල් ගතවෙන ප්‍රතිකාර කරේ, එයාට සැත්කම් කළා. දැන් එයාට එක දිගට සැත්කම් කරන එක එයාට අමාරුයි. ඒ කියන්නේ මේ තුවාල කියන්නේ සාමාන්‍ය, ඔබ හිතන්න සාමාන්‍යයෙන් අපේ තුවාලයක් වුණහම ඒවා සැත්කමක් කළාත් ඔය ඊට පස්සේ වෙලුම් පටි වලින් වෙලනවනේ. හැබැයි දැන් මෙයාගේ එකවර ඔක්කොම සැත්කම් කරන්න බෑ. මේ තනිකර අං ගොඩවල් වගේනේ. එතකොට මේ එක ඇඟිලි දෙකක් තමයි පළවෙනි සැත්කමේදී ඒකත් ලාවට පොඩි කොටසක් සිද්ධ කරන්නේ සැත්කමේ. ඒක කරලා ඒක වෙලන්න බෙහෙත් ටික හරියට දාලා වෙලන්නවත් බෑ. ඇයි ඒක කොහේ වෙලන්නද කියන්නකෝ. හරිද? මේ වෛද්‍යවරුන්ට හෙදියන්ට පුදුම දුෂ්කර ප්‍රශ්නයක් මේක. මේ තත්ත්වයටපත් වුණාට පස්සේ එතකොට සමීර සාමාන්‍ය කෙනෙකුට වගේ වෙලුම් පටි ටිකවත් හරියට දාගන්න බැරිකොට අන්තිමට මෙයාගේ ලේ පෙරෙනවා මේ වෑන්. හරිද? පුදුම දුකක්. මේ සැත්කම කරන එක වුණත් ලීසි ප්‍රශ්නයක් නෙමෙයි, වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක්. ඇඟිල්ලක් හොයාගන්න බෑ, තියෙන්නේ කොතනද ඇඟිල්ල කියලා. ඊට පස්සේ ඒක වෙලන්න බෑ, මේ පැසෝනවා. ඉතින් මෙයාට දුකක්. මෙයාට එක දිගට දැන් සැත්කම් ටික කරගෙන කරගෙන යන්න වෛද්‍යවරු කැමති වුණත් මෙයාට ඒක දරාගන්න අමාරු හින්දා ආයි රෝහලෙන් ටිකට් කපලා ඊයේ කරුණාපාරාදීසයට ගෙනාවා. දැන් කරුණාපාරාදීසය අපිත් එක්ක ඉන්නවා. ආයි සති තුනකින් විතර ආයි රෝහල් ගත කරනවා. ඒතර ඔබ හිතන්න චුට්ටි කොටසක් සැත්කම කරනවා, ආයි ටිකට් කපලා සති තුනක් මාසෙකට කිට්ට වෙන්න අපි ගියනවා. අවුරුදු ගානක් යයි මේ වැඩේ කරන්නේ.
1: දැන් ඔබ වහන්සේ වල්පොල ගෞතම කියන Facebook පිටුවේ මේ වීඩියෝ අපි දකිනවා. මේ දකින බොහෝ දෙනෙක්, අපේ කාර්යාලයේ ඉන්න බොහෝ දෙනෙකුත් කියන්නේ අපිට බලන්නකො කොයිතරම් සසර දුකක්ද කියලා හිතනවා කියලා කියනවා අපේ හැමදෙරෙම.
2: ඔව් කමටහන්.
1: එහෙමයි.
2: හරිද? මේ කර්මයේ පිළිබඳව හොද්දට කමටහන් හම්බෙනවා මේ ගිලාන උපස්ථාන කරන කෙනාට.
1: එහෙමයි.
2: ඇඟේ කෙල්ලසෙම සොටු ටික වැටෙනකොට දැන් අද හවස ආව අවුරුදු 85 අත්තම්ම කෙනෙක් net තහන දැනුත් මේ වෙලාවත් අහන් ඉන්නවා. මොකද ඒ අම්මා ඇඟිල්ලේ ගැනගෙනලු ඉන්නේ සෙන්සුරාද වෙනකන්. සෙන්සුරාද පටන් ගත්ත ගමන් උදේ ඉඳන් 7 වෙනකන් ඇඟිලි ගැනගෙන ඉන්නවා. හරිද? ඒ අම්මා කියනවා එයා ඉස්සර මං ඔය වෙන නාලිකාවක පටිසමුපාද ගැන කරපු දේශනයක් අහලා ඒ නාලිකාවේ ඒ දේශනාව යන අර රිපීට් යන දේශන වාරයක් දෙකක් අහන්න පුළුවන්. මේ අම්මා ඊළඟ වාරේ යන වෙලාව කියනවනේ බණ ඉවරලා ටක් ගාලා ඒ වෙලාව ලියාගත්තලු. ලියාගෙන දෙවෙනි දේශනාවත්, ඒ කියන්නේ දෙවෙනි වතාවටත් ඒ දේශනේ ආයි ඇහුවලු. අහලා එතන ඉඳලා දිගටම අපේ දේශන කරන්න කොහෙද දැන්. පස්සේ මම net එකට එනකොට ඒ අම්මා දිගටම net එක අහන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ තේ අම්මා අහනවා net එක අවුරුදු 85යි අම්මා කියනවා අවුරුදු 13කට උඩදී වැටිලා මේ උකුල් ඇටේ කැඩුනලු. ඉතින් ඊට පස්සේ වාර කීපයක් ආයෙ වැටෙනවා. වැටිලා එකපාරක් වැටෙනකොට මේ අත, ඒ කියන්නේ බිමට වැටෙනවත් එක්කම අත තිබ්බලු. අත තියෙනකොට අත කඩලා ගියාලු. මේ මැණික් කටුවයි වැලමිටයි තියෙනවනේ. ඒ අතර මැදින් දෙකට කැඩලම වෙන් වුණාලු. හරිද? ඉතින් මේ ගොඩක් වයෝවෘද්ධ අයගේ මේ සමීර මේවා හරි දුර්වලයිනේ.
1: නැවත හදන්න
2: අමාරුයි. හරි අමාරුයි. එතකොට දැන් මෙහෙම පොඩ්ඩ මොනවා හරි උනගම වැටෙනවා සමීර. වැටෙනට පස්සේ මේවා කඩල යනවා. ඉතින් හිතන්න කාත් කවුරුත් නැහැ. අවිවාහකයි. හරිද? තමන් ඉන්නකන් ඉඳලා තියෙන්නේ තමන්ගේ වැඩිහිටි සහෝදරියක් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. 2005 මිය ගිහින් තියෙන්නේ. 5 කියන්නේ දැන් අවුරුදු 20කට වැඩිනේ. එතකොට ඇය ඉන්නකම් ඇයට උපස්ථාන කරගෙන ඒ මෙහෙණින් වහන්සේ මෑණින් වහන්සේට උපස්ථාන කරගෙන ඒ උන්වහන්සේගේ බාරේ ඉඳලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ අපවත් වුණාට පස්සේ එක එක්කෙනා ළඟ ওই විදිහට ඉඳිමින් අද වෙනකොට කාමර කෑල්ලක ඉන්නවා. දුරක්වත් නැහැලු. බොහොම දුක් විඳගෙන තනියෙන් ඉන්නවා. අවුරුදු 85ක්නේ. ඒක ඔබ හිතන්න මේ අම්මා මට කියනවා සයන්හස මං තේකක් හදාගන්න යන්න එපා, බයෙන් කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ නැති හින්දා කොතන හරි මම බැරෙලාරි වැටුණොත් දවස් ගාණක් යනකම්වත් කවුරුවත් දන්නේ නැහැ මම වැටුණා කියලා.
1: එහෙමයි.
2: ඒ නිකං ඉන්නවද කියලා බලලා යන්නවත්
1: කවුරුත්
2: ඉන්න කෙනෙක් නැහැ. එතකොට දවස් ගාණක් යනකම් අන්තිමට මං වැටිලම ඉඳි කවුරුත් දන්නේ නැතුවම ඇත්තටම හිතන්නකෝ එහෙම අසරණ අය අපේ රටේ කොච්චර ඇද්ද මේ අවිවාහක අය කියන අය අතරපව අපිට හරියට කතා කරන සතියකට වාර ගාණක් කියන්නේ සිය ගාණක් විතර මේ WhatsApp එකතුම් සහ මේ WhatsApp වීඩියෝස් ෆොටෝස් එවන විස්තර එක.
1: එහෙමයි.
2: මේ අපි ওই කාර්යාලයේ කටයුතු සිද්ධ කරන භාග්‍යදුවගේ මගේ අතරේ අපි හදලා තියෙනවා මේ උදව් ඉල්ලීම් කියලා WhatsApp group එකක් වෙනම.
1: එහෙමයි.
2: කාර්යාල කටයුතු කරන දරුවොත් එක. ඒ උදව් ඉල්ලීම් කියන එකට එනේවා මට බලල ඉවර කරන්න බැරි තරම් දවසකට එනවා විශාල ප්‍රමාණයක්.
1: ඉතින් අපි දන්නවා net fm radio එකට සෙනසුරාදා මෙර එනවේ පහුවෙන් පස්සේ දැන් ඔබ වහන්සේට ගන්න උත්සාහ කළා ඊට පස්සේ ගන්න net එකට නෑවඳුරනේ.
2: දැන් ඊයේ මට එක තරුණ දරුවෙක් ඉන්නවා ලෙඩ ඇඳක මහා පුදුම දුක්ඛිත ඇඳේම ඉන්නේ. අම්මා ඉන්නකම් අම්මා බලලා තියෙනවා අම්මා මාස කීපයකට උඩ දෙන්නේ නැති වෙලා.
1: එහෙමයි.
2: දැන් කවුරුවත් නෑ දරුවට. ඒ වගේ අර මං හිතන්නේ මේක දැන් අද දවසේ මම දැක කමෙන්ට් එකක අපේ පේජ් එකේ තියෙනවා මේවා එක හාමුදුරු කෙනෙකුට ඔහොම තනියෙන් කරන්න පුළුවන් වැඩ නෙවෙයි රජයේ මීට වඩා මේවට වගකීමකින් මොන හරි කරන්න ඕන. ඒ කියන්නේ ඇත්තටම කාත් කවුරුත් නැති අසරණ කියන අය. දැන් මගේ ළඟ ඉන්නවා කතෝලික පුතේ රෝමානු කතෝලික මේ අවුරුදු 40 ගානක් වයස. පුංචි කාලේ ළමා නිවාසයක හැදෙලා තියෙන්නේ. එතකොට ඒ දරුවා මම ওই සීදුව හරිය දකින්නේ. සීදුවේ එයා අපිකෝ එකක් ගාව වීල් චෙයාර් එකක ඉන්නවා. එතකොට මෙයා අර මේ සුපර් මාකට් එකක් ළඟට වෙලා කීයක් කරි හම්බෙනකන් ඉන්න මේ රෝද පුටුට වෙලා ඉන්න කෙනා විදියට දකිද්දි හැමෝම හිතන්නේ සල්ලි එකතු කරන්නේ නැහිගන්නේ කියලා.
1: එහෙමයි.
2: මං ඉතින් මගේ ළඟට ආවා මම කරුණාපාරාදීසයටම කොට්ට ටිකක් ගන්න කියපු වෙලාවේ උතනට මේ ගමනක් යනින් අත් බණක් ඉවරලා එන අතරෙම අපි නැවතුණා කොට්ට ටිකක් ගන්න. ඔය නැවතිච්ච අතරේ මෙයා මයි ගාවට වෙලා කතා කරනකොට මං ඇහුවා ඔයා මේ මෙතෙන්ට වෙලා සල්ලි එකතු කරන්නේ ඒක ඔයා කැමැත්තෙන් කරන එකද?
1: එහෙමයි.
2: මම එහෙම ඇහුවේ. අනේ නෑ හාමුදුරනේ වෙන මට මොකද්ද තියෙන කරන්නේ? මම ඔයා ඉන්නේ කොහෙද? මට පෙන්වන්න අතන අර මේ වහල යට ඉන්නේ කියලා. ඒ කියන්නේ පොඩි වහල දාපු චූටි කඩයක් තියෙනවා. ඒ වහල දාපු පුංචි කඩේ අගොබිල තියෙනවනේ. ඕකේ තමයි ඉන්නේ. ඒකේ බෞද්ධ කඩයක් ඒක. ඒ කඩේ මිනිස්සය මේ පරණ මේසයක් දීලා මෙයාට. ඒ මේසේ එළියෙන් තියලා තියෙනවා කොරිඩෝ කියන කඩේ අර චූටි වහල කැල මිත ආඩු කැල කීපයක් ගහගත්ත පොඩි මඩුවක්. ඒකේ එළියේ තියලා තියෙන මේසෙ උඩ තමයි මේ තරුණයා නිදාගන්නේ. එතකොට පුංචි කාලේ ඉඳලා එයාගේ අර කකුලේ ආබාධයක් තියෙනවා. ඒ ආබාධෙත් එක්ක එයාට කෙලින් ඇවිදින්න බෑ මුකුත් කරන්න බෑ. අනේ මෙයා දැන් දවල්ට ওই විදියට කීයක් හරි හොයාගෙන කාලා බීලා අර මේ මේ සුඩුටරලා නිදා ගන්නවා. මෙට්ටයක් නැහැ, කොට්ටයක් නැහැ. අපි දකින්න විතර ඇඳන් දොරවල් ජනෙල් මොනවත් නැහැ. වැස්සට, පින්නට, අවුවට හැම දෙයකටම අහු වෙලා ඔහේ ජීවත් වෙනවා. ඒකටම පුරුදු වෙලා. විශ්වාස කරන්න අවුරුදු 40 ගාන අද වෙනකන් ඩෙන්ටි එකක්
1: නැහැ.
2: ඒ කියන්නේ හැඳුනුම් පතක් ජීවිතේට හදලා
1: නැහැ. ඉස්තර ලිපිණියකුත් නැ නේ ප්‍රවතුන.
2: මොකද නැ නේ. එහෙම මිනිස්සු අපි අතර ඉන්නවා සමීර. එතකොට අද මෝනේ පුදුම හිනාවකින් ජීවත් වෙන්නේ ළමයා.
1: එහෙම.
2: ඒ කියන්නේ එයාගේ හිතට දැනෙන සැනසෙල්ල සතුට එයාට හිතා ගන්න බෑ මොකද්ද උනේ කියලා එකපාරට.
1: සාදු සාදු සාදු ප්‍රවතුන.
2: හරි. මේ එගෙන මගේ ළඟ උපස්ථාන කරන්න ඉන්න අය ඉන්නවනේ. ඒගොල්ලොත් පුදුම සතුටකින් උපස්ථාන කරන්නේ සමීර. ඇත්තටම අර මං කියුවේ දේශනාවේදී සමහරු අපෙන් අහනවා බවුන් පැලසට උදව් කරපු එක අම්මා කෙනේ මේ අපේම වෙන දායකාවක් එක කියලා දෙනවා ගෞතම හඳුරෝ මේ හිඟන්න ගනල්ල පුරවන්නේ මේකේ අපි උදව් කරේ ඕකට නෙමෙයිනේ කියලා. ඇවිල්ලා බලන්න ඕනේ සමීර. ආවට පස්සේ ඇස්වල කඳුළු පිරෙන උපස්ථායකය පවා පුදුම සතුටකින් ඉදිරිය වැඩ කරනවා. කිසිසේත්ම මේ සංවේදී මිනිස්සුන්ගේ ජීවිත දිහා බැලුවට පස්සේ ආපසට හැරෙන්න හිතෙන්නේ නැහැ. ඒක කිසිසේත්ම හැරෙන්නෙත්
1: නැහැ.
2: මම ජීවිතේ දැකපු දෙයක් තමයි මං වෙන්දත් කියලා තියෙනවා. මං පයින් ඇවිදන් ගියා නම් මම මේ ගිලාන උපස්ථානෙට කරගහපු දවස් ඉඳලා මාව දෝලාවක තියලා අරන් යනවා වගේ සැහැල්ලුවක් විඳිනවා. ඇත්තරම මේ කියන්නේ එන කරුණාපාරාදීසේ පටන් ගත දා ඉඳලා දෝලාවක උස්සගෙන යනවා වගේ මගේ හිතට මට දැනෙන්නේ මාව ඒ තරම් පා වෙනවා වගේ සැහැල්ලුවක්. අනිත් එක අපි කරන හැම වැඩකදීම අපිට කිසිම වෙහෙසක් නැතුවම ඒ සියලු කටයුතු වලට අවශ්‍ය පිරිස එකතු
1: වෙනවා.
2: දැන් එක්තරා CCTV සමාගමක් ඉදිරිපත් වෙනවා CCTV ටික සවි කරන්න. ඇත්තම CCTV කියන එක උනත් මේ හැම කෙනෙකුගේම ආරක්ෂාවට හැම දෙයකටම අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ ඒකෙන් අපි නොහිතුවට දැන් ඔය නර්සින් හෝම් එකක් අයිති අපේ මේ මනුජ මහත්තයා.
1: එහෙමයි.
2: හරි. රොයල් නර්සින් හෝම් එකේ මනුජ මහත්තයා
1: අපි net එකත් එක සෑහෙන පින්කම් කරන මහත්තයෙක් අපේ හොඳට නේද?
2: ගොඩාක්.
1: එහෙමයි.
2: මට ඇඳන් 12ක් පරිත්‍යාග කළා කරුණාපාරාදීසයට. අර රෝහල්වල ත්‍රීවේ විදියට නවන ඇඳන්. ඒ කියන්නේ මේ අපි කිව්වොත් ඒ ඇඳ ඔය මේ ICU වල තියෙන.
1: එහෙම.
2: අන්න ඒ වැටේ දෙටි සත්කාරයක කොල තියෙන ත්‍රීවේ ඇඳන්. ඒක ඇඳක් සාමාන්‍යයෙන් ලක්ෂ 4කට විතර කෙට්ටු ඇඳන්.
1: එහෙම.
2: ඒතර ඇඳන් 12ක් කියනකොට ඔබ හිතන ලක්ෂ 40 ගානක ඇඳන් ටික එතුමා පරිත්‍යාග කරා නිහඬවම. කවුරුත් දන්නේ නැහැ නේ. ඒ ඇඳන් ටික අපි දැම්ම සවිකරණ කටයුතු සිද්ධ කරලා ඉවර නැහැ. ඒක මොකද හේතුව මේ කාමර ආබාධිතයට ගැළපෙන විදියට වෙනස් කිරීම ටිකක් කරන්න තියෙනවා. ඒක කරලා ඉවරලා අපි මේ පරිත්‍යාගයේ එතුමාගේ අතින් සිද්ධ කරනවා. ඉතින් ඒ වගේ ගොඩාක් අය දැන් මට නර්සින් හෝම් එකේ ඒ ඇත්තෝ මේ දැකපු දෙයක්ලු මේ සමහර දරුවෝ ඉන්නවලු. ඒ කියන්නේ දැන් ඔය වගේ අධික මිලක් ගෙවලා නවතින තැන් තියෙනවනේ. ඔවගේ රොයල් නර්සින් හෝම් වගේ තැන්වල සමහර මේ ආයතන ප්‍රධානීන් ඒක හරි මේ වෙලාවේ මේ ශ්‍රාවකයන්ට දැනගන්න වටිනවා. මේ කෝටි ප්‍රකෝටි ගණන් අතපත ගාපු මිනිස්සු අද ඔය නැවතිලා ඉන්නවා.
1: අනිවාර්යයෙන්ම අපි හැමදෙරම
2: මේ රොයල් නර්සින් හෝම් එකේ එක තැනක මේ සිනමා ශාලාවක් හදවලු ගල් කිස් එකේ. ඕකේ ෆිල්ම් එකක් පළවෙනි වතාවට බලපු එක කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක් අද ඒකේ සේවාලාභී කෙනෙක් විදිහට ඉන්නවා. එතුමා කිව්වලු මේ ඒකේ ඉන්න මැනේජර් කෙනෙකුට මම ඉස්සර ගෙවල් වල ඉන්න කාලේ මේ රටින් රටට ෆ්ලයි කරන වෙලාවට විතරයි ෆිල්ම් එක බලන්නේ කියලා.
1: එහෙමයි.
2: ඉගෙන ඉච්චරට වෙලාවක් නැහැලු. ෆ්ලයිට් එක යද්දි විතරයි ෆිල්ම් එකක් බලලා තියෙන්නේ කියලා. හරි. තර මිනිස්සු ඒ විදිහට කාර්යබහුලව ජීවිතේ ගෙවනවා. අර හම්බ කරනවා. දැන් අද කාත් කවුරුත් නැතුව අර වගේ තැනක තනි වෙලා
1: තියෙනවා.
2: එහෙම සමහර අයගේ ජීවිතවල බණක් අහන්න වෙලාවක් නැහැ. හම්බ කරනවා ඕකමයි. අන්තිමට අතෙන්ට මේ අපිට බැරි වෙන දවසක් ආවට පස්සේ අර අම්මගෙන හිතන්න අවුරුදු 85යි වැටෙනවා. අට කොඩුවේවි තනියම දුක් විඳිනවා. සමීරගේ ඔය තියෙන අතපය මගේ අතපය මේවත් දවසක අපිට වාරු නැති දවසක් එන්නේ නැද්ද?
1: එනවා.
2: ඇවිද ගන්න බැරි වෙන. සමීරට දරුවෝ ඉන්නවා. හරිද? හැබැයි අද ලෝකේ කී දෙනෙක් දරුවෝ ඉන්න අය වුණත් ඒ දරුවන්ගේවත් හවුහරණක් නැතුව අසරණ වෙච්ච අය කොච්චර ඉන්නවද? සමීර කොහොමද දන්නේ හෙට කොයි විදියටද මේ ඉරණම තේයිද කියලා? හරි. එතකොට මේ තොරතෝංචියක් නැතුව හම්බ කරන කෙනා වුණත් තව ටික කාලේ අපි ජීවත් වෙන්නේ. හෙට මොකක් වෙයිද අපි කොහොමද දන්නේ? ඒ හින්දා මේ වෙලාවේ හැමතිස්සෙම අද මේ හයිය හක්තියෙන් හිටියා කියන එකෙන් හෙට මයින්ඩ් එපා. ඒක අනිවාර්යයි. මේ ලැබෙන හැම අත්දැකීමක් ඇතුළෙම දකින්න දේ තමයි මාර CCTV ගැන කියද්දිත් කියන්නේ. එක්තරා පුතෙක් ඇවිල්ලා කියන්නේ දැනටත් කම්පැනිස් යාස්ටිකේ තාත්තට අයිතිය තියෙන්නේ මේ දරුවට ඕනලු කොහොම හරි තාත්තව නැති කරගන්න. ඒ නිසා මේ ඒ කියන්නේ අර CCTV ඇතුලේ තියෙන එකෙන් අර හොයන්නේ බලන්නේ නැති ඥාතියෙක් ඇවිල්ලා මොනවා හරි අනතුරක් ආයතනය ඇතුලේ කරලා ආයතනයට හානියක් වෙන විදියටවත් මේ මුකුත් දෙයක් නොවෙන්න ඒ CCTV උනත් ලොකු ආරක්ෂාවක්.
1: අනිවාර්යයෙන්ම.
2: ඉතින් ඒ වගේ මට කරුණාපාරාදීසේ වැඩවලදී සමීර ගොඩාක් අය ඉදිරිපත් වෙලා ඒ කටයුතු වලදී අපිට මේ ලොකු සහයක් ලැබෙනවා. ඉතින් වෙහෙසක් නැතුවම ඒ වැඩ කටයුතු ටික කරගෙන යන්න භාග්‍ය ලැබිලා තියෙනවා. හැබැයි මම මේක පටන් ගද්දි හිතුවට වඩා අපිට ලොකු වගකීමක්. දැන් ඔබ හිතන්න රෝහල් ගත වෙලා ඉනකොට රුසිත් ගේ විවිධ බෙහෙත් වර්ග විටින් විට රෝහලෙන් ඉල්ලනවා. එතකොට අපේ නිශ්චිත වෙනම සේවකයෙක් තියන්න ඕනේ දෛනිකව හෝ දවසක් කර හෝ රෝහලට යන්න. ඒ දැන් අපි ලෙඩෙක් නැවතුණාට පස්සේ රෝහලේ බලාගන්න බෑ. දැන් රුසිද්ගේ පැත්ත නම් සමීර අපිට ලොකු බරක් නැති වුණා බිරිඳ ඉන්න හින්දා.
1: එහෙමයි
2: මහඳුර. ඒ දෙවගණක් වගේ බිරිඳා. හරිද?
1: ඒ අතර අත් නොහැරින්න බිරිඳක් අපේ.
2: සමහර කාන්තාව කෙනෙක්ගේ ළඟට එන්නේ යාගේ එක්ක ධනය.
1: එහෙමයි.
2: එක්ක බලය. මොනවා හරි එක්ක ලස්සන රූපයක්. මොනවා හරි දෙයක් බලාගෙන. රුසිත් ළඟට එන්න රුසිත්ගේ ධනයක් තිබුණෙත් නැහැ. ගයක්වත් නැහැ. හරිද? අඩුතරමේ ගයක්වත් නැහනේ. එතකොට ඉඩමක් නැහැ, ගයක් නැහැ. එතකොට රූපේ ලස්සන කියන එකක් ගන්න අමාරුයි. එයාගේ මූණ පුරාද, ඇඟ පුරාද හැම තැනම ඉන්න පිරිලා, අං වගේ පිරිලා. එතකොට රූපයක් බලාගෙන කෙනෙක් එනවා නම් කාන්තාවක් මෙයා ගාවට එන්නෙත් නැහැ. ඊට පස්සේ අර මහා දුර්ගන්ධයක් එක්ක තියෙන තුවාල හැමදේම එක්ක කිසි කෙනෙක් ලඟ වෙන්නවත් කැමති නැති තත්වයක. ධනයක්වත් බලයක්වත් රුවක්වත් කිසි දෙයක් නැතුවම මේ බිරිඳ විශ්වාස කරන්න විවාහ වෙච්ච බිරිඳ රුසිත දාලා යද්දි මේ රුසිත අසනීප තත්ත්වෙ ඉන්නකොට ආපු කාන්තාවක්.
1: එහෙම කාන්තාවක්
2: අපේ. ඒක දන්නේ නැහැ ලෝකෙ තාම.
1: එහෙමයි.
2: හරි. අදටත් ලෝකෙ මිනිස්සු මේ දාලා ගියේ නැති බිරිඳ කියලා සතුට වෙනවා. ඇත්ත කතාව රුසිත්ගේ බිරිඳ නෙමෙයි ඔය. රුසිත් අසනීපෙන් ඉද්දි රුසිත්ට ලං වෙච්ච කෙනෙක්. හරිද? සමහරලාට රුසිට අර වේදනාව ඉවස ගන්න බැරුව මේ කාන්තාවට ටිකක් සැරපසුදෙට තදින් මේ කියන්නේ තරහ ගිහිල්ලා රුසිත් සමහරලාට බයින වෙලාවල් නැතුවනේ මේ ඉවස ගන්න බැරි වේදනාවල්. හැබැයි අර කාන්තාව කියන කතාවක් තියෙනවා. ඔයා මට ඕන තරම් බයින්න. ඕන තරම් ගහන්න. හැබැයි ඔයා සනීප වෙනකම් කවදා හරි දවසක ඔයා සනීප වෙනකම මම අවදාල යන්නේ. සනීප වෙච්ච දාට ඔයා මම එලවන්න. ධර්ම යන්නම් කියලා. ඒවා මූණිච්චාවට නෙමෙයි මාරම විදියට ඇත්ත මේ හිතක් ඇයට තියෙන. පෙර බිරිඳ එක කිසිම තරහක් නැතුව. හරිද? ඒ දරුවන්ට කිසිම තරහක් නැතුව ඒ දරුවන්ටත් අදටත් ඇය සලකනවා. ඔබ දන්නවද මයි ළඟට එන්න කලින් මේ කාන්තාව හඳුන් කෝරු විකුණලා තියෙනවා. හඳුන් කෝරු විකුණලා රුසිත්ගේ කලින් බිරිඳගේ දරුවන්ට උදව් කරලා තියෙනවා. මෙතුමිය. ඒ කියන්නේ රුසිත් අතින් වෙන්න ඕන යුතුකම්නේ කියලා.
1: එහෙමයි.
2: මහා පුදුම කාන්තාවක්. හරිද? හැබැයි දැන් ඇය මේ අත්වල තනි කර අං වගේ පිරිලා තියෙද්දි කණ්ඩ බෑ, වැසිකිලියන්න බෑ, කිසි දෙයක් කරන්න බෑ. ඔක්කොම ටික කරන්න ඕනේ මේ කාන්තාවනේ. එතකොට මේ තරුණිය හිටියේ නැත්තම් ඇය දමිල කාන්තාවක්. ඊට පස්සේ ඇය හැදෙන්නේ එක කාලෙක මේ නිවාසෙක. ඒ නිවාසේ ඉන්න කාලේ ඇය කොහොම හරි ඉස්ලාම් තැනැත්තියක් වෙනවා. ඒක මේ ආගමික හැරවීම බලපෑමකට ඉස්ලාම් කාන්තාවක් වෙනවා. එතකොට උපතින් හින්දු ඊට පස්සේ ඉස්ලාම් වෙනවා. අද ඇය බණ අහනවා. හරිද? මගේ ওই YouTube වල බණ හොය හොය අහනවා. මේ චූටි බයක් ආවත් පිරිත් නූලක් ඉල්ලගෙන ගැට ගහ ගන්නවා. මෙතුමිය නොහිටියානම් මං කල්පනා කරන්නේ රුසිත්ව රෝහල් නතර කරන්න අපිට කොච්චර අපේ පැත්තෙන් වගකීමක් ගන්න වෙයිද? ඇයි දැන් රෝහලේ නතර කළාට පස්සේ ඔබ ඉතන සමීර උපස්ථානට කෙනෙක් ඕනෙමයි?
1: එහෙමයි පැහැඳුරුනේ.
2: ඔය ඉන්න උපස්ථායකයෙක් ලේසියෙන් රුසිත් වගේ කෙනෙක්ට උපස්ථාන කරන්න ඉදිරිපත් වෙයිද?
1: ඒ වගේ ඩෙක්ටර් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ අපේ හැමදාම.
2: කියන්නේ මේ තුවාල අර වගේ ඉන්නෝ එක්ක තුවාල හැදිච්ච මේ රහසිගත ප්‍රදේශ සුද්ධ කරන්න ලේසියෙන් කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන් ද අර දුර්ගන්ධයත් එක්ක. ඒතර ඔබ හිතන්න මේ කාන්තාව අපිටත් හයියක් කරුණාපාරදේශයට රුසිත් ගෙනෝන. ඉතින් අපි හිතන දෙයක් තමයි රුසිට නෝන හිටියට අපි ළඟ ඉන්න හැම කෙනාටම එහෙම නැහෙනේ.
1: එහෙම වාග්යක් නැහැ.
2: එතකොට දැන් අපි ළඟ ඉන්න අනිත් කෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නුනොත් අපිට යාගාව කෙනෙක් උපස්ථානෙට නවත්තන්න වෙනවා.
1: එහෙමයි.
2: එතකොට අවශ්‍ය දේවල් දැන් ඔය රුසිත්ගේ සමහර සත්කම් වලදී මොන හරි දෙයක් මස් කැලේ ටිකක් කපලා ඒ කපපුවා මේ ලංකා හොස්පිටල් එකට ඉක්මනට පැයක් ඇතුළේ ගෙනියන්න ඕනේ කියලා ඔන්න අපිට ඇමතුමක් කියනවා. මේක අයිස් කෝල් බොක්ස් එකක දාලා ගෙනියන්න ඕනේ පැයක් ඇතුළේ. ඒක ගෙනහිල්ලා අපි ලංකා හොස්පිටල් එකට බැන්දට පස්සේ එතන 28,000 ගානක ඒ ලැබ් එකට ගෙවලා තමයි මේ පරීක්ෂණ වලට ඒක බඳින්න ඕනේ.
1: ඒකට
2: දැන් අපි ඒ ටික කරනවා ගිහිල්ලා. එතකොට අපිට ඒ වගේ අපි නොහිතුවට මේ රෝහල් ගත වෙනවා කියන එක ඊට පස්සේ අර මේ ඉන්න වයසක අයගේ සමහරවිට ක්ලිනික් තියෙනවා. ඒ ක්ලිනික් දවස්වලට කවුරු හරි එක්කගෙන යන්න ඕනේ.
1: මේ ක්ලිනික් සමහරවිට පාන්දර තියෙන අපේ
2: හැමෝම කියන්න ඕනේ. ඒතර මේ ලොකු අගකීමක් මේක පිටිපස්සේ අපි නොහිතුවට තියෙනවා. ඒ රැකවරණ කෑ සෙන්ටර් මේ රැකවරණ මධ්‍යස්ථානය කිව්වට අපි සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානයක අත් නොවිදි බොහෝ අභියෝග සහ මේ වගකීම් රාශියක් මේක පිටිපස්සේ ඇතුව තමයි මේකට අපි මොන දෙන්නේ
1: මිනිස් ජීවිතත් එක්ක
2: වගකීම බාර ගන්න. ඉතින් එතකොට ඒ හැම දෙයක් පිටිපස්සෙම කරුණා
1: පාරාදීසෙ
2: කරුණා පාරාදීසෙට වෙනම හදලා තිනවා කරුණාදායක කමිටුවක්. ඒ කරුණාදායක කමිටුවේ ඇත්තෝ මාසයකට රුපියල් 1000කින් දායකත්වය දක්වන පිරිසක් හැදෙනවා. ඒ හැදෙන පිරිස නිසා තමයි ඔය සියලු සේවකයන්ගේ වැඩ ලයිට් බිල් ගෙවන වැඩ. දැන් අපි මේ දවස්වල විදුලිය සම්බන්ධයෙන් අපේ දැන් බවුන් පැලැස්සේ තිබුණාට වඩා ඔබ දන්නවද මං විශාල ආරක්ෂිත වැඩපිළිවෙලක් හදාගෙන යනවා. වෙනමම අර බවුන් පැලැස්සේ තිබ්බ කන්ට්‍රෝල් රූම් එකම අයින් කරලා ඒ කන්ට්‍රෝල් රූම් එක ඇතුලේ ඔක්කොම අලුතෙන් 105කට ආසන්න අලුත් විශාල ඩී බෝඩ් එකක්. කියන්නේ මුළු ඔක්කොම ඒ කන්ට්‍රෝල් රූම් එකේ සම්පූර්ණ සියලු ගොඩනැගිල්ල ටික එක තැනක කන්ට්‍රෝල් වෙන ඒකට සවි කරනවා නවීන තාක්ෂණික සමහර ඒවා අර කොහේ හරි ගින්නක් නිකන් හරි ඇති වෙන ඔබ දන්නවා පහුගිය කාලෙක වැඩිහිටි නිවාසයක් ගිනි ගත්තා. ඒ ගිනි ගත්තේ විදුලිය සම්බන්ධ ප්‍රශ්නකින් ෂෝට් එකක් ඇවිල්ලා. දැන් අපි කරුණාපාරාදේශයට හයි කරනවා අද දැන් මම එනකොටත් ස්වේච්ඡාවෙන් දරුවෝ ඇවිල්ලා වැඩ. ඒකේ කොටස් තුනක් තියෙනවා. ඒ තුන 40,000කට කෙට්ටුයි. හරිද? හැබැයි ওই 40,000 අපි වියදම් කරන එකෙන් ජීවිත කීයක් ආරක්ෂා වෙනවද හදිසි ගින්නක් ඇති වුණොත්?
1: අනිවාර්යයෙන්ම.
2: දැන් ඔය කලින් ගිනි ගත්ත තැන වගේ නෙමෙයි මේ අපේ ස්ථානේ ට්‍රී පේස් කරන්ට් එක.
1: එහෙමයි.
2: තෙකලා විදුලියක් තියෙන තැන. එතකොට මේ තැනක එහෙම ගින්නක් ඇති වුණොත් එහෙම ආයේ ලේසි නෑ.
1: හානි විශාලයි එහෙම.
2: එතකොට මේ කාත් කවුරුත් නැති අසරණ අය ගෙනාවා කියලා අපිට අනාරක්ෂිතව දාන්න බෑ. අපි ඒ නිසා ඒ මේ වියදම් කළ යුතු මේ මොහොතේ කීය හරි වැදම් කරලා ආරක්ෂාව වෙනුවෙන් මේ දේවල් ටිකක් දැන් කරගෙන යන ගමන්. ඉතින් මේ හැම කටයුත්තක් පිටිපස්සෙම අපි net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට විශේෂයෙන් පින් දෙන්න ඕනේ. ඒ අය නිසා තමයි හැමදාමත් මේ කොටින්ම ඉඩම ලැබුණේ net නිසා. කරුණාපාරාදීසය අද රටක් කතා කරනවා. ප්‍රධාන ලංකාවේ තියෙන ප්‍රධානම පුවත්පත්වල ලිපි පළ වුණා. අපි ඉල්ලීම් කරලා නෙමෙයි. ඒ අයම හොයාගෙන අහලා ඉල්ලලා දාපුවා. ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවල කරුණාපාරාදීසය ගැන වැඩසටහන් ගියා. රටක් කතා කරන ලෝකයක් පුරා කතා කරන තැනක් බවට මේ සති දෙක තුනක් ඇතුලේ කරුණාපාරාදීසය පත් වුණා. හැබැයි අභිමාණයෙන් කියන්නට ඕනේ net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට සතුට වෙන්න පුළුවන්. කරුණාපාරාදීසය භූමිය net හින්දා ලැබෙච්ච එකක්.
1: එහෙමයි.
2: කරුණාපාරාදීසය ගොඩනැගිලි ඔක්කොම net නිසා ගොඩනගපු. ඒ හින්දා විශාල මානුෂීය අයිතිය net FM ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තියෙනවා. අදේ ගිලාන උපස්ථානයේ පින අපිත් කොටස් කාර්යෝ කියලා
1: අනුමෝදන් වෙනවා.
2: ඒ පින අනුමෝදන් වෙන පුළුවන්
1: සමිහ. අපේ හොඳනේ. දැන් අපිට දැන් ඔය අපේ කෞෂිත බණදායකත්ව ගන්න කිව්වා වගේම එමුතුම් අතර එන බොහෝ එමුතුම් වල තියෙනවා අපේ අපිට තියෙනවා ඔන්න කොට්ට ප්‍රමාණයක් තියෙනවා මෙට්ට ප්‍රමාණයක් තියෙනවා කියන පුළුවන්. අපි කැමති සබම් පූජා කරන්න, අපි කැමති කෑම පූජා කරන්න, මේ වගේ බොහෝ දෙනෙක් අහන මේ කරුණාපාරදේශේ යම් යම් වරින් උපකාර කරන්න කැමතියි කියලා. දැන් ඔබ වහන්සේ කිව්වා ගර කරුණාපාරදේශේ දායක පිරිසක් වෙන මෙන්න මේ දේවල් වලට සම්බන්ධ වෙන හැකියාව තියෙන්නේ කොහොමද? අපි හැමදෙන්න අපි ගැනත් මතක් කරන එක වටනවා මේ අහගෙන ඉන්න පිරිසට.
2: අපි ඇත්තටම මේ කාර්යාලීය කටයුතු කරන වාග්යයි මායිත් කතා වුණ දෙයක් තමයි අපි භාවනා වැඩසටහන් කරන කාලේ දානයක් බාර ගන්න කියන එක net එකේ අපි මතක් කරමින් අමාරුවෙන්
1: එහෙමයි
2: ඒ කටයුතු වලට දායකත්ව දක්වන පිරිස සම්බන්ධ කරගන්න උත්සාහ කරා. හැබැයි කරුණාපාරාදීසී දානයක් බාර ගන්න අර භාවනා කරන යෝගී ගිහි අයට දානි දෙන්න හිතනවට වඩා පුදුම උනන්දුවක් තියෙනවා මේ අසරණ වූ අය වෙනුවෙන් දානි දෙන්න. දැන් අද දවසේ දහවල් දානෙත් තුන් මාසයක් පිරීම නිමිති කරගෙන බාර ගන්න දානයක්. එතකොට ඒගොල්ලෝ 11 වෙනිදා දවස ඒ තමන්ගේ තාත්තා මියගියේ ඒ මියගිය තාත්තගේ මේ ස්වාමි දියණිය බිරිඳ සහ දුව ඔච්චරයි පවුලේ ඉන්නේ. ඒ දෙන්නම රට ඉන්නේ. එතකොට රට ඉන්න ඒ අම්මයි දුවයි දෙන්නා බලාපොරොත්තු වෙනවා හැම මාසෙම 11 වෙනිදා ඒගොල්ලන්ට දානෙ වෙනුවෙන් දෙන්න කියලා. හරිද? එතකොට ඒ අය ඉල්ලීමක් කරා. දැන් මම ඇත්තටම තව මේ ඉල්ලීමට කන් දෙනවද නැද්ද කියලා හිතලා තියෙනවා. මොකද හැම මාසෙම 11 ගත්තොත් එහෙම ඒගොල්ලෝ අර ලොකු පිරිසකට එතන අවස්ථාව නැති වෙනවා. එක එක සීමිත පිරිසනේ. ඉතින් දානෙ දෙන්න කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් අපි ඇයට ආරාධනා කරනවා ඒ ඇයටම පිළියෙල කරගෙන ඇවිල්ලා දානෙ දෙන්න පුළුවන්. එහෙම අවස්ථාව තියෙන දැන් ලබන මාසෙන් පස්සේ ඇවිල්ලා දානෙ පූජ කරන අය ගොඩක් ඉන්නවා. එහෙම දාන බාර ගැනීම සිද්ධ වෙනවා.
1: සාමාන්‍ය දැන් ඊළඟට අහනවා දැන් කොයිතරම් පිරිසකට උතන දානෙ සකස් කරන්න ඕනද කියලා අපිට සාමාන්‍ය ප්‍රමාණයක් කියන්න පුළුවන් අපි හැමදෙරන්නේ.
2: අපි දැනට 20 30 අතර ප්‍රමාණයකට තමයි සෝදානම් කරන්නේ. ඒකේ අපේ සේවා දායක සේවා ලාභී මේ දෙපිරිසම අතරේ 20 30 අතර ප්‍රමාණය. එතකොට සෙන්සුරාදා ඉරිදා දවස්වලදී ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද ශ්‍රමදාන සිද්ධ වෙනවා. ඉතින් ශ්‍රමදාන වලට එන අයත් ඇබ්බැහි වෙලා වගේ ශ්‍රමදාන වලට දිගටම එනවා. මම ඇත්තටම මේ Facebook එකේවත් ශ්‍රමදාන තියනවා එන්න කියකි කියන්නේ නැහැ. මොකද හේතුව අර එක ටීම් එකක් හැදුනා.
1: නේ බවුන් පෙරස කියන්නේ කොහොමත් අපි හැමතුන අපි මිනිස්සු ශ්‍රමදාන පුරුදු වෙච්ච තැනක්
2: නේද? පුරුදු වෙච්ච තැන. එහෙමයි. හැබැයි කියන්නට ඕනේ දැන් බවුන් පෙරසට ශ්‍රමදාන වලින් ආපු අයට වඩා මේ වෙනස්ම පෙරස කරුණාපාරාදීසයේ වෙනුවෙන් ශ්‍රමදාන වලට එකතු වෙලා තියෙනවා. ඒතර අර කරුණාපාරාදීසයේ මේ හැම වෙලාවකදීම දකින දේ තමයි ඇත්තටම අර කරුණාව පිරිසක් සේවා දායකත්ව වලට ඉන්න පිරිස හැම කෙනා වගේම ශ්‍රමදානයකට ආවත් ඒ හැමෝම හරි කරුණාවන්තයි. ඉතින් ඒ නමට ඒ වචනේ දැමීමත් මට හිතෙනවා මං කරපු හරි වටින වැඩ.
1: අනිවාර්යයෙන්ම අපි හැමතුරුනේ ඊටාම මේ කියන්නේ නම තුලත් කරුණාව වැහෙනවා අපි හැමතුරුනේ.
2: මේක ඇත්තටම වැඩිහිටි නිවාසයක් නෙමෙයි. සමහර අය මේ මඩම ඔහොම මඩම කියනවනේ සමීර. මේ ළමයි ඉන්න තැන් ළමා නිවාස වැඩිහිටි නිවාස වලට මඩම කියලා පාවිච්චි කරලා තියෙනවා. මේ එහෙම මඩමක් මොකක්ද මේක රැකවරණ මැදස්ස නැ මේක ඇත්තටම වැඩිහිටි නිවාස කියන වචනයක් පාවිච්චි කරන්න බෑ. රුසිත් එහෙම අවුරුදු 29යි.
1: එහෙමයි අපි හඳුරන්නේ. මේක රැකවරණ මැදස්ථානයක්. ඉතින් ඔබට පුළුවන් WhatsApp message එකක් තියන්න 0774 0774 0774 0774 0774 0774 ඔබට යම් කිසි උපකාරයක් කරන්න පුළුවන් කියලා හිතනවනම් මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් තියන්න. එවිට කරුණාපාරාදීසින් ඔබව අමතලා ඒක සම්බන්ධීකරණය කරන්න කොහොමද කියලා කියා දෙන්නට සූදානම් වෙවි. අපිට අද සිද්නෙත් අසපුව සඳහා ලැබී තිබෙන කාල සීමාව අවසන්ෙද්දී අපේ හාමුදුරුවොත් මම දෙන්නම් පොඩ්ඩක් මේ සෙම තත්ත්වය නිසා හෙම්බිරිස්සාව නිසා මේ යම් කිසි අපස්ථාවකින් ඉන්න අතරේ තමයි අද සාකච්ඡාව සඳහා එක්කුනේ. ඉතින් ඔබ වහන්සේ කරන මේ ගිලානෝපස්ථානයේම ඉක්මන් සුවේ පිණස හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
2: දැන් ඒ සුවයත් කියන්න ඕනේ.
1: එහෙමයි.
2: මේ සාමාන්‍ය වෙන්දමට උණගත්තට පස්සේ දවස් 4-5 ලෙඩ ඇඳේ දුක් විඳිනවා.
1: අපි ඒක දන්නවනේ අපි හාමුදුරුවෝ ටික අසනීපුනාම.
2: හැබැයි පෙරේද රාත්‍රියේ මේ උණ ගතිය ආවා. ඊයේ දවසේ තමයි උණ හැදුනේ.
1: එහෙමයි.
2: ඊයේ හොඳටම අමාරුයි මං. කොටින්ම කාමරෙන් එළියට ආවේ නම් මගේ රියදුරු මහත්තයරත් හැදිලා රියදුරු මහත්තයට කිව්වා ડોක්ටර් හම්බෙලා බෙහෙත් ටික ගද්දි කියන්න ගෞතම හාමුදුරුවොත් මේ ලෙඩේම හැදිලා තියෙන්නේ මේ පුළුවන් නම් කියන්නේ දෙන්නටම සමානම රෝග ලක්ෂණ සමාන විදිහටම හැදිලා තියෙන්නේ නිකමට අහන්න ડોක්ටර්ගෙන් හාමුදුරුවෝ එන්න ඕනෙම නම් වඩින්නම් එහෙම නැත්තම් පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා ඊට පස්සේ ලක්ෂණ ඔක්කොම සමාන හින්දා ડોක්ටර්ට බෙහෙත් දෙපාර කියන්නේ ඩ්‍රයිවර් ටයිමටයි දෙන්නට වෙන වෙනම බෙහෙත් ටික දුන්නා. ඕන දෙයක් හාමුදුරන්ට දුරගතනෙ සම්බන්ධ කරගන්න පුළුවන් කියන තැන ඒ විදිහට මං ගියේ නෑ බෙහෙත් ටික ගන්න. එක දවසයි ඊයේ දවසේ ඇඳෙන් බහින්න බැරුව හිටියා. මටම සැකයක් තිබ්බා මේ සිත් නෙතසපුවට යන්න පුළුවන් වෙයිද
1: කියලා.
2: හරිද? මේ කියන්නේ හිතා ගන්නවත් බැරි විදිහට අද වෙනකොට සම්පූර්ණ මට ශ්‍රමදාන කටයුතු කරන්නවත් පොඩ්ඩක් හොයලා බලලා බනට එන්න පුළුවන් තත්ත්වයට ආවා. ඇත්තටම අර වෙනදා දින 4-5 ගෙවුණ අසනීපයක් සුපුරුදු විදියට මේ බෙල්ලේ මේ උගුරේ සෙමගතියක් හැදීගෙන උනේන එන වෙන්දටත් හැදෙන විදිය. හැබැයි මේ සතිය මේ මේ මේ වාරේ හැදිච්ච එක මටම හිතාගන්න

0: වන මේ නිවීම ලැබෙන්නටත් මේ සීලුම් පින් හේතු වේවා කියලා ඔබට අපි ඉක්මනින් මතක් කරන්නම් මෙවැනි ධර්මදේශනා සඳහා ඔබ දායක වෙන්නට ඕන නම් 0777 25214 අංකෙන් කෞෂිට කතා කරන්න. ඒ වගේම උතුම් වූ දඹදිව බුද්ධගයා වේදී ඔබ කටින පින්කම් සඳහා දායක වෙන්න පුළුවන් net fm මේ travel net ආයතනයත් සමග 0112 863 363 0112 863 363 අංකෙන් travel net ආයතනය අමතන්න. නොවැම්බර් 15 සිට 27 දක්වාත් ඒ වගේම නොවැම්බර් 16 සිට 28 දක්වාත් කටින පින්කම සඳහා බුද්ධගයා වේදී දායක වෙන්න ඔබට හැකියාව තිබෙනවා travel net සමග. ඒ පණිවිඩයත් එක්ක අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. දිගින් දිගටම ධර්මය සුරේ ඉන්න කොයිතරම් හිතට සැනසීමක් ලැබෙනවාද කියලා ඔබට මැනවින් පැහැදිලි වේවි. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
1: Sit mit Asapur.

0: දිව අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: Wake up, Saturday hormones, Alpha Studio.
2: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
1: Yes, yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
5: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
4: සංසාරයක් කියන්නෙම කතන්දර ගුඩක එකතුවක්. ඒ කතන්දර තුළ ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක Net FM සංසාර කතන්දර.
6: ඒකේ වටාචාරින් තමයි.
7: ඒත් දේවින් වහන්ස අමුතු ඇඳුමකින් සැරසී ඔහු සමග සල්ලාපයේ යෙදී සිටින කාන්තාව
6: කේවට්ටයාගේ මුව තුලට
8: එල්ලේ බලා වර්චස් පිටක් හෙළූ කතාව.
4: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමයකට සති අන්තයේ අලුත් වෙනසක්.
5: Net FM සංසාර කතන්දර
4: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: දින ව්‍යාකූල වන මිනිස්සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් තිරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ නිතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් උතුම් ධර්මානුශාසනාවක් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට. ඔබේ මියගිය මව්පියන් ඥාතීන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් විදිහට, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට, මේ ආදී ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව පළ කරන්නට ඔබට පුළුවන්. ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 07777725214 අංකයට. එවැගේම නෙතෆෙම් ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලාව සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කැමති නම් ඔබේ විහාරස්ථානයේ මෙවැනි උතුම් පින්කමක් පවත්වන්නට 07744152272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා පොහෝ දවසේ ඔබේ විහාරස්ථානයේදී දවස පුරාම දිවයිනේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරවා සිදු කරන මේ පොහෝදා පින්කම් මාලාව සමග එකබද්ධවන්නටත් පුළුවන් බව අපි මේ සමගම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. අද සෙනසුරාදා ධර්ම දක්ෂිණාවට අපි නමස්කාර පූරකව ආරාධනා කළේ පොල්ගස්සෝවිට සීමලාගොඩ සඳමෙත් අරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය වන්දනීය පූජනීය සීමලාගොඩ ධම්මින්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට නැවතුම් පූරක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්මානුශාසනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සංකතස්ස සංකත ලක්ඛනානි කතමානි තීනි උපාධෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්ථම් පඤ්ඤායති තී. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්නතුනි, නෙතෙපෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාමය පින්කම ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේලා, දසසිල් මාතාවන්, එවගේම ලංකාවාසී ලෝකවාසී බෞද්ධ අබෞද්ධ පින්නතුනි, ධර්මයෙන් අපේ ජීවිතවල භෞතික සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය, ඔරොත්තු දීම, යමක් පාලනය කර ගැනීමේ හැකියාව වැඩි දියුණු කරනවා, වර්ධනය කරනවා. අද මම මේ දේශනාවේ මාතෘකා දේශනාව හැටියට පැහැදිලි කරපු සූත්‍ර පාඨය සංකත ලක්ෂණ සූත්‍ර දේශනාවෙන පාඨයක්. මේ දේශනාවේ පැහැදිලි කරන්නට අවශ්‍ය කරන මූලිකම කාරණිය තමයි, අපි අපේ ජීවිත ගමනේ වෙනස්වීම් වලට ලක්වීම්, වෙනස්වීමේදී ඔරොත්තු දීම කියන කාරණය කොතරම් පුරුදු කොට තියෙනවද? වෙනස්වීමට ඔරොත්තු දෙනවා කියලා කියන්නේ ඇතිවෙන වෙනස්කම් හමුවේදී අපිට අපේ ජීවිත ඒ වෙනස්වීම කියන කාරණේදී කොතරම් ප්‍රමාණයකින් දරාගන්න අපි සුදුසුද? ඒ දරා ගැනීමට කොයිතරම් නම් අපි සැදී පැහැදී ඉන්නවද කියන කාරණය ධර්මානුකූලව පිනතුනි විසඳ ගන්න ඕන කාරණයක්. දැන් තථාගත දේශනාවේ වෙනස් වෙනවා කියලා කියන්නෙම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මෙන්න මේ කාරණා තුන සම්බන්ධයෙන් අපි කුමන ආකාරයේ හැසිරීමකින්ද යුක්ත වෙන්නේ? මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මතාවය අපි කුමන ආකාරයෙන් මේ ජීවිතවල මෙනෙහි කරනවද? දැන් විද්‍යාවට අනුව වෙනස්වීම කියලා කියන්නේ සෛල බිඳී යාම, විශ්වයේ ප්‍රසාරණය, මෙන්න මේ කියන අවස්ථාව. බුදුදහමට අනුව ගත්තොත් ප්‍රත්‍යංගෙන් හටගත්, ඒ කියන්නේ සංඛත ධර්මයන් ප්‍රත්‍යංගෙන් හටගත් සෑම දෙයක්ම වෙනස් ස්වභාවයට පත් වෙනවා. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ. සංස්කාර ධර්මයන් ඒකාන්තයෙන්ම අනිත්‍යයි, හටගෙන බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. ඒ සංස්කාරවල ස්වභාවය තමයි හටගෙන බිඳී යාම. බුද්ධ දේශනාවේ මම අර මූලිකවත් පැහැදිලි කළා, වෙනස් වීම කියලා කියන්නේ අනිච්ච ලක්ෂණය. යමක් අනිත්‍ය නිසාම ඒක දුකයි, ඒ කියන්නේ අතෘප්තිකර බව. ඒ කිසිවක් අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ. එහෙම පාලනය කරන්න බැරි නිසා ඒ පාලනය කරන්න බැරි බව අපි කියනවා අනිච්ච, දුක්ඛ, අනාත්ම කියලා. එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණය අනිච්ච, දුක්ඛ, අනාත්ම කියලා පැහැදිලි කරන්නේ මේ ලෝක ධාතුවේ ස්වභාවය. දැන් අපි පහුගිය දවසක අත්විඳ අමිහිරිම සිද්ධිය තමයි මීගමුව බන්ධනාගාරය තුල රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවෙච්ච ගැටුමත්, ඉන්පසුව රාජකාරියේ නිරත වෙච්ච
ඒ ජෙලර් මහත්තුරුන්ට ප්‍රහාර දීම නිසා ඒ ඇත්තෝ ඝාතනය වීමත්. සිරකරුවන්ගේ දෙමව්පියන් හැටියට සහෝදර සහෝදරයන් හැටියටත්, එවැගේම ජෙලර් මහත්තුරුන්ගේ දෙමව්පියෝ සහ සහෝදර සහෝදරයන් හැටියට හිතවතුන් හැටියට ඒ තත්ත්වයේදී පශ්චාත්තාප වෙලා ශෝක වෙලා සමහර ඇත්තෝ ආවේගයට පත් වෙලා මේ කාරණය පිළිබඳ විවිධ අදහස් සමාජගත කරන්න කටයුතු කළා. වෙනස් වීම වලට ඔරොත්තු නොදෙන යම් සමාජයක්, වෙනස් වීම වලට ඔරොත්තු නොදෙන යම් ජන සමූහයක්, වෙනස් වීම වැළඳ ගන්න කැමති නැති පිරිසක් තමන්ගේ ජීවිතයේ සංස්කරණය කරගන්න අවස්ථාව ලද අවස්ථාවේදී පවා එය බැහැර කිරීමට කල්පනා කරන ඇත්තෝ, මේ ජීවිතේ පුනරුත්ථාපනය වෙලා නැවත සම්මත යහපත් සමාජයේ කටයුතු කළ යුතුය කියලා හිතන්න බැරි සමහර ඇත්තෝ, තමන්ගේ සුපුරුදු අයහපත් ජීවිතයම ඒ විදියට පවත්වන්න ඉඩ දෙන්න කියලා කල්පනා කරලා කටයුතු කරනවා. එහි අවසාන පියවර බවට පත්වෙන්නේ බුද්ධෝත්පාද කාලෙක මේ ලද මනුස්ස ජීවිතය අවභාවිතා කරලා භද්‍ර මරණයක් අත්පත් කරගන්න තියෙන මේ අවස්ථාව අභද්‍ර මරණයක් අත්පත් කරගන්න සමහර ඇත්තෝ කටයුතු කරනවා. ඒ සඳහා ඇතැම් අය උදව් කරනවා, ඇතැම් අය වෙනුවෙන් අනවශ්‍ය අභිප්‍රේරණයක් හදනවා. මේ සමාජය යහමගට ගන්න කියලා යම් වෙලාවක යමෙක් උත්සාහ කළත් ඒ උත්සාහය ව්‍යාර්ථ කරන්න කටයුතු කරනවා. ඒක ප්‍රධාන හේතුව තථාගත දේශනාවේ පිනතුනි පැහැදිලි කරනවා ෂණ බංගුරවාදය කියලා ඉගැන්වීමක්. ඒ කියන්නේ බුදු දහමට අනුව ගත්තොත් වෙනස් වීම කියන එක වසරකින් හෝ දිනකින් හෝ තප්පර ප්‍රමාණයකින් සිදුවන දෙයක් නෙවෙයි. තප්පරයක් තප්පරයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ ජීවිත විනාශයට පත් වෙන. අපි සාමාන්‍ය වහරේ කියනවා එක ගඟකට එක පුද්ගලයෙකුට එක වරකට වඩා බහින්න බෑ කියලා. ඒ කියන්නේ ගඟත් වෙනස් වෙනවා, පුද්ගලයාත් වෙනස් වෙනවා. මේ විනාශ වීම කියලා කියන්නෙම පටිච්ච සමුප්පාදය හේතුඵල ධමයට අනුවම සිද්ධ වෙන දෙයක් මිස අහඹුවක් නෙවෙයි. નિરાයාසයෙන්ම වෙනස් වීමක් නෙවෙයි. හේතුන් නිසා හටගත් යමක්ද ඒ හේතු නැති වුනහම විනාශ වෙනවා. හේතු පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජරේ. හේතුවක් නිසා හටගත් ඕනෙම දෙයක් ඒ හේතුව නැති වුනහම ඔරොත්තු දෙන්නේ නැතුනම ඒක විනාශ වෙනවා. හැබැයි මේ වෙනස් වීමට ඔරොත්තු නොදීම වෙනස් වීම දරා ගන්න බැරිකම තමයි මේ ලෝකේ තියෙන ප්‍රධානතම බාධාව. ඒ කියන්නේ විභාගයකට ඉදිරිපත් වෙන දරුවෙකුට ජය පරාජය ඔරොත්තු දෙන්නේ නැහැ. රැකියාවේ වෙනස්කම් හැදුනහම ඒ අලුත් ස්ථානයට ගිහිල්ලා ඒ කටයුතු සුපුරුදු පරිදි කරන්න ඔරොත්තු දෙන්නේ නැහැ. ධනවන්තකම් දුප්පත්කම් බවට පත් වෙනකොට, දුප්පත්කම් ධනවන්තකම් බවට පත් වෙනකොට, බලය ධනය ලැබෙනකොට ඒවට ඒව දරා ගන්න බෑ, ඒවට ඔරොත්තු දෙන්නේ නැහැ. උගත්කම, ශාරීරික රෝගාබාධ මේ දේවල් වලදී සමහර ඇතෝ අකාලේ ජීවිතය නැති කර ගන්න උත්සාහ කරනවා. හේතුව වෙනස්කම දරා ගන්න බැරි කම. සතථාගත දේශනාවේ පින්නතුනි මේ වෙනස්කම බුදුරජාණන් වහන්සේ දරාගත් බව නිසාමයි උන්වහන්සේගේ ගුණයන් අතර තාදී ගුණ අපි ශ්‍රේෂ්ඨයි කියලා පැහැදිලි කරන්නේ. අටලෝ දහමින් කම්පා නොවිච්ච බව සහ මේ අකම්පිත ගුණේ එක මහා මංගල සූත්‍ර දේශනාවේ පැහැදිලි කළේ පුට්ටස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. මේ අකම්පිත බව අටලෝ ධම්මින් කම්පා නොවීම
අෂ්ටලෝක ධර්මයම අනිත්‍යයි කියලා කල්පනාවෙන් යුක්තව කටයුතු කිරීම කියන එක තථාගත අනුශාසනාවක්. ලාභ අලාභ යසහයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන අටම අනිත්‍යයි. අනිත්‍ය කාරණා අටක් පිළිබඳව මොනම අවස්ථාවකවත් අපිට නিত্য සිතුවිල්ලක් පින්නතුනි සකස ගන්න බෑ. අටම අනිත්‍යයි නම් අනිත්‍ය ධර්මතාවයන් සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න ඕනේ ඒ අවබෝධය සහිතව. දැන් අනිත්‍යයි කියන්නේ අසුභය ගොඩනගා ගන්න ඕන තැනක් නෙමෙයි. ඍණාත්මකව හිතන්නේ නැතුව ධනාත්මකව හිතන්න කල්පනා කිරීම. දැන් ඔය දසරථ ජාතකයේදී දසරථ රජතුමාගේ මිය යාමත් එක්ක දසරථ රජතුමාගේ අනුප්‍රාප්තික පුතා අතිශය සංවේගයට ශෝකයට පත් වෙනවා. බුදුහාර දසරථ සූත්‍රයේදී දේශනා කරන්නේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ඒ කියන්නේ අපි හිතන දේවල් ඔක්කොම වෙන්නේ නැහැ. නොහිතන දේවල් වෙන්න තියෙන ඉඩකඩ තියෙනවා. 2026 ආරම්භ වෙනකොට අපි හිතපු දෙයක් තිබුණා. එයින් මේ වෙද්දී ඉටු වෙච්ච ප්‍රමාණයක් තියෙනවා, ඉටු නොවෙච්ච ප්‍රමාණයකුත් තියෙනවා. ඉටු වෙච්ච ප්‍රමාණය පිළිබඳව පින්නතනි ප්‍රශ්නයක් නැහැ. ඉටු වෙච්ච ප්‍රමාණය හරි, ඒක ප්‍රශ්නයක් නැහැ. මෙතන ගැටලුව තියෙන්නේ ඉටු නොවෙච්ච ප්‍රමාණය. ඉටු වෙච්ච ප්‍රමාණය ගැටලුවක් නැහැ, ඉටු නොවෙච්ච ප්‍රමාණය. අනේ ඉටු නොවෙච්ච ප්‍රමාණය පිළිබඳව ඍණාත්මකව හිතලා පසුතැවෙනව නෙවෙයි, ඒක පිළිබඳවත් ධනාත්මකව හිතන්න ඕනේ. වෙන්න තියෙන නරකම දෙයට හිත හදාගන්නවා කියන එක තමයි මෙතනදී කරන්නේ. එහෙම නැතුව අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා අපි මොනවත්ම කරන්න ඕනේ නැහැ, මොකවත්ම කළ යුතු නැහැ, කලාට වැඩක් නැහැ කියලා අසුභවාදීව කල්පනා කරලා මේ ජීවිතයෙන් පලා යන්නට අවශ්‍ය කරන මානසික ස්වභාවය හදාගන්න එක නෙවෙයි ධර්මයේ වගකීම. ඒ හැම දෙයක්ම දුක්ඛ සත්‍යයට යටත් තථාගතයන් වහන්සේ දේශනාවේ නිතර පැහැදිලි කළේ මහණෙනි, අපි මරණ ධර්මතාවයේ ඉක්මවපු පිරිසක් නෙවෙයි. අපි ව්‍යාධි ධර්මතාවයේ ඉක්මවපු පිරිසක් නෙවෙයි. අපි ජරා ධර්මතාවයේ ඉක්මවපු පිරිසක් නෙවෙයි. ඒ නිසා අපි තුල ව්‍යාධීන් හැදෙනවා, අපි ජරාවටපත් වෙනවා, පින්නතුනි අපි මරණයටපත් වෙනවා. මෙන්න මේ අවබෝධය සකස් කර ගැනීම, අකම්පිත ගුණය නිර්මාණය කර ගැනීම සැබෑ බුද්ධ වචනයට අනුගත වීමක්. දැන් තථාගත චරිතයේ ගත්තත් අටුවා ආදී පසුකාලීනව ඇතිවෙච්ච සංසිද්ධි අවස්ථා පිළිබඳව බැලුවත් වෙනස් වීම වලට තථාගතයන් වහන්සේ ඔරොත්තු දීපු ආකාරය ශ්‍රාවකයන් වහන්සේලා අනුගාමිකයන් හැටියට අපිට ලොකු ආදර්ශයක්. මාගන්දියාව බුදුරජාණන් වහන්සේට අපහාස කළා. ඒ හැම වෙලාවකදී මානන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා, ඇයි බුදුහාමුදුරනි අපි මෙතරම් නින්දා ඉවසන්නේ? ඉවසන්න ඕනේනේ, අපි යමු. දැන් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයට දේශනා කරන්නේ, මහණෙනි ඔබට යමෙක් දෝෂාරෝපණය කරද්දී ඔබ ඔවුන්ට ක්‍රෝධ කරන්න එපා. ඔබ ඔවුන්ට ක්‍රෝධ කළාම ඔබේ ආධ්‍යාත්මය පිරිහෙනවා. දෙක, එහෙම ක්‍රෝධ කළාම දායක පිරිස අපිට කියන කාරණය අපිට තේරුම් යන්නේ නැති වෙනවා. නැවත කිව්වොත් දායකයෝ ගිහි ඇත්තෝ හැටියට ස්වාමීන් වහන්සේලාට බණිනවනම්, ස්වාමීන් වහන්සේලා ගිහි ඇත්තෝ හැට වෙනම බණිනවනම් අපි දෙගොල්ලා දෙගොල්ලන්ටම බැන බැන හිටියට මේ ආධ්‍යාත්මික ජීවිතයේ කිසිදු පරමාර්ථයක් පිනතු හිටුවෙන්නේ නැහැ.
දැන් දේවදත්ත හාමුදුරුව පංචවරය ඉදිරිපත් කරලා සාසනිකව තථාගතයන් වහන්සේ පිළිබඳව සමාජයේ අන්‍ය මතයක් නිර්මාණය කළා. එකදු වේලාවකවත් බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුව පිළිබඳ තරහවක්, වෛරයක්, ක්‍රෝධයක් හටගත්තේ නැහැ. රාජරාජ මහාමාත්‍යවරු යොදාගෙන දේවදත්ත හාමුදුරුව මැඩලන්න කටයුතු කළෙත් නැහැ. ගයා ශීර්ෂයට තමන්ට එකඟ වෙච්ච ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ගියාට පස්සේ සැරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා, ඒ ගියපු ස්වාමීන් වහන්සේලාට මේ සාසනික ස්වභාවය පැහැදිලි කරලා උන්වහන්සේලා නැවත මේ ස්ථානට වැඩම කරන්න කියලා. කියන්නේ අපි ධර්මයේ වරදකරුව පිළිබඳව ක්‍රෝධයෙන්වත් වෛරයෙන්වත් බලන්නේ නැහැ. සෑම වරදකරුවේ පිළිබඳව අපි ධර්මානුකූලව බලන්නේ මෛත්‍රියෙන්. වරදකරුවෙක් කියලා කියන්නේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගියෙක්. ඔහු වෛරයට ක්‍රෝධයට පාත්‍ර විය යුතු කෙනෙක් නෙවෙයි, ප්‍රතිකාර ලැබිය යුතු රෝගියෙක්. දේවදත්ත හාමුදුරුවන්ගේ සංඝ බෙහෙදේ ආදී කටයුතු මේ සියල්ල බුදුරජාණන් වහන්සේ ඉවසුවා. දැන් චින්චි මානවිකාවගේ චෝදනා ඉතාමත්ම දරුණු ආත්ම ගෞරවයට හානි වෙන විදියට තමයි චින්චි මානවිකා බුදුහාට චෝදනා කළේ. ඒ හැම වෙලාවකදීම තථාගතයන් වහන්සේ මහා මෙරක්සේ නොසලී කටයුතු කළා. බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ නමක් හැටියට අපේ ගෞතම බුදුහාමුදුරුවන්ට එහෙම අධ්‍යක්ෂින් ලැබෙද්දී පවා උන්වහන්සේ තමන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව තමන්ගේ ශ්‍රාවකයන් ශික්ෂණයටපත් කිරීම වෙනුවෙන් ඒ අවශ්‍ය කරන මෙහෙවීම සිදු කළා. එවැගේම පුණහාමුදුරු සුණාපරන්තේ මිනිස්සු හරි රළුය, හරි සැඩපුරුෂය, එවැගේම වසන ප්‍රදේශය තුල ඉතාම නරක විදියට හැසිරෙනවායි. ඔබ වහන්සේට බැන්නොත් ඒගොල්ලෝ ගහන එකක් නැණි, ගැහුවොත් අතපය කපන එකක් නැණි. ඒ හැම වෙලාවකම හැම කාරණයක්ම ඉතාමත්ම මෙත්සිතින් ඉවසුවා. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පුණහාමුදුරුවන්ට සුණාපරන්තේ වැඩ වාසය කරන්න පුළුවන් ඉවසීමක් නැති කෙනෙකුට, දරා ගැනීමක් නැති කෙනෙකුට, ඔරොත්තු දීමේ හැකියාවක් නැති කෙනෙකුට මේ ලෝකේ පින්නතුනි යමක් දරා ගන්න, පහදා ගන්න, ඒ මත ජීවිතය පවත්වා ගන්න අපහසුයි. දැන් පටාචාර කතාවේදී, කිසා ගෞතමිය කතාවේදී කොහොමද අහිමිීමේ ඇත්ත දරාගත්තේ? බන්දුල මල්ලිකාවට නැති වෙන්නේ තමන්ගේ සැමියා විතරක් නෙමේ, දරුවෝ 32 දෙනාම. තමන්ගේ සේවිකාවක අතින් එළඟි තෙල් පාත්‍රය බිමට වැටුණහම ආනන්දහාර පැහැදිලි කරනවා, මල්ලිකාවෙනි කැඩුන දේ කැඩුනා, බිඳුන දේ බිඳුනා, ඕ ස්වාමිනි මන් දන්නවා. මම මේ මගේ සැමියයි දරුවෝ 32 දෙනයි එකවර එක තැන මැරිලා ඒ හසුන්පත ඉනේ රඳවගෙනයි මම මේ දානේ බෙදන්නේ. ඒ කියන්නේ දන්නවා මල දරුවාට පණ දෙන්න බෑ, හැබැයි දන් දීලා පින් දෙන්න පුළුවන්. මම දැක්කා පහුගිය දවසක මව්වරු ඉතාමත්ම ශෝකයෙන් සංවේගයෙන් තමන්ගේ දරුවෝ සම්බන්ධයෙන් කතා කළා. ඒක ඇත්ත. හොරෙක්ුණත්, වංචාකාරයෙක්ුණත්, මිනී මරුවෙක්ුණත් තමන්ගේ අම්මට ඒ ඇත්ත දරුවෝ තමයි. දෙව්දත් මවට මැනවි, එහෙමයි අපි ඉතිහාසයේ සාහිත්‍යයේ කතා කළේ. මේ ලෝකේ කාට වැරදි වුණා දෙව්දතුන් වහන්සේගේ අම්මට දෙව්දතුන් වහන්සේ මහා මෙරක්. මම දැක ත්‍රිවිලරයක පිටිපස්සේ ලියලා තියෙනවා, සතේ අතේ නැතත් අම පුතේ කියයි. ඒ තමයි අම්මා. නමුත් මම ස්වාමීන් වහන්සේ නමක් හැටියට අම්මලත් එක 100%ක් එකඟ නැහැ. ඇතැම් විට හිතුවක්කාරකම් මත අම්මලගේ වචන අහන්න නැතුව දරුවෝ එහෙම වුණා වෙන්නේ නැති. නමුත් සමහර දෙමව්පියෝ මතක තියාගන්න ඕනි,
විභාග සමත් කරන අපේ දරුවෝ ජීවිතත් සමත් කරන්න ඕනි. දැනුම කුසලතා දියුණු කර ගන්න දරුවෝ ආකල්ප දියුණු කර ගන්න ඕනි. දහම් අධ්‍යාපනයට ශික්ෂණයට දරුවෝ යොමු කරන්න ඕනි. පුංචි එක වරද දෙක ගුරුවරුන්ට දොස් කියමින් ආයතනවලට දොස් කියමින් කටයුතු නොකොට තමන්ගේ දරුවාව සකස ගන්න ඕනි. අනාගතයේ දවසකදී එවැනි ව්‍යසනයක් හමුවේදී පවා අපේ දරුවන්ට අතුරු ආන්තරාවක් නොවෙන්න නම් දරුවෝ ඉතාම පුංචි කාලේඳලා ධර්ම මාර්ගයට නැඹුරු කරමින් ආධ්‍යාත්මික ගුණවගාව හදමින් වරදේ බය දකිමින් හිරියොත්තප්ප ගුණය සහිත දරුවෝ නිර්මාණය කරන්න ඕනි. එහෙම යම් වෙලාවක නිර්මාණය කළොත් ඒ අම්මලා අතිජාත මව්වරු වෙයි, ඒ තාත්තලා අතිජාත පියවරු වෙයි, අතිජාත දරුවෙක් අනුජාත දරුවෙක් නිර්මාණය කිරීම තමයි අම්ම කෙනෙක්ගේ වටිනකම, තාත්ත කෙනෙක්ගේ වටිනකම. අම්මගේ කඳුළු ඇත්ත තමයි, නමුත් එතනදී අපි තව පියවරක් ඉදිරියට තියන්න ඕනි. දැන් අපි සාමාන්‍යයෙන් පිනතුනි පටාචාරාව ගැන, කිසා ගෞතමිය ගැන, එයත්තන්ගේ ආධ්‍යාත්මික සුවය ගැන කල්පනා කළොත් පැහැදිලි වෙන්නේ වෙනස් වීම අවබෝධ කර ගැනීම මත මානසික ශක්තිය ඉහළට ඔසවා ගැනීම නිසයි එයත්තන්ට ආධ්‍යාත්මික ජීවිතයක් උතුම් විමුක්තියක් සාධනය කර ගන්න අවස්ථාව ලැබුණේ. දැන් අශෝක අධිරාජ්‍ය ගත්තොත් කාලිංග යුද්ධයේදී මහා විනාශයක් ඇති වුණා. චණ්ඩාශෝක රජතුමා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරලා අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමතා න මී යන්ති යේ පමත්තා යතමත. අප්‍රමාදී බව ශේෂ්ඨයි, ප්‍රමාද වෙච්ච අය නොමලත් මලවුන් හා සමානයි කියලා පැහැදිලි කරද්දී අශෝක රජතුමා මනස වෙනස් කරගත්තා. එතුමා දැනගත්තා මේ ලෝකයේ සැනසීම තියෙන්නේ මෙතන නෙවෙයි කියලා. සිරිසංගබෝ රජතුමා රාජ්‍යත්වයේ සැප සම්පත් වෙනස් වෙන සුළුයි කියලා දැනගත්තා. තැතිගැන්මකින් තොරවම තමන්ගේ හිස පවා දන් දීමට එතුමා ඔරොත්තු දුන්නා. අද දවසේ අපි දකින සමහර ප්‍රවෘත්තිවලදී පේන්නේ මේ දරා ගැනීම නැතිකම. තනතුරු තාවකාලිකයි, බලය තාවකාලිකයි, මේ කියන හැකියාවන් තාවකාලිකයි. ඒ හැම දෙයක්ම නැතිවෙච්ච දවසකදීත් ගෞරවාන්විත ජීවිතයක් ගත කරන්නට නම් මේ මොහොතේ අපි අත්හරීම පුරුදු කරන්න ඕනි. අපිට නියපොත්තක් කැඩුනත් එක මහා අමාරු දෙයක් හිතනවා. සිරිසංගබෝ රජතුමා හිස දන් දෙනවා. ඇයි? මනස එතනට දියුණු කරලා තියෙන්නේ. අනුන්ගේ සල්ලිවලට ආසාවෙන්, අනුන්ගේ වස්තුවට ආසාවෙන්, අනුන්ගේ බලයට ආසාවෙන්, අනුන්ගේ දේපලට ආසාවෙන් ජීවිතය නැති නාස්ති කරගන්නේ නැතිව ඒ හැම දෙයක්ම දරාගෙන පවතින තරම් පින්නතුනි අපි ඔරොත්තු දෙන්න ඕනි. ඔය ජපන් සෙන් දහමි ඉතා ලස්සන කතාවක් කියනවා. ඔය උණ බම්බුවේ කතාව කියන්නේ පින්නතුනි මහා කුණාටුවක් එද්දී ශක්තිමත් වෙච්ච විශාල ඕග්ගස් නොනිමි නොනැමි ඉන්න උත්සාහ කරද්දී ප්‍රතිඵලය තමයි නම්‍යශීලී බව නැතිවෙන ඕග්ගස් බිමට පෙරලෙනවා. හැබැයි නොනැමෙන්නේ නැතිව බිමට පෙරෙන ඕග්ගස් වෙනුවට උණගස නැමෙනවා මේ සුළඟ දෙසට. සුළඟ ඉවර වුණා, සුළඟ අවසන් වුණාම නැවත මේ උණ ගහ ඍජු වෙනවා. ඔරොත්තු කියන්නේ වෙනස් වීමට ඔරොත්තු දෙනවා කියන්නේ නම්‍යශීලී වීමම තමයි. වෙන තුනේ අපි නම්‍යශීලී වෙන්න ඕනේ.
අපි හැම වෙලාවකම මමම හරි මගේ මතයම හරි කියලා ඉන්න බෑ. ඒ සමාජයේ තත්ත්වයන් වලට අනුගත වීම කියන එක අපේ ජීවිතයේ කොටසක්. ඔය එක සෙන් ගුරුවරේ මහාචාර්යවරේ තේ පිළිගන්නකොට තේ කෝප්පෙට තේ දාලා පිරිලා ඉතිරිලා යද්දිත් ආයෙ තේ පුරෙව්වා. ඒ වෙලාවේ සෙන් ගුරුවරයා පැහැදිලි කරනවා මෙහෙමයි, දැන් ඇති මේ කෝප්පෙට වතුර ඇති, තේ හොඳටම ඇති. එතකොට මේ අවස්ථාවේ පැහැදිලි කරනවා, නෑ ඔබ මේ කෝප්පේ තියෙන වතුර ටික තේ ටික ඉවර කරන අවසන් කරගන්න, එක පිටතට දාන්න. එතකොට ඔබට තව තේවක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ හිත ඇතුලේ පවත්ත ගන්න ඕනේ නැති ගොඩාක් දේවල් පවත්තා ගැනීම අපේ සමතුලිත බව බිඳෙන්න ප්‍රධාන හේතුව. දැන් තථාගත දේශනාවේ පැහැදිලි කරනවා, ඔය වෙනස් වීමට ඔරොත්තු දෙන්න නම් අපි මානසිකව සූදානම් වෙන්න ඕනේ. ඒ සමතුලිතතාවය ආරක්ෂා කරගන්න ප්‍රායෝගිකව අපි මේ මනස දියුණු කරන්න කටයුතු කරන්න ඕනේ. ඉතින්දී දහමේ සහ මනෝවිද්‍යාවේ පැහැදිලි කරන කාරණා කීපයක්, පළවෙනික තමයි අපේක්ෂාවන් කළමනාකරණය කරන්න ඕනේ. දැන් බොහෝ මිනිසු මානසිකව වැටෙන්නේ ලෝකයේ හෝ මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා කටයුතු කරන එක. يعني අපේ අපේක්ෂාව තමයි ලෝකය වෙනස් වෙන්නෙත් නැහැ, මිනිස්සු වෙනස් වෙන්නෙත් නැහැ. එහෙම හිතලා කටයුතු කරනවා. හැබැයි ඇත්ත කාරණේ පින්නතුනේ ලෝකයත් වෙනස් වෙනවා, මිනිස්සුත් වෙනස් වෙනවා. ඒක අපි තේරුම් ගන්න. දෙක, සියල්ල වෙනස් වෙන්න පුළුවන් කියලා හිතලා අපිට අපේ මනස පුරුදු කරන්න පුළුවන් නම්, සියල්ලම යම් දවසක වෙනස් විය හැකි කියලා මනස පුරුදු කරන්න පුළුවන් නම් එතන ගැටලුවක් නැහැ. දැන් ඔය සතිපට්ඨානේ පැහැදිලි කරන අවස්ථාවක් ගත්තොත් මෙන්නතුනි මෙහෙමයි. මනස අතීතයේ ලැබුම් ගන්නවා. ඇයි මෙහෙම වුනේ කියලා අපි හිතනවා. ශෝකය ඇති වෙනවා, අනාගතය ගැන අනවශ්‍ය බයක් ඇති වෙනවා. ඒ මත ආතතිය හද. ආතතිය කියන්නේ යමක් පිළිබඳව අසුභවාදීව හිතනා වගේම යථාර්ථයෙන් ඉවත් වෙලා කටයුතු කරනවා. දැන් ඒ විසඳුම තමයි වර්තමාන මේ ෂණය තුල ජීවත් වීම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ෂණ බංගුරවාදයේදී කියනවා අපේ රූප ස්වභාවය චිත්තක්ෂර 17න් 17 වෙනස් වෙනවා. විදුලියක් කොටද්දි, අකුණක් ගහද්දි එතන චිත්තක්ෂණ 1000ක් විතර තියෙනවා. චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ බොහෝම අල්ප ප්‍රමාණයක්. ඒ නිසා බොහෝ අල්ප ප්‍රමාණයකදී මේ ජීවිතේ වෙනස් වෙනවා. අන්නේ මේ ෂණය තුල ජීවත් වීම යථාවාදී තථාකාරී වීම සිදුවන වෙනස්කම් පිළිබඳව විනිශ්චයකින් තොර උපේක්ෂාවෙන් බලන්න ඕනේ. සිදුවෙන වෙනස්කම් ගැන විමසීමෙන් උපේක්ෂාවෙන් බලන්න ඕනේ. ඊළඟට උපේක්ෂා චෛතසිකේ වර්ධනය කර ගන්න ඕනේ. කියන්නේ වෙන තුනේ උපේක්ෂාව කියන්නේ මදහත් බව. අන්තගාමී ලෙස ඇලීම හෝ ගැටීම නැත්තම් මනස වෙනස් වීම හැමෙහිදී කඩා වැටෙන්නේ නැහැ. යමක් අහිමි වෙච්ච වෙලාවකදී පවා ඒක ලෝක ස්වභාවය බව කියන එක අපි තේරුම් අරගෙන සිත සංසුන් කරගත්තොත් ඒක තමයි පින්නතුනි බුදුදහම. මෙන්න මේ වෙනස් වීමට ඔරොත්තු දීම කියන කාරණේදී අපිට කතා කරන්න පුළුවන් කාරණා දෙකක්, වචන දෙකක් තියෙනවා. ඒක මෙයාත් හොඳට දන්නවා. එකක් තමයි ප්‍රතික්‍රියා දක්වීම, අනික තමයි ප්‍රතිචාර දැක්වීම. ප්‍රතිචාර දැක්වීමයි ප්‍රතික්‍රියා දැක්වීමයි කියන්නේ දෙකක්. වෙනස් වීමක් වෙච්ච ගමන්ම කලබල වෙලා කෑ ගහලා
එකට ප්‍රතික්‍රියාවක් හැටියට ඒ කටයුත්ත කළොත් එක පින්නතට ප්‍රතික්‍රියා, ක්‍රියාවට ප්‍රතික්‍රියාව. හැබැයි ප්‍රතිචාරය කියන්නේ ඊට වඩා වෙනස්. මොහොතක් නතර වෙලා හිතලා මතලා බුද්ධිමත්ව ගන්න තීන්දුව තමයි ප්‍රතිචාර කියලා කියන්නේ. ඒ ප්‍රතික්‍රියා ගොඩක් වෙලාවට හරි නෑ. දැන් අපිට ආවේගයක් ආවොත් ඒ ආවේගය අපේ හිත තුළට ඇවිල්ලා අපේ මේ ලේ ධාතුවත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රතිචාර දක්වන්න ගත වෙන කාලය තප්පර 90ක්. ඉතින් ඔය තප්පර 90 අපිට ඉවසන්න පුළුවන් නම් ඒක ඉතාම වාසනාවක්. ඒ තප්පර 90 ඉවසන්න බැරි නම් ඒක අභාග්‍යයක්. ඒ නිසා අපි ලෝකේ ප්‍රතික්‍රියා දක්වන එක අනුමත නැහැ, ප්‍රතිචාර දැක්වීමයි අපි අනුමත කරන්නේ. ඒ වගේම පින්නතුනි, දැන් ධර්මයේදී විශේෂයෙන්ම ඔය සංයුත්ත නිකාය අනිච්ච සූත්‍රයේදී පැහැදිලි කළේ රූපං භික්ඛවේ අනිච්ඡං යද නිච්ඡං තන් දුක්ඛං. මහණෙනි, රූපය අනිත්‍යයි. යමක් අනිත්‍යයි නම් එය දුකයි, කියන අතෘප්ති කර බව. යමක් දුක නම් එය මගේ වසගේ පැවතින්න බෑ කියලා හිතන එක අනාත්මයි. මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියලා අපි යමක් නිවැරදිව දකිනවා නම්, ප්‍රඥාවෙන් දකිනවා නම් එතන ගැටුම් නිර්මාණය වෙන්නේ නැහැ. තමා මාතෘකාව හැටියට පැහැදිලි කරව පාඨය එක ඉතාමත්ම යෝග්‍ය එකක්. ඔය සංකත ලක්කන සූත්‍රයේ මේ කාරණේ පැහැදිලි කරන්නේ තීනිමානි භික්කවේ සංකතස්ස සංකත ලක්කනානි කතමේ තීනි උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍ිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. මහණෙනි, ප්‍රත්‍යංගෙන් හටගත් සියලු දේවල් ලක්ෂණ තුනකින් යුක්තයි. ඒ කියන්නේ ප්‍රත්‍යංග නිසා හටගත් ඕනම දේ ලක්ෂණ තුනයි. ඒ කියන්නේ හට ගැනීම පේන තියනවා, විනාශ වීම පේන තියනවා, පවතින දේවල් වෙනස් වීම පේන තියෙනවා. අපි කොහොමද පවතිනවා කියන්නේ වෙනස් වෙනවා කියන එක තමයි. අපි පවතිනවා කියන්නේ අපි වෙනස් වෙනවා. දැන් මෙයත් බලන්න, මේ ධර්ම දක්ෂිනා දේශනාව අපි නිතර අහන දේශනාව. දැන් අපි එදා දේශනා වහද්දී අපේ රූපය, අපේ කටහඬ, අපේ ස්වරූපයට වඩා අද මේ දේශනය ශ්‍රවණය කරනකොට අපේ ස්වරූපය වෙනස්. ඒතර ඒ කියන්නේ මේ ස්වරූපය අතර වෙනස්කම් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ පවතිනවා කියන්නේ වෙනස් වීමම තමයි. අන්නේ පවතිනවා කියන එක වෙනස් වීම කියලා දැනගත්තොත් යමේ ඔවුන්ට ලෝකේ දේවල් දරා ගන්න පහසුයි. කියන්නේ ලෝකය චලනීය වෙන හැම වෙලාවකම අපිද චලනීය විය යුතුයි කියලා පින්නතුනේ කොතකවත් කොතනකවත් නැහැ. දැන් ඔය පඨම ලෝක ධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, පෘථග්ජන මිනිසයා වෙනස් වීම හැමෙහිදී කම්පාවට පත් වෙනවා. බුද්ධිමත් ශ්‍රාවකයා ඊට ඔරොත්තු දෙන ආකාරයට කටයුතු කරනවා. කියන්නේ දැන් මේ ධර්මයේ කියනවා අසුතවා පුතුජනෝ ලාභම්පි. මේ ලෝකේ ධර්මය නොඇසූ පෘථග්ජනයා ලාභය අලාභය හැමෙහිදී ඇලෙමින් ගැටෙමින් හිත දූෂණය කරගන්නවා. හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මට ලැබුණු මේ ලාභය හෝ අලාභය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා හිතලා සුළු ස්වභාවයෙන් යුක්තව පවා කල්පනා කරලා යථාර්ථවාදීව දකිනු අවශ්‍ය වෙන්නේ මේ ලෝකේ යථාර්ථවාදීව ඒ ආකාරයෙන් දැකීම. දැන් පෙරත් සඳහන් කළා පුන්නහාමුද්‍රෝ පුන්නහාර සුනා පරන්තයට වැඩම කිරීම එම අවස්ථාව. ඒ වගේම දැන් ඔය වෙනස් වීමට ඔරොත්තු දෙන්න නම්
මානසික සමතුලිතතාවය මානසික සමබරතාවය පින්නතුනි අපි පුරුදු කරන්න ඕනේ. දැන් ඔය මජ්ඣිම නිකාය අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රාහුල හාමුදුරුවන්ට පච්චවෙක්කිත්වා කායෙන කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්චවෙක්කිත්වා මනසාය කම්මං කාතබ්බං. රාහුල නැවත සිතලා බලලා නිරීක්ෂණය කරලා කයින් ක්‍රියාවන් කරන්න ඕනි. සිතින් ක්‍රියාවන් කරන්න ඕනෙත් මනසින් ක්‍රියාවන් කරන්න ඕනෙත් එහෙමයි. ඒ කියන්නේ මනස වෙනස් වෙන්නේ බාහිර ලෝකයේ හමුවේදී නම්, අන්න එවැනි අවස්ථාවකදී සමබරතාවය තබා ගැනීමට අපි නිතර කටයුතු කරන්න ඕනේ. රාහුල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ඒ කාරණේ. දැන් ඔය දජග්ග සූත්‍ර දේශනාව කියන්නේ වෙනස් වීම හමු වෙද්දී තැති ගන්න, බය ගන්න, වෙනස් වීම දරා ගන්න බැරි වෙච්චහම බුදුහාර දේශනා කරනවා බුදුගුණ සජ්ජායනා කරන්න බයංවා චම්බි තත්ත්වංවා ලෝ මහන්සෝවා. ඒ කියන්නේ බිය තැති ගැනීම, ලොමු ඩැහැ ගැනීම කියන මේ කාරණා ටික අපි තුල ඇති වෙනවා. ඒ ඇති වෙන හැම වෙලාවකදීම තමන්ගේ ආගමේ දහමේ ආශිර්වාදයක් පවත්න්න තරම් මේ ආගම දහම තමන්ට සමීප කරන. උදාහරණයක් වෙන්න තුනේ, දැන් මේ ලැබෙන්නේ ඇසල සමය, වස් සිටින කාලේ. එතකොට ස්වාමින් වහන්සේලා 227කට අමතරව තව එක ශික්ෂාවක් සමාදන් වෙනවා 228ක්. දායක ඇත්තන්ටත් පුළුවන් පන්සිල් වෙනුවට අටසිල් මාස තුනම රකින්න. බුද්ධ පැනවීමට පරිබාහිර දේවල් නොකොට එම ආධ්‍යාත්මික ශක්තියක් කොටගෙන තමන්ගේ ජීවිතය මේ වස් කාලය තුළ යම් පරිවර්තනයක් කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. එතනදී බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව નિયમિત ඒ තක්ෂේරුව සහිත වීම පින්නතුනි ඉතා වැදගත්. අන්නේ තක්ෂේරුව ඒ ආකාරයෙන් පවත් ගන්න පුළුවන් වුණොත් ඒක තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉතා වටිනවා සහ වැදගත්. දැන් ගත්තොත් මෙහෙමයි. ඔය సంతానගතව ඇලීමයි හරි අහිමීම් දරා ගැනීමට නොහැකි වීම හරි මේ වගේ කාරණයක් නිසා මෙලව විතරක් නෙමෙයි පින්නතුනි අපේ සසරත් පරිහානියට පත් වෙන්න පුළුවන්. දැන් ඔය තිස්ස හාමුදුරුවන්ගේ කතාව, තිස්ස හාමුදුරුවෝ ඊටාම සියුම් නූලෙන් වියපු සිවුරක් පිළිබඳව බොහොම කැමැත්තෙන් කටයුතු කළා. හෙට දවසේ සිවුර පොරවනවා කියලා ඉඳලා අද දවසේ අපවත් වුණා. අපවත් වෙලා මේ සිවුරෙම උකුණෙක වෙලා ඉපදුනා. බුදුහාරෝ ඉස්සර අතේ තිබුණ ක්‍රමයක්. ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණාට පස්සේ උන්වහන්සේ සතු සිවුරු පිරිකර, ඒ සිවුරු පිරිකර නැති ස්වාමීන් වහන්සේලාට ගන්න ඉඩ සලස්සනවා. ඒ කියන්නේ කුඩයක් නැති හාමුදුරුවෝ කෙනෙක් නම් අර හාමුදුරුව ළඟ කුඩයක් තියෙනවා නම් එතනින් කුඩයක් ගත හැකි. පාත්‍රයක් අහිමි වෙච්ච හාමුදුරන් වහන්සේ නමක් නම් අපවත් වෙච්ච හාමුදුරන් වහන්සේ ළඟ පාත්‍ර තියෙනවා නම් එයින් පාත්‍රයක් ගන්න පුළුවන්. හැබැයි තමන් ළඟ නැති දෙයක් තමයි ගන්න ඕනේ. හැබැයි බුදුහාර පැනවීමක් කළ ඒ හාමුදුරුවන්ගේ සිවුර ගන්න එපා. හත් දවසක් යනකම් ওই පන්සලේ ගේට්ටුව උඩින් තියන්න. ඇයි? උන්වහන්සේ තෘෂ්ණාව වෙලා ඒ සිවුරේ උකුණෙක්ව උපදිනු. එහෙම සිවුරේ උකුණෙක්ව උපදින්නේ වෙන දෙයක් නිසා නෙමෙයි, අර මානසික කලමනාකරණය සිදු නොවිච්ච නිසා, තෘෂ්ණාව කියන කාරණය ඉහවහා ගියපු නිසා. එතකොට අපි සාමාන්‍යයෙන් දැන්
ඇති වෙන ඕනෑම තත්ත්වයක් අපිට පාලනය කරගන්න අවස්ථාවක් තියෙන්න ඕනි. ඒක මානසික තත්ත්වයක් ඒවා, ඒක භෞතික යම් බලපෑමක් හෝ වේවා, ඕනම එකක් අපිට පාලනය කරන්න පුළුවන් වෙනවා. දැන් ලස්සන තැනක් තියෙන ඔය අපේ රටේ බැමිණිතියා සාගත සමයි මහා තිස්ස කියන හාමුදුරු ඉතාමත්ම දුක්ඛිතව වේල් කීපයක් ආහාර අනුභව කරන්නේ නැතුව ක්ලාන්තව ගහක් මුල වැටිලා ඉඳිද්දි එක වැද්දෙක් එතනට ඇවිල්ලා මහත් ගෞරවයෙන් යුක්ත මේ හාමුදුරුවන්ට මුවමස් ටිකක් ස්වල්පයක් පූජා කළා. උන්වහන්සේම කටුක වෙච්ච පරිසරය තුළ තමන්ට ලැබුණ ආහාරය මනසින් ප්‍රතික්‍රියා කරන්නේ නැතුව, ඉතින් මනසින් වටිනකමක් දෙන්නේ නැතුව උපේක්ෂාවෙන් යුක්තව එතනම ඉඳගෙන වැළඳුවා. උපේක්ෂාවෙන් එතනම වළඳලා විදර්ශනා වඩලා උන්වහන්සේ රහත් වුණා. දැන් මේ තත්වය පිළිබඳව පින්නතුනි අපි උපදේශාත්මක බැලුවොත් අපි බලන්න ඕනේ තත්වයන් අපිට අවශ්‍ය පරිදි පාලනය කරන්න බෑ. පරිසර සාධකය වේවා, ආර්ථික සාධක වේවා, සමාජීය යම් සාධකයක් වේවා, ලැබෙන ඕනෑම තත්වයකට අපි නම්‍යශීලී වෙන්න ඕනේ. මනස තුළ ගොඩනගා ගත යුතු හැම දෙයක්ම මනස තුළ නිවැරදිව ගොඩනගා ගන්න ඕනේ. අපිට අවශ්‍ය විදියට මේ තත්ත්වය පාලනය කරන්න බෑ කියන අවබෝධය සහිත වෙන්න ඕනේ. දැන් අපි පුදිගත් දිසාමුද්‍රව ශාරීරිකව වෙනස් වීම වලට ලක් වුණා. අපේ වින්නතුන් දන්න බුදුහාමුදුරුවොත් වැඩම කරලා පුදිගත් දිසාමුද්‍රවන්ට බෙහෙත් එහෙත් කරලා පුදිගත් දිසාමුද්‍රෝ නහවලා පුදිගත් දිසාමුද්‍රෝ අවශ්‍ය කරන පාරිශුද්ධියට පත් කළාම උන්වහන්සේ එයම පදනම් වෙලා ආර්ය ලාභයට පත් වුණා. කියන්නේ තමන්ට බාහිර රූපය වේවා, තරුණකම හෝ වේවා, නිරෝගීකම හෝ වේවා, උනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. මේක ශරීරයක් නේ. එතකොට ඒ ලෙඩ රෝග තමන්ගේ මනසට බාරගන්නේ නැතුව ශරීරය ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතිව සමබරතාවය ආරක්ෂා කරගන්න අපි පින්නතුනේ කටයුතු කරන්න ඕනි. يعني ශරීරය ලෙඩ වුණත් ඒ ලෙඩවීම මත මටමයි වෙන්නේ අපිටමයි වෙන්නේ කියලා ඒ ගැන අනවශ්‍ය බියක් අනවශ්‍ය චකිතයක් හදාගන්නේ නැතිව ඒ සමබරතාවයට ඒක හානියක් කර නොගෙන පාලනය කරන්න පින්නතුනි අපිට පුළුවන් වෙන්නේ. බෝධිගත තිස්සාරේමයි දැන් ඔය ලකුණු ටික බද්ධ හමුදුරු ගත්තොත් උනාද ඉතාලම කොටයි, ඒ කියන්නේ මිටි කුරුයි. එතකොට පන්සලේ මිදුලේ සමහරලාට උනාසේ වැඩ ඉදිද්දි අලුතෙන් පන්සලට එන්න ඇතැම් තරුණ ස්වාමින් වහන්සේලා පවා, සාමණේර හමුදුරුව පවා උන්වහන්සේගේ අත්වලින් අල්ලමින් පුංචි සාදු කියලා, පුංචි පොඩි හාමුදුරු පොඩි හාමුදුරු කියලා විවිධ දේ කළා. හැබැයි එකදු වෙලාවකවත් මේ හාමුදුරු කෝප ගත්තේ නැහැ, තරහ ගත්තේ නැහැ. ඒ කියන්නේ ලකුණු ටික බද්ධ හාමුදුරු ළඟ තිබුණා. හරි අපූර්ව ඉවසීමක්. ගැන්නේ සුළඟින් නොසෙලෙන පර්වතයක සේලෝ යත ඒක ගනු වාතේන සමීරති ඒවන් නින්දා ප්‍රසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිත. ඒ කියන්නේ පින්නතුනි අපි හිතන්න ඕන දෙයක් තියෙනවා. අනුන්ගේ වචන සමච්ඡං කිරි සමච්ඡල් කිරීම එක වෙනස් වෙනත් හේතු මත අපේ සතුට තීන්දු කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ. දැන් අපි රැඳිලා ඉන්නේ බාහිර පෙනුම හෝ අනුන්ගේ ප්‍රශංසාව මත නෙවෙයි. අපි රැඳිලා ඉන්නේ බාහිර පෙනුම හෝ අනුන්ගේ ප්‍රශංසාව නිසා නෙවෙයි.
තමන් සතු අභ්‍යන්තර ගුණය ඒක අපි ශ්‍රාවකයෝ හැටියට හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ඇත්ත තමන්ගේ ජීවිතයේ ඒක හිතා හොඳින් තීන්දුව කරන්න ඕනේ. එම්ම නැතිනම් එවැනි අවස්ථාවන් වලදී ඒක අපිට කළමනාකරණය කරගන්න පින්නතුනේ අවස්ථාවක් නැහැ. දැන් මේ වෙනස් වීම වලට ඔරොත්තු දෙනවා කියන එක ගිහි සමාජයටත් පැවිදි සමාජයටත් අපි දෙගොල්ලන්ටම එක හා සමානවම ඕනේ. මම අර මුලිනුත් සඳහන් කළා, දැන් ඉදිරියට ඉන්නේ ඇසළ පොහොය, ඇසළ මාසයේ වස් ආරාධනා කරන මාසේ. මේ වස් පින්කම් වලදී පවා මේ ඇතිවෙච්ච තත්වයන් කාල දේශ හැටියට කල්පනා කරමින් පින්කම් හැටියට ආර්ය කටයුතු හැටියට පවත්වාගෙන කටයුතු සම්පාදනය කරන්න ඕනි. එහෙම නුනොත් බුද්ධ පැනවීම පවා අපිට ඔරොත්තු දෙන එක වෙනුවට මේ සංසාරයේ පව් එකතු කරන අවස්ථා බවට පත් වෙනවා. අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තුම් කියලා දේශනා කළේ මම වස්වසන්න අනුදෙන වදාරණ. පෙරවස තමයි ඇසල පෝය, පසුවස තමයි නිගිනි පෝය. මේ කාලෙදී නපරේසං විලෝමානී නපරේසං කතාකතං අත්තනාව අවෙක්කෙය්‍ය කතානි යකතාංච. අනුන් කළ නොකළ දේවල් ගැන කල්පනා කරන්න එපා. තමන් විසින් කළ යුතු දේවල් කරන්න දෙතිස් කුණුපයන් සහිත මේ ශරීරය පිළිබඳව අවබෝධයෙන් අපි ජීවිතය පවත්වන්න. දායක ඇත්තෝ 800 සමාදන්ව, භික්ෂූන් වහන්සේලා 228ක් ශික්ෂාපදන් සමාදන්ව, මහා පවාරණයෙන් පවාරණය වෙනකම් මේ සතිකරණයෙන් සත්තාහකරණයෙන් ඒ විනයට අනුව අපි හැසිරීමත්, ඉන් පස්සේ මේ සැනකෙලියක් හිත් වේදනාවන් ඇති වෙන තැනක් නොවි පෞතවන වස්ත්‍රය වෙච්ච මේ සිවුර, අරිහත් දජිය වෙච්ච මේ සිවුර, අල්පේච්ඡත්වයේ සංකේත වෙච්ච මේ සිවුර, මේ උතුම් ගුණාංග සහිත මේ චීවරය අපි කටිනානිසංස ලබන තැනට පරිවර්තනය කරන්න නම් මේ කාලය කායිකවත් මානසිකවත් හැම දෙයකම ඔරොත්තු දැන් අපි දැන් කතා කරන එල්ලිනෝ තත්ත්වයක් එයි කියලා. ඒ සඳහා පූර්ව සූදානමක් අපි තියාගත යුතු වෙනවා. දැන් විශාඛා වගේ සීයා මෙන්ඩක සිටුතුමා එක දුර්භික්ෂ සමයක පෙර භවයන්වල බොහෝ පිරිසකට ආහාර ද්‍රව්‍ය මේ කටයුතු සම්පාදනය කරලා දුන්නා. එනිසා භාරතේ මහා භෝගී සිටුවරු 5 දෙනා අතර අමිත භෝගී සිටුවරු අතර මෙන්ඩක ප්‍රදාන වුණා. හේතුව තමයි දුර්භික්ෂ සමයක බොහෝ කෙනෙකුට ආහාර පාන නැති සමයක එතුමා වගා කරලා ආහාර පාන දුන්නා. දැන් අපිටත් අපේ ජීවිතවල අපිට එක පවුලක්, එක නිවසක්, එක ගමක්, එක දරුවෝ පිරිසක් බලා ගන්න පුළුවන් නම් මේ වස් කාලය ඇතුළත බෝධි පූජාවෙන් දේශනාවෙන් ඔබට ගිහිල්ලා සමාජ සුබ සාධනයේ වෙනුවෙන් එකිනෙකාගේ සහයෝගය වෙනුවෙන් කටයුතු සම්පාදනය කරන්න පුළුවන් නම් පන්සලට ලැබෙන දෙයක් ගමේ දුප්පත් අයට දුන්න අය, ගමේ අය එකතු කරලා තවත් දුප්පත් ගෙදරකට දුන්න අය කියලා එක අසාධාරණයක් නෑ. අපි හැමෝම ජීවත් වෙමින් කටයුතු සම්පාදනය කරන්න ඕනේ. ඉතින් වස් කාලය තුල ගම, පන්සල ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න ඕනේ. එතකොට අපිට පොදුවේ මේ දරා ගැනීම කියන එක ඕනෑම ව්‍යසනයකදී අපිට හුරු වෙනවා. ඒ කියන්නේ අතීත ජන සමාජයේ හැදුනේ වැවයි දාගබයි ගමයි පන්සලයි නිල්වන් ගොයමයි කහවන් සිවුරයි, මේ අතීත ජන සමාජය. එතකොට අපි දරාගත්තා, ආගමින් යම් කොටසක් දරාගත්තා, ආර්ථිකමය ශක්තිය තියෙන ඇත්තෝ ඒක දරාගත්තා, සමාජමය ශක්තිය තියෙන ඇත්තෝ ඒක දරාගත්තා,
සම්මත කියන අසම්මත දේවල් මේ සමාජයෙන් තුරන් වෙලා සමාජය හරි සාමකාමී එකක් බවට පත් වුණා. අන්නේ එතනදි තමයි මෙවැනි ස්වාභාවික විපතක් පවා අපිට පාලනය කරන්න පුළුවන්. බුදුහා දේශනාවේ ස්වාභාවික විපත් කියලා කියන්නේ අහඹු දේවල් නෙවෙයි. සදාචාරය පිරිහීමයි සබා දහම කළමනාකරණය නොකිරීමයි. එතකොට අපිට සදාචාර පිරිහීම අවම කරගෙන සබා දහම කළමනාකරණය කරනගෙන මේ පුණ්‍යවන්ත කාල සීමාව වෙසක් මේ ඇසළ මාසයෙන් ආරම්භ වෙන වස් සමය අපි ඒ ආකාරයෙන්ම සිද්ධ කරන්න ඕන, ඒ ආකාරයෙන්ම ඒ ස්ථාපිත කරලා පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් එවැනි පවත්වාගෙන යාමක් තමයි ධර්මානුකූලව කරන්න පුළුවන්කම තියෙන නිසා පින්නතුනේ මේ හැම දෙයක්ම වෙනස් වෙනවා නම් අපි වෙනස් වීමට ඔරොත්තු දෙන, වෙනස් වීම හමුවේ පලා නොයන, වෙනස් වීම දරා ගන්න, ඒ වෙනස් වීමට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් බවට අපි පත් වෙන්න. ඒ වෙනුවෙන් මේ දහම මහඟෝසුවක් ඖෂධයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරන. විශේෂයෙන්ම නෙත්‍යපෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පින්කම නිරන්තරවම නෙත්‍යපෙම් තුලින් ධර්ම ශ්‍රවණය කරන අපේ ගරුතර මහා සංඝ රත්නය නමින් මියගිය එසියලු ඥාතීන්, එවැගේම පහුගිය සතියේදී පහුගිය දින කිහිපයේදී අපිට අහසන ලැබුණ ලාංකේය පුරවැසියෝ, ජේලර් මහත්වරු, සිරකරු, රැඳවියෝ, මේ හැම කෙනෙක්මත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ නමින් මියගිය සියලු ඥාති සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි ඉසුරු වර්ධනය කර ගනිත්වා. දෙවියෝද පතන බෝධියකුතු නිවයින් සැනසීම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා

0: පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කං තුලෝක සාසනං
1: සාදු සාදු සාදු නෙතෆෙම් සෙනසුරාදා ධර්ම දක්ෂිනාවයි එලෙස නිමාවටපත් වූයේ උතුම් ධර්මානුශාසනාව පැවැත් වූ පොල්ගස්සෝ විට සියඹලාගොඩ සඳමෙත්තරණ භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක කොළඹ රාජකීය විද්‍යාලයේ ධර්මාචාර්ය වන්දනීය පූජනීය සියඹලාගොඩ ධම්මින්ද ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවැනි චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනයකදී ඔබේ විහාරස්ථානයට වැඩම කරවා නෙතෆෙම් ශ්වේත පූජා පොහෝදා සජීවී පින්කම් මාලාව ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමති නම් ඔබ කතා කරන්න අපේ දර්ශනට 077 41 52 272 අංකයෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු කියන්න දර්ශන සූදානම් වෙමින් ඉන්නවා. ඒ අතරේ ඔබට මේ උතුම් වූ ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන් සතිය දිනවල 077 77 25 214 අංකයෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම උතුම් වූ බුද්ධ දේශය උතුම් වූ දඹදිව පහසුවෙන් අර්ථාන්විතව වන්දනා කරන්නට යන්නට ඔබට මඟ සලසන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා සමග ඒකාබද්ධ වන්නට, ඒ සඳහා එකතු වෙන්නට 076 716 3872 වඩාත් අර්ථ සම්පන්න මේ ගමන සමග එකතු වෙන්න 076 716 3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනයට ඔබ ඇමතුමක් ලබා දෙන්න. එසේනම් දිගින් දිගටම නෙතෆෙම් රේඩියෝව ඇසුරේ ඔබේ දහම් පවස නිවා ගන්න රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව

Net FM Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මග සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මග වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ติสังคิตังวาจิตังสังคิตังจิตตันติปัญญานาติ

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

දුටු ගැමුණු මහරජතුමාණන් විසින් රන්පත කලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර නිතර භාවිත කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද ආනුභාව සම්පන්න ගාථා රත්නය ඔබේ සියලු කටයුතු සාර්ථක කර ගැනීම උදෙසාත් යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිසත් මෙම ගාථා රත්නය ඔබට ශක්තියක් වනු නියතයි.

Nyt FM. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

සිට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM Spirit Vanderbilt
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මුහුර්තයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය, දම්සක් පැවතුම් සුතුර, යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථාරත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.